0: Smart Money.
1: උදේ පහේ විනාඩි 41යි ඔන්න අද දවසේ පළවෙනි තරගකරුව එනවා දැන් කතා කරන්න කඳානෙන් ටෙනුජ. Good morning ටෙනුජ.
2: Good morning.
1: ටෙනුජ ඇස්ති නේද තරඟ කරන්න?
3: හරි එහෙනම් ඔන්න පළවෙනි තරඟකාරය අපි රුපියල් 5000ම දිනා ගමු. අපි ඔයාලට තප්පර 5ක් දෙනවා හරි උත්තර තෝරන්න එක ප්‍රශ්නයකට. ඒ වගේම අපි ඔයාලට උත්තර දෙකක් දෙනවා. හොඳට කල්පනා කරලා හරියට උත්තර දෙන්න. ප්‍රශ්න හතරයි තියෙන්නේ. මේ තමයි ඔයාලට අපි දෙන පළවෙනි ප්‍රශ්නය.
1: තනුජ පළවෙනි ප්‍රශ්නේ ඔයාලට හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. අවුරුද්දක් පාසා පැවැත්වෙන මේ යෙදුමට ගැළපෙන තනිපදය මොකක්ද? 1 සංවත්සරික 2 ශතවර්ෂ.
2: සංවත්සරික.
3: රුපියල් 250ක් පොකට් මනේ දිනා ගන්නව පළවෙනි ප්‍රශ්නෙට හරි උත්තරේ තෝරලා. එහෙනම් 250 500ක් කරගන්න අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: දෙවනි ප්‍රශ්නේ තුන්ජොන්න ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන් තමයි හම්බෙන්නේ. ලංකාවේ පැරණි සිතුවම් කලාව ප්‍රධාන යුගයන් තුනකට බෙදෙනවා නම් අපි ඉතිහාසෙදි ඉගෙන ගන්නවානේ. මේ කලාව අනුරාධපුර පොළොන්නරුව යුගවලදී සෑහෙන දියුණුවට පත් වෙනවා. අපේ ප්‍රශ්නේ ශ්‍රී ලංකාවේ ඇති පැරණි සිතුවම් තියෙන විශාලම ලෙන් විහාරය මොකද්ද? 1 දඹුලු රාජ මහා විහාරය 2 මාතලේ අලු විහාරය.
2: දඹුලු.
3: දඹුලු රජ මහ විහාරය තමයි හරි උත්තරේ. හරි උත්තරේ ඔන්න ඔයාට ඔයාගෙන් අපිට හම්බුණා දෙවෙනි ප්‍රශ්නටත්. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. පත්‍රතලය සම්පූර්ණයෙන්ම පොඩි පත්‍රවලට බෙදලා තියෙන පත්‍ර තමයි සංයුක්ත පත්‍ර කියන්නේ. ප්‍රධාන පත්‍ර දණ්ඩේ පත්‍රිකා පිටලක් තියෙනවනේ නේ. විද්‍යාවද ඉගෙන ගන්න ඕනේ අපේ ප්‍රශ්නේ. මේ අතරින් සංයුක්ත පත්‍ර ඇති ශාකයක් වන්නේ 1 සියබලා 2 කොස්.
3: මේ අතරින් සංයුක්ත පත්‍රති ශාකයක් වන්නේ කියලා තමයි අපි ප්‍රශ්නේ අහුවේ. හරි උත්තරේ තමයි සියබලා. එතකොට සංයුක්ත පත්‍ර තියෙන තවත් ශාකවලට උදාහරණ තමයි පොල්, කතුරු, මුරුංගා. හරි. එහෙනම් දැන් අතේ රුපියල් 500ක් තියෙන නිසා ඔයාට අපේ බෝනස් ප්‍රශ්නේ තෝරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නට යමුද?
1: හරි, මේක තමයි ඔයාට හම්බෙන බෝනස් ප්‍රශ්නේ, අපේ අවසාන ප්‍රශ්නේ. දුරදක්නේ කියන්නේ දුර බැහැර තියෙන ඕනම වස්තුවක් නිරීක්ෂණය කරන්න පාවිච්චි කරන උපකරණයක්නේ. ඕනම වස්තුවක් විශාලනය කරලා ප්‍රතිබිම්බයක් ගන්න පුළුවන් අපිටනේ දුරදක්නේ. අපේ ප්‍රශ්නේ, දුරදක්නය සොයාගනු ලැබුවේ කවුරුන්ද? 1 ජේම්ස් වොට්, 2 ගැලීලියෝ ගැලීලි.
3: අතේ තිබ්බ රුපියල් 500 පස්කුණේකින් වැඩි වෙලා රුපියල් 2500ක් පොකට් මනී දිනා ගන්න ටෙනුජට පුළුවන් වුණා. ටෙනුජ
1: ටෙනුජ ඉස්කෝලේ යන ලෑස්තිලා දෙන්නේ දැම්ම. කීයටද යන්නේ ඉස්කෝලේ?
2: 6යි කාලට.
1: 6යි කාලට. හරි, එහෙනම් යාළුවන්ටත් කියන්න ඕන අපිට මැසේජ් එකක් දාන්න කියලා. ජය වේවා.
3: ටෙනුජ මේ විදිහට පොකට් මනී දිනා ගද්දී ඔන්න ආයමත් සරයක් අපි නම් එක මතක් කරනවා. මෙන්න මේ විදිහට 0714 151 151 තමයි අපේ WhatsApp නම් එක. අම්මගේ හරි තාත්තගේ ෆෝන් එක අරගෙන එවන්න අපිට මැසේජ් එකක්. අපි මේ පැත්තෙන් පොකට් මනී දෙන්නා.

0: මතක් කරලා බලන්න ඔයාලට 97 98 කාලේ එල්දිනෝ එක ගැන රෙකෝඩ්ස් හොයාගන්න නැති වුණාට 97 98 කාලේ ලෝක ආර්ථික අවපාතයක් ඇති වුණා කියලා ඔයාලට රෙකෝඩ්ස් හොයාගන්න පුළුවන්. ඒව අතර යම් යම් සම්බන්ධකම් තියෙනවා.
1: ඒ කාලේ නම් මම හරහට වඩින කාලේ මට හින්දි මතකයක් නෑ අපෝ.
0: ඒ කාලේදී ඔයාට මේ පෙරේද වෙච්ච ඒවත් හරියට එහෙම මතකයක් තියෙන මනුස්සෙක් නේ නේ. ඒක සිහි කල්පනාවක් නෑ.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
3: සෙනසුරාද උදේ 8ට
4: අදහුණා හොරා. එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පෝස්ටර් අලවන්නේ නේද?
5: අනේ සර් බස් හෝල් ටිකේ හැමදැනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
4: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
5: ආ මේක නම් ඉතින් මේ පෝස්ටරේ ගහපු ගමන් වැහිලා යනවනේ සර්.
4: ඈ?

The Pocket Money. දෙපහයි විනාඩි 55යි වෙලාව. දැන් අපිව අහගෙන ඉන්න ඔයාට හිතෙනවා නම් සමහර වෙලාවට කොහොමද මම මගේ ජීවිතේ විශ්‍රාම දිව්‍ය ගත කරන්න කියලා ප්ලෑන් කරලා තියෙනවද? දැන් සමහර අය ගොඩක් අය ප්ලෑන් කරලා තියෙනවා. මොකද දැන් මේ යන ආර්ථික මට්ටමත් එක්ක සමහර අය හිතනවා මුදලක් එකතු කරන්න ඕනේ, අනිවාර්යයෙන්ම ඉතුරු කරන්න ඕනේ. අපිට හම්බෙන වැටුපෙන් ප්‍රමාණයක් ඉතුරු කරන්න ඕනේ. ඒ ඉතුරු කරන ප්‍රමාණය ටිකක් එකතු වුණාට පස්සේ ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න ඕනේ. දැන් ගොඩ දෙනෙක් මාෂි එකතු වෙලා තියෙනවා මේ ෆික්ස් ඩිපොසිට් ස්ථාවර තැන්පතු ආයෝජන ක්‍රම හොයනවා ගොඩක් අය. කොහෙද තියෙන හොඳ තැනක්, ප්‍රතිලාභත් එක්ක වගකීමක් එක්ක කොහෙද තියෙන හොඳ තැනක්, එහෙම හොයනවා නම් ඔන්න හොඳම තැන තමයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ආයෝජනය. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් කියන්නේ රජයේ ව්‍යාපදිංචි ආයතනයක්. වගකීම, විශ්වාසය, ප්‍රතිලාභ, මේ හැම දෙම එක්ක ඔයා අවුරුදු 20-30ක් වෙන්න පුළුවන්, එහෙමත් අවුරුදු 5-10ක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයා එකතු කරලා තියෙන මුදලක් වෙන්න පුළුවන්. මේ හැම දෙම ඔයා ෆික්ස් ඩිපොසිට් එකක් දාන බණන් ඔයාට උපරිම වගකීමක් දෙන්න සර්වෝදය ආයතනයේ ලෑස්තිලා ඉන්නවා. ගන්න කෝල් එකක් 13:19ට. වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්. හොඳ විශ්‍රාම දිවියක් වගේම තමන්ගේ අනාගත මොකක් හරි හීඩයක් තියෙනවා නම්, එහෙම නැත්නම්

0: ඔයාලා හිතනවා තමන්ගේ දරුවාගේ වෙඩින් එක මගේ දුවගේ වෙඩින් එක මම හොඳට කරන්න ඕනේ. ඒ වෙලාවෙ තමයි මම මේ මුදල මේ ෆික්ස් ඩිපොසිට් එක දාන්න කියලා. ඒ වගේ හිණ තියෙනවා නම් ඔන්න ගන්න කෝල් එකක් 13:19ට වැඩිපුර විස්තර දැනගන්න ඔයාලට පුළුවන්කම තියෙනවා මේ සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතුව ගැන.
1: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0711 982 984ට දැන්ම WhatsApp කරන්න.
2: අනුග්‍රහය දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13:19ට කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

පුරා සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු. ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් ධාරිතාව ඉක්මවයි. යෝෂිතගේ පෙත් සමක් විභාගයට පොරතෙල් මිලේ වෙනසක්. කොවින් යළි විරෝධතාවකට සැරසෙයි. වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී

0: Money. උදේ 6:07 වෙලාව දෙවනි පැය ඉන්නේ. දැන් ඉන්නවා කතා කරන්න අපිත් එක්ක තංගල්ලෙන් ජිතුනි. Good morning ජිතුනි.
1: Good morning.
0: ජිතුනි ලෑස්ති නේද තරග කරන්න රුපියල් 5000ම දිනමු නේද?
2: ප්‍රශ්න 4යි තියෙන්නේ. හරියට උත්තර දෙන්න අපි තප්පර 5ක් දෙනවා. ඒ තප්පර 5 ඇතුළත ඔයා හොඳට කල්පනා කරලා උත්තර දෙන්න කලබල වෙන්න එපා. ඒ වගේම අපි උත්තර දෙකක් දෙනවා. මේ තමයි ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: ජිතුනි පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. ලංකාවේ බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයේ කැපී පෙනෙන නිර්මාණයක් තමයි සඳකඩ පහ. වර්තමානයේ හැම පන්සලකම වගේ අපිට බලා ගන්න පුළුවන්නේ නේ. අපේ ප්‍රශ්නේ සඳකඩ පහන දැක්වෙන ගල් කැටයම් වල දැකිය නොහැකි සතෙකි. 1 අශ්වයා, 2 මයුර.
2: ජිතුනි ඔන්න හරි උත්තරේ තෝරලා රුපියල් 250කුත් අතර ගත්තා. මට හිතෙනවා තව චුට්ටක් සද්දෙට උත්තර දුන්නොත් හොඳයි කියලා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: ජිතුනි ඔන්න දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ භූගෝලයේ සබ්ජෙක්ට් එකේ. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 8ක් තියෙනවනේ. අපි භූගෝලයේදී ඉගෙන ගන්න ඕන සෞරග්‍රහ මණ්ඩලය ගැන හොන දෙවෙනි ප්‍රශ්නේ. ග්‍රහලෝක අතරින් අඩුම මධ්‍ය උෂ්ණත්වයක් ඇති ග්‍රහලෝකය මොකද්ද? 1 යුරේනස්, 2 නෙප්චුන්.
2: එතකොට සූර්යාට දුරින්ම පිහිටි ග්‍රහලෝකයක් නෙප්චුන්ව තමයි. හරි. ඉතින් ඔන්න රුපියල් 500ක් දැන් අතේ තියෙනවා. අපි යමු එහෙනම් තුන්වෙනි ප්‍රශ්නෙට.
0: තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. ද්‍රාවණයක හරි මිශ්‍රණයක හරි අඩංගු ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි කරලා ද්‍රාවක ප්‍රමාණය අවම කිරීමේ ක්‍රියාවලිය තමයි සාන්ද්‍රීකරණය කියන්නේ. විද්‍යාවදී තියෙන්නේ අපේ ප්‍රශ්නේ සාන්ද්‍රීකරණය මගින් කල් තබා ගන්න පුළුවන් ආහාරයක් වන්නේ. 1 කොස්සට, 2 කිරි.
2: කිරිවල අඩංගු වෙන ජල ප්‍රමාණය ඉවත් කරලා ඝනත්වය වැඩි කරන්න මේ සාන්ද්‍රීකරණය භාවිතා කරනවා. හරි. දැන් ප්‍රශ්න තුනකට උත්තර දීලා අතේ දැන් රුපියල් 1000ක් පොකට් මනී තියෙනවා. 1000 5000 කරගන්න අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න දැන් පුළුවන්. මොකද කියන්නේ බෝනස් ප්‍රශ්නට යමුද?
0: හරි ජිතුනි, මේක තමයි ඔයාට හම්බෙන අවසාන ප්‍රශ්නේ, අපේ බෝනස් ප්‍රශ්නේ. හවයි දූපත ඇමරිකා එක්සත් ජනපදයට තමයි අයිති වෙන්නේ. විශාල දූපත් 8ක් වගේම තවත් කුඩා දූපත් රාශියක් මේකේ තියෙනවා. අපේ ප්‍රශ්නේ හවයි දූපත් පිහිටා ඇත්තේ කුමන සාගරයේද? 1 පැසිෆික් සාගරයේ, 2 අට්ලන්ටික් සාගරයේ.
2: අපි ප්‍රශ්න හතරක් ඇහුවා. ප්‍රශ්න හතරටම හොඳට කල්පනා කරලා උත්තර දීලා හොඳ උත්සාහයක් අරගෙන රුපියල් 5000ව දිනා ගන්නවා ජිතුනි.
0: ජිතුනි ළඟින් නම් උදව් කරාද ගෙදර කවුරු හරි?
1: නෑ.
0: තනියම උත්තර දුන්නේ. හරි, එහෙනම් ඉස්කෝලේ යනවනේ අද. පරිස්සමෙන් යන්න ඕනේ. යාළුවන්ටත් කියන්න ඕනේ අපිට මැසේජ් එකක් දාන්න කියලා. ජය වේවා.
2: ජිතුනි ඔන්න පොකට් මනි දිනා ගන්නවා රුපියල් 5000ක්. අප රවිෂ් කනම් එක මතක් කරමු නේද අපි?
0: 0714 151 151 තමයි අපේ WhatsApp නම්බර් එක. අපි ලෑස්තිලා ඉන්නවා ඔයාටත් පොකට් මනි දෙන්න.

0: ජීවිත කාලෙ පුරාම සංකූලතා ඇතිවෙන්න තරම් භයානක මොලේ උන. එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දන්නවද?
1: මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: මොලේ වුණ රෝගී තත්ත්වයන්ට එන්නත් භාවිතයේ පවතිනවා රට තුළ. එතනදි මෙනින්ජ කොකල් වගේ එන්නත් අපි දකිනවා යම් අවස්ථාවලදී යම් පිරිසට ලබා දෙනවා ඒ මොලේ වුණ රෝගී තත්ත්වයේ වැළඳීම වැළැක්වීම සඳහා. නමුත් දැන් මේ මොහොතේදී කතාබහත් ලක් වෙලා තියෙන මේ එන්ටරෝවයිරස් කියන මොලේ වුණ රෝගී තත්ත්වයට එහෙම එන්නතක් භාවිතාවට ලක් වෙන්නේ නැහැ. ඒ නිසා එහෙම එන්නතක් ලබා දීලා මේ එන්ටරෝවයිරස් කියන මේ මොලේ වුණ රෝගී තත්ත්වයේ නැත්තම් මෙනින්ජයිටිස් තත්ත්වයේ වළක්වා ගැනීම හැකියාවක් මේ මොහොත වෙන විට තියෙන්නේ නැහැ.
1: මේ දවස්වල සීග්‍රේන් පැතිරෙන මොලේ උන එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරුයි.
3: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
4: දින්නේ සල්ලි නැති ප්‍රශ්නේ නෙමෙයි. රුපියල් 100ක් වෙන් කරාම රුපියල් 60යි වැඩේ. ආම හොරගම් කර.
5: එයා මුට්ටිය දාලා බලනවාද? මුට්ටිය දැම්මට අපි කලබල වෙන්නේ නැහැ. ඒ හින්දා ඔයා පුළුවන් නම් ඔළුවලා බලන්නකෝ.
6: මේ පත්කිරීම තවදුරටත් සිද්ධ වෙන්නේ නැත්නම් අපිට සිද්ධ වෙයි විශ්වාසභංග යෝජනාවක් රජයට විරුද්ධව අරගෙන ඉන්න.
3: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
7: ඒ නිසා තමයි එල්බෝඩ් දෙකක් පෙන්නලා කිව්වේ එල්බෝඩ් කට්ටියට මේක දෙන්න එපා.
8: පුළුවන් නම් මේ බලාසභාවේ තියලා බලන්න කියන්න ඕනේ.
9: ශක්තියක් දිනවා අපිට බලය දෙන්න අපි කරලා පෙන්නන්න.
10: බාධක ඉදිරිපත් කරත් එක එක හතුරු කණ්ඩායම් අපේ ගමන අපි යනවා ජනතාවාදී ලෙස.
3: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
11: මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
12: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. ග්ලෝබල් යුනිවර්සිටි පාර්ට්නර්ස් 0718492192 0718492177.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.

0: සියත
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත FM.
2: දෙහය විනාඩි 19යි වෙලාව. දැන් ඉන්නවා කතා කරන්න නෙතුකි. Good morning නෙතුකි.
3: Good morning.
2: නෙතුකි අපි තව චුට්ටක් සද්දෙන් කතා කරමු. ලෑස්ති නේද තරඟ කරන්න?
3: ඔව්.
4: නෙතුකිට ඔන්න ප්‍රශ්න හතරක් තියෙනවා. උත්තර දෙන්න තමයි තියෙන හොඳට කල්පනා කරලා රුපියල් 5000ක් ඔන්න ඔයාගේ අතට ගන්න පුළුවන්. එහෙනම් යමු නෙතුකි අපේ පළවෙනි ප්‍රශ්නෙට.
2: නෙතුකි පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. ඉස්සරෙනම් විවිධ කර්මාන්තවලට දක්ෂ පුද්ගලයන් ජීවත් වුණානේ. ඒගොල්ලන්ගේ කර්මාන්තවලට බින්නුණු ගම් තිබ්බනේ නම් කරලා. ඔන්න පළවෙනි ප්‍රශ්නේ. ඓතිහාසික මූලාශ්‍රවල ගොවියන් විසූ ගම් හඳුන්වන්නේ 1. ගෝපාලගාම 2. කසීකාරගාම.
3: ගෝපාලගාම.
4: අතීතේ ගෝපාලගාම කියලා හඳුන්වලා තියෙන්නේ ගොපල්ලන් විසූ ගම්. හරි උත්තරේ වෙන්න ඕනි කසීකාරගාම. හරි කමක් නැහැ. තව ප්‍රශ්න තුනක් තියෙනවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
2: දෙවෙනි ප්‍රශ්නේ ඔන්න හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. එස් මහින්ද හිමියන් කියන්නේ ඉන්දියාවේ උපත ලැබලා මේ රටට වැඩම කරපු විශිෂ්ට කවියෙක්. ලංකාවේ නිදහස් සටනටත් උන්වහන්සේ සෑහෙන දායකත්වයක් ලබා දුන්නා. ප්‍රශ්නේ එස් මහින්ද හිමියන්ගේ පළමු කාව්‍ය කෘතිය මොකද්ද? 1. කවුමුතු 2. වාමුතු.
4: රුපියල් 250ක් දිනා ගන්න ඕන්න හරි උත්තරේ දීලා අපි එහෙනම් යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
2: තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ භූගෝලයේ සබ්ජෙක්ට් එකෙන්. පෘථුවිය තම අක්ෂය වටා ගමන් කිරීම තමයි පෘථුවි පරිභ්‍රමණය කියන්නේ. පරිභ්‍රමණය නිසා අපිට උදේ රෑ ඇති වෙනවනේ. අපේ ප්‍රශ්නේ පෘථුවි පරිභ්‍රමණය සඳහා ගතවන කාලය කොපමණද? 1. දින 360යි 2. දින 365යි පැය 6යි.
4: දින 365යි පැය 6ක් තමයි පෘථුවි පරිභ්‍රමණයට ගත වෙන්නේ. හරි දැන් අතේ තිබ්බ රුපියල් 250ක් 250 තිබ්බ නිසා දැන් බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නට යමුද?
2: මේක තමයි නෙතුකි ඔයාලට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. අපේ අවසාන ප්‍රශ්නේ ඉතාලිය දකුණු යුරෝපයේ තියෙන කලා ඉතිහාසයේ සංස්කෘතියක් තියෙන අග්‍රගණ්‍ය රටක්. අපේ ප්‍රශ්නේ ඉතාලිය අගනුවර මොකද්ද? 1. පැරිස් 2. රෝමය.
4: අතේ තිබ්බ රුපියල් 250ක් 250 ඔන්න පස්කුණේකින් වැඩි වෙලා රුපියල් 1250ක් දිනා ගන්න නෙතුකිට පුළුවන් වුණා.
2: නෙතුකි ඉස්කෝලේ ලෑස්ති වෙලා දින්නේ. කීයට දැනන්නේ අද?
3: 6:00.
2: හරි ඉස්කෝලේ ගියාම යාළුවන්ට කියන්න ඕන අපේ නම්බර් එක දීලා අපිට මැසේජ් එකක් දාන්න කියලා. හරිද? ජය වේවා.
3: හරි ජය වේවා.
4: නෙතුකි පොකට් මනි දිනා ගන්න රවිෂ්කේ විදිහට. එතකොට අපිට මතක් කරන්න දෙයක්ත් තියෙනව නේද?
2: ඔව් අපි මතක් කරන්න ඕනේ. දැන් අපි මතක් කරගෙන ආව මේ සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතුව ගැන. මුදල් ඉතුරු කරනකොට ඒකට වටිනාකමක් දෙන තැනක තමයි අනිවාර්යම මුදලක් එකතු කරන්නේ. විශේෂයෙන්ම ස්ථාවර තැන්පතුවක් කියන්නේ ඔයාගේ ජීවිතයේ ටර්නින් පොයින්ට් එකක් වෙන්න පුළුවන්. මොකද ලොකු මුදලක් එකතු කරලා ඉවර වෙලා අපේ හීනයක් ටාගට් එකක් වෙනුවෙන්, එහෙම නැත්නම් අපේ අනාගතේ වෙනුවෙන් වෙන්න පුළුවන්, ඔබේ දරුවෙක්ගේ අනාගතේ වෙනුවෙන් වෙන්න පුළුවන්, මේ පවුල කෙනෙක්ගේ වෙන්න පුළුවන්, ආදරය කරන කෙනෙක්ගේ ඕනම කෙනෙක්ගේ අනාගතේ වෙනුවෙන් ඔබ මුදලක් ඉතුරු කරනවා කියන්නේ මුදලට වගකීම, විශ්වාසය වගේම අනිවාර්යයෙන්ම එකතු වෙන්න ඕන කොටසක් තමයි ප්‍රතිලාභ කියලා කියන්නේ. හොඳ පොලියක් තියෙන්න ඕනේනේ. වාර්ෂික පොලිය, ඒ වගේම වසර දෙකක් ගත වෙනකොට පොලිය, මේ හැමදේම තියෙන්න ඕනේ. ඉතින් වාර්ෂික පොලිය මතක් කරන්න ඕනේ වසරක් කල්පිරෙනකොට. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ගිණුමේ පොලිය හම්බෙනවා. ඔයාට වාර්ෂික පොලිය 10.5 බින්දුවක්. මේ විදිහට වසර 2-3 ගත වෙනකොට පොලිය ටිකෙන් ටික වැඩි වෙනවා. ඉතින් මේ වගේ ප්‍රතිලාභ ඔයා විදුමින් දෙන්නේ ඔයා වගේම ඔයාගේ අනාගතය ගැන බද වෙන හින්දා. සර්වෝදය ආයතනයේ රටේ අනාගතය ගැන බද වෙන හින්දා ගන්න කෝල් එකක් 13:19ට වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා.
5: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0711යි 982යි 984ට දැන්ම WhatsApp කරන්න.
1: සියත පොකට් මනි
0: අනුග්‍රහය
6: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල් පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන් ෆයිනෑන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: පොකට් මනි දිනාගන්න. දරුවාගේ නමයි කමයි වසරයි 0711 982 284 දැන්ම වට්සප් කරන්න.
1: අනුග්‍රහය දහඩිය මහන්සින් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර තුනක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19% කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
2: දැන් වෙලාව උදෑසන 6:29.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ඉරාන සාමගිවිසුමට ට්‍රම්ප් අත්සන් තබයි. මෙරට ඩෙංගු අධිවසංගත තත්ත්වයක්. ගොවි සංගම්වලින් යළි චෝදනා. යෝෂිතගේ පෙත්සමක් අද විභාගයට.
0: දේශීය සියත. ලෝකල් නිවුස් ඔන් සියත.
1: ඇමරිකාව සහ ඉරානය අතර නව අවබෝධතා ගිවිසුමට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උපජනාධිපති ජේඩී වෑන්ස් සහ ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක මොහමඩ් බග කලිබාෆ් අත්සන් තබා තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ මූලික ගිවිසුමට මේ වන විටත් අත්සන් තබා ඇති බවයි. සම්පූර්ණ ගිවිසුම සඳහා ලබන සිකුරාදා ස්විට්සර්ලන්තයේදී අත්සන් තබන බවයි ඔහු පැවසූවේ. සිකුරාදා සිට හෝමුස් සමුද්‍ර සන්ධිය විරුද්ධ වන බවද ඉරානයට පනවා තිබූ නාවික අවහිරතා එතැන් සිට ඉවත් වන බවද ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළා. ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කළේ ඊයේ පැවති G7 සමුළුව අතරතුර ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැකෝන් සමග පැවති සාකච්ඡාවකදී. ගිවිසුමට අදාළ සම්පූර්ණ විස්තර ඉදිරි පැය 24-48 අතර කාලය තුළ ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතයි. දෙපාර්ශ්වය අතර පවතින ගැටලුවලට අදාළ තාක්ෂණික මට්ටමේ සාකච්ඡා මෙම සතියේ අගභාගයේදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. ඉරානයේ අර්ධ රාජ්‍ය මාධ්‍යයක් වන මෙහෙර් පුවත් සේවයට අනුව ඇමරිකාව සමග ඇතිකරගත් ගිවිසුමට කරුණු 14ක් ඇතුළත්. ලෙබනනයේද ඇතුළුව සියලු කඳුරුවල යුද්ධය අවසන් කිරීම ඉරානයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන බවට ඇමරිකාව සහතික වීම, දින 30ක් තුළ ඇමරිකානු නාවික අවහිරය ඉවත් කිරීම සහ ඉරානය ආසන්න ඇමරිකානු හමුදා ඉවත් කර ගැනීම ඒ අතරට අයත්. ඉරාන ඉන්ධන සහ බලශක්ති නිෂ්පාදන මත සම්බාධක ඉවත් කිරීම, ඉරානය කිසිදාක න්‍යෂ්ටිකවයක් නිර්මාණය නොකරන බවට සහතිකවීම සහ කලාපය තුළ තවතුරටත් ඇමරිකානු හමුදා වැඩි නොකිරීම ඇතුළු කරුණු රැසක්ද ගිවිසුමට ඇතුළත් බවයි ඉරාන මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ලෝක වෙළඳපොලේ ඉන්ධන මිලද වාර්තාගත ලෙස පහළ ගියා. 104 ඉක්ම වූ ප්‍රතිශතයකින් පහත වැටුණු බ්‍රෙන්ට් බොරතෙල් බැරලියක මිල දැක්වුණේ ඇමරිකානු ඩොලර් 83ක් ලෙසයි. යුද්ධය ආරම්භ වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලියක මිල ඩොලර් 70ක්ව පැවති අතර යුද සමයේ එය ඩොලර් 126ක් දක්වා ඉහළ ගියා. WTI බොරතෙල් බැරලියක මිල සිට 4.4කින් පහත වැටි මේ වන විට එහි අගය දැක්වෙන්නේ ඩොලර් 80ක් ලෙසයි. යුද්ධය ආරම්භයේදී WTI බොරතෙල් බැරලියක මිල පැවතියේ ඩොලර් 68ක් ලෙසයි. රට තුළ ඩෙංගු අධිවසංගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අපේරත්න පවසනවා. ඔහු සඳහන් කළේ එය පාලනය සඳහා මහජනතාවගේ සහය අත්‍යවශ්‍ය බවයි.
2: ඩෙංගු අධිවසංගත තත්ත්වයක් රටේ නිර්මාණය වෙලා තියෙනවා. සෞඛ්‍ය පද්ධතියට දරා ගැනීමට අපහසු තරම් සංඛ්‍යාවක් මේ වෙනකොට රෝගීන් වාර්තා වෙමින් තියෙනවා. මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා අපි රජයේ ආයතන, විශේෂයෙන් පළාත් පාලන ආයතන මේ සියල්ලම සම්බන්ධ කරගෙන කටයුතු කළත් මේ ව්‍යසනය මුළුමනින්ම තුරන් කරගන්න නැත්තම් පවතින තත්ත්වය අවම කරගන්න පුළුවන් වෙන්නේ මහජනතාවගේ සහයෝගය ලැබුණොත් තමයි.
1: ජාතික ඩෙංගු මරදන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර පැවසුවේ මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රධාන රෝහල්වල ධාරිතාවය ඉක්මවා යමින් පවතින බවයි. දෝමායන කටයුතු සිදු කිරීමේදී නිවාස අභ්‍යන්තරයේ එම කටයුතු සිදු කිරීමට පහසුකම් සලසා දිය යුතු බවද අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළා.
3: කොළඹ තියෙන රෝහල් සියල්ලක් ජාතික රෝහල, IDH රෝහල, රාගම, කළුබෝවිල වැනි රෝහල් විශාල තදබදයක් තියෙනවා දැන් මේ ඩෙංගු රෝගීන් නිසා. ඉතින් මේකෙන් රජයට විශාල පාඩුවක් සිද්ධ වෙනවා. ආර්ථික පැත්තෙන් ගොඩ රෝගී රෝහලකට ඇතුළත් වුණාට පස්සේ විශාල මුදලක් ජීන් වැය වෙනවා මේ රෝගීන් රකපඩා ගැනීම සඳහා. දූමයන කටයුතු කිරීමේදී එළිය පමණ විතරක් නෙවෙයි දූමයන කළ යුත්තේ, මොකද පරිශ්‍රයේ දූමයන කරනකොට මේ මතු රෝගී ගෙවල් වලට යන්න පුළුවන්. ඒ නිසා මේ දූමයන කරනකොට තමන්ගේ ගෙදර දොරල් දැනේ මේ ඇරලා මේ දුම
1: ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 14ක් තුළ මේ වන විට ඩෙංගු ව්‍යාප්තිය සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, කුරුණෑගල මෙන්ම පොත්තලම, රත්නපුර, කෑගල්ල, මහනුවර, මාතලේ, මඩකලපුව සහ බදුල්ල එම දිස්ත්‍රික් අතරට අයත්. රට තුළ පවතින ඩෙංගු අධිඅවධානම් කලාප සංඛ්‍යාව 84ක්. වසරේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් 41,925 දෙනෙකු වාර්තා වී තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් 21%ක් මේ වන විට ඩෙංගු රෝගීන් පෙළෙන බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර පැවසුවේ. කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම, කොට්ටාව, මහරගම, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන සහ කඩුවෙල ප්‍රදේශවලින් වැඩිම රෝගීන් වාර්තා වී තිබෙනවා. වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු මරණ 24ක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ. මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ මදුරුවන් බෝවන පරීක්ෂවල හිමිකරුවන්ට එරෙහිව එම අවස්ථාවේදීම නඩු පැවරීමට කටයුතු කරන බවයි. ඊයේ ආරම්භ වූ ජාතික ඩෙංගු මර්ධන සතිය ලබන 20 දක්වා ක්‍රියාත්මකයි. 2026 වසරේ පළමු කරතුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 5.1% ධනාත්මක වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ පළමු කරතුව සඳහා නිෂ්පාදන ප්‍රවේශය යටතේ දල දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු කරමින් 2025 වසරේ පළමු කරතුවේ ස්ථාවර මිල ගණන් යටතේ වර්තා වූ දල දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 34,76,664ක්. 2026 වසරේ පළමු කරතුවේදී එය රුපියල් මිලියන 36,52,508ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මූර්ත දල දේශීය නිෂ්පාදනය කරතුවෙන් කරතුවට ඉහළ යාම ආර්ථිකයට සුබදායක තත්වයක් බව ආර්ථික විශේෂඥයන් පවසනවා. පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය වසන්ත අතුකොරළ සඳහන් කළේ මෙම තත්වය මත රට තුළ පැවති දේශීය ආර්ථික අවිනිශ්චිතතාව තරමක් අඩුවන බවයි.
4: ලංකා ආර්ථිකයේ අර ක්‍රමක්‍රමයෙන් ඉස්සරහට යන බවට ඉඟියක්. ඇත්තටම අපි දකිනවා සාමාන්‍යයෙන් ලංකාවේ මූර්ත දල දේශීය නිෂ්පාදිතය ගත්තට පස්සේ මූර්ත දල දේශීය නිෂ්පාදිතයේ කාර්තුගත ප්‍රමාණය දැන් 2025 දෙවන කාර්තුවෙන් පස්සේ ඇත්තටම රුපියල් බිලියන 2,908ක් විදිහට වාර්තා වෙන්නේ. මේක තුන්වෙනි කාර්තුව වෙනකොට 3,329ක් දක්වා වැඩි වෙනවා. ඒ වගේම හතරවෙනි කාර්තුවේ 2025 හතරවෙනි කාර්තුවේ 3,400ක් වෙනවා. 2026 පළවෙනි කාර්තුව තුළ 3,652ක් වෙනවා. ඉතින් කාර්තුමය බලනකොට අපි ක්‍රමක්‍රමයෙන් දල දේශීය නිෂ්පාදිතේ මූර්ත දල දේශීය නිෂ්පාදිතයේ ඉහළ වර්ධනයක් අපිට පෙන්නුම් කරනු ලබනවා. මෙය ඇත්තටම ඉතාමත් හොඳ තත්ත්වයක්.
1: මේ අතර ඇමරිකානු ඩොලරයේ විකුණුම් අගය රුපියල් 336.58 ලෙස සටහන් වුණා. එහි ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 326.34 ලෙසයි. රජයේ වී ගබඩා විවෘත කිරීමෙන් පසු වී කිලෝවක් මිලදී ගන්නා මිල ගණන් ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා. ඔහු සඳහන් කළේ අදාළ රාජ්‍ය ආයතන සමග එක්ව වී මිල ගණන් ගණනය කරන බවයි. ලබන 20 පෙර වී සඳහා සහතික මිලක් ප්‍රකාශයට පත් නොකළහොත් ලබන පළමුනිදා සිට විරෝධතා ආරම්භ කරන බව අනුරාධපුර දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානය සඳහන් කළා.
5: අපි මේ මාසේ 20 කලින් වීඔට මිලක් දෙන්න කියන ඉල්ලීම කරා. නියෝජ්‍ය ඇමතිවරයාට දුරකථන ඇමතුමකින් අපි ඉල්ලීමක් කරා. නැවත වතාවක් නිෂ්පාදන වියදම් දාලා අපි ලිඛිතව WhatsApp කරලා ඇමතිවරුන්ට සම්බන්ධකරණය කරනවා. අපි උද්ඝෝෂණ ව්‍යාපාරයක් දැනට අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා මහාවාරි එච් කලාප ඒ වගේම සුළුවාරි මේ සියලුම දෙනා අපි උද්ඝෝෂණ කරන්න තීරණය කරා. අපිට මේකට උත්තරයක් දුන්නේ නැති වුණොත් ලබන මාසේ පළවෙනිදා අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවියෙන් පටන් ගන්නවා උද්ඝෝෂණ ව්‍යාපාරය. සමස්ත රටේම ඊට පස්සේ
1: වී කිලෝවක් සඳහා රුපියල් 150ක අවම මිලක් අවශ්‍ය බවයි උතුරු මැද පළාත් ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් නිමල් හේවා විතරණ සඳහන් කළේ.
6: එහෙනම් බලාගන්න කෘෂිකර්ම ඇමතුමනි, ඔබතුමාලා මේ පවතින යලකන්නේ වී වලට මිලක් දුන්නේ නැත්නම් රුපියල් 150කවත් අවම මිලක් අපිට සදාන් කරේ නැත්නම් සැබෑ ගොවියෝ අනුරාධපුරෙන් පාට බැහැලා මේ රටේ කෘෂිකර්මාන්තයේ හෙට දවස සුරක්ෂ සාක්ෂාත් කරන්නට වැඩපිළිවෙල දියත් කළා තිබෙනේ. එසේ නැත්නම් ඒට කන් දුන්නේ නැත්නම් අපි සත්‍යග්‍රහයකට සමස්ත ලංකාවේම ගොවියා රැගෙන ගිහිල්ලා මේ කෘෂිකර්මාන්තය ආරක්ෂා කරගන්නවා කියන වග විතරක් දැනට ඔබතුමාලා මතක තබා ගන්න කියන අවධාරණය යුතුව කියා සිටිනවා.
1: ගොවි සංගම් මේ දක්වා නිෂ්පාදන පිරිවැය අමාත්‍යංශ වෙත යොමු කර නොමැති බවයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පැවසුවේ.
7: අස්වනු නෙලන කාලෙ තමයි ඉස්සරහට එන්නේ. ඒ නෙලන කාලෙ එනකොට රජයේ වී ගබඩා අරිනවා. ඒ විවෘත කරාට පස්සේ ගොවියගේ වීවල මිල අපි ප්‍රකාශයට පත් කරනවා. ඒ නිසා අපි ওই සියලුම ගොවි සංවිධාන අපි ඉල්ලීමක් කරලා තියෙනවා. ගොවි සංවිධාන වල නිෂ්පාදන වියදම හදලා ඉවන්න. හැබැයි අපිට තාම ගොවි සංවිධාන වලින් නිෂ්පාදන වියදම දීලා නැහැ. ඉතාමත්ම අතලොස්සක් දෙනෙක් යම් යම් දේශපාලන උවමනාවක් මත මේ විවිධ අවලාද නගන්නේ, බොරු ප්‍රචාර නගන්නේ. ඊළඟට ඒගොල්ලන්ගේ ආණ්ඩ වෙනවා 150-60 කියලා ඉල්ලන්න පුළුවන්. ඊළඟට හාල් කිලෝ එකක් දෙන ගානත් මේක කියන්න ඕන ඒගොල්ලෝ.
1: තලේමන්නරම මාර්ගයේ දුම්රිය දහවණිය මේ දක්වා සිදු නොවන බව දුම්රිය ස්ථානාධිපති සංගමය චෝදනා කර සිටිනවා. එහි සභාපති සුමේද සොම්රත්න පැවසුවේ කැටිතුර දුම්රිය ගමන් වාර ගණනාවක්ද අවලංගු වී ඇති බවයි.
8: ශාල වියදමක් කරලා ආරම්භ කරපු තලේමන්නාරම දුම්රිය මාර්ගයේ මේ වෙනුදු එකදු දුම්රියක්වත් ධාවනය වෙන්නේ නැහැ. තිත්වාතුලි කුණාටුවෙන් පස්සේ පාර හදලා ඉවර වෙලා ප්‍රධානම වසර 70කට අධික කාලයක් තිස්සේ ධාවනය වුණු යාල්දේවි දුම්රිය දිනපතා ධාවනය කරන්නත් තාම බැරි වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වේ තමයි කෙටි දුර දුම්රියන් ගණනාවක් අවලංගු වෙලා තියෙනවා. ඒ නිසා පවතින දුම්රියවල දැඩි වගී තඩබදයක් තියෙනවා.
1: දෛනිකව දුම්රිය ගමන් වාර 250කට අසන සංඛ්‍යාවක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එහි ගමනාගමන අධිකාරී අසංග සමරසිංහ පැවසුවේ තලේමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය මෙතෙක් ආරම්භ කර නොමැති බවයි. ඉදිරියේදී එම මාර්ගයේ දුම්රිය ධාවනයට සැලසුම් කර ඇති බවයි ඔහු සඳහන් කළේ. අනීතික ක්‍රියා සිදු කරන නිලධාරීන්ට ඊට වගකීමට සිදුවනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සත්තනායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
9: වර්තමානයේ සිදුවන අත්අඩංගුවට ගැනීම යම් යම් ක්‍රියාදාම ඇත්තටම හිතුවක්කාර පරිදි සිදුවන බව සමහර කාරණාවලදී අපිට පේනවා. හිතුවක්කාර තීන්දුව ආණ්ඩුවේ නිලධාරීත් ගන්නවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් ගන්නවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උවමනාව සිද්ධ වෙන්නේ දේශපාලඥයන්ගේ මග පෙන්වීම, ආණ්ඩුවේ මග පෙන්වීම කියන එක අපි දන්නවා. හැබැයි මතක තියාගන්න ඕන පැහැදිලි කාරණාව තමයි මේ සියල්ල කරලා අවසානයේදී වග වෙන්න සිදුවෙන්නේ මේවා ක්‍රියාත්මක කරපු නිලධාරීන් බව.
1: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ප්‍රබන්ධ නිර්මාණය කිරීමෙන් වැළකිය යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කළේ.
10: සාමාන්‍යයෙන් ක්‍රාස් පොලිසිය කියන්නේ පට්ටපල් බුරු බව සාක්ෂි සහිතව අපි ඔප්පු කරලා තියෙනවා. සැකයක් තියෙනවා නම් ශානිගේ ප්‍රබන්ධ හැකියාවන් පිළිබඳ මාලිව පොතේ වෙනම උපපරිච්ඡේදයක් වෙන් කර තිබෙනවා. ඒක තියෙන්නේ ෂේක්ස්පියර් පරදන ශානිගේ ප්‍රබන්ධ හැකියාව කියන. එතකොට පොතක් කියවෙන්න තරම් ප්‍රබන්ධ ගොතපු ශානි අබේසේකරට තවත් එක් ප්‍රබන්ධයක් ගෙතීම අරුමයක් නොවේ.
1: යෝෂිත රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් අභියාචනාධිකරණයේදී අද විභාගයට ගැනීමට නියමිතයි. යෝෂිත රාජපක්ෂ මෙම පෙත්සම ගොනු කළේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන් පිරිහිව ගොනු කර ඇති නඩුවේ කුමන්ත්‍රණය නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමින්. අමල් රණරාජා සහ ආචාර්ය සමුදු ප්‍රේමචන්ද්‍ර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම අද විභාගයට ගැනීමට නියමිතයි. මේ අතර හිටපු රාජමාත්‍ය ශිවනේශතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන් ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ කරුණු වාර්තා කළා. ඒ 2008 වසරේ සිදු වූ පුද්ගල ඝාතන පහක් සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුවයි. එම පුද්ගල ඝාතන පහේම තුන්වන සැකකරු ලෙස නම් කර ඇත්තේ ශිවනේශතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන්. ගම්පහ මිනුවන්ගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පැය 19ක් ජල සැපීමත් හිටවන බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා. අත්තනගල්ල කරස්නාගල ජලපිරිපහදු එකකේ හදිසි නඩත්තු කටයුත්තක් ඊට හේතුවයි. මිනුවන්ගොඩ, ගම්පහ, මහර, අත්තනගල්ල හා නිට්ටඹුව කලාපවලට අද පෙරවරු 8 සිට ජල සැපීම අත්හිටවීමට නියමිතයි. ඇමරිකානු ගුවන් හමුදාවට අයත් B-52 යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 8 දෙනෙකු මිය ගොස් තිබෙනවා. බෝම්බ හෙළන ගුවන් යානයක් වන B-52 යානය කඩා වැටීමට ලක්ව ඇත්තේ දකුණු කැලිෆෝනියාවේ එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුරෙන් ගුවන් ගත වූ අවස්ථාවේදී. පරීක්ෂණ මෙහෙයුමක් අතරතුර යානය අනතුරට ලක්වුණා. මියගිය 8 දෙනා අතරට හමුදා සාමාජිකයන්, සිවිල් වැසියන් හා කාර්යමණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙකු අයත් බවයි ඇමරිකානු ගුවන් හමුදාව සඳහන් කළේ.
0: Rita Seatha Seatha Sports Highlights
1: පාපන්දු ලෝක කුසලන තරංගාවලියේ එච් කාණ්ඩ යටතේ සෞදි අරාබිය සහ උරුගුවේ අතර අද පැවති තරගයේ ජයපරාජයෙන් තොරව අවසන් වුණා. ඒ දෙපිළම එක් ගෝලිය බැගින් වරතක් කිරීමත් සමගයි. බෙල්ජියම සහ ඊජිප්තු අතර අද පැවති තරගයේද ගෝල 1-1 ලෙස සමතත්වයෙන් අවසන් වුණා. යලි සිරස්තල ඉරාන සාම ගිවිසුමට ට්‍රම්ප් අත්සන් තබයි. මෙරට ඩෙංගු අධි වසංගත තත්ත්වයක්. ගොවි සංගම්වලින් යළි චෝදනා. යෝෂිතගේ පෙත්සමක් අද විභාගයට. සියත උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති මින්නිමයි. මම මොනින්ද්‍රී සකුණිකා. සියත මිලාක ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එතෙක් රැඳී සිටින්න පැන් පැපුවත් සමග.
11: පුරා සෙරිසරා සත්‍ය සියතටත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Town. තාත්තගේ අඩිපාර යන ගමන් අපේ හදවතට දැනෙන නිර්මාණකරණ කෙනෙක් තමයි අසන්ත පීරිස්.
1: පුරුදු ඔබ දුටු පළමු දිනේ සුපුරුදු ලෙස පෙන්නා.
2: මේ තමයි එයාගේ අලුත්ම සින්දුව.
1: පාපුවට තියා හිස ඔවේ විඳිනට හැකි ආදරේ.
3: මේක ඇත්තටම මගේ වෙඩින් එකද මම කරන්න ඉතින් ඒක සින්දුව මට කරගන්න හම්බුනේ ඔඩියෝ එක විතරයි. ඒක පොඩි කැලලක් වයිරල් වෙලා තිබ්බා. ඊට පස්සේ තමයි ඒකට වීඩියෝ එකක් කරලා සින්දුව රිලීස් කරේ මම. ලිරික්ස් මෙලඩි කරේ මම. මියුසික් සහ මික්ස් මාස්ටර් කරේ දිල්හා නන්දසිරි.
1: වසන්තේ සතුටු මුලදේ
2: music video එකත් special.
3: මේක ඇඩ් කරන්නේ මමයි මගේ wifi තමයි මේ පිටේ ආඩ ලියපු සින්දු හින්දා යත් එක්ක මම මේ video එක කරා.
0: ගොඩක් අය අසන්තගේ cover songs වලට සෑහෙන්න කැමතියි.
3: මේ වරකට තාත්තගේ සින්දු 3ක් 4ක් විතර මම covers කරලා තියෙනවා. හැබැයි මම වැඩිපුරම දැන් focus කරන්න හිතන් ඉන්නේ originals වලට. ඒක ගොඩක් අය මට කියන්නේ තාත්තගේ cover එකක් කරන්න කියලා. ඉතින් ඉස්සරහට තාත්තගේ cover එකකුත්
1: කරනවා.
0: Talk of the town. කාලයක් ස්ටේජ් එකෙන් ඇතුළ හිටපු අරියානා ග්‍රාන්ඩේ එයාගේ කම්බැක් එක, ඒ කියන්නේ වර්ල්ඩ් ටුවර් එක පහුගිය දා පටන් ගත්තා.
2: Eternal Sunshine කියන මේ ටුවර් එක පටන් ගත්තේ USA වලින්. එතකොට කැනඩා, ඉංග්‍රීසි වලත් වෙනම ස්ටෝරි ලයින් එකකට එයා ෂෝස් 40ක් මේ වෙද්දි ප්ලෑන් කරලා තියෙනවා.
0: Painful memories මකලා දානවද? නැත්නම් ඒවත් එක්කම ඉස්සරහට යනවද කියන concept එකෙන් තමයි එයා මේ පාර concert වල visuals plan කරලා තියෙන්නේ.
2: ගොඩක් fansලා නම් කියන්නේ මේ යාගේ last world tour එක. ඊට පස්සේ එයා full time acting වලට එයි කියලා.
0: Talk of the town.
4: අමු වටයි දශම දෙකෙන් අමු වටයි දශම හතරෙන්.

0: දෙවයි නපුරා
1: තාත්ත තමයි අපේ ජීවිතේ වීරයා.
2: තාත්තගේ වීරත්වය කියන එක මම හිතන්නේ කාට හරි හරියටම දැනෙන්නේ තමනුත් තාත්ත කෙනෙක් වුණාන් පස්සේ.
1: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
2: අම්මල දුක් වෙනවා, අඬනවා දැකලා තියෙනවා. නමුත් අපි තාත්තලා මේ මහන්සියට ඒ දුක හිතනම අඬනවා දැකලා නැහැ. තාත්තා කියන පරිච්ඡේදෙම වීරත්වයෙන් පිරි කතාවක්.
1: මේ සංගීතවේදී නදීක ජයවර්ධන.
3: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711 982 984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
1: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
3: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.
4: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.

0: අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවල මැජෙස්ටික ලංකා ටයිල්ස්.
1: අලුත් විදිහට හිතලා ප්‍රශ්න වෙනස් විදිහට විසඳන්න. ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න, බ්‍රේන් එක රීසෙට් කරගන්න. ලොව හොඳම කල්චගුරු ආත කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනාක් ඉම්පීරියල් එකේ. බිස්නස් මයින්ඩ් එක රීබූට් කරගන්න කතා කරන්න. ටිකට්ස් 0.7 0.476 0.700. මාධ්‍ය ශක්තිය 100 TV 100 FM.

0: අවසානයේ සර් බස්සෝල් ටිකේ හැමදැනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
1: ඉතින් මිනිස්සුන් මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
0: ආ මේක නම් ඉතින් මේ පෝස්ටරේ ගහපු ගමන් වැහිලා යනවනේ සර්.
1: ඈ?

0: පොකට් මනි.
1: ආශි, ඔයාට හිතන විදිහට සතුට කියන්නේ අපි හොයාගෙන යන්න ඕන දෙයක්ද නැත්නම් ඉබේටම අපිව හොයාගෙන එන දෙයක්ද?
2: සතුට කවදාවත් අපිව හොයාගෙන එන්නේ නෑ රවිෂ්ක. අපි සතුට හොයාගෙන යන්න ඕන. අපි මහන්සි වෙලා වැඩ කරද්දිත් අපිට ලැබෙන සතුටම තමයි.
1: හරියට හරි. ඔන්න අද දවසේ මම ස්පොකට් මනි සෙග්මන්ට් එකට අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ කේතකි හෝමගමිනත්. Good morning කේතකි. කේතකි ලෑස්ති නේද තරම් කරන්න?
2: කේතකි කතා කරන විදිහෙන් තේරෙන රුපියල් 5000ම දිනාගන්නේ කියලා. ප්‍රශ්න හතරයි තියෙන්නේ කේතකි. අපි ඔයාට උත්තර දෙකක් දෙනවා. එක ප්‍රශ්නයකට හරි උත්තර තෝරන්න. ඒ වගේම තප්පර 5ක් දෙනවා. මේ තමයි කේතකිට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: කේතකි, සිංහල භාෂාව ඇතුලේ තිබුණ හොඳම රහස් භාෂාව තමයි කමත් භාෂාව. ඔන්න පළවෙනි ප්‍රශ්නේ. කමත් භාෂාව කියන්නේ ගොවිතැන ආශ්‍රිතව නිර්මාණය වුණු රහස් සම්ප්‍රදායික භාෂාවක්. වචනවල යම් බලයක් තිබෙන බවට අතීතයේ ගොවියන් විශ්වාස කරා. අපේ ප්‍රශ්නේ, කමත් භාෂාවේ යතුරු නමින් හඳුන්වන්නේ 1. කුල්ල, 2. ගෝණිය.
3: කුල්ල.
2: කේතකි පළවෙනි ප්‍රශ්නෙට හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් පොකට් මනි අතට ගන්නවා. එතකොට ගෝණියට කියන්නේ කමත් භාෂාවෙන් පුරන්නාව කියලා. හරි. කේතකි අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: කේතකි, ඕනම ශාකයක් ඕනම පැලයක් හොඳට හැදෙන්න නම් හොඳට පොහොර තියෙන්න ඕන නේද? ඔන්න දෙවෙනි ප්‍රශ්නේ. ශාක සඳහා යොදන පොහොර ප්‍රධාන පෝෂක තුනකින් සමන්විත වෙනවා. ශාකයක හොඳ මූල පද්ධතියක් නිර්මාණය වෙන්නේ සාරවත් පසක් නිසා. අපේ ප්‍රශ්නේ, මේ අතරින් ශාකයකට දියර පොහොර යොදන්නේ 1. ඉක්මන් පෝෂණයට, 2. දිගු කාලීන පෝෂණයට.
3: ඉක්මන් පෝෂණය.
2: කේතකි දෙවනි ප්‍රශ්නටත් හරි උත්තරේ තෝරලා ඔන්න රුපියල් 500ක් පොකට් මනි අතට ගන්නවා. කේතකි, දියර පොහොර වලින් දිගු කාලීන පෝෂණයක් ලැබෙන්නේ නැහැ. ජලයේ මගින් මේ දියර පොහොර සේදී යනවා සහ පසේ තැන්පත් වෙන ප්‍රමාණය ඉතාමත් අඩුයි. හරි, එහෙනම් අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: කේතකි, ලෝකේ හැම පළතුරකම ඇට තියෙන්නේ පළතුරේ ඇතුලේ. හැබැයි ස්ට්‍රෝබෙරි වල ඇට තියෙන්නේ එළියේ නේද? ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ. ස්ට්‍රෝබෙරි ගෙඩියක බීජ 200ක් විතර තියෙනවා. පැරණි රෝමවැසියන් ස්ට්‍රෝබෙරි ඖෂධයක් විදිහටත් භාවිතා කරා. අපේ ප්‍රශ්නේ, ස්ට්‍රෝබෙරි රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා භාවිතා කරන්නේ 1. විටමින් C අඩංගු නිසා, 2. විටමින් D අඩංගු නිසා.
3: විටමින් C අඩංගු නිසා.
2: අතේ තිබ්බ රුපියල් 500ක් තුන්වෙනි ප්‍රශ්නෙට හරි උත්තරේ තෝරලා 500 රුපියල් 1000ක් කරගන්න කේතකීට පුළුවන් වෙනවා. ඒ වගේම කේතකි, ස්ට්‍රෝබෙරි වල පොටෑසියම් මැග්නීසියම් කියන පෝෂකත් අඩංගු වෙනවා. දැන් අතේ තියෙන රුපියල් 1000ක් මේ 1000 5000ක් කරගන්න අපේ බෝනස් ප්‍රශ්නේ තෝරගන්න වෙනවා. මොකද කියන්නේ බෝනස් ප්‍රශ්නේ තෝරගමුද මෙතනින් නතර වෙමුද?
1: කේතකි, මේක තමයි ඔයාට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. ලෝක දුම්කල විරෝධී දිනය පහුගිය දවසක තිබුණානේ. ඔන්න බෝනස් ප්‍රශ්නේ. ඇමරිකානු ආදිවාසීන් දුම්කල භාවිත කළේ වසර දහස් ගානකට කලින්. අතීතයේ ආයුර්වේදය සඳහාත් මේ දුම්කල පාවිච්චි කරලා තියෙනවා. අපේ ප්‍රශ්නේ, දුම්කල භාවිතය වඩාත්ම අහිතකර වන්නේ 1. අක්මාවට, 2. පෙනහළු වලට.
2: බෝනස් ප්‍රශ්නටත් කේතකිගෙන් අපිට හරි උත්තරේ හම්බුණා. කේතකි, දුම්කොළ භාවිතෙන් පෙනහළු පිළිකා ඇතිවීමේ අවදානමත් වැඩි කරනවා. කේතකි, අපි අහුවේ ප්‍රශ්න හතරයි. ඔයා ප්‍රශ්න හතරටම උත්තර දෙන්න හොඳ උත්සාහයක් ගත්තා. ඒ වගේම රුපියල් 5000කුත් දිනා ගත්තා.
3: Thank you.
2: ජය වේවා කේතකි.
3: ජය වේවා.
1: මාෂි, ඔයා ඔයාගේ විශ්‍රාම දිවිය ගත කරන්න හිතාගෙන ඉන්නේ කොහොමද? එහෙම නැත්නම් පවුලයාගේ අනාගතයට මුදලක් එකතු කරන්න හිතාගෙන ඉන්නේ කොහොමද? මේ වෙනුවෙන් තියෙන හොඳම ස්ථාවර තැන්පතුව තමයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.

0: ස්ථාවර තැන්පතු කිරීම ගණතියෙන කෝල්ල එකක් 13:19ට අපි ප්‍රතිලාභ විස්තර හැමදේම මතක් කරා. අමත නම්බර එක මතක් කරන්න ගන්න කෝල් එකක් 13:19ට වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්.
1: අද දවසත් ඉතින් සුපුරුදු විදිහටම පොකට් මනි අපි දුන්නා. ඉතින් හෙට දවසත් ඒ විදිහම තමයි. අපිට මැසේජ් එකක් එවන්න කියලා අපි අයමත් සරක් ඔන්න මතක් කරනවා. 6 වසරේ ඉඳලා 11 වසරේට වෙනකන් නම් ඉගෙන ගන්න නංගිල මල්ලීලා එවන්න අපිට මැසේජ් එකක් 0714 151 151.
0: එහෙනම් අපි අදට යන්න හදන්නේ. සුබ දවසක්. මම රවිෂ්ක.
1: මම ආශී.

0: ඔයාගේ ජීවිතයට ප්‍රශ්නයක් ආවොත් දුකක් ආවොත් අනිවාර්යෙන් මට කෝල් එකක් දෙන්න. ඊට පස්සේ මම ඔයාලට සින්දුවක් කියන්නම්. ඊට පස්සේ ඔබට හිතෙයි අනේ දෙයනේ මට තිබ්බ ප්‍රශ්නේ මේ සින්දුව තරම් දරුණු නෑ නේද කියලා. ඒ ඉස්ලා ඔබ සින්දුව නෙමෙයි මේ මම ඔයාලට කෝල් කරාම කියන සින්දුව තරම්. රයිට් ගුඩ් මෝර්නින්. අද හොඳ දවසක් වගේ නේද? මූලික ගිවිසුමට අත්සන් තබලා තියනවා දැන් ඇමරිකාව සහ ඉරාන්. ඉතින් අපිට ඉස්සරහට යන්න පුළුවන් මේ සාමය ගැන පොඩි විශ්වාසකින් ඉස්සරහට යන්න පුළුවන්. එහෙනම් හොඳ දවසක් වෙන්න කියලා හිතාගෙන අපි පොඩ්ඩක් බලමු ඔබ නොදන්න මෙඩිසින්. රයිට්? උදේ 7යි විනාඩි 5යි.
1: හුස්ම ගන්නකොට බබාලගේ පපුවේ ශබ්දයක් ඇහෙනවද?
2: ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණුකමගේ සමග.
1: කුඩා දරුවන් ඉන්න දෙමව්පියන් විශේෂයෙන්ම අවුරුද්දට වඩා වයසෙන් අඩු දරුවන් ඉන්න දෙමව්පියන් නිතරම වෛද්‍යරු ගාවට යන හේතුවක් තමයි කුඩා දරුවන් හුස්ම ගන්නකොට සමහර විට පපුවෙන් යම්කිසි ශබ්දයක් මතුවීම කියන කාරණාව. විශේෂයෙන්ම අලුත උපන් දරුවන් ඉන්න දෙමව්පියන් මේ ගැන වැඩිපුර බය වෙනවා. බොහෝ විට වයස මාස 3ට වඩා අඩු දරුවන්ගේ මේක සාමාන්‍ය තත්ත්වයක්. මේ වයසේ ඉන්න දරුවන්ගේ ශ්වසන මාර්ගය බාහිර පරිසරයට දක්වන සංවේදීතාවය වැඩි. ඒ නිසාම බාහිර පරිසරයේ වායුගෝලීය උෂ්ණත්වයට වායුගෝලයේ පවතින ජල වාෂ්පවලට වගේම දූවිලි සහ දුම්වලටත් උන් සංවේදීතාවයක් දක්වනවා. මේ දේවල් වලට තියෙන සංවේදීතාවයට දක්වන ප්‍රතික්‍රියාවක් විදිහට සමහර විට උන්ගේ ශ්වසන මාර්ගය සාමාන්‍ය ප්‍රමාණයට වඩා පටු වෙන්න පුළුවන්. එවිට උන් හුස්ම ගැනීමේදී සහ හුස්ම පිට කිරීමේදී යම්කිසි ශබ්දයක් පිට වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ තත්ත්වයම යම්කිසි ආසාදනයක් වූ විට, එහෙම නැත්නම් ආසාත්මිතාවයක් වූ විට වගේම සමහර විට ළමා ඇදුම තත්ත්වයේදීත් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ අවස්ථාවකදී නම් මේ ශබ්දය ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. ඔබේ දරුවත් හුස්ම ගන්නකොට මේ වගේ ශබ්දයක් පිට වෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම ඔබේ දරුවා සුදුසුකම් තියෙන අධ්‍යක්ෂින් තියෙන වෛද්‍යරයෙක් කරා අරගෙන ගිහිල්ලා උපදෙස් ලබා ගත යුතුයි. අපි හෙටත් උදෑසන හමු වෙමු මේ වගේ වැදගත් වෛද්‍ය කරුණු සමගින්.
2: ඔබ නොදන්න මෙඩිසින්. ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: ජීවිත කාලෙ පුරාම සංකූලතා ඇතිවෙන්න තරම් භයානක මොලේ උන. එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දන්නවද?
1: මේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අසංක විරසිංහ.
2: ඇතැම් අවස්ථාවලදී මරණය ඇතිවෙන්න පුළුවන්. ඇස් පෙනීමේ දුර්වලකා හෝ ඇස් පෙනීම නැතිවීම, කන් ඇහීම නැතිවීම, අනික ඇතැම් අවස්ථාවල මේ මගේව හැදිලා හොඳ වුණාම හරියට ඇවිදගන්න බැරි වෙන මගේ තත්ත්ව, කෙලින් ඉන්න බෑ. පලිප්පු මෙනින්ජයිටිස් තත්ත්ව මගින් ඔළුවේ ලේනහරවලට ඩැමේජ් එකක් වුණා. දීර්ඝ කාලනව ඔළුවේ යම් යම් කොටස් වලට ලේ ගමනාගමනේ අඩුවෙලා ඒ කොටස් මැරීම නැත්නම් අක්‍රීය වීම ඇතිවෙන්න පුළුවන්.
3: මේ දවස්වල සීග්‍රේන් පැතිරෙන මොලේ උන, එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරුයි. ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
4: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක්, හදිස්සියට පරිස්සමට රත්තරන් තැනක්. CDB රන්නය එක, light, water, phone, බිලට සහනය මෙන්න.
5: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388. CDB රන්නය, රත්තරන් අය දෙන ඉස්තරම්ම
6: රැටිනා 100 ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. DRL හෙඩ්ලයිට්, ඇන්ටි ස්කිඩ් බ්‍රේකින් සිස්ටම් සහ ඉලෙක්ට්‍රොනික් fuel injection තාක්ෂණය සමගින් Platina 100 හැඩ වැඩ කාර්යා. David Pierce Motor Company Private Limited.
7: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම. මහජන සම්පත, රටටම සම්පත.
8: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
9: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
10: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
8: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
7: Global University Partners. කතා කරන්න 0718 492 492, 0718 132 77.
11: සිරිවෝඩ් සමාජකයන් සඳහා කගිල් ස්පර්ශති වෙතින් මෙගා වට්ටම් වෛරහා චිකන් මීට් බෝල්ස් ඉතිරිය රුපියල් 115යි. මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරිය රුපියල් 310යි. වීවා මොල්ට් පවුච් ඉතිරිය රුපියල් 170යි. පෙයාස් පියෝ ඇන් ජෙටල් සබන් මල්ටිපැක් ඉතිරිය රුපියල් 250යි. කගිල් ස්පර්ශති.
12: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
14: කරි ත්‍රිවිල් එකක් ගන්න ඕනි.
15: මොකක් හරි නෙවෙයි, ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
16: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය
17: David Pierce Motor Company Private Limited වෙත
18: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
19: SLT Mobitel Pure TV නිල විකාශක
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0.1122200. Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
5: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරුපෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදී.

0: හයි
1: සාමේ ළඟයි පුතා මට ඒක ගඳ දැන් සුවඳ
0: සුවඳ සුවඳ සුවඳ
1: නෑර විඩි බෙහෙත් ගඳත් එක්ක නෙන්නේ ඉතින් අපි තාම දන්නේ නැහැ
0: හරි
1: නෝලාවරුනේ මහත්තුරුනේ අපි තාම දන්නේ නැහැ මේ අත්සංක්‍රාය කියන සාමගේ විසුම මොකද්ද කියලා
0: යස්
1: මේක බැලිස්ටික් මිසයිල් සබ්මරීනියක්ද
0: හරි
1: ඔහායෝ ක්ලාස් සබ්මරීනියක්ද එමත් නැත්නම් ගයිඩඩ් මිසයිල් සබ්මරීනියක්ද ලොස් ඇන්ජලීස් ක්ලාස් වර්ජිනියා ක්ලාස්
0: හරි
1: සී වුල්ෆ් ක්ලාස් ඒ ලෙවල් ක්ලාස් ඕලිවර් ක්ලාස් නැත්නම් ශිෂ්ටත්ව ක්ලාස් සබ්මරීනියක්ද කියලා අපි තාම දන්නේ නැහැ
0: නැත්නම් මේ නිකම්ම නිකන් කන සබ්මරීනියක්ද කියලා දන්නේ නැහැ
1: ආ ඔයාගෙන කන්න තියෙන
0: සබ්මරීනිය එවත් තියෙනවද
1: අපි දන්නේ
0: නැහැ හරි
1: අපි ඉතින් මේක සාම කිවිසුමක් කතා සාම කිවිසුමක් මිසක
0: හරි
1: සාම කිවිසුමක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා
0: definitely
1: ඊයත් ලංකා විශ්වමාකට් එක හොඳයි ලෝකේ ශ්‍යාමාකට් හොඳයි
0: හරි
1: ලංකාවේ ශ්‍යාමාකට් හොඳයි සයා සයා සයා
0: එයා සීලොන්
1: මා සයාරිනිස් කියා
0: ට්‍රිලියනපතියෙකුත් වෙලා නේ
1: මේ ගහපු ගේම ට්‍රිලියනපතියෙක් වෙන්න නැත්තම් මම වෙන්න
0: definitely ඒකනේ නේ
1: මේ හොඳට මාකට් එක යන වෙලාවේ කියලා දානවා යුද්ධේ ඉවර නෑ
0: ඩවුන්
1: මාකට් එකේ හොට ඇනවා බිම සල්ලි තියෙනුන්දලා ගන්නවා වැටෙනකොට ගන්න සල්ලි තියෙන පොරවල් උඩට යනකොට ගන්න තල්ලි නැති පොරවල්
0: අනිවාර්යෙන්
1: ඔය ගේමම ඇති දවස් 100කට හැ යුද්ධ තිබ්බා ඒ වෙලත් ඉලොන් මස්ක්ට ට්‍රිලියනපතියෙක් වෙන්න බැරි වුණා නම් තමයි මම අහන්නේ කතා කළා මොනවද කරේ මෙච්චර දවස් 100ක් ට්‍රිලියනපතියෙක් නොවි
0: ඒකනේ රයිට්
1: මේවා යුද්ධ නෙමෙයි පුතා මේවා බිස්නස්
0: ඕකේ
1: දැන් මම මේක සාම කිවිසුමක් වෙන්න එපා කියලා කිව්වයි කියලා මං කියන්නේ
0: හරි
1: අපි ගාව ලේනෙක් හිටියා අපි ලේනෙක් හදන පොඩි කාලේ ඉතින් මේ අපිට වුව වැඩිය බලන්න වෙලාවක් තිබුණේ
0: නැහැ. හරි.
1: අපි ඉතින් ওই ඉඳලා හිටලා හුරතල් කරන ජොබ් එක විතරයි අපි ඇවිල්ලා කරන්නේ.
0: හරි.
1: ලේන බත් කෑවද නැද්ද? උගෙන් අහනවා ඉතින් කෑවද හරි මේ කියලා. ඌ කෑවදන කෑවද අපිට වැඩක් නැහැ. ඉතින් අපේ අම්මා ගෙදර ඉන හැමෝට මේ දවස්වල කියනවා. අනේ මම නොහිටින්න මේ සතා හත්තට ගමන. අම්මා මැරෙයි. මොන ලේනත් කියන්නේ හත්තර ගමනක් මැරෙයි. මම කියන්නේ මොකද එහෙම මැරෙන ලේන කියලා. මේ සාමෙත් මේ විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප්ම හතර ගමනක් කිව්ව සාමයක්. හැබැයි දැන් ඇවිල්ලා තියෙන ඇග්‍රීමන්ට්ස් වල හැටියට මේක ඔන්ලයින් සයින් කරලා ඉවරයි හැමෝම. මේකට ඉරාන පාර්ශවයෙන් ඒගොල්ලන්ගේ කතානායකවරයා අත්සංකරා කියලා වගේ කතාවක් තියෙනවා. දැන් මේකේ නිල උත්සවය තියෙනවා ස්විස්තරලන්තේ ජිනීවා වල සිකුරාදා.
0: යස්.
1: යන්නත් හිතෙනවා.
0: හරි. අනිත් එක ජිනීවා අපිට නුහුරු තැනක් නෙමෙයිනේ නේ. ජිනීවා
1: අපි ඉස්සර පොඩි සෙමා මාරුවක් හදුවා ජිනීවා යන මිනිස්සු. නැත්තම් ජිනීවා මිනිස්සු මෙහෙම. මේ අපිට තිබ්බනේ කාලයක්.
0: හරි.
1: ඉතින් මේක බැලිස්ටික් සබ්මරීනියක්. ඔහයෝ ක්ලාස් සබ්මරීනියක්. සබ්මරීනියක්.
0: සබ්මරීනියක්.
1: ගයිඩඩ් මිසයිල් සබ්මරීනියක්ද කියලා අපි බලාගෙන ඉන්නේ. හ්ම් හ්ම්. මට වෙලාවට තේරෙන මේක ගයිඩඩ් මිසයිල් සබ්මරීනියක්.
0: ඔහයිය කියලා මට හිතෙනවා.
1: ඔහයිය නෙමෙයි ඔහයෝ.
0: ඔහයෝ. යස්.
1: ඔහයිය. ඔයද මත්තේ පොල් කඩන පොර ඔහයිය. ඈ?
0: ඔහයිය.
1: ඇත්තටම සමාජ දැනුම නම් හරි මදි නේද ඉතින්. හිටියද?
0: මම නෑ සබ්මරීනිය ගැන දැනගන්න ඕනේ නෑනේ මම මොකද? කිමිදුම් ශිල්පියෙක්ද?
1: සබ්මරීනිය ගැන දැනගන්න කිමිදුම් ශිල්පියෙක් වෙන්න ඕනේ නෑ හලෝ. තේරෙනවද?
0: හා ඕකේ.
1: කලඳක් හරි මොලේ තියෙන මිනිහෙක් වුණා නම් ඇති.
0: ඉතින් මට ඒ වචන ඕනේ නෑ. I want same. only මට ඕනි සාමේ
1: ආ ආ
0: මොකද අර හෝමුස්
1: වලින් මගේ මොකද කෑල්ල තමයි ඕනේ නේද හැම එකේම
0: මගේ බඩු පෙට්ටියනවා හෝමුස් වලින්
1: හැම එකේම මේ මේ
0: I want සාමේ
1: මෙයාට සාමේ ඕනේ නැහැ සාමේ ගියාවේ යකාට අර සවුත් කොරියා වලින් පටවපු බඩු පෙට්ටිය ගෙන්න ගත්තා නම් නංගිට ඇති
0: සාමේ
1: නංගිට ඕන සාමේ නැහැ හෝමුස් සමුතු සංදියත් බඩු පෙට්ටිය මෙහෙට එනකන් ඇරලා තිබුණා නම් ඇති කියලා තමයි නංගි හිතන්නේ.
0: හොඳක් වෙයි නේද?
1: හොඳක් වෙයි හොඳක් වෙයි. මෙව්වා ඉන්නකොට ඉතින් හොඳක්ම වෙයි අපි. ඉරානට නම් කලක් යයි. මේ ෂෝ එකට නම් කලක් යන්නේ නැහැ මේක තියෙනක. ඒකයි මං කියන්නේ.
0: සෝ
1: ඉතින් ඕලිව ක්ලාස් සබ්මරීනියක්ද කියලා අපි බලාගෙන ඉමු. නමුත් සාමයේ අපිට අඬ ගහන සද්ද අපිට ඇහෙනවා.
0: Yes, okay.
1: පරවියා තටු ගහනවා. පට් පට් ගාලා ඇහෙන්නේ. ඒක තට්ටක් කැඩිලාද කොහෙද? එකෙන් හරි ගහනවනේ තටු.
0: හැබැයි තාම අල්ලගෙන ඉන්නේ පරවියාව. එයාට ඉගිලිලා යන තාම
1: දුන්නේ. රිලීස් කරන්නේ සිකුරාදාට.
0: සිකුරාදාට.
1: Officially.
0: Okay.
1: ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ට්‍රම්ප්ට ආත්ම ආරක්ෂාව උදෙසා පොඩි මිසයිලයක් ගහන්න වගේ පොඩි ආතල් එකක් යන්නේ නැති වෙයි කියලා මේ මැද හරි. තව දවස් දෙක තුනක් නැති
0: තියෙනවා. ඔව් ඒක හරි.
1: ඔය මැද දිහම එකක් එනවනේ.
0: නිකන්.
1: එකපාරක් ගහලා කිව්වා නෑ ඒක පොඩි ලව් ටැප් එකක්.

0: අපි ඉන්නවා කියලා කියන්නේ ඇහුවා. ඉන්නවා කියන්නේ මිසයිල් ගහන මිනිත්තු ඉන්නවද ලෝකෙ? අපි සීන් එකේ ඉන්නවා කියලා කියන්නේ මිසයිලයක් ගහලා දානවා. අපි ඉතින් එයා හිතනවා මිසයිල ගහලා එහෙම මෙහෙම් කළා පොඩක් තග දාලා තමයි සාමයට ගෙන්න ගත්තේ
1: කියලා.
0: ඉතින් මේකේ පළවෙනිම කොන්දේසිය තමයි ඉරානයට දාලා තියෙන නියුක්ලියර් වෙපන්ස් කියන කෑල්ලක් හීන එකවත් තියෙන්න බෑ.
1: හරි.
0: කියන්නේ නියුක්ලියර් වෙපන්ස් කියන ඒවා හීනෙන් දැක්කත් සාමගිය සුම කඩ වෙන මට්ටමක් තමයි. හදන්න බෑ. මිලදී ගන්න බෑ.
1: හරි.
0: පාවිච්චි කරන්න බෑ. දැන් පෝෂණය කරපු යුරේනියම් තියෙනවා. ඒගොල්ලෝ කියව යුරේනියම් කියන එක පෝෂණය කරේ යහපත් න්‍යෂ්ටික වැඩවලට. පොඩි ළමයින්ට බේත් දෙන්න වගේ.
1: නෑ. පොඩි පොඩි ඒවට.
0: මොනවාද කියන්නේ කෝ යහපත් න්‍යෂ්ටික
1: විදුලිය නිෂ්පාදනය කරන්න.
0: විදුලිය නිෂ්පාදනය කරන්න. ඊට අමතරව දන්නවද? ඔය අවු මාස ගණන් මොහොත යට තියෙන සබ්මීරීනවලත් සබ්මීරීනවලත්
1: සබ්මීරීන
0: යවත් න්‍යෂ්ටික තාක්ෂණයෙන් දුවන ඒවා.
1: හරි.
0: එකපාරක් චාර්ජ් කරාට පස්සේ ඉතින් සදහටම දුවනවා ඉතින්. නියුක්ලියර් රියැක්ටර්ස් තියෙනවා ඒවා ඇස්සේ.
1: හරි.
0: ඒවා තෙල් ගහලා දුවන ඒවා නෙමෙයි. ඒ නිසා සැරෙන් සැරේ ගොඩ එන්න ඕනේ නැහැ තෙල් ගහගන්න. මාස ගණන් මොහොත යට තියෙනවා.
1: ඕකේ.
0: ඉවෙන් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වෙන ඒවා. ඉතින් මේ න්‍යෂ්ටික බලය ක්‍රියාත්මක කරලා ෆෝන් වලට බැටරිය හදන්න පුළුවන්ද කියලා හිතනවා දැන්. හිතුවම් ෆෝන් එක ගහලා දෙයෙන් ගන්නවා gedara නෑ. ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. නේද? න්‍යෂ්ටික ශක්තිය කියන්නේ ඉතින් රේඩියෝ ඇක්ටිව් බඩු. ඒවා ඉතින් හරියට මෙල්ල කරගත්තේ නැත්නම්
1: හරි
0: ලොකු විනාශ වලට තමයි යන්නේ. න්‍යෂ්ටික බලය කේන්ද්‍ර කරගත්ත තාක්ෂණයක් වාහන වලට ගේන්න පුළුවන්ද කියලා හිතනවා. එහෙම තමයි ඉතින්. සයන්ටිස්ට්ලා, ඉන්ජිනියර්ස්ලා හැම වෙලාවෙම හිතනවා මේ වගේ දේවල්.
1: අලුත් දේවල්.
0: න්‍යෂ්ටික බලයෙන් දුවන ප්ලේන් හදන්න. භාගවිට න්‍යෂ්ටික බලයෙන් දුවන රොකට් හදන්න. න්‍යෂ්ටික බලයෙන් දුවන කාර් හදන්න, බස් හදන්න. සබ්මැරින් තියෙනවා.
1: හරි.
0: මොකක්වත් උනත් අවුලන්නේ නැහැ නේ මුහුද යට
1: නෙවෙයි. යට නේ. ඔව්.
0: ලොකු සීන් ගන්න
1: ඇන්නේ.
0: න්‍යෂ්ටික බලය වැරදුනොත් ඒත් ඒ වාගේ.
1: හරි.
0: ඉතින් කොහොම හරි ඉරානයට තරයේ කියලා තියෙනවා සාම ගිවිසුම පවතින ප්‍රධානම සාධකය තමයි ඕගොල්ලෝ න්‍යෂ්ටික අවියක් හදන්න හීනකින්වත් බලන්නේ නැති එක කියලා. ඒකට ඉතින් හා කිව්වා වගේ එකක් පේනනවා. නමුත් ඉතින් ඉරානි දීලා තියෙන උත්තරේ එච්චර පැහැදිලි නෑ. අපිට ප්‍රශ්නේ තියෙන්නේ පෝෂණය කරපු යුරේනියම් හොඳ වැඩවලට පාවිච්චි කරන්න කියලා පාවිච්චි හදාගෙන ගිය යුරේනියම් වලට මොකද කරන්නේ? ඒවා විනාශ කරනවද විනාශ කරනවද විනාශ කරන්නේ කොහොමද?
1: ඉතින් හොඳ වැඩවලට පාවිච්චි කරන්න පුළුවන්.
0: එහෙම හිතලා හිත හදාගත්තා නම් මම මේ යුද්ධ කරන්න ඕනකමක් තිබුණේ නෑනේ. ඔය පෝෂණය කරන යුරේනියම් ටික අල්ලගෙන පටන් ගත්ත වැඩන්නේ. දැන් මේ කෝල් එකක් දාලා කතා කරන්න තිබිච්ච එකට මේ දවස් 100ක යුද්ධයක් කරන් ගිහලා මේ සාමි කෙනා
1: බිලියනර් කීයද විඳන් කරේ? 100ක්ද නේ?
0: බිලියන
1: 75ක්.
0: ඇමරිකන් ඩොලර් බිලියන 75ක් වියදම් කළා. ඒ වියදම් ඉවර නෑ තාම. ඔය ඇමරිකාවට අයිති ඒබ්‍රහම් ලින්කන් කියයි අර වගේයි මේ වගේ ඔය නැවක් මොහොතක තියෙන මිනිත්තුවක් ගානේ ඩොලර් වලින් දහස් ගණන් වියදම් තියෙනවා. ඒ සෝල්ජර්ස්ලාට දිරි දීමනා දෙන්න.
1: හරි.
0: යුද්ධ කරන කල් දුෂ්කර දීමනා හැමමත් දෙනවා ඇති.
1: ඕටි දෙන්න ඕනේ.
0: ඔව්. 24/7 වැඩ. ඕටි නම් ගෙවන්න නැතුව ඇති. රජේනි ගෙවන්නද මන් දන්නේ නැහැ ඉතින්. අපේ කවුරුවත් නැහැ නේද හමුදාව.
1: ඕකයි සිටුේෂන් එක නේ.
0: ඉතින් මේ යුද්ධෙට ඩිප්ලෝයි කරපු වාහනයක් වෙන භූමියක තියෙන තාක්කල් ගෙවන්න ඕනේ. යුද සූදානම තියෙන තාක්කල් ගෙවන්න ඕනේ. ඔක්කොම වියදම්. ඒ නිසා බිලියන 75යි කියලා වියදම් අපිට ක්ලෝස් කරන්න බෑ. මේ යුද්ධෙන් තුවාල වෙච්ච සොල්දාදුව ඉන්නවා. යුද්ධේ නිසා විනාශ වෙච්ච ෆැසිලිටිස් තියෙනවා. ඒ කඳවුරු ගොඩනගනවද නැද්ද කියලා මම දන්නේ නැති තීරණයක් තියෙනවද? මැද පෙරදිග රටවල් මේ වෙච්ච සංගතියෙන් පස්සේ ඉරානි පොඩ්ඩක් ඇත්තන් ගහුවේ ඇමරිකාවට නෙමෙයි, ඇමරිකාවේ බේස් තියෙන අවට පහත තියෙන මැද පෙරදිග රටවල් වලට ගහුවේ. ඒ මිනිස්සු ආයිත් පාරක් ඇමරිකාවේ බේස් එකක් තමන්ගේ රට ඇතුලේ දාගෙන අහක යන නයි පිජාමේ කස්සේ දාගන්නේද කියලා අපි දන්නේ නැහැ.
1: හරි, ඕකේ.
0: එහෙම වෙන්න නොවෙන්න තියෙන ඉඩකඩ ගැන අපිට කිසි අදහසක් තාම නැහැ. සමහර ලට ඇමරිකාව බල කරලා නැහැ නැහැ බල කොහමත් ඒ අපේ කෑම්ප් එකේ ඉරටි තියෙන්න ඕන. ගාලා කිව්වොත් එහෙම ඉතින් දාන්නේ
1: නැහැ. දාන්න වෙනවනේ නේ. සාමාන්‍යයෙන් කතාවක් තියෙනවා ඒ වගේ ඇමරිකන් බේස් දැම්මේ ඒ රටවල් ආරක්ෂා

0: කරන්න අන්තිපට උනේ කුවේට් වගේ රටවල් වලට ඒ ඇමරිකන් බේස්වල හිටපු ඒ සොල්දාදු ආරක්ෂා කරන්න කියලා.
1: මොකද ඒක හරියට කියවන්නේ.
0: ඒ කියන්නේ දැන් ඇමරිකන්
1: බේස් මට තේරෙන හිතේ තියෙන යම් දෙයක් නම්
0: ඒක තේරුම් ගන්නකෝ.
1: ලංකාවේ හිතේ යම් දෙයක් තියෙනවා.
0: අයි මට ආයේ කවස්සවද නම් ඒක කියන්නේ. ඒ කියන්නේ දැන් ඔය කුවේට් වගේ ඔය වගේ රටවල් වල ඩුබායි වගේ රටවල් වල ඇමරිකන් බේස් දැම්මේ.
1: පොඩි නින්දක් දානව ඈ. කියලා ඉවරලා මට කතා කරන්න ඕනේ ඉතින් ආ.
0: එහෙම කරන්නේ කොහොමද?
1: එහෙම හොඳ නැහැ නේ කරන්නේ.
0: කියන්නේ නැහැ මට මතක නැහැ. මට මතක නැහැ.
1: සිහි නැහැ නේ කියන්න අපි.
0: කොහොමුණත් අන්තිමට මෙච්චරයි වෙලා.
1: ඇමරිකන් බේස් දැම්මේ. ඒ රටවල් ආරක්ෂා කරනවා කියලා තමයි. අන්තිමට ඒ රටවල් වල මිනිස්සුන්ට උනේ ඇමරිකන් බේස් වලට ගහනකොට තනියෙන් ආරක්ෂාව සලසන.
0: ඔව් ඒකනේ.
1: තමයි උනේ. කියන්නේ මේ අහ කැන නයි කියලා තමයි ඉතින්.
0: ක්ලෝත්ස් මේවා වෙලා මේවා වුණා.
1: ඔව්. ඉතින් එහෙම කරයිද අපි දන්නේ නැහැ.
0: හරි.
1: ඉතින් යුද්ධේ වියදමත් තාම ඉවරයක් නැහැ. මුලදි කතාවක් තිබුණා. තහනමට ලක් කරලා තියෙන බිලියන ගාණක් වටින ඉරාන සම්පත් ඉරාන වත්කම් ඇමරිකාව නිදහස් කරන අදහසක් මේ ගිවිසුම ඇතුලේ තියෙනවා කියලා. දැන් ඇමරිකාව එක නෑ වගේ ඉන්නවා. ඊළඟ යුද්ධ පටන් ගන්න ඔන්න ඕකට හරිද?
0: ඔව් නේ.
1: නමුත් ඉරානේ කියනවා නෑ නෑ එක තියෙනවා කියලා. භාගවිත ඒක ඇති. මෙතනදී කවුරුවත් කැමති නෑ සාමිට යනකොට අපි අකුල ගත්තා ඒගොල්ලෝ දින්න කියලා කියන්නේ. හැමෝම කියන්නේ අපි දින්න ඒගොල්ලෝ අකුල ගත්තා කියලා.
0: ඔව් නේ.
1: අපිට කමන්නේ ඔයගොල්ලෝ අකුලගෙන හරි දිගෑරගෙන හරි මොකක් හරි කළා මේ මේක ඉවරයක් කරන එක ඇත්තම හොඳයි. අපිට ඇත්තම දැනගන්න ඕනේ කවුද අකුල ගත්තේ කවුද දිගෑරගත්තේ කියලා. අපිට ඕනේ සාමි.
0: ඔව් මොකද හොඳටම අමාරුනේ අපි වගේ
1: රටවල. අපිට සාමේ පරවියා කාක්කා කියන හඬ අහන්න ආස.
0: යා. ඇත්තට පරවියා කොහොමද කෑනේ? අමු අමුදසන්න. අපු මේක නම් කිසි සාමගතිය.
1: වෙඩි තියනා වගේ
0: ගුඩු ගුඩු ගුඩු ගුඩු.
1: ඔය අපේ මේ සිවිලි මේ ඉන්නවනේ
0: කුටු කුටු කුටු කුටු කුටු
1: නිකන් මේ මැෂින් ගන්න එකේ සාමේ පරිවියාගේ සද්ද මැෂින් ගන්න එකේ වෙඩි තියනවා තිකෝල කරා ඉතින් කොහොමත්
0: හරි
1: මේ එල්නිනෝ කැලලකුත් කැරකි කැරකි තියෙන වෙලාවේ අපිට එල්නිනෝ ඉෆෙක්ට් එක බලා ගන්න පුළුවන් කියලා කියනවා අගෝස්තු මාසෙන් වගේ පස්සේ
0: හරි
1: හොඳම හරිය බලා ගන්න පුළුවන් වෙන දෙසැම්බර් වලින් පස්සේ කියලා සමහරු කියනවා එහෙම වුණොත් 2027 මැදක් වෙනකන් අපිට සෑහෙන බරපතල ප්‍රතිවිපාක තියෙයි කියලා එහෙම කියනවා ඉතින්. ආමති මේකේ සක්‍රීයතාවයේ 65% ලෙවල් එකක තමයි තියෙන්නේ. සමහර අය ඒත් අදහස් දක්වනවා මොහොතෙන් වට වෙච්ච අපි වගේ දූපත් රාජ්‍යයකට එල්නිනෝ එකකින් ඉන්දියාවට තරම් බලපෑමක් වෙන්නේ නැහැ දිනා නේද නේද? බාල රටවල්. නේද? ඉතින් ඒක තමයි.
0: ඒක තමයි.
1: සමහරලාට පොඩියට ඉන්නේ පොඩි පොඩි වාසි තියෙනවා. මට තේරුමක් නෑ මොකටද කියලා.
0: හරි.
1: මොකටද කියලා තේරෙන්නේ නෑ. හැබැයි ඉතින් හැමෝම මේ හැමෝම නිකන්
0: උමනාවක් තියනවා වගේ මේකටම නේද?
1: ඒකනේ. අපි දැන් මේ යුද්ධ ඉවර කරලා එල්ලිනෝ වලට සෙට් වෙමු නේ.
0: ඕකේ ෂුවර් ෂුවර්.

0: I'm a full confusious fella in.
1: පොඩ්ඩයින්
0: පුටු වෙන්නේ ගිටින්න.
1: හරි. මමත් නැගිටින්න.
0: 100ක්. 100ක්.
1: 100ක්.
0: ඒකනේ රුපියල් නිකන් 4.50ක් වගේ දෙන්නේ. දැන් කීයද පෙට්‍රල් ලීටරේ 420. එහෙම ගන්න.
1: 400 ගානක් නේද? 95.
0: අපි බලන්නේ නැහනේ.
1: 495ක් වෙනවනේ.
0: අපි බලන්නේ නැහනේ ගාන පෙට්‍රල් වල. මම කවදාවත් පෙට්‍රල් කීයද කියලා බලන්නේ නැහැ. කීයට ගියත් මම බලන්නේ නැහැ පෙට්‍රල් ලීටරේ කීයද කියලා. බලන්නේ. ඒ මං පෙට්‍රල් ගහන්නේ.
1: ඔයා ඩීසල්නේ නේද? ඇත්තට.
0: කීයද ලීටරේ? 400.
1: ආ 95 එක නම් 495යි.
0: ඔව්.
1: අනිත් එක
0: ඔය ළඟ පාතම නැතෑ නේද?
1: 400 ගානනි කොහොමද?
0: 95 කියලා මොකද? 92 කියලා මොකද? නේද? පොඩි දෙයයි නේ පොඩි වෙනසයි නේ. ඉතින් කොහොමත් රුපියල් 4යි ගානක් තමයි ඔය කියන විදිහට කිලෝමීටරයකට ඔබ වියදම් කරන්නේ. මේකට මේ හැඩකාර වැඩකාරයා කියලා බජාජ් ප්ලැටින එකට කියන්නේ හේතු ඕකයි කියලානේ අපි දැනගත්තේ.
1: හරි.
0: හැඩකාරයා ලස්සනයි.
1: ලස්සනයි.
0: බයික් එක ලස්සනයි. සාමාන්‍යයෙන් හෙන්න නෝමල් 100cc බයික් එකකට වඩා ප්ලැටින එකේ ඩිසයින් එක ලස්සනයි. දැන් අපි කල්පනා කරන්න එපා කොහොමද 100ක් දුවන්න මොනවද මේගොල්ලෝ ගාව තියෙන්නේ. මට ටිප් එකක් දෙකක් තියෙනවා.
1: හරි.
0: DTSI කියන තාක්ෂණය තියෙන බජාජ්ල ළඟ ඒගොල්ලෝ තමයි ඒක දියුණු කරේ මේ ලෙවල් එකට.
1: ඕකේ.
0: ඒගොල්ලෝ DTSI එන්ජිමක් දාපු හැමතැනම ඒක හයිලයිට් කරනවා. මොකද ඒ ටෙක්නොලොජි එක එන්ජින් එකේ කාර්යක්ෂමතාවයට ලොකු සපෝට් එකක් දෙනවා. DTSI.
1: හරි, ඕකේ.
0: ඉතින් ඇත්තටම කියනවනම් මේක දෙපාරක් ඉග්නයිට් වෙනවා. දෙපාරක් ඉග්නයිට් වෙනවා. එන්ජිමක ක්‍රියාකාරීත්වය දන්න අය දන්නවා.
1: හරි.
0: ඕ පිස්ටන් එකක් තියෙනවා. පිස්ටන් එකක් තියෙනවා කියලා දන්නවද?
1: යා.
0: කොහෙද තියෙන පිස්ටන් එක?
1: එන්ජිමේ.
0: එන්ජිමේ පිස්ටන් එකක්
1: තියෙනවා.
0: හරි. ඒ පිස්ටන් එක උඩ පහළ යනවා.
1: හරි.
0: ඒකෙන් තමයි එන්ජිම දුවන්නේ. එන්ජිම වැඩ කරනවා කියන්නේ මේ පිස්ටන් එක උඩ පහළ යනකොට. උඩට යනකොට තෙල් සහ වාතයේ මික්ෂරක තල්ලු කරගෙන යනවා. එතකොට පීඩනය වැඩි වෙනවා. වැඩි වෙනකොට මේ ඉග්නයිට් වෙනවා. පොඩි ගින්දරක් එනවා. එන්ජිමට පොඩි ගින්දරක් දෙන්න ඕනේ. ඒ ගින්දරෙන් තමයි මේක පත්තු වෙන්නේ. එක පැත්තකින් ඔක්සිජන් එනවා. අනිත් පැත්තෙන් තෙල් එනවා. පිස්ටන් එකෙන් මේක මිරිකනවා දාලා පත්තු කරනවා. දඩාස් ගාලා ඇවිලෙනවා. පිස්ටන් එක ආපස්සට තල්ලු කරනවා. අන්න කැරකෙනවා. දෙපාරක් ඉග්නයිට් කළා. ඉතාම කාර්යක්ෂමව මේ තෙල් පුච්චනවා කියන කතාවේ අර්ථ දෙකක් තියෙනවානේ. සාමාන්‍යයෙන් තෙල් පිච්චෙනවා කියලා කිව්වම අපිට අපරාධය අදහසක්
1: දෙන්නේ. ඔව් එහෙමකුත් වෙනවානේ.
0: දැන් මේ ඒක නෙමෙයි.
1: හරි.
0: තෙල් ටික පිච්චන එකේ අනිත් අදහස. තෙල් ටික පූර්ණ දහනය වුණොත් තමයි උපරිම කාර්යක්ෂමතාවයේ ඉන්ජිමට ලැබෙන්නේ. එතකොට බින්දක්වත් ඉතිරි නැති වෙන්න මේක දෙපාරක් ඉග්නයිට් කරලා ගිනි ගහලා මේක පුච්චලා දානවා ඇතුළේදී. ඒ නිසා තෙල් බාගෙට පිච්චෙන්නේ නැහැ. ඒ නිසා අපි ගහන තෙල් ලීටරෙන් එන්ජිම ඇතුළට යන තෙල් බිඳුවෙන්
1: හරි
0: මැක්සිමම් වැඩේ හැම වෙලාවටම ගන්න නිසා තමයි ලීටරෙන් කිලෝමීටර 100ක් දුවන්න බජාජ් ප්ලැටින එකට පුළුවන් වෙලා තියෙන්නේ. ඊට අමතරව මේකේ තියෙන අනිත් කෑල තමයි EFI ටෙක්නොලොජි එක. ඉලෙක්ට්‍රොනික ෆෝල් ඉන්ජෙක්ෂන්.
1: රයිට්.
0: ටයිමින් බලලා වෙලාව බලලා ඉලෙක්ට්‍රික් සිස්ටම් එකකින් තමයි නාඩියට තෙල් ටික පම්ප් කරන්නේ. තෙල් සහ හුලම් බැලන්ස් කරනවා. තෙල් සහ ඔක්සිජන් බැලන්ස් කරගන්නවා මේකෙන්. ඒකෙනුත් බජාජ් පැටින එකට පුළුවන් වෙලා ඇති ලීටරෙන් 100 ගහන්න. පන්තියේ පළවෙනියා වෙලා ඉන්න.
1: සුපිරි සුපිරි.
0: බජාජ් හරි ආසය පන්තියේ පළවෙනියා වෙන්න. මේ මිස්ටර් පේනවනේ සුපිරි සුපිරි. මේ මිස් EFI දන්නෙත් නැහැ. EFI දන්නෙත් නැහැ, DSI දන්නෙත් නැහැ, DTSI දන්නෙත් නැහැ.
1: හැබැයි මං දන්නවනේ බජාජ් ප්ලැටිනා. මට ඒ හොඳටම ඇති. ඒ ඔක්කොම තියෙන බයික් එක තමයි බජාජ් ප්ලැටිනා කියලා කියන්නේ. යා. එහෙනම් තමයි සුපිරි සුපිරි සුපිරි කියලා කියන්නේ. යා.
0: ඇත්තද?
1: යා, ඩෙෆිනිට්ලි.
0: ආසයි තමයි එහෙම කියන්නේ.
1: ඊයේ මම ගියා විෂන් කෑයකට. මම
0: දෙනවත්කම ආවරණයක් කරගත්ත මිනිස්සු මට දෙන්නයි තුන්දෙනයි හම්බෙලා
1: තියෙන්නේ. ඒක එක්කනේ මම.
0: නෑ. ඔකේ රජිනේ ඒ කලාව.
1: අම්මේ, thank you. Thank you.
0: නොදන්නාකම වටිනා ආභරණයක් මැණික් ගල් අල්ලපු නෙක්ලස් එකක් වගේ දාන ඉන්නේ.
1: Thank you.
0: අනේ ලෝකෙටම එකයි අනේ
1: හොඳයි අනේ. ඒක මට මාර සතුටුයි.
0: මම මාර සතුටුයි මේ ෂෝ එක කියන්නේ.
1: Thank you so much. ඊයේ විෂන් කෑගට යන්න පුළුවන් වුණා.
0: මට යුද්ධෙවත් අහුන්නේ
1: නෑ. මගේ ඇස් දෙක බලාගෙන මම විෂන් කෑගට ගියාම මම බලාගත්තා.
0: ඔයාගේ ඇස් දෙක නේ ඔයාගේ මහත්යගේ ඇස් දෙක.
1: ඔයාගේ ඇස් දෙකත් බැලුවා
0: මම. ඒ මිනිහගේ ඇස් දෙක පේන්නේ නැහැ කියලා මම දැනගත්තා ඔයාට කන ගහපු දා. දැන් නෙමෙයි ගින යන තුන ඒ දවස්වල මට ගිනියන්න තිබුණා. මල්ලි මෙහෙ එන්න මල්ලි. ඇහැ පේන්නේ නැහැ. ඇහැ පේන්නේ නැද්ද? අනේ මොකද බොඳ වෙලා අයියේ පේන්නේ බොඳ වෙලා නේ නම් පේන්නේ නැත්තම් මේවට කර ගන්නවා
1: ඒකනේ
0: ඔය කොහෙද ඔය නැගලන් සේජ් එකේ නෙමෙයි පෝරු වෙනකල එන්නේ පෝරුවේ අනේ මල්ලියේ දැන්වත් බහැපම් මගේ මල්ලියේ පෝරු වෙනකල අමාරුවේ වැටෙන්නේ නැහැ පේන්නේ නැහැ නේ මල්ලි
1: දැන් කන්නාඩි දෙක දැම්මට පස්සේ
0: ක්ලියෝපැට්‍රා බඳලා කියලා හිතාගෙන
1: හිත වෙනස් වෙයිද දන්නේ නේද
0: ඔයයි රිස්ක් එක හැබැයි ගත්තා වෙන්නේ
1: මං ඒ රිස්ක් එක ගත්තා දැන් අවුරුදු ගාණක් එක අර ගන්න
0: ඩිවෝස් එක හිටානින්ද අරේ ජිනීවා වල සාමි සයින් කරනකොට මේ ඩිවෝස් එක සයින් කරලා
1: දැක්කා
0: කවද්ද දැන් කන්නාඩි කුට්ටම හැදිලා එන්නේ
1: මේ සිකුරාදා මේ සිකුරාදා හදලා දෙනවා කියලා
0: කියනවා එකම දවසේ සාමෙට සයින් කරනවා අරේ
1: ආ උමයි
0: වික්කසාද සයින් කරනවා මේ අර මිනට ඇස් පේන්න ගන්නවානේ දැන් සිකුරාදාට
1: ඇත්තට මේ සර්විස් එක ගැන හැට්ස් ඔෆ් මාර සුපිරි සර්විස් එකක් තියෙනවා විෂන් කෑයේ.
0: හැත්තේ මේවා කර කර ඉන්න ඕනේ නැහැ. වැඩේ කියන්නේ අපිට මොකද?
1: ඇත්තටම. ඉතින් අපි හැමදාම කතා කරා මේ S2 චෙක් කරන්න ඕනි චෙක් කරන්න ඕනි කියලා. ඉතින් ඒක කතා කර කර හිටියා මිසක් කලේ නැහෙනි. ඔන්න ගිහිල්ලා චෙක් කරන මෙන්න අහුවෙනවා වැරදි. දුර පේනවා අඩුයි. ළඟ අකුරු චූටි අකුරු පේනවා අඩුයි. ප්‍රශ්න ගොඩයි S වල. හැබැයි නිකන්
0: ඉන්නකොට
1: මහත්යාගේ. හැබැයි නිකන් ඉන්නකොට ඒව නොටිස් උනේ නැහැ.
0: වෙලාවට වට මොලේ අහුවෙන්නේ නැත්තේ මැෂින් වලට නේ.
1: ඕ ඒක ඇත්තනේ.
0: මොනලැද්දාද නැත්ද ස මොලෙත් නේ මන් දන්නේ ස ගිනා නැද්ද ස අද ඒ මැෂින් බයින බකට
1: හුවේ නැහැ නේ ඒකනේ මමත් ඇස් චෙක් කරේ ඇස් පමන
0: ඇස් විතරයි හුවේ
1: අයියා
0: අම්මෝ සනසීමන්නේ ඒක නා
1: ආරෙන් සනසීමන්නේ
0: ඉතින් මොකද්ද මහත්තයා කියන්නේ තව කියන්න
1: විස්තර ඊට පස්සේ කණ්ණාඩි දාන්න කියලා කිව්වා ඉතින් ඒ ටික ඔක්කොම ප්ලෑන් කරගත්තා හරියට හදාගත්තා ලස්සන ෆ්‍රේම් එකක් ගත්තා දවස් දෙක තුනකින් කණ්ණාඩි දෙකත් හම්බ වෙනවා අනිත් එක අපිට අපේ ගාන තීරණය කරන්න පුළුවන් ඒක හරිම වැදගත් ඒ කියන්නේ අපිට යන්න පුළුවන් අපේ
0: බජට් එක මම ගණන් සතියක් විතර ගියා
1: ආ ඕකේ අපේ සිකුරාදා
0: ගණන් අඩු එකක්ද ගත්තේ ඔයගොල්ලෝ
1: වෙන්න නැති එහෙම සිකුරාදාට දෙනවා කියලා
0: ගණන් වැඩි එකක් ගත්තොත් ටිකක් දවස් යනවා ඒක
1: හරි අනිත් එක බජට් එක අනුවනේ ආරවින්ද අපිට පුළුවන් විදිහට අපිට පුළුවන් විදිහට අපි වේදම් කරන්න එතකොට ඉතින් අපි ගත්ත එක අපිට සිකුරාදා දෙනවා කියලා කිව්වා
0: කතා කරන්න නම් විෂන් කෑයකම ගන්න පුළුවන් වගේ නේ අනිත් කලාවට
1: සල්ලි තිබ්බා කියලා සල්ලි තියෙන
0: දැන් සල්ලි තිබ්බා කියලා කිව්වට සල්ලි නෑ
1: දැන් ඉලෝන් මස් ට්‍රිලියන පතිය කියලා ට්‍රිලියන එමෙ වියදම් කරනවද නෑනේ ට්‍රිලියන පතියෙක් උනාට දැන් පිටත් සල්ලි තියෙනවා ඉතින් අපි ඔක්කොම වියදම් කරන්නේ නෑ බජට් එක
0: දැන් මේ ඔක්කොම වියදම් කරන්න ඕනේ නෑ විෂන් කෑගේ කන්නාඩි රටවල ගාන විතරනේ වියදම් කරන්නේ
1: ඉතින් ඕනේ නෑ කියලා කිව්වේ ඉතින් අපිට ඕනි ගානක
0: ආව් S2 මිනිහාගේනේ ඕක වැඩිය පාදන්න ඕනේ නෑ නේ
1: ගානට ගානට ඕක දැන් ඕට වෙලා තින්නේ එල්ලෙන්න මෙන්නේ
0: මේ ගෑනිගේ කැතපේන නොපේන ගන්න තමයි කන්නාඩි උන හදන්නේ මේ වැඩිය මේ ફોකස් වෙන්න හදන්න එපා අනේ කන්නාඩියේ වැඩිය ફોකස් වෙන්න හදන්න එපා
1: ඔව්
0: අකුරු පේන තිබ්බා මැති මාව පේන්න ඕනේ
1: එතකොට මට පොඩි තීරණයකට ආවා තාත්තියත් අරගෙන යන්න ඕනි කියලා
0: තාත්තා වරන් ගියේ නෑ
1: තාත්තා අරගෙන යන්න හදිස්සියේ ගියේ තාත්තිය ගෙනියන්න ඕනේ
0: මොකද්ද බං හදිස්සියේ තාත්තගේ ගෙදරමනේ බැටලයි තාත්තවත් ගෙනියන්න තිබුණා නේ ඔයාලා ඕම් පේනවනේ තින් දරුවෝ පාදස් දෙකට මිනිහා වෙක්කම් ගිහිල්ලා කොහොමද කරන්නේ තාත්තිය ඇස් දෙක පෙන්වන්න ගිහිල්ලා නොමිලේ පරීක්ෂා කරලා දෙයි මොකක් හරි පෙනුම වෙනසක් තියෙනවා නම් ඒගොල්ලෝ කියනවා පොඩ්ඩක්වත් බය වෙන්න එපා ඇහි කිසියම් දෝෂයක් නැත්තම් කට ඇරලා hina වෙලා මිනිස්සු නැහැ අවුලක් නැහැ කියලා කියනවා
1: හරියට හරි
0: හුඟක් ආයතේ මේ කතාව අහගන්න ලැබෙන්න කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ නේ ඇස පරීක්ෂා කළා දැන් ඔයගොල්ලෝ විෂන් කෑකට යන්නේ පොඩි සම්බන්ධයක් හැදෙනවා. එතන ඉන්න මිනිස්සු කඳුන ගන්නවා. බාගවිතේ බ්‍රාන්ච් එකේ ඉන්න මැනේජර් මහත්මයා වෙලා ඔබට කතා කරයි. හරි හොඳයි. ඒගොල්ලන්ගේ සර්විස් එක හරි ෂෝ.
1: ඒක හරි.
0: එතන ඉන්න ඔප්ටිෂියන්ලා හරිම හොඳයි. කණ්ණාඩි තෝරලා දෙන්න. ලෙන්ස් එකක් තෝරගන්න විදිය කියලා දෙන්න. එතන හැමෝම ඉන්නවා බලාගෙන. ඔබට තීරණය කරන්න පුළුවන්. කොයිම වෙලාවකත් බජට් එක ප්‍රෙස් කරන්න නැහැ ඒගොල්ලෝ. ඉවරන පොඩි හරි අදහසක් දුන්නොත් මම මෙන්න මේ වගේ බජට් එකක් ඇතුලේ ඉන්නේ මිස් කිව්වොත් එච්චරයි. එච්චරයි.
1: හරි.
0: ඔබට හරියටම සෙට් වෙන එක පෙන්වන්නේ ඒගොල්ලෝ දන්නවා. අහනවා සාමාන්‍යයෙන් මේවා මෙන්න මේ වගේ රේන්ජ් එකේ තමයි සර් යන්නේ. සර් හිතන්නේ කොයි එකක් වගේද සර්ට මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ? උනස මුලදී බේසික් එකකට යන්න පුළුවන් සර්. පස්සේ ඕනනම් අපිට ඇඩ්වාන්ස් එකකට යන්න පුළුවන්. බලන්න කොච්චර කොම්ෆර්ට් කරනවද කියලා. එතෙන්දී ඔබට එහෙනම් මම මේක ගන්නම් දැනට. අපිට එහෙම කියා ගන්න පුළුවන්. විෂන් කෑක ලස්සනට හදලා තිබුණා කියලා කියන්නේ එතනට මිනිස්සුන්ගේ දත් ගලවන්න ලෑස්ති කරලා තියෙනවා කියන්නේ ඒ ඩෙන්ටල් එකක් නෙමෙයි විෂන් කෑනේ. ඒකනේ. දැන් අපි දානවා ඩෙන්ටල් කෑ කියලා. විෂන් කෑ පුතා. මයින්ට හඬ පුතා. මේ තමන්ගේ බජට් එක ඇතුළේ ඉන්න පුතා. නිකන් කාටවත් පේන බජට් එක උඩ යන්න ඕනේ නැහැ. හැබැයි තේ ලස්සන ෆ්‍රේම් එකකට යනකොට පොඩ්ඩක් ගන්න මෙවුවා වෙනවා.
1: හරි.
0: එතකොට ලෙන්ස් එකේ තියෙන ෆීචර්ස් වැඩි කරත් චුට්ටක් ගන්න උඩට යනවා. හැබැයි ඒක ඕනනම් විතරයි කරන්න ඕනේ. බේසික් ලෙවල් එක එක ගත්තත් පේන්න ඕන ටික පේනවා.
1: හරි.
0: ඉරහඳ පේනවනේ. ඊට වැඩි ඉතින් මොකද්ද බලන්නේ?
1: ඒකනේ කොච්චර දුරද තියෙන්නේ?
0: ඉරහඳ පේන ගානට හදලා දෙන්න.
1: රයිට්.
0: පුතා. ඉරහඳ පේනොන්ට පස්සේ ඇති පුතා. ඉරහඳ පේනවා ඇතිනේ. සීරියස් තරුව ඒව බලන්නේ. ලොකඩ ඕන්නේ දැනට.
1: ඒක දුරේක්ෂයක්.
0: කන්නල්. මිස්කේ.
1: ඒකනේ.
0: හරි.
1: හරි නේද?
0: හරි. විෂන් කෑකට එකක් එන තාත්තව එකක් ගන්න. මේ ඔව් එකක් ගිහලා පෙන්නලා තාත්ති ගැස් දෙක පේනවා. තාත්තිටත් හිතට හොඳයි.
1: හරි.
0: තාත්තිටත් එනවා. වයස ගියා කියලා නෑ. අපි පොඩි කාලේ නම් මෙල්ලුම් කනවනේ කියලා තියෙ වගේ නිකන් ඒ වගේ ඒවා තාත්ත කියයි.
1: ලුණු කෑවද?
0: ලුණු කාලා මොකද කරන්නේ?
1: හතයි විනාඩි 45යි දැන්.

0: ඉතින් පැඳගෙන කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා.
2: Stylish penumai mileage ekai dekama ekama ride eken electronic fuel injection taakshane samagin platina 100 header weda karya david peters motor company private limited within
3: asimanthika avakashayeka apurvatwa attedinna sri lankave anargathama nimave vishalathama pramane porcelain tile ekathuwa majestica lanka tiles
4: commercial bank නුඹේ ස්ථාවර තැන්පතු වලට වැඩිපුරියක් සමග උපරිම ආරක්ෂාවක් කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පතුක් ආරම්භ කරන ඔබට 11% දක්වා ඉහළ පොලියක් Combank Digital හෝ Flash App එක භාවිතින් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අදම ඔබේ ආයෝජනය ආරඹන්න.
5: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්.
6: අයියා මට ඇපල් මලක් දෙන්න.
7: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
6: අයියා මට මල් ගොඩක් දීලා.
7: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට apps 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක reload එකකුත් දානවා. පිස්සුනේ.
6: හච් 15 පිස්සුවක්ම තමයි.
8: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට WhatsApp කරා.
9: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-786-7000ට WhatsApp කරන්න.
10: අතේ මිටේ තියන ගාලට එකකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
11: දිමොවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කුන්දේසි සහිතයි.

0: සැලසුම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනාගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනාගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න, ගෙවන්න දිනන්න.
1: පරම්පරා ගාන කපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න. විශ්වාසයේ පරිස්සම් කරපු, quality maintain කරපු, guarantee එකත් එක්කම warranty එකක් දෙන්නේ Alumex.
2: ඇලුමිනියම් ඕන තරම්. Alumex නම් ඉස්තරම්.
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව. Majestica. ලංකා ටයිල්ස්.
4: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක්
5: නැහැ. NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLB හඳහඳ බලාගන්න.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නිල විකාශක.
8: මලකඩ. යකඩ මල කෑම කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනගිල්ලක්. නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක්. මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසියි. ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තීන්ත ගාලා නවත්තනවා බොන්න. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක්. එක සැරේ

හොඳයි විනාඩි 55යි අපි තව චූටි වෙලාවකින් පත්තරේ බලමු. ඊට කලින් කලර් අප් ස්ට්‍රිප් සීලින් ගැන ඔබට දැනගන්න ඕනි නම් අපි කියනකම් ඉවසගෙන ඉන්න බැරි නම් ඒ තරම් ඉක්මනට විස්තර දැනගන්න ඕන නම් colorup.lk.com සයිට් එකට ගිහිල්ලා බලන්න මොනවාද මේ කලර් අප් ස්ට්‍රිප් සීලින් කියලා කියන්නේ කියලා. ඊට පස්සේ අපි පැල්වත්ත කිර ගැන මතක් කරන්න ඕනි. පිටි කිරියක විතරක් නෙමෙයි ඒගොල්ලෝ ගාව. ඔගොල්ලෝ සමහරවිට ජිම් බොය් කෙනෙක් නම් ජිම් ගර්ල් කෙනෙක් නම් ඔගොල්ලෝ නන් ෆැට් හැම බොන්න පුරුදු වෙලා ඉන්නවනම් පැල්වත්ත නන් ෆැට් මිල්ක් පවුඩර් එකක් තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ගාව යෝගට් අයිස්ක්‍රීම් ගී බටර් මුදවපු කිරි මේ ඔක්කොම ජාති ටික පැල්වත්ත බ්‍රෑන්ඩ් එකෙන් ගන්න පුළුවන්. අපි හජ් 15 පැකේජ් එක ගැන තව දවසේ කතා කරනවා. රුපියල් 1199කට දෙන්න තියෙන ඔක්කොම ඇප්ස් ටික දීලා සුපිරි පැකේජ් එකක් හජ් හැදුවා. ඒක තමයි හජ් 15 කියලා කියන්නේ. ඒ වගේ සුපිරි පැකේජ් එකක් දාගන්න ඕනි සුපිරි ෆෝන් එකකට. ඔනර් ෆෝන් එකක් ගන්න යන්න සිංහයකට ගෙවන්න ගන්න පුළුවන්. ඒත් එක්කම කාගිල්ස් ෆුඩ් සිටි වලින් අපි මේ දවස්වල ෂොප් ඇන් වින් තරඟය ගැන තමයි කතා කරන්නේ. රුපියල් මිලියන 5ක් වටින ඉලෙක්ට්‍රික් කාර් එකක් ඔගලන්ට ජයග්‍රහණය කරන අවස්ථාව තියෙනවා. වෙනදා විදිහට සුපුරුදු පරිදි ෂොප් කරන එක තමයි කරන්න තියෙන්නේ. පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා. ඒ ටික අපි තව ඉස්සරහට කතා කරමු. ඊළඟට ප්‍රයිම් ගෲප් එකේ කඩවත තියෙන ප්‍රොජෙක්ට් එක ගැන මතක් කරන්න ඕනි. තව ලංකා ටයිල්ස් ගැන කතා කරන්න ඕනි. ඉතින් නිකම්ම නිකන් ටයිල් එකක් ගන්නවද නැත්තම් ලෝකෙම දන්න සුපිරි ප්‍රඩක්ට් එකක්, ඒ කියන්නේ ලෝකේ ගොඩක් තැන්වල තියෙන, අපි සමහරකට ඇහුවම තමයි දන්නේ සිංගප්පූර් වල චැංගි ආපෝට් එකේ තියෙන්නේ ලංකා ටයිල්ස්. එහෙම කිව්වම තමයි අපිට එකපාරට නිකන් එනවනේ මාර හිතට ගැම්මක් එනවනේ. ඉතින් ඒ වගේ ගොඩාක් ඒ වගේ ප්‍රධාන පෙළේ තැන්වල පාවිච්චි කරලා තියෙන ටයිල් එක තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ. ඉතින් ඒ වගේ ප්‍රොඩක්ට්, ඒ වගේ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් ගෙදරට දාගන්නවද නැත්තම් ඉතින් නැත්තම්

0: මොකද කරන්නේ? මං නම් කියන්නේ නැත්තම් නොදා ඉන්න. හරිද? ලංකා ටයිල්ස් දාන්න බැරි නම් නැත්තම් නොදා ඉන්න. ක්වොලිටි දේවල් පුළුවන් තරම් අපි ඔය වැඩවලට යොදා ගන්න ඕනේ. විශේෂයෙන්ම කාලයක් පාවිච්චි කරන වැඩ තියෙන දැන් ඔය සාමාන්‍ය ඇලුමිනියම් කාරණාවත් ඒ වගේ තමයි. මේ පේන ඩිස්කවුන්ට් එක, මේ පේන වාසිය බලලා ඇලුමිනියම් ගන්නේ නැතුව හරි ප්‍රොඩක්ට් එක ගන්න. මොකද මේවා කාලාන්තරයක් අපි පාවිච්චි කරන්න තමයි මේ දේවල් හදන්නේ. ඉතින් ඒ නිසා ඇලුමෙක්ස් ගන්න ඒ වැඩේට, ඇලුමෙක්ස් කියලා කියන්නේ රටවල් 17කට යවන ප්‍රොඩක්ට් එකක් ඇලුමෙක්ස්. අපි කමර්ෂල් බැංකිංග ගැන කතා කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් වලට 11%ක් දක්වා ඉහළ පොලියක් දෙන්න ප්ලෑන් කරලා තියෙනවා. 1,05,000 අතේ තියෙනවා නම් ඊට වඩා වැඩි ගාණක් අතේ තියෙනවා නම් අනිවාර්යෙන් කමර්ෂල් බැංකිකට ගිහිල්ලා ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න. මේ දවස් 100 ඉඳලා දවස් 500 වෙනකන් එහෙම කාල සීමා ඇතුළත ඔයාලට ෆික්ස් ඩිපොසිට් දාන්න පුළුවන්. අපි සිංගල් එකේ ෆ්‍රිජ් ගැන කතා කරන්න ඕනේ. 50%ක් විදුලිය ඉතිරි කළ දෙන සුපිරිම ෆ්‍රිජ් එක ගැන. ඊළඟට NLB වල අද දවසේ වාසනාවන්තයෝ පිරිසකට ඒගොල්ලන්ගේ තෑගි චෙක්පත්, මුදල් චෙක්පත් ටික හම්බ වෙනවා. ඒ ගැනත් අපි විස්තර කියන්නම්. තව මොනවාද? උදේම අපි කතා කරා විෂන් කෑයක ගැන. ඒ වගේම අපි කතා කරා අපේ බජාජ් ප්ලැටිනා ගැන. එක ලීටරයකින් කිලෝමීටර් 100ක් දුවන්න පුළුවන් සුපිරිම සුපිරි හැඩකාර වැඩකාරය තමයි බජාජ් ප්ලැටිනා කියලා කියන්නේ. හරි නේද? ඔක්කොම විස්තර ටික. රයිට්. ඔස්ට්‍රේලියාවෙනු මැසේජ් එකක් තියෙනවා. ඔස්ට්‍රේලියාව කියන බෝට්ටුවෙන් පැත්ත පලාත එන්න එපා කියලා. දැන් මේ හිතන අපේ කවුරු හරි නෑදෑයෙක් කරි ආලෝක් කරෙන් ගන් අපිට මූණටම කියනවා මේ මචං මේ පැත්ත එන්න එපා එන්න. අපි යනවද? ඒත් යනවද? එහෙනම් කරන්න දෙයක් නෑ. හැබැයි මේවා රටවල්වල ප්‍රශ්න, ලෝක ප්‍රශ්න කියන්නේ මේවට තමයි. ඒ නිසා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් ගිහලා නිකන් අමාරුවෙ වැටෙන්න එපා. මෙහි ඉඳලා අපිට පුළුවන් දෙයක් කරගෙන අපි ජීවත් වෙමු. හරිද? කවදා හරි දවසක හොඳට තමන්ගේ ස්කිල් එක දියුණු කරලා රටකට තොටකට යන්න පුළුවන් වුණොත්, ඒ හැකියාවත් එක්ක ප්ලේන් එකේ නීත්‍යානුකූල විදිහට යන්න පුළුවන් වුණොත් ඒ ගමනයන් බෝට්ටුවෙන් නම් යන්න හිතන්නවත් එපා. 7:58 දැන්.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ විත්හසා.
1: අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
0: Hi Hasa, good morning.
4: Good morning Ascharya. Taggala yannone api patrete matak karala innang jathyantara kolikod sathika sahita Swiss-Tech aluminium laba dena apuru avasthawa gana oya me dawassala monawa hari idikirimaka yedila innona nang aluth wediyawaka yedila innona nang e wedeeta mokak hari vidihaka aluminium fabrication ekak one nang aluminium walin karana monawa hari wedak oyage idikirimata ho aluth wediyawata adalai nam ඉක්මනට ආගේ ඇලුමිනියම් ෆැබ්‍රිකේටර්ට කතා කරලා කියන්න ස්විස්ටෙක් ඇලුමිනියම් එක්ක මේ වැඩේ කරන්න කොටේෂන් එකක් හදලා දෙන්න කියලා. තව සති දෙකක වගේ කාලයක් තමයි මේ වින්ඩෝ එක ඕපන්. ජූනි මාසෙ 30 කලින් ඔයාට පුළුවන් ඒ කොටේෂන් එක 076-780-7000 වට්ස්ඇප් කරන්න. ඊට පස්සේ ඔයාගේ වැඩේ කරගෙන යනවා. ස්විස්ටෙක් එකෙන් අන්තිමට ටෙක්නිකල් ටීම් එකක් ඇවිල්ලා ඔයාගේ වැඩේ ඉන්ස්පෙක්ට් කරලා අවසානයේදී රුපියල් මිලියන 2.5ක් දක්වා කෑෂ් බැක් එකක් ලබා දෙන්න ස්විස්ටෙක් කටයුතු කරන්න සූදානම්. මේක තරඟයක් නෙවෙයි, මේක මේ රැෆල් ඩ්‍රෝ එකක් නෙවෙයි. මේ විදිහට කොටේෂන් වට්ස්ඇප් කරන අය අතරින් කීප දෙනෙක් තෝරගෙන නෙවෙයි මේ කෑෂ් බැක් එක දෙන්නේ. හැමෝටම මේ අවස්ථාව තියෙනවා. ඉතින් ඉක්මන් කරන්න, ඔබ මොනවහරි ඇලුමිනියම් ෆැබ්‍රිකේෂන් වැඩක් කරනවා නම් ස්විස්ටෙක් එක්ක කොටේෂන් එකක් අරගෙන ඒක 076-780-7000 වට්ස්ඇප් කරන්න. GWM වාහන රේන්ජ් එක ගැන මං ඉක්මනට මතක් කරන්නම්. ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් ගෙන්වා බෙදා හරින GWM වාහන ටික ඇහැට දැක්කහම ඇහැ ගන්න අමාරු වෙයි. ඉතින් කෝල් එකක් දෙන්න 0111-7888-666. ඊට පස්සේ යන්න GWM එක්ස්පීරියන්ස් සෙන්ටර් එකට. යුනියන් ප්ලේස් සහ හයිඩ් පාක් කෝන වල තමයි පිහිටලා තියෙන්නේ. ගිහිල්ලා වාහනේ පැදලා බලන්න, ටෙස්ට් රන් එකක්, ටෙස්ට් ඩ්‍රයිව් එකක් බුක් කරගෙන යන්න. කැමතිනම් හවල් H6 එකක්, හවල් H6 GT එකක්, එහෙම නැත්නම් ටැංක් 500 එකක්, ටැංක් 300 එකක් පැදලා බලලා තමන්ගේ කරගන්න ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් ගෙන්වා බෙදා හරින GWM වාහන පෙළ ගැනයි ඒ මතක් කිරීම. දිනවින පත්‍රයෙන් අපි එහෙනම් වැඩේ පටන් ගමු. අද දිනවින හෙඩ්ලයින් එක විමල් උදය දිලිත් අධිකරණයට අපහාස කරලා CIDN උසාවියට වාර්තාවක්. මහින්ද පතිරණ සුගීෂ්වර අසංකගේත් නම් ඇතුළත් කියලා සඳහන් වෙලා තියෙනවා දිනමින හෙඩ්ලයින් එකේ. පාස්කුවිරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සහ අධිකරණ ක්‍රියාවලියට බාධා කිරීම හා බලපෑම් කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදේ ගම්මන්පිල, අසංක නවරත්න, දිලිත් ජයවීර සහ මහින්ද පතිරණ, සුගීෂ්වර බණ්ඩාර යන අය විසින් සිදුකර ඇති ප්‍රකාශ ඇතුළත් සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස රූපවාහිනි මාධ්‍ය ආයතන 10කට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ නියෝග කරලා තිනෝ. මෙම විමර්ශනයට අගතිදායක ලෙස දේශපාලනයට සම්බන්ධ පුද්ගලයන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් ඔවුන්ගේ සැලසුම් සහගත ක්‍රියාදාමයන් සිදු කරමින් අධිකරණයේ සිදුකරන යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමයට මහජන අප්‍රසාදයක් සැකයක් ඇතිවන අයුරින් හා අධිකරණය කෙරෙහි මහජන විරෝධතාවයක් ඇති කිරීමේ අරමුණ ඇතිව පසුගිය 7 වෙනිදා සිට මේ දක්වා ප්‍රකාශ සිදු කර ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කරලා තියෙනවා. ඉතින් අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් තමයි මේ පැමිණිල්ල මේ ප්‍රකාශය. ඉතින් ඒ පිළිබඳ පරීක්ෂණයක් ක්‍රියාත්මක වේවි. ඇත්තටම ඉතින් අර ඒ ආටිකල් එකේ තිබුණා වගේ මෙහෙම එකක් කරන්න අරමුණු කරගෙන කරනවාම නෙවෙයි වෙන්න ඇති සමහර වෙලාවට. අර අපි කියන්නේ අර මරුවිකලෙන් කියවනකොට කියන්නේ මොනවද කියලා හොයාගන්න බැරුව මේ එහෙම වගක් විභාගයක් නැතුව කටින් පයින්වනේ දේවල්
0: කියාගෙන
4: මම දැක්ක විදිහට මේ අය කරපු ප්‍රකාශවල හුඟක් ඒවා එහෙම මේ අධිකරණයට පොඩ්ඩ අපහාස වෙනවා තිබුණා. ඒවා අර වගේ මේ මරුවිකලෙන් කියවනකොට කටින් පැනපුවා වගේ තමයි පේන්නේ. හැබැයි ඒක සමාවක් නෙවෙයි, අධිකරණයට අපහාසයක් වෙලා තියෙනවා නම් ඉතින් අධිකරණය ගැන බලයි. ඔය අතරේ ඇමරිකා ඉරාන සාමග විසුම 19 වෙනිදා ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී පකිස්ථානයේ මැදිහත්වීමෙන් අත්සන්කරන්න යෙදිලා තියෙනවා කියලා තියෙනවා. ඉතින් දැන් දෙපැත්තම මේ ගැන ප්‍රකාශ දෙකක් නිකුත් කරලා තියෙනවා. දවස් 108ක යුද්ධයේ සමග නිමාවෙන්න නියමිතයි. හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කරනවා. දවස් 30ක මේ න්‍යෂ්ටික වැඩසටහන් පිළිබඳව දවස් 30ක සාකච්ඡා කාලයක් වේ කරලා තියෙනවා. ඉතින් මේ කාරණා එක්ක බොරතෙල් මිල පහළට එන්න පටන් අරන් තියෙනවා. කොටස් වලඳ පොළ ටිකක් ඉහළට යන්න පටන් අරන් තියෙනවා. හැබැයි ඉතින් අර මේ කියන්නේ ෂුවර්ද? එහෙම තත්ත්වක තමයි මටරන් ඔළුවේ තියෙන්නේ. ෂුවර්ද? තමයිනේ. සත්තයිකේ අම්ම පල්ල කියලා එහෙම තත්ත්වයක් තියෙන. මොකද මේ දෙගොල්ලොම එහෙම ඒ තරම් විශ්වාස කටයුතු නැහැ. ඔහොම හිටියට එකපාරටම හැරිලා මොනවා කරයිද දන්නේ. අපි ඉතින් අපි කියන්නේ මොකද්ද, අපි මේ අර ෆින්ගර්ස් ක්‍රොස් කරගෙන
0: බලාගෙනමු
4: 19 වෙනිදාට සාමග විසුම අත්සන් කරලා එතනින් එහාටත් ඒ අය අත්සන් කරලද ගිවිසුමට 90 කටයුතු ඉස්සරහට කරගෙන යාවි කියලා. මං අංජනගේ කාටුන් එක ගන්නවා දිනමින පත්‍රයේ මුල් පිටුවෙන්. සලේට බලෙන් බෙහෙත් පොවලා කියලා එක්කෙනෙක් කිව්වහම මේ බෙහෙත් තිත්ත ඇති නේද බලෙන් පොවන්නේ කියන්නේ.
0: අපිටත්
4: එහෙම පොඩි කාල තිත්ත බෙහෙත් බලෙන්නේ පොවන්නේ. ඉතින් සමහර දේවල් කළාම ඒ ලෙඩවලට සමහර හම්බෙන බෙහෙත් ඉතින්
0: තිත්තයි.
4: ඉතින් මොකද කරන්නේ නේද? ඔය අතරේ එල් නිනෝ ගැන ජාත්‍යන්තරයටත් කලින් කිව්වේ මමයි කියලා.
0: කවුද ඔයා?
4: කවුද?
0: අසා?
4: මන් නෙවෙයි මෙයා. ජාත්‍යන්තරයටත් කලින් එල් නිනෝ ගැන කියලා තියෙන්නේ අපේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා. එයාමයි එහෙම කියන්නේ. එයා එහෙම කිව්වයි කියලා. එල්ඩිනෝ ලානිනා තත්ත්වය වැනි කාලගුණික විපර්යාස පිළිබඳව ජාත්‍යන්තර කාලගුණික දේශගුණික මධ්‍යස්ථාන අනතුරු ඇඟවීමට ප්‍රථමයෙන් ඒ සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේදී තමා සහ රජය නියෝජනය කරන මහාචාර්ය අබේ වික්‍රම මහතා සම සභාපතිවරුන් ලෙස ඒ පිළිබඳ අනතුරු ඇඟ වූ බව ජාතික සමග ජනබලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය කියලා තියෙනවා. ඊට පස්සේ කියනවා ස්වභාවික ඛේදවාචකයක් ඇතිවීමෙන් පසුව ඒ පිළිබඳව විසඳුම් ඉදිරිපත් කිරීමෙන් පළක් නොමැති බවත්, ඛේදවාචකයක් නිර්මාණය වීමට ප්‍රථමයෙන් ඒ පිළිබඳව දැනුම්වත් භාවයෙන් කටයුතු කිරීමට අවශ්‍ය බවත් හෙතේම සඳහන් කළේ කියලා මම දන්නේ නැහැ. කැරි අපරාධය අපි කලින් දැනුවත් වුණා නම් එල්නිනෝ නවත්ත ගන්න තිබුණා කියලා දේ මහත්තයා කියන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. කොහොමද මේ මහත්තයලු මේ ඉස්සෙල්ලාම මේ එල්නිනෝ ගැන අපිට කිව්වේ කියලා ඉතින් කියනවා මේ.
0: හැබැයි මේ විස්තර ගොඩක් කියනවනේ නේ, කියන්න ඇති ඒ
4: අත. කියන්න ඇති මේ මහත්තයා උගක් ඉතින් මොකක් හරි දෙයක් කරලා ටක් ගාලා ඇවිල්ලා විස්තර ටික කියනවනේ මේ. මේක මොකක්ද අරකද මේකද කියලා.
0: හරි.
4: ඉතින් කියන්න ඇති සමහරට අපිට අපි කොහෙද අපි
0: අපි
4: මේ වහත්ත කිරිව අහන්න ඇරි කවුරු තෝකරේ මේ වැඩේ වෙලා
0: අපි කට දිහා බලාගෙන ඉන්න අර
4: ඇහෙන්න දුවේ කන බොඳ වෙනවා ඒ වහත්තේ කිරිවට. ඉතින් ඕකයි වැඩේ.
0: හරි.
4: ලංකා දීප පත්‍රයට මම ඊළඟට එනවා. බොරතෙල් බැස්සොත් තෙල් මිල නැග්ගන්නේ නැහැ. තෙල් සංස්ථා කළමනාකාර අධ්‍යක්ෂ එහෙම කිව්ව බව සඳහන් වෙලා තියෙනවා අද ලංකාදීප පුවත්පතේ. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඛණ්ඩව පහළ බසින්නේ නම් ඉන්ධන මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් ඇති නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා ලංකාදීපට ඊයේ එදත් කිව්වා. ඔය මහත්තයා ඔහොම කතාවක් තෙල් මිල නැග්ගන්නේ නැහැ කියලා දවස් හතරයි ගියේ තෙල් මිල නැග්ගුවා. ඉතින් හරි වත්දන්නේ ඒ මහත්තයා ආයෙත් එහෙම කියලා දිනවා. මේ යුද්ධෙහිඳ තෙල් මිල අඛණ්ඩව ඉහළ ගෙහිඳ දේශීය ඉන්ධන මිල ඉහළ දාන්න උනා. දැන් යුද්ධේ නතර වෙලා තෙල් මිල පහළට එනවා නම් තෙල් මිල ඒත් කියන්නේ තෙල් මිල පහළට ආවොත් කියන්නේ බොර තෙල් මිල පහළට ආවොත් ලංකාවේ තෙල් මිල පහළට දානවා කියලා නෙවෙයි. බොර තෙල් මිල පහළට ආවොත් ලංකාවේ තෙල් මිල නැග්ගන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඒක ඉහළට යනකොට ඉහළට දානවා, පහළට එනකොට එතනම ඉන්නවා කියන එක තමයි. ඉතින් ඒකත් ඇති ඉදිරි ලොකු දෙයක්. හැබැයි ඉතින් මේ නෙත්ති කුමාර මහත්තයා එහෙම කිව්වහම මේ ආනේ ඇත්තට කියලා හිතනවා. මොකද ඒ මහත්තයා කලිනුත් එහෙම කියලා ඒ පැත්ත හැරලා මේ පැත්ත වලට තෙල් මිල වැඩි වෙච්ච නිසා. ඩොලර් හැකරුන්ට යාම වළක්වන්න නව නීති ගේනවා කියලා ඇමති ආනන්ද විජේපාල කිව්ව බවකුත් දිවයින සඳහන් කරලා තියෙනවා. වංචාකාරී ගරුදෙනු හරහා ඇමරිකානු ඩොලර් මිලියන ගණන් රටෙන් පිටතට යැවීම වැළැක්වීම සඳහා අලුතින් නීති හඳුන්වා දී මුදල් විශුද්ධිකරණය පාලනය කිරීමට රජය සැලසුම් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහත්මයා කියලා තියෙනවා. මීට පෙර ආනයනය උදෙසා ගෙවීම කරන මුවාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 85ක් මාරු කර යවා ඇති බවද ඇමතිවරයා කීය. එක්තරා සමාගමක් ගනුදෙනු 953ක් කරහා රුපියල් බිලියන 12.89ක් රටවල් 26ක සමාගම් 256ක් වෙත මාරු කර යවා ඇති බවද, එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 42.7ක් රටෙන් පිටවී ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේය. මීට අමතරව තවත් සමාගමක් නීති විරෝධී ලෙස රුපියල් බිලියන 13ක් පමණ බැංකු ගිණුම් 4කින් රට යවා ඇති බවද, එම මුදල් රත්රන් යකඩ භාණ්ඩ ආදියට ගෙවීම කරන මුවාවෙන් රටින් පිට කර ඇති බවද ඇමති විජේපාල මහතා සඳහන් කළේ කියනවා. ඉතින් මේ තොරතුරු ටික පහුගිය දවස්වල විවිධ අවස්ථාවල ප්‍රවෘත්ති හැටියට ආවා. ඉතින් ඒවා නවත්තන නීති ගේනවා කියලා තමයි ආනන්ද විජේපාල මහත්මයා කියන්නේ. ඒ අතරේ මං ගන්නවා සුවාරිස් කාටුන් එක දාස හපුවලානගේ ලංකාදීප පත්‍රයෙන්. ත්‍රස්ත පනත වෙනුවට නව පනතක් කියලා ප්‍රවෘත්තියක් තිබුණා. සුවාරිස්ගේ ඔළුවේ ඇඳෙන්නේ පරණ ත්‍රස්ත පනත තියෙන දිග කඩුවක්. ඒකෙන් පොඩි කෑල්ලක් කපලා පොඩි කොට කඩුවක් තමයි ත්‍රස්ත පනත වෙනුවට එන නව පනත හැටියට සුවාරිස්ගේ ඔළුවේ ඇඳෙන්නේ. ඉතින් ඇත්තටම එහෙම වෙන්නත් පුළුවන්. එහෙම වෙනවා නම් එක අතකින් හොඳයි. කඩුව ටිකක් කොට වෙන්න තමයි ඕනේ. හැබැයි අපි සමහර වෙලාවට දැකලා තියෙනවා අහෝසි කළ යුතු පනතක් අහෝසි කරන්න කලින් ගෙනවනේ. ඒකට ඒක වෙනුවට ගේන පනත. දැන් සමහර වෙලාවට සමහරු එහෙම කරලා තියෙනවා. එහෙම කරන්නත් පුළුවන්. අලුතෙන් ගෙන පනත් කෙටුම් පත ගේනවා. තියෙන පනත කඩුවක් හැටියට ගත්තොත් ඊටත් වැඩි දිගට හදාගෙන එනවා පනත් කෙටුම් පත. එතකොට ඒකේ තියෙනවා වෙන නරක බියකරු තත්ත්වයන් නැතිවිය හැකි වගන්ති කීපයක්. එතකොට ඒ වගන්ති කීපයට රණ්ඩු වෙවි ඉඳලා ඒ අලුත් කෙටුම් පත හමස් පෙට්ටියට යනවා. එතකන් කොහොම හරි අර පරණ තියෙන කඩුවම ඉතින් ඒකනේ තියෙන්නේ. ඉතින් තියෙන එකෙන් වැඩේ කරන්න එපා කියලා ඒකම පාවිච්චි කරනවා. ඉතින් අපි මේ ටැක්ටික්ස් දැකලා තියෙනවා. ඒ හින්දා ඉතින් PTA වගේ එකක් අහෝසි කරන්න යනවා කියලා අලුත් කෙටුම් පත ගේනකොට අපිට අවධානයෙන් ඒ දිහා බලගින්න අපි බලමු කොයි අතටද වැඩේ කරන්න හදන්න කියලා. දිවයින පත්‍රයට මං එනවා රස පරීක්ෂක වාර්තා ප්‍රමාදයත් හිරගෙවල් උතුරන්න හේතුවක් සමහරු මාස ගණන් ඇතුලේ. දිවයින පුරා බන්ධනාගාරවල රඳවියන් 10,500ක් පමණ රඳවා තිබිය හැකිවත් පෙරේදා වන විට එම ප්‍රමාණය 41,000 ඉක්මවා ගොස් ඇති බව බන්ධනාගාර වාර්තාවල සඳහන් වේ. ඉන්න පුළුවන් 10,500යි 41,000ක් ඉන්නවා. ඒ කියන්නේ 4 ගුණයක් වැඩිපුර සෙනග ඉන්නවා ලංකාවේ බන්ධනාගාරවල. මේකෙන් 50%

0: 30කට වැඩි පිටසකට මද්‍රව්‍ය චෝදනා එල්ල වෙලා තියෙනවා. බොහෝ සැකකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වී ඇති බව වන්දනාගාරයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටිනවා කියලා තියෙනකින් මේ මද්‍රව්‍ය චෝදනා එල්ල වුණාම ඒ අයගෙන් අත්අඩංගුවට ගත්ත මද්‍රව්‍ය සාම්පල් යවනවා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට. ගොඩක් වෙලාවට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් මේ රස පරීක්ෂක වාර්තා එන්නේ සෑහෙන කාලයක් ගිහිල්ලා. එතකොට ඒ සෑහෙන කාලයක් ගිහිල්ලා එනකන් අර සැකපිට ගත්ත කට්ටිය බන්ධනාගාරවල ගත කරනවා. 50%ක් විතර ඉන්නේ ඒ වගේ කට්ටිය කියලා තමයි සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් අන්තර් මහද්වීපික මානව හිමිකම් කොමිසමේ විධායක අධ්‍යක්ෂ සංගීත් ජයසේකර රඹුක්වැල මහතා කියා සිටියේ පොලිසිය ඇතැම් සැකකරුවන්ට අසත්‍ය මද්‍රව්‍ය චෝදනා එල්ල කළත් ඒ සම්බන්ධයෙන් ක්ෂණිකව මැදිහත් වී සොයා බලන යාන්ත්‍රණයක් නොමැතිවීමද බන්ධනාගාර රැඳවියන් වැඩිවීමට හේතුවක් වී ඇති බව තමයි කියන්නේ. මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම් කරුවන් නොව සාමාන්‍ය පුද්ගලයන්ටද පොලිසිය සමග ඇති කරගන්නා බහින් බස් වීම වලදී මද්‍රව්‍ය චෝදනා එල්ල කරමින් සැකපිට අත්අඩංගුවටගෙන බන්ධනාගාර ගත කරන බවට චෝදනා එල්ල වී ඇති බවත්, එවැනි අවස්ථාවක තම දුක්ගැනවිල්ල කියා සහනයක් ලබා ගැනීමට දේශපාලන අධිකාරියක් හොන් නොමැතිවීම ගැටලුවක් වී ඇති බවත් ඔහු කියා සිටියේය කියලා
1: තියෙනවා.
0: මේ ලංකාවේ බන්ධනාගාරවල තදබදය වැඩි වෙන්න බලපාන එක හේතුවක් තමයි, බලපාන ප්‍රධාන හේතුවක් තමයි මද්‍රව්‍ය වල සැකකාරයන්ව අත්අඩංගුවට ගත්තාම මේ මද්‍රව්‍ය රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යවුවම රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් කලට වේලාවට රස පරීක්ෂක වාර්තා නොලැබී යාම. අරුණ පත්‍රයට මං එනවා ඊළඟට.
1: හරි.
0: 30 වෙනිදාට පෙර වත්කම් නොකීවොත් දඩය දරා ගන්න බැරි වේවි කියලා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් කියනවා. වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු පුද්ගලයන් මෙම මස 30 වෙනිදාට පෙර එම ප්‍රකාශ ලබා දෙන්න ඕන කියලා කියනවා. ඊට කලින් දුන්නේ නැත්නම් දරා ගන්න බැරි දඩයකට යටත් වෙයි කියලා කියනවා. සමහරු තමන් වත්කම් බැරකම් ප්‍රකාශ දෙන්න ඕනද කියලා දන්නේ නැහැ කියලා ලිස්ට් එකක් දාලා තියෙනවා. 2023 දූෂණ විරෝධී පනතට අනුව රේගු ආඥා පනතේ 115 වගන්තිය අනුව බලපත්‍රලාභී අනු නියෝජිතයන් හෙවත් වාප්පු ලිපිකරුවන්, වෘත්තීය සමිතිවල විධායක නිලධාරීන්, පුවත්පත් ආයතනවල හිමිකරුවන්, බලපත්‍රලාභී මාධ්‍ය සංගම්වල හිමිකරුවන්, කර්තෘවරුන් සහ කර්තෘ බණ්ඩල සමාජිකයන්, ක්‍රීඩා පනත අනුව පිහිටවනු ලැබූ ක්‍රීඩා සංගම්වල නිලධාරයන්, එමෙන්ම රාජ්‍ය සේවයේ සහ පළාත් රාජ්‍ය සේවයේ සියලුම මාණ්ඩලික ශ්‍රේණි නිලධාරයන් අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු වෙන බව තමයි දැනුම් දීලා තියෙන්නේ. ඔන්නව තමයි අද දවසේ පත්‍රවල සිද්ධ වෙලා තියෙන දේවල්. යන්න කලින් මම මතක් කරන්නම්, සල්ලි හදිස්සියට අතේ තියෙන රත්තරන් ටික අරගෙන යන්න CDB එකට. CDB එකෙන් තියලා ඉහළම අත්තිකාරමක් අතට අරගෙන හිතේ නිදහසේ ගෙදරෙන්න පුළුවන් අඩුම පොලියකට. ඒ විතරක් නෙවෙයි, දැන් CDB එක රන් ගනුදෙනු කරන ඔබට ඔබේ ජල බිල්, විදුලි බිල් සහ දුරකථන බිල්පත්වලට රන් සහනයක් ලබා දෙන්නත් CDB සූදානම්. වැඩි විස්තර දැනගන්න පුළුවන් කතා කරන්න 0117388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. සුබ දවසක්.
2: හතර වටේම පත්තර තප්පරේට සියතට.
3: සියත පත්තරේ විත්හසා.
2: අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0117388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
4: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස්ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: වෙලාව 8:16.

0: क्या था टॉप स्टोरी
1: කොල්ල කැම්වලට සම්බන්ධ පුද්ගලයෙක් අත්අඩංගුවට. රන්මල් ඇතුළු දේපළ කොල්ල කැමේ සිද්ධීන් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු කටාන කටුවැල්ලේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 210ක් සමගයි. රැඳවුම් නියෝග මත හුගින් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී පූගොඩ, කිරිඳිවැල, කොස්ගම, පොල්ගහවෙල, පාදුක්ක, කටුනායක, මීගමු ඇතුළු ප්‍රදේශ රැසක රන්මාල් ඇතුළු දේපළ සොරා ගැනීමේ සිද්ධීන්වලට සම්බන්ධ බව අනාවරණ වුණා. සැකකරු සතුව තිබී උණු කරන ලද රන්ගුලි 9ක්, තියුණු ආයුධයක් සහ අපරාධ සඳහා යොදාගත් යතුරු පැදියක්ද සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. සැකකරු මීරිගම ඉහළ කිතුල්වෙල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක්. දැන් විදෙස් පුවතක්. හෝමෝස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමේ මෙහෙයුම සඳහා තමන් කැප වී සිටින බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැකෝන් පවසනවා. G7 සමුළුව අතරතුර අදහස් දක්වමින් ප්‍රංශ ජනාධිපතිවරයා සඳහන් කළේ හෝමෝස් විවෘත කර ගැනීමේ උත්සාහයට රටවල් 20ක් පමණ සම්බන්ධ වී සිටින බවයි. ඊශ්‍රායලය සහ ඇමරිකාව එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ඉරානය විසින් වාණිජ නෞකා සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දමා දැනට මාස 4කට අසන්න කාලයක් ගත වී තිබෙනවා. ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ ඇමරිකාව සහ ඉරානය අතර සාම ගිවිසුම නිල වශයෙන් අත්සන් කිරීමට නියමිත ලබන සිකුරාදා හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන් විරුද්ධ කිරීමට නියමිත බවයි. ඇමරිකා ඉරාන සාම ගිවිසුමට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උපජනාධිපති ජේඩී වෑන්ස් සහ ඉරාන කතානායක මොහමඩ් බග කලිබාෆ් ඊයේ ඔන්ලයින් තාක්ෂණයේ ඔස්සේ අත්සන් තබනු ලැබුවා.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: දන්දන්
1: හිතන මොකද අමුතුනි ගන්න පොඩි යන්තිනානේ
0: යාර සාම මේ සාමේ කෑනේ
1: ඕකේ නිකන් පොඩි මොකක් දෙකක් එනවා නිකන්
0: පොඩි පරවියාගේ තටු වදින සද්දෙ නෙමේ
1: තාඩ
0: දාඩ ගුඩු ගුඩු ගුඩු ගුඩු
1: හරි ඕකේ
0: වඳුරුගේ සද්දයක් නෑ සාමේ වඳුරු අපිට මේ වඳුරු සාමේ වැඩන්නේ අපිට ඕනේ පරවියාගේ සාමේ
1: ඇයි අනේ පරවියවම ගන්න සාමේ පක්ෂියා විදිහට
0: මොකද ඌ සුදුයි
1: ආ ඕකේ
0: පරවියා කියන්නේ මේ චොක්කව ගන්න නෑනේ
1: අපි හරි ඔව් අර කැත එක්කනව නෙමෙයිනේ
0: අපි චොක්කව ගන්න නෑ
1: හරි ඕ ඕ සුදු එක්කනව ගන්න
0: අපි සුදු එකව ගන්න ඌ තමයි පරවියා හරිම පරවියා
1: මතකද ඉස්කෝලේ
0: ඉතින් නිකන් නිකන් ඔහොත් කන්දි කෑලි අනේ පරවියා
1: ඒ වල කැතයි නේ
0: ඔව්
1: ඉස්කෝලේදී අර නිදහස් කරනවනේ පරවියා එහෙම නිදහස් කරනවා ඊට පස්සේ විකුණපු අයියා ආයි අල්ලගෙන දා ගන්නවා යාගේ මේ වෙකට ඊට පස්සේ
0: මොකද විසිල්ලක් ගහුවාම වෙනවනේ පරවියා වුණාට අයිතිකාරය විසිල්ලක් ගහුවාම මීහරකා වගේ ආයි කූඩුවට එනවා මේකනේ වැඩේ
1: ඉතින් ඔන්න අපි ආවපු පරවියෝනේ
0: නේද ඉතින් එහෙම තමයි සාමේ පරවියාව වුණත් සල්ලි තියෙනවා නම් හීල කරගන්න පුළුවන් එහෙම නෙමෙයි යන්නේ
1: ඕකේ
0: බලන්නකෝ ඉතින් රටකට යුද්ධය තීරණය කරන්නත් පුළුවන්.
1: හරි.
0: ඒ රටටම ඕනනම් සාමය තීරණය කරන්නත් පුළුවන්. යුද්ධය තීරණය කරාට පස්සේ කොච්චර කාලයකට පස්සේද සාමය කියන එක තීරණය කරන්න කියන එක ඒගොල්ලෝ තීරණය කරනවා. නේද?
1: ඒගොල්ලන්ගේම කාර්ය ඒගොල්ලන්ගේම පැට්‍රෝල්.
0: ඔව්. ඉතින් අපේ එක අපි තීරණය කරනවා. අපේ එක අපි මම දැක්කවන්නේ ඉබේ තීරණය කළා
1: දිනවා. මොකද අපේ එක?
0: යුද්ධේ නතර වුණොත්
1: හරි.
0: පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ඩීසල් පෙට්‍රල් මේ ගාන්ටම දෙන්න පුළුවන් කියලා ආණ්ඩුව කියනවා.
1: ඒකත්
0: කිසි දෙයකට බය වෙන්න එපා කියලා කියනවා. හරිම ලස්සන ගානක් දැන් තියෙන්නේ. ඒ ගාන්ටම දෙන්න පුළුවන්. අනේ.
1: අනේ අපි බය නැහැ.
0: ඉතින් ඒකත්.
1: හරි ඕකේ.
0: ඉතින් මම තව පොඩි කතාවක් කියන්නම්. ලෝකේ සංචාරක ගමනාන්ත තියෙනවා කියලා කියනවනේ 160ක්. පිළිගත් ක්‍රමවේද යන රටවල් 195ක් තියෙනවා.
1: හරි.
0: එවයින් සංචාරක ගමනාන්ත විදිහට මිනිස්සු තෝරගන්න රටවල් 160ක් තියෙනවා. හ්ම් හ්ම්. එතකොට කවුරු හරි සංචාරකෙක් රටවල් 160ක් අතරින් අපේ රටට එන්න තීරණය කරනවා කියන්නේ මට නම් හරිම ත්‍යාගශීලී අදහසක්.
1: Yes, definitely.
0: මං හිතන විදේශිකයෝ හරිම ත්‍යාගශීලී
1: කියලා. හ්ම් ඔකේ.
0: ආන්න එවන් වූ ත්‍යාගශීලී විදේශිකයන්ට ව්‍යාජ රුපියල් නෝට්ටු විකුණලා ඒ මිනිස්සුන්ගේ ඩොලර් ටික හූරගෙන කන වංචාවක් මාට්ටු වෙලා තියෙනවා.
1: අයියෝ.
0: ආන්නකෝ.
1: හරි.
0: ඉතින් නායක ශ්‍රීයන් විරාජමාන වූ මේ ලක්දිරණ මත ජාතියේ පිනට පහළ වූ යක්ක පුතුන් පිරිසකගේ තවත් එක් වික්‍රමයක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්.
1: යක්කුත් පිටියට ආවා.
0: මේ ලස්සන වචනයක් තියෙනවා.
1: හරි.
0: සුපිලිපන් කියල. සුපිලිපන්. මොකද්ද සුපිලිපන් කියන්නේ?
1: සුපිලිපන්.
0: සුපිලිපන් කියලා කියන්නේ තමන් දිහා කවුරු හරි බලාගෙන හිටියත් නැතත්
1: හරි
0: හැම මොහොතකම යුක්තිගරුකව සදාචාරාත්මකව අවංකව කටයුතු කිරීමේ ගුණයට ඒකට අපි කියනවා සුපිලිපන් මිනිහෙක්
1: සුපිලිපන් හරි
0: ලස්සන වචනයක්
1: හරිම ලස්සනයි
0: සුපිලිපන් අල්ලස දූෂණේ වංචාව නැහැ අවංක භාවය උපරිමයි නීතිගරුක භාවය උපරිමයි ඒ තමයි සුපිලිපන් අපි ලෝකෙට කියන්න හදන්නේ අපි සුපිලිපන් මිනිස්සු කියලා. ඒත් රටවල් 160ක් තියද්දි මේ රට තෝරගෙන තමන්ගේ දුක් මහන්සියෙන් හම්බ කරගත්ත ඩොලර් කීය හරි මේ රටට ඇවිල්ලා වියදම් කරන්න එන විදේශිකයාට සංචාරකයාට හොඳම වචනේ කියන්න බෑ රේඩියෝ එකේ. නේද? හොඳම එහෙම එන සංචාරකයාට
1: ඕකේ.
0: කියන්නේ ගැන වචන තැන එක කියන්න බෑ. ආන් එහෙම කරන හරි ලස්සන සුපිලිපන් ජාතිය නේද?
1: ලැජ්ජයි
0: නේද? ඉතින් දැන් බලන්න මේ මට කියනවා
1: හරි
0: කිරි ඉරනකම් මස් කෑවා වගේ කියලා. ඔය එක මිනිහෙක් ගත්තලු මේ එළ දෙනක්ව ගත්තා. එළ දෙනක්ව අරගෙන දැන් මිනිහගේ බලාපොරොත්තුව පැටියෙක් ගස්සලා එතකොට කිරි එරෙනවා. කිරි බොණ්ඩ තමයි දැන් ප්ලෑන් එක.
1: හරි.
0: ටික දවසක් යනකොට ඉන්න බෑලු දැන්. ඉන්න බෑලු දැන් පැටියෙක් කම්බෙලා ඉතින් කිරි එරෙනකන් ඉන්න බෑලු. එළ දෙනව මසට ගත්තා කියලා කියනවා. දවසකින් ඉන්න බැරි පාර ඔන්න ඔය තකම් මස්
1: කනවා කියලා.
0: මෙව්වා ඒ වගේ වැඩ.
1: ඕ නෑ.
0: අතු කඩලා මොර කනවා කියන්නේත් මෙන්න මේ වගේ වැඩ තමයි. එවලේ නමන්න පුළුවන් පොඩි ලාභයකට අපේ මුළු කර්මාන්තයක් විනාශ කරන මේ යක්කුන්ට අපි කියන්න ඕනේ කැනහිල්ලු කියලා. කැනහිලා කියන්නේ මොකද සතා?
1: අර ඉතුරු වෙච්ච මස් කන එක.
0: මොකද ඒ සතා? ඔය දැකලා තියෙනවා.
1: ඔව් දැකලා තියෙනවා.
0: උට ඉංග්‍රීසි නම තමයි අපි හොඳටම දන්නේ කැනහිලාට.
1: හා ඕකේ.
0: බලු කැනහිලුන් කියලා කියන්නේ. බල්ලෙක් වගේ සතෙක්.
1: අරයා හයිනා.
0: හයිනා. හයිනාට තමයි කැනහිලා කියන්නේ. ඉතින් මුන්දල කැනහිල්ලු නෙවෙයිද? උන්ගේ මේ පොඩි ඔළුවල වංචා වරුනම රටවල් 160ක් තියද්දි මේ මිනිස්සු මේ රට තෝරගත්ත කියන ඒ වෙනුවෙන් දෙන මේ
1: පොඩි ගෞරවය කැලලනේ පොඩි නිකන්
0: පොඩි කැලලක්වත් නැහැ.
1: ඒකනේ නේද?
0: දැන් පොලිසිය සංචාරකයන්ට කියනවා මෙන්න මෙහෙම. රජයේ අනුමත තැන් වලින් විතරක් සල්ලි මාරු කරගන්න හොඳි. නැත්තම් මාළ වැඩි. මොකද්ද මේ කියන්නේ? උඹලා මේ රටට ආවා නම් උඹලා පරිස්සම් වෙන්න දැනගන්න. නැත්තම් මාළ වැඩි.
1: රිස්ක් එකක් ගන්න.
0: පස්සේ කිඳිරි ගන්න එපා වගේ එකක් තමයි මේ කියන්නේ. අනේ අපි මේ මිනිස්සුන්ට කියමු එන්න එපා කියලා. උදේ ඉඳන් රෑ වෙනකන් වත්ත වටේ ඇඩ්වර්ටයිස් කළා, කෝටි ගණන් වේදම් කළා, රට රටවල් ගානේ බඩ ගාලා, ඒවැ ලොක්කෝ හම්බෙලා, අනේ සංචාරකයෝ 10-15 දෙනෙක්වත් එවන්නකෝ. මේ සංචාරක කර්මාන්තේ කියනවනේ අපිට මේ ළඟකදී ගොඩ යන්න තියෙනවා නම් හොඳම පාර.
1: හරි.
0: ළඟ නමල ගොඩ යන්න තියෙන හොඳම පාර ටුවරිසම්. මොකද ඒකට ඕන ටික රට ඇතුලේ තියෙනවා. කවුරුවත් මොනවත් නොකරට.
1: හරි.
0: පොද කාටවත් උන්නේ නැහැනේ සීගිරිය හදන්න. සීගිරිය කාශ්‍යපලා හරි රාවණාල හරි කවුරු හරි එකතු වෙලා හදලානේ.
1: හරි ඕකේ.
0: නේද? දුන් හිඳ කවුරුවත් මේ කවුරුවා කාණු කපලා වතුර පුරවලා හදපු එකක් නෙමෙයිනේ. දීලොමෙත් වතුර ගලනවනේ කොහොම හරි කරලා. යාලත් කොහොම හරි තියෙනවනේ.
1: ඕ ඒකනේ.
0: කුමන එතකොට තිරුකුණාමලේ ওই ටික තියෙනවනේ දෙයනේ කියලා දන්න කාලේ ඉඳලා.
1: බීච් ටික තියෙනවනේ ලස්සන.
0: බීච් ටික තියෙනවනේ. නේද? කවුරුත් මේ උදුළු අරන් සුද්ධ කරලා වැලි ටැටර් ගෙනහැලා බාලා හදපුවා නෙමෙයිනේ. කවුරුත් නිකන් ලොකෝට ලකුණු දාගන්න ඕනේ නැහැ ඒවට නම්. ඒව ටික තියෙනවනේ.
1: තාමත් ඒව බලන්න නී සංචාරකයෝ එන්නේ.
0: ඕ. නැතු ඉතින් අපි මොකක් බලන්නද ඇවිල්ලා? ඈ?
1: මාව බලන්න.
0: පණ යනකන් තියෙන සල්ලි වියදම් කළා. රට රටවල් ගානේ විදේශ ඇමතිවරු හම්බෙන්න ගිහිල්ලා අපේ රටට සංචාරකයෝ ටික එවන්න. එයාලයින් වලට ටෝක් කළා.
1: හරි.
0: මෙහෙටත් එන්න. ඒ ඔක්කොම කියලා. ආයෙම සා යංකෝ බලන්න කියලා මේකට පය ගහලා. උන්දලව හූරගෙන වන්ත කරලා. මේ මට හොඳ වචන එනවනේ මේ රේඩියෝ එකේ කියන්නේ. ඔබට එනව නේද ඒ වචන? ඔබට එනවනම් එච්චරයි.
1: ඔයා හිස්තැන් තියන්න අපිට එනවා දඩ බඩ ගන්න.
0: ඒවා දාගන්න. ඒකට තමයි මේ කතාව රහ.
1: මේ වගේ හූරගෙන කන.
0: ඔව්.
1: දැන්
0: දැන්
1: හරි.
0: අපි මොකක්වත් කරන්නේ නැහැ. අපි කියනවා මේ උඹලා ආවනම් පරිස්සම් වෙන්න ඉගෙන ගන්න. ඕ අපිට කන්න දෙයක් නැහැ. මාළ වැඩි. හොරබුරු වංචකාරිය හැමතැනම මේකෙම ලැගලා ඉඳලත් අපිටත්
1: ඔව්නේ අපිටත් බේරෙන්න බැරි වුණා
0: කියලා වැඩක්
1: සමහරක් දේවල් වලින්
0: මෙච්චර මේකේ ඉඳලත් අපිටත් තෙල් බෙහෙත් ටික අඹරනවානේ මේ ඉන්න සෙට් එක. ඉතින් ඔයා හිතන්න මේ වෙන රටක ඉඳලා මේ රටට ආපු මිනිහෙක් කොයි එකාද හොඳ කොයි එකාද නරක මොකාද වංචකාරයා කියලා ඒ මිනිස්සුන්ට මේ ඇවිල්ලා මේ සතියට දෙකට ඕක හෙව් හැගිද?
1: ඒකනේ දිව්‍යඥානේ නවද නෑනේ.
0: ඒ මිනිස්සු කොහොමද දන්නේ මේ හැමතැනම ගහලා තියෙනවා money exchange. දැන් මම දන්න විදිහට
1: හරි.
0: මම අහලා තියෙන විදිහට මම අහලා තියෙන විදිහට මේ කියන්නේ. දැන් ඔය money exchange ගාලා ඔය කිව්වට ඒගොල්ලන්ට මේ ඩොලර් ගන්න පුළුවන්. විදේශ මුදල් ගන්න පුළුවන්. අරගෙන රුපියල් දෙන්න පුළුවන්. රුපියල් අරගෙන විදේශ මුදල් දෙන්න පුළුවන්ද කියන එක පිළිබඳව තියෙනවා ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් ඕක කරන්න පුළුවන් බැංකුවකට සහ ඒ යම් යම් ආයතන 14කට විතරයි කියලයි මම අහලා
1: තියෙන්නේ.
0: නමුත් ඒක ගජරාමිට වෙන්නේ නැද්ද?
1: ඒක නෙමෙයි.
0: ඒව කවුරුවත් දන්නේ නැද්ද? දන්නේ නැතුව ඇති නේ.
1: හ්ම්.
0: අපි විදේශිකයන්ට කියනවා පරිස්සම් වෙලා ඉඳන් කළා යන්න. දැන් ඔයා දන්නවද අපි බලාපොරොත්තු වෙනවා 2026 අවුරුද්දේදී සංචාරක කර්මාන්තෙන් අපිට බිලියන 5ක් විතර රුපියල් නෙමෙයි ඩොලර්. ඩොලර් බිලියන 5ක් විතර හොයාගන්න පුළුවන් වෙයි කියලා.
1: හරි.
0: එතකොට ඉතින් සංචාරකව දැනගන්න ඕනේ මේ මොන රිස්ක් එක හරි අරගෙන මෙහි ඇවිල්ලා වියදම් කළා අපේ ඒ සිහිනය සැබෑ කරලා දෙන්න නේ.
1: Yes, definitely.
0: ඔය මිනිස්සුන්ගෙන් හම්බෙන ඩොලර් ටිකෙන් තමයි ලොක්කා අපි කළු කඩ ගානට හරි තෙල් ටික අරන් මේ ගානට ගහගන්නේ. හරිද? ඔය එන මිනිස්සුන්ටම තමයි අපි රුපියල් 120ට බලන සීගිරිය 11000ට පෙන්වන්නේ. ඩොලර් 35ක්ද කොහෙද ගන්නව සුද්දෙක්ගෙන්? හරිද? තැඹිලි ගෙඩිය 850ට කපන්නේ.
1: ඔව් ඒකනේ.
0: අපි හොඳ සල්ලියක් හම්බ කරනවා ඔය මිනිස්සුන්ගෙන්. අපිට අවම සදාචාරයවත් නැද්ද? ආ ඔයගොල්ලෝ පරිස්සම් වෙන්න කියන හදිස් වෙන්න කලින්. මේ හැති කරමේ පට්ටපල් කම්බ හොරු ටික කුදලගෙන එක රැට කුදලගෙන ඇවිල්ලා දාන්න බැරිද? ගෝල් ෆේස් එකගෙන හැල පෙන්නන්න. මේ කන්නේ මේ රට ගොඩ යන්න තියෙන හොඳම ආදායම් මාන. ඒකට නිකන් රට ඇතුළට එන මිනිස්සුන්ට ඕක පරිත්තම් වෙන්න ඕනේ ගාලා කියලා මේ ලියුමක් දුන්නට වැඩක් නැහැ. ඒ මිනිස්සු කොහොමද දන්නේ මේකා හොරා පුතා මේකා හොඳ මිනිහා පුතා කියලා? ඒ මිනිස්සු කොහොමද සතියෙන් දෙකෙන් දැනගන්නේ?
1: අපි රටකට ගියොත් අපිට දැනගන්න පුළුවන්.
0: පුළුවන්ද?
1: ඒකනේ.
0: අපි බලාපොරොත්තු වෙනවනේ සිස්ටම් එක අපි විසින් අපිව ආරක්ෂා කරනවා ඇති කියලා. අපි රටකට යන්නේ ඒ රටේ ඇවිදින්න කරන්න යන්න එන්න බය නැත්තන්නේ.
1: ඒකනේ.
0: මේක මේ ඕන මිනිහෙකුට සංචාරකට ඕන ගේමක් ගහන්න පුළුවන් රටකට. උගල හිතන දුඟක් කල් යනකම් සංචාර වෙයි කියලා. අපි ලැජ්ජ වෙන්න ඕනේ මේවා ගැන. මම නම් කියන්නේ එච්චර.
1: ඔව් ඒකනේ.
0: නේද?
1: පරිස්සම් වෙන්න කියන ගෑල්ලේ ඉඳන්ම අපි ලැජ්ජ වෙනවා.
0: අපි පරිස්සම් වෙන්න කියලා වෙන රටක මිනිහෙකුට මේ රටට එනවා නම් පරිස්සම් වෙන්න ඈ. පට්ට උරු ඉන්නේ. කොයි වෙලාවෙ දීලා දායිද දන්නේ නැහැ ගේම ගහයිද දන්නේ නැහැ. එතකොට ඉතින් රටවල් 160ක් තියෙද්දි මේක තෝරගන්න ඉතින් ඊට වැඩි මොනවද නේද?
1: ඒකනේ.
0: රටේ හොරු වැඩෙනකොට අපි කියන්නේ පරිස්සම් වෙන්න.
1: පරිස්සම් වෙන්න. ලේසිය වචනනේ. ඒ මටත් පුළුවන් ආරක්ෂාව සලසන්න.
0: ඔව්.
1: අර විතර පරිස්සම් වෙන්න.
0: පරිස්සම් වෙන්න. මොනෝ වෙයිද දන්නේ. අපිට නම් කව කමන්නේ අපි මේ පුලිය කාපු
1: පොරවල්ලනේ.
0: පිටරටින් එන මිනිහට ඕක කියනවද මේ මේ ඒ පරිස්සම් වෙන්න දැමේ.
1: සල්ලි මාරු කරන්න දැන්නේ පරිස්සම් වෙන්න.
0: තාගෙන කොහෙන් ගොඩයි දන්නේ.
1: ෆැමිලි බොන්න දෙන්නේ පරිස්සම් වෙන්න. හැම එකටම කියන්න
0: ඕනේ. නිකන් කිව්වෙ මොකුත් කරන්න ඕනේ නැහැ. මොකුත් කරන්න පුළුවන් නැමේ ඕකේ කී ඉන්නේ කරනවනේ.
1: ඔයාගේ කඩ කහනවනේ නේ.
0: ඔයාගේ ආ රෑෂ් එකක් ඇවිල්ලා
1: නැමෙයි.
0: මට රෑෂ් එක.

0: ජීවිත කාලෙ පුරාම සංකූලතා ඇතිවෙන්න තරම් භයානක මොලේ උන. එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දන්නවද?
1: මේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අසංක විරසිංහ.
2: ට්‍රීට්මන් ගත්තොත් බැක්ටීරියල් ආසාදනම් ඇන්ටිබයොටික් වර්ගත්, දිලිර ආසාදනම් ඇන්ටිෆංගල් වර්ගත්, වෛරස් ආසාදනට ඇන්ටි වෛරල් සහ මේ ඔළුව හා සම්බන්ධ වෙලා ස්ටෙරොයිඩ් වර්ගයේ බෙහෙත් එන්නත් වර්ග සහ ඒ සංකූලතාව සමඟ ඔළුව එකක් කොමක් වෙන්න පුළුවන්, ෆිට් එකක් වෙන්න පුළුවන්, මේ රෝග තත්ත්ව සඳහා ලබා දෙන නිශ්චිත බෙහෙතුත් මේ සඳහා යොදා ගන්න පුළුවන්.
1: මේ දවස්වල සීග්‍රේන් පැතිරෙන මොලේ උන, එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිස්සම් වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිස්සම් කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හුරු.
3: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් 0114 700 550.

0: ඉලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
2: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
3: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තර.
4: ප්ලැටිනා 100 ස්ටයිලිෂ් පෙනුමයි, මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකේ. DRL හෙඩ්ලයිට්, ඇන්ටි ස්කිඩ් බ්‍රේකින් සිස්ටම් සහ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. David Peters Motor Company Private Limited Vidhi.
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු. අවතන්න 0112200. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
6: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතු වන Majestic Lanka Tiles.
7: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
8: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරුපෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400 දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදිහට.

0: අපිත් පැටගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි
1: කමර්ෂල් බැංකුවේ නුඹේ ස්ථාවර තැන්පතු වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක් කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පතුක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක් කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබි ආයෝජනය ආරම්භන්න
2: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්‍රේ
3: කොල්ලෝ කෙල්ලෝ

0: කළු තරයි මණ්ඩලය.
1: අයියා මට ඇපල් මලක් දෙන්න.
0: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
1: අයියා මට මල් ගොඩක් දීලා.
0: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
1: හච් 15 පිස්සුවක්ම තමයි.
2: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්. වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තරන්නේ නෑනේ, කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහා අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 67ක් දුවනවානේ ඔන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් යන්නේ නෑ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011 2017000 කෝල්යක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
3: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල් පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19ට කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: විශ්වාස පරමාඥාති. දැන් මේ ඩොලර් එක උඩට යන්න හේතුව කියලා කියන්නේ?
1: හරි.
0: තියෙන සිස්ටම් එක ගැන වෙළඳ ප්‍රජාවට විශ්වාසය නැතිකම කියලා කියනවානේ. කට්ටියක් හිතනවා ඩොලර් එක අයි අයි අයි අයි පිස්සෝ එදිලා වගේ අයි අයි අයි අයි ගාලා.
1: හරි.
0: ඩොලර් හම්බ කරපු මිනිස්සු ගේන්නේ. වියදම් කරන මිනිස්සු වියදම් කරන එක නවත්තන්නේ.
1: හරි.
0: ඔහොමනේ මේ කියන්නේ.
1: යන්නේ ඒකනේ.
0: ඉතින් ඇත්තටම මේ අපේ රටේ පහුගිය දවස්වල එක ජනමර ගොඩක් වුණානේ. මේ වගේ ඒවා ලෝකේ එක එක තැන්වල වෙලා
1: තියෙනවා.
0: 2024 අවුරුද්ද කියන්නේ බංග්ලාදේශයට ඉතාම තීරණාත්මක අවුරුද්දක්නේ. හිටපු අගමැතිනේ ෂේක් හසීනාව එළවනවා. එයාගෙල්ල ඉන්දියාවේ හැංගෙනවා.
1: හරි.
0: ඒ කාලේ තිබුණා බංග්ලාදේශයේ ඉස්ලාම් බැංකෝ කියලා එකක්. ඒ බැංකෝ වැටෙන්න ගියා. ඔය ඔක්කොම ජනමර ආස්සේ. ඩග්ගාලේ රටේ මහා බැංකෝ මැදිහත් වෙලා ඒකෙන් මේ බැංකෝ බේර ගන්න. මහා බැංකුවනේ ඕන එකක් රෙගියුලේට් කරන්න මැදිහත් වෙන්නේ. ඔයා අහලා තියෙනවද බැංක් රන් කියලා එකක්
1: තියෙනවා?
0: බැංක් රන්. මේක කියන්නේ බැංකු දුවෑමක්. බැංකු දුවෑමක්.
1: බැංකු දුවනවා.
0: දුවනවා වගේ වැඩක් තමයි.
1: හරි.
0: කියන්නේ බැංක් රන් එකකදි වෙන්නේ මිනිස්සුන්ට විශ්වාසයක් නැති වුණොත් යම්කිසි බැංකුවක් ගැන බැංකු පද්ධතියක් ගැන මිනිස්සුන්ට තමන් දාලා තියෙන සල්ලි ගැන බය
1: හිතෙනවා.
0: අපේ රටෙත් ওই தත්ත්වෙට මෝණ දීපු ආයතන තියෙනවා. කාලෙකට කලින්.
1: හරි.
0: මිනිස්සු වෙලා දිගට හරහට තමන් දාපු සල්ලි ඉල්ලනවා. කිසිම මූල්‍ය ආයතනයක් රෙඩි නැහැ. ඒ ඉල්ලන වේගෙන්
1: සල්ලි ආපහු
0: හැමෝටම සල්ලි දෙන්න.
1: හරි.
0: මේකට අපි කියනවා බැංක් රන් එකක්. බැංකු හිඳෙනවා එහෙම සල්ලි දීගෙන යන්න කියලා.
1: හා ඕකේ.
0: පුරුද්දෙන් වගේ ඕනම මූල්‍ය ආයතනයක් දන්නා දවසකට සල්ලි කොච්චර එනවද? දවසකට සල්ලි කොච්චර යනවද? වැඩිපුර සල්ලි අතේ තියාගන්න ඕනේ නැද්ද? ඇතුළට එන සල්ලි වලින්ම මේ එළියට එන සල්ලි ටික ගෙවන්න පුළුවන්ද?
1: හරි.
0: කඩේකුණත් එහෙමයි. දැන් අපේ කළුව දන්නවා රෝල්ස් කීයක් කනවද? රෝල්ස් කීයක් එනවද? තව රෝල්ස් ගෙනහැල්ලා තියාගන්න ඕනද? එන රෝල්ස් ටිකෙන්ම රෝල ගහගන්න පුළුවන්ද කියලා. ඒ රෝල්ස්.
1: ඒ වැඩේ හරියට කරගන්න.
0: ඒ රෝල්ස් වගේ තමයි රෝල්ස් රොයිස්.
1: රයිට්.
0: සල්ලිත් ඒ මගේ ඒ වගේම තමයි. ඉතින් කොහොම හරි එහෙම බේරගත්තනේ. ඊට පස්සේ ඉතින් මේ ඔම් වැඩි කාලයක් එහෙම බේරලා තිබුණේ කොහෙන්දෝ මන් දන්නේ එකපාරටම හිටපු ඒගොල්ලෝ ඒ බංග්ලාදේශී මහා බැංකුවේ හිටපු අධිපති කෙනෙක්ව අර කඩාගෙන වැටෙන්න ගිය බැංකුවට දැම්මා. චෝදනා පිට චෝදනා තියෙන මිනිහෙක්ව දැම්මේ.
1: හරි.
0: ඒව ගැන ප්‍රශ්න කරාම මිනිස්සුන්ට කිව්වේ ආ චෝදනා තිබුණාට ඉතින් ඔප්පු වෙලා නැහෙනි. නිකම් මේ බොරු මේ නිකම් මේ බොරු කලබලනේ.
1: හරි ඕකේ.
0: චෝදනා තිබ්බනම් ඔප්පු වෙන්න එපේ.
1: තාම චෝදනා
0: චෝදනා තියෙනවා තමයි. ඒනට ඔප්පු වෙලා නැහෙනි.
1: හරි.
0: හුරු වචන නේද? චෝදනා තියෙනවනම් ඔප්පු වෙන්න එපේ. ඔප්පු වෙලා නැහෙනි. ඔයගොල්ලන්ගේ මේ බොරු කලබලනේ. බලේ තියෙන කාලේ හැම කියන්න පුළුවන් තමයි. මිනිස්සුන්ට ඒව අදාළ වුන්නේ
1: නැහැ. හරි.
0: මිනිස්සුන්ට ආයි විශ්වාසෙ නැති වුණා.
1: හා ඕකේ.
0: මිනිස්සු ආයි බැංකුවට ගිහිල්ලා දීපල් අපේ සල්ලි කියලා කිව්වා.
1: හා ඕකේ.
0: මේවා දුවන්නේ තනිකර විශ්වාසෙ උඩම තමයි නේද?
1: ඒක නම් ඇත්ත.
0: විශ්වාසයේ පණ වගේ. ගියොත් ගියා. පණත් එහෙමනේ.
1: ගියොත් ගියා.
0: ගියොත් ගියා. යනවා එනවා එහෙමනේ. විශ්වාසය කියනක කොච්චර වැදගත්ද?
1: හරි.
0: මිනිහෙකුට පවුලකට ගමකට

0: ඥා වලකට ගිනි ඇවිලේද නික්කමතර තියනවනේ එක
1: ඕ එහෙම පොඩි තියනවනේ
0: දැන් මේ පකිස්තානයේ මැදිහත් කරුවා හිටි
1: හරි
0: ඒගොල්ලෝ කරන නෑ නෑ ඔක්කොම හරි
1: හා
0: දැන් වැඩි නියම තැනක තියෙන්නේ දැන් වැඩි ඕකේ
1: හ්ම්
0: හ් ඒ මිනිස්සු කියන වචනයක් තමයි මේ ටිකක් හරි විශ්වාස කරගන්න පුළුවන් නැත්නම් දැන් ඇමරිකාවෙන් නම් හත්තර ගමනක්ම යුද්ධ ඉවරයි කියලා අපිට කියලා තියෙනවා අපේ අර ගෙදර හිටපු ලේනා වගේ ඒනත් අපේ හත්තර ගමන මැරිලා අපේ අම්මා හිටියේ නැත්නම්
1: හරි ඕකේ
0: ඉතින් ඒ වගේ විශ්වාසය මාර බලවත් මාර මිල අධික කොමෝඩිටි එකක් විශ්වාසය කියලා කියන්නේ ඕක කැඩෙනකොට සද්දය හුන් නැති වුනහම
1: හරි
0: මිනිස්සු හිතන නිකන් මුකුත් වෙලා නැහැ
1: කියලා නැහැ කියලා ඕ
0: විශ්වාසය කියන එක කැඩුනට සද්දය හෙන්නේ නැහනේ විශ්වාසය කියන එක කැඩෙනකොට සද්දය හෙන්නේ නැහැ ඒකයි ගොඩක් අයට කිසි අවබෝධයක් නැත්තේ විශ්වාසය කැඩිලා බිඳිලා කියලා. නමුත් ඒකට ආපෝ බෙහෙත් කළා තුවාල හොඳ කරන්න.
1: හරි.
0: ජීවිත කාල 3-4කුත් මදි වෙන්න පුළුවන්. හ්ම් හ්ම් හ්ම්. නිකමට මතක තියාගමු.
1: විශ්වාසය. ඒකත් 100%ක් තියෙන්න ඕන එකක් නේ.
0: විශ්වාසය 99 කැලේ
1: නෑ. කැලේ නෑනේ නේ. යා.
0: විස බීජ වගේ නෙමෙයි.
1: හ්ම්
0: හ්ම්. දරත හොදනේ නෑ. විස බීජ 99.99ක් විනාශ කරනවා.
1: හරි.
0: අපේ විශ්වාසය 99.99යි.
1: නෝ, ඒක නෙවෙයි විශ්වාස නෑ.
0: ඒක නෙමෙයි එකක් නෑ.
1: ඕ, ඒක නෙමෙයි.
0: දැන් මෙලා තියෙන්නේ ඒකයි. අපිට සතුටු වෙන්න ඕනේ. අපිට රතිඤ්ඤා පත්තු කරන්න ආසයි.
1: හරි.
0: මල්වෙඩි දාන්න අහස් කූරු යවන්න ආසයි.
1: ආසයි. ඕ.
0: ඒ වුණාට බයයි. මොකද අපිට විශ්වාස නෑ. අපිට විශ්වාස නෑ. ඒක කඩාගත්තා ඉන්නවනේ ඉක්මනට හදාගන්න විදියක් බලන්න.
1: හ්ම් හ්ම්.
0: ඒක හෙන ඉම්පෝටන්ට් නේ.
1: හ්ම්. ඔව් ඇත්තටම.
0: නේද? ඔයා දැන් මහත්යාවට මහත්යට ඔයා විශ්වාසද?
1: විශ්වාසයි.
0: ඔයාට මහත්යා විශ්වාසයි.
1: විශ්වාසයි.
0: මහත්යට ඔයා විශ්වාසයි.
1: විශ්වාසයි.
0: අනේ පව් අසරණ. අනේ මගේ අසරණ මල්ලි. මල්ලි. අනේ අසරණ.
1: අසා පරමාන.
0: විශ්වාසා පරමාඥාති
1: මට ආව විශ්වාසයි ඔයාට මාව විශ්වාසද
0: නෑ
1: අනේ
0: මට විශ්වාස නෑ
1: මට කලර් අප් ස්ට්‍රිප් සීලින් විශ්වාසයි
0: විශ්වාසයි
1: මට විශ්වාසයි මොකද ලී දාලා ඕක ගැහුවා නම් ස්ට්‍රිප් සීලිමක් මට අවිශ්වාසයි මොනවා වෙන්න බැරිද
0: ගුල් ලී දාලා ගැහුවොත් මට විශ්වාසයි
1: ආ විශ්වාසයි
0: ඔව් මට ලී දාලා ස්ට්‍රිප් සීලම ගැහුවා නම් මට විශ්වාසයි
1: හරි
0: වතුර ටිකක් කොහෙන් හරි කාලයක් වැටුණා නම් ඕක දිරනවා
1: වේයෝ කනවා කියලා ඔයාට විශ්වාසයි
0: කවදා හරි දවසක වේයෝ කනවා ඔය ලී සීලිම කියලා මට
1: විශ්වාසයි
0: වැඩි කාලයක් යන්න කලින් ඔය දැන් හොඳට නිකන් හේත් වෙලා ඔය ලී පරි ටික තිබ්බට
1: හරි
0: ඕකේ 1-2 තැන් තැන් වලින් ඇද වෙන්න පටන් ගන්නවා කියලා ඇඹරෙන්න පටන් ගන්නවා කියලා මට විශ්වාසයි.
1: ඕකේ.
0: හැබැයි අපි කලර් අප් එක අපිට අඳුන්වලා දීපු වුඩ් සබ්ස්ටිටියුට් එකක් විදියට ලී වලට ආදේශකයක් විදියට අඳුන්වලා දීපු මේ මොඩර්න් ප්‍රොඩක්ට් එක. මේක මොඩර්න් ප්‍රොඩක්ට් එක.
1: හරි.
0: ෆයිබර් සිමෙන්ට් වලින් හදපු.
1: හ්ම්.
0: අලුත්ම තාක්ෂණය පාවිච්චි කරලා හදපු මොඩර්න් ප්‍රොඩක්ට් එකක් තමයි කලර් අප් ලගේ ස්ට්‍රිප් සීලින් එක. පාට හතරයි
1: හරි
0: ಜಾති හතරයි
1: හ්ම්
0: ලී ಜಾති හතරක පෙනුම ගෙනහැලා තියෙනවා ඇක්චුවල් ඇත්තම ලී පෙනුම අරන් ඇවිල්ලා තියෙනවා දැන් අපි ගහක් අරගෙන ලී ඉරුවොත්
1: හ්ම් හ්ම්
0: ඒ ඉරණ පටිය තියෙන කැටේම වෛරම කැටේමනේ
1: වෛරම වෛරම
0: නේ ලී වෛරම
1: හරි
0: ලී කැලෙන් කැලලට වෙනස් දෙක වගේ
1: වෙනස් නේ
0: වෙනස් ඔන්න ඔය පොඩි සංසිද්ධිය ගැන පවා කලර් අප් එකගොල්ලන්ගේ ස්ට්‍රිප් සීලින් එකට පටි හදනකොට හිතලා
1: තියෙනවා. හරි නියමයි නියමයි.
0: ඇත්තම ගහකින් කැපුවා කියලා හිතන්නකෝ. ඒ ලෑල්ලෙන් ලෑල්ලට වෛරම වෙනස් වෙන විදිහටම හ්ම්
1: හ්ම්.
0: ඒගොල්ලන්ගේ ඒ සෙට් එකක් ගත්තම වෛරම් වෙනස්.
1: හ්ම් හ්ම්.
0: ඔයා හයි කරන මිනිස්සුත් දන්නවා. ඔයා පොඩ්ඩක් තවත් පොඩ්ඩක් පටලවලා එහෙට මෙහෙට ගල ගහන්න.
1: හරි ඔකේ.
0: ලොවෙත් හිතන්න බෑ කිව්වේ නැත්තම් ලී නෙමෙයි කියලා. හිතන්නේ ඕන මිනිහෙක් ලී කියලා. ඉතින් අපිට තියෙන පොඩ්ඩක් හටපියාගෙන ඉන්න තමයි.
1: ඒක හරි.
0: හැම එකම

0: පිළි ගෙදරට මිනිස්සුන්ට කියන්නේ නැහැ නේ. ඕගොල්ලෝ දන්නවද ඉතින් මේ මේ ලී පෙනුමට තිබුණාට මේවා ලී නෙමෙයි.
1: ඒ මිනිස්සු අහන්නේත් නැහැ.
0: ඔව්. මේ තේ බොන්න පුළුවන් පස්සේ මේ පේන ලී වගේ මේ ලී නෙමෙයි මේ.
1: හාමිනේ ඉනිමක ගේන්න. මේ මහත්තයර පොඩ්ඩක් උඩ නැගලා.
0: උඩ නැගලා බලන්නකො ලීද කියලා.
1: සතු කළ බලන්න.
0: අයියෝ ලී නෙමෙයි. එහෙම කියන්නේ
1: නැහනේ. ඒකනේ.
0: මේක ටිකක් ක්ලාසි ප්‍රොඩක්ට් එකක්.
1: රයිට්.
0: දැන් ගයක් හදන්න ආසක් නිකන් ක්ලාසි විදියට නේද?
1: හ්ම්
0: හ්ම්. ඉතින් ඒකට හොඳ ප්‍රොඩක්ට් එකක්. එක ගැරන්ටියක් දෙන්නම්. ආ ජීවිත කාලෙට ස්ට්‍රිප් සීලිම ගැන ඔබට වද වෙන්න දෙයක් නැහැ. කොස්ද මෙහෝගනීද තේක්කද බුරුම තේක්කද ඔය හතරෙන් එකක් බලලා ගහගන්න.
1: හරි.
0: ගොඩාක් ආසාවක් තියෙනවා නම් හතර කලබමේ හරි ගහගන්න.
1: වෙන
0: ප්‍රශ්නයක් නැහැ. ඔබ ආසාවෙන් ඉන්න ඔබ ගහන්නේ ඕක.
1: හරි.
0: හැබැයි ඔබට ආපහු වෙන ගෙදර මොන ප්‍රශ්න ආවත් ස්ට්‍රිප් සීලිමේ ප්‍රශ්නයක් එන්නේ නැහැ කියලා අපි දන්නවා. මේක ෆැක්ටරි එක හදන ප්‍රොඩක්ට් එකක්. මේවා හොඳට එකට එකට මූට්ටු වෙන.
1: හ්ම්
0: හ්ම්. එහෙමනේ ලස්සන.
1: ඔව් ඒකනේ.
0: දැන් මූට්ටු පේනවනම් කැතයි.
1: කැතයි.
0: ස්ට්‍රිප් සීලෙම මූට්ටු කරපු තැන් වලින් කුස්තුර පේනවා. අයියෝ.
1: හිදස් හිදස් වගේ කැතම කැතයි.
0: ආරකට. එහෙම වෙන්නේ නැහැ මේක.
1: හරි නයිස්.
0: නේද? මේක නිකන් මිලියට හදලා එවලා තියෙන්නේ. දට සෙට් වෙන්න එකකට එකකට හෙප්පුව වැහුවා වගේ සෙට් වෙනවා.
1: මගේ මේ දත් ටික වගේ සෙට් වෙනවා. ආ හුලන් යනවානේ. ඒ කියන්නේ වැහිලා නේ.
0: හුලන් නෙමෙයි කබරියොත් යන්න පුළුවන් ඒ තියෙන හිදත්.
1: කෝල් කරන්න කලර් අප් වල අපි නම්බර් එක දෙන්නම් 0115 748 738. colorup.lk.com සයිට් එකට ගියොත් වැඩි විස්තර ඕගලන්ට දැනගන්න පුළුවන්.
0: අපි හැමදාම පැල්වත්ත දැන් ෆුල් ක්‍රීම් මිල්ක් පවුඩර් ගැනනේ ඕගලන්ට කතා කරේ.
1: හරි.
0: අපි නිකන් අනිත් ඒවා නිකන් ඔය නිකන් නිකන් කියාගෙන යන අපි නිකන් ඒවා කියන
1: යෝගටුත්
0: තියෙනවා. ඉතින් එහෙම කියන්නේ.
1: හරි.
0: බටරුත් තියෙනවා.
1: අයිස්ක්‍රීම්
0: තියෙනවා. අයිස්ක්‍රීම්ත් තියෙනවා. මුදුපු
1: කිරි තියෙනවා. නෝන් ෆැට් එකක් තියෙනවා.
0: අපි කතා කරමුද මේ පැල්වත්ත බටර් එක ගැන?
1: හා ෂුවර්.
0: ඇත්තටම මම පැල්වත්ත කියලා එකක් තියෙනවා කියලා දැනගන්නේ කිරිපිටියකටත් කලින් බටර් එකෙන් තමයි.
1: හරියට හරි.
0: මම දන්නේ නැහැ ඔකෙන් කොයි එකද කලින් ආවේ කියලා.
1: හ්ම් හ්ම්.
0: කොයි එක කලින් ආවත් මම දැනගත්ත විදිහ ඉතින් ඒක වෙනස් කරන්න දෙයක් නැහැ නේද?
1: හ්ම් ඒකනේ.
0: නේ?
1: ඔව්. ආ දැනගත්තේ එතනින්.
0: ඔව්.
1: මමත් දැනගත්තේ බටර් එකෙන්.
0: පැල්වත්ත ෆුල් ක්‍රීම් මිල්ක් පවුඩර් එක වෙන්න ඇති මාකට් එකට කලින් එන්නේ නැත්තේ. ඉතින් මම පැල්වත්ත දැනගත්තේ මොකද මම දවසක් ඔය ගිහිල්ලා ඔය කාගල්ස් එකේද කොහෙද බලනකොට මම දැක්කා මේ චූටි කොටු කොටු කොටු කොටු වගේ ලස්සනට ඊයන් කොළ වලින් වගේ නේද?
1: ලස්සන
0: print කරපු නිකන් golden color වගේ.
1: Yes.
0: Golden color නේද?
1: ඔව්.
0: ඒ වගේ.
1: Hotels වල දෙනවා වගේ.
0: දෙනවා වගේ. මට මතක් වුණා ප්ලේන් එකේ යනකොටත් ඒ වගේ එවන දෙන්නේ.
1: දෙනවනේ. ආ.
0: මම බැලුවා මේක කොහොමද මෙතන්ට ආවේ.
1: හරි.
0: මොකද්ද මේ? බලනකොට බටර්. මම බැලුවා ඒක මාර ලස්සන අයිඩියා එකක්.
1: හ්ම් හ්ම්.
0: වෙනතරම් බටර් කුට්ටිය පිටින් අරන් ගිහිල්ලා හූර්ලා හූර්ලා ගානකනේ කරන්නේ.
1: හරි.
0: දැන් එහෙම ඕනේ නැහනේ. දැන් එහෙම ඕනේ නැහැ.
1: එක්කෙනෙකුට එක කොටුවක්.
0: එක කොටුවක් හෝ එක්කෙනෙකුට කොටුව දෙකට කපලා හෝ.
1: හරි.
0: පොඩි නිකන්
1: ක්ලාසි විදිහට සංග්‍රහ කරන්න පුළුවන්. Yes.
0: අනිත් කර දැන් බටර් එක අපි දැන් බලන්නකෝ ගෙදර තියෙන බටර් එක බල්ලෝ කෑවා. හාරලා හූ සමහරෙන් හුඳලා හාරලා. සමහරෙන් හූරලා.
1: පොඩි ළමයි ඉන්නවනම් දත් පාර
0: වගේ දැන්. ඈ? බටර් නයිෆ් වලින් කපනවා. බැරි නම් මහ පිහිය හරිගෙන ඇල්ලක් උරච්චි කරනවා.
1: මන්නේත් ගන්න. මන්නේනොත් ගන්න.
0: ඕලන්න ඉතින් බටර් නයිෆ් නැහැනේ. හැමදේටම ඔයගොල්ලන්ගේ තියෙන මන්නේනේ. නේද?
1: නෑ බටර් නයිෆ් තියෙනවා.
0: මිනිහාගේ පස්සෙන් එලවන්නෙත් මන්නේ අර බටර් ගාන්නෙත් මන්නේ.
1: පොල් මිනින්නෙත් මන්නේ. හරි.
0: පොඩ්ඩ බරුණා මිනිහාට පෙන්නන්නෙත් මන්නේ. ඊය බවුලා.
1: ඉදිරියට
0: සවුත් ඉන්දියන් වගේ ඔයගොල්ලෝ ෆැමිලි එක.
1: සවුත්
0: ඉන්දියන් චිත්‍රපටි වලක පොඩ්ඩ නැත්තම් මන්නේ ගන්න.
1: අර අර.
0: දැන් එහෙම කරන්න ඕනේ නෑ. ඉතින් ඒක හරිම ලස්සන concept එකක්.
1: Yes definitely.
0: නේ? ඕනනම් ඒ චූටි බටර් මේක ඒ සැෂේ එක දෙකට කපන්න පුළුවන්. හතරට කපන්න පුළුවන්. හරිම පෝෂන් එක බලලා කපන්න පුළුවන්.
1: අනිත් එක සර්ව් කරනකොට කාට හරි ආවොත් පිළිඟ
0: මාර. මම නම් දෙකට කැපිලි නෑ. මම හිතනවා ඒක පොඩි සැෂේ එකක් මට හරියටම හරි කියලා. ඒක සැෂේ නෙමෙයි මං හිතන්නේ කියන්නේ. කියුබ්ද මොකද්ද දන්නේ නේද? මට කියුබ්ද මොකද්ද අපිට වැඩක් නෑ. අපි දන්නවනේ මේ කියන්නේ
1: මොකද්ද කියලා. බටර් කොටු අපි දන්න.
0: බටර් කොටු.
1: කොටු කොටු.
0: කල්වත්ත බටර් කොටු කාලා තියෙනවනේ. කාලා නෑ.
1: හයියෝ හයියෝ.
0: කාලා බලන්න එපැයි. ඒක රහයි. එකක්ම ගන්න. හොඳ පාම් පෙත්තකින් එකක්ම ගන්න.
1: හරි ඔකේ.
0: ගාපම අනිත් පාම් පෙත්ත ගන්න ඕනේ.
1: හ්ම් හ්ම්. ඒක තිබ අරකට උඩින්.
0: ඔව්. ඉතින් තව තියෙනවා, තව තව තියෙනවා. සම්බෝල එනවා. ආ බටරුයි සම්බෝලයි.
1: ලුණු මිරිස් නියමට.
0: බටරුයි ලුණු මිරිසුයි.
1: ගම් මිරිස් දාලා.
0: බටරුයි ගම් මිරිසුයි නේ.
1: චුට්ටක් ලුණු චුට්ටක්.
0: ළඟදී කන්න බැරි වුණා. බටර් ගම් මිරිස්. හොඳයි. බටර් ගම් මිරිස් දාලා වාටි කපලා දෙන්න ඕනේ.
1: හරි ඔකේ.
0: ඕන වෙලාවක හරියන හරිම සිම්පල් ස්නැක් එකක්. කිසි කෙනෙක් එපා කියන්නේ. මේ බටර් පොඩ්ඩක් ගාලා, පැල්වත්ත බටර් පොඩ්ඩක් ගාලා, ගම් මිරිස් චූට්ටක් කියලා පොඩි පාන් කැල්ලක් කමුද තේ ගබ් බොන්න කලින්.
1: නියමයි නේ.
0: අද හොඳ අදහසක්ද?
1: අනිවාර්යයෙන්.
0: අද හොඳ අදහසක් ඒක. රයිට්. ඕකේ. අපි පැල්වත්ත බටර් ගැන පොඩ්ඩක් ඉදිරියට යමු.

0: அமெரிக்கா எக்ஸாத் ஜனபதய எக்ஸாத் ராஜதானிய இத்தாலிய ஆஸ்திரேலியாவ நவசீலாந்தி சிங்கப்பூர் வகை ரட்டவல் தா ஹத்தகட்டமே ஆவன அப்பே அலுமேக்ஸ்
1: அலுமினியம் ஓன தரம் அலுமேக்ஸ் நாம் இஸ் தரம்
2: பிசினஸ் வெடவலட்ட ஹொந்தம ஆயோஜனய பஜாஜ் வீகோ இலெக்ட்ரிக் 3 ரோதரதய டேவிட் பீரிஸ் இ மொபிலிட்டி வெதி 0114 700 550
3: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න, කෙවන්න, දිනන්න.
4: විවාහය කියන්නේ මගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව. හොඳට සැලසුම් කරලා අඩු වියදමින් ලස්සන පරිසරයක රසම රස කෑම වේලක් දෙන්න සුහදශීලී හොඳම තැන මටත් මුණ ගැහුණා.
5: සුන්දර මංගල සිහිනය දියවන්නා මිටියාවතේ සොඳුරු ඉසව්වක ඔපියුලන්ට් රිවර් ෆේස් හෝටෙල් 166 කොස්පත්ත පාර නාවල රාජගිරිය දුරකථන 0112 11 82 89 94
6: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
7: ඒවා අපිට වැඩක් නෑ. මගේ ණය ගෙවි නැත්තම් ළමයි ඉන්නවා කියලා බලන්න. අල්ලලා දානවා පවුල් පිටින් දෙොට්ට. මේවා ඉතින් ගෑනුන් ගෙත් වැඩදී.
6: ඔබේ සැමියා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න ඕනේ කිව්වොත් කවදාවත් යන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔබට වෙන්නේ මේ වගේ කතා අහන්න. ඒ ගමන නැති කරන්නේ ඔහුගේ ජීවිතය, දරුවන් ගැන අගතිය, පවුලේ නම්බුව, ඔහු බේරා ගැනීම ඔබේ වගකීමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
8: ලොතරැයි ඉතිහාසයේ රුපියල් 62 කෝටි එක්ම වූ සුවිශාලතම තෑගි මුදල තිළිණ කළ කප්රුක ලොතරැයියේ දිනෙන් දින වර්ධනය වන කෝටිපති ජයමල්ල දිනා ගන්නා මීළඟ ජයග්‍රාහකයා ඔබයි. ඔබේ සිහිනවලටත් වඩා ඉහළින් පොරොන්දු ඉටු කළ කප්රුක වැඩි වැඩියෙන් මිලදී ගන්න ජීවිතයම එළිය කරන සංවර්ධන

0: චුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සම්මිත අමතන්න 0112200
1: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා David Pierce Motor Company Private Limited within

0: Kerala Top Story.
1: අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය දැඩිවේ. අධිවේගී මාර්ගවල ගමන් කරන වාහන සඳහා ආසන පටි පැළඳීමේ නීතිය ලබන 20 වෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. රථවාහනවල ඉදිරිපස මෙන්ම පසුපස ගමන් ගන්නා මගීන්ටද ආසන පටි පැළඳීම අනිවාර්ය කරමින් රජය ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. එම නීතිය ක්‍රියාත්මක කිරීමට සහන කාලයක් ප්‍රකාශයට පත් කළේ නිෂ්පාදනයේදී ආසන පටි සවිකර නොමැති වාහනවල එම පහසුකම් සකස් කර ගැනීම සඳහායි. සහන කාලය ලබන 19 වෙනිදායින් අවසන්. අධිවේගී මාර්ගවල ආසන පටි නොපළඳින පුද්ගලයන් සහ රථවාහනවලට එරෙහිව ලබන 20 වෙනිදා සිට නීතිමය පියවර ගන්නා බවයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පැවසුවේ. දැන් විදෙස් පුවතක්. ජාත්‍යන්තර මොහොතේදී ඊශ්‍රායලයේ විසින් පැහැරගත් ෆ්ලෝටිලා නෞකාවිය සිටි පිරිසට සිදු කළ හිංසන පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය පෙනී වොන්ග් සඳහන් කළේ පහර දීම් සහ වදහිංසා පැමිණවීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන බවයි. මීට පෙර ඉතාලිය සහ ප්‍රංශයද ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරනු ලැබුවා. ඊශ්‍රායලය විසින් ෆ්ලෝටිලා නෞකාව පැහැරගනු ලැබුවේ ගාසා තීරයට මානුෂීය ආධාර රැගෙන යමින් තිබියදී. නෞකාවේ සිටි 400කට අධික පිරිසක් ඊශ්‍රායලය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා 98.2 FM

0: ඔයා දන්නවාද ලංකාව මිනිස්සු බහුතරයක් ඉඩමක් ගෙයක් දොරක් මොක් හරි ගන්නකොට හිතන දෙයක් තියෙනවා. ඒ මොකද්ද කියලා දන්නම්?
1: සල්ලි තියෙනවද මට ගන්න? මම මේ ඉරහඳ අල්ලන්නද
0: යන්නේ? නෑ, ඒකත් නෙවෙයි. නෑද අයෝ, කෙනෙක්වත් නැති පැත්තකින් ගන්න ඕනේ එහෙම කියලා හිතනවා. කවුරුත් නෑද අයෝ, අම්මෝ අර මාරයි පැත්ත බෑ, නෑද වෙන්නේ නැහැ බෑ එහෙම කියලා හිතනවා. ඒ තරම් නෑදෑන්ට ආදරේ නේ අපේ රටේ මිනිස්. මම අහලා තිනවා අපේ අම්මයි
1: තාත්තයි නෑද ඉන්න පැත්තෙන් ගත්තොත් ඇත්තටම ගොරන කරදරයි නේ. අපේ දුක සැප හොයන්න තියෙනවා, යන්න එන්න තියෙනවා, අපි කෑවද බිවද
0: බලන්න තියෙනවා,
1: අපිට හරි ගියාද කියලා හොයන්න තියෙනවා,
0: ළමයි විභාග පාස් වුණාද කියලා හොයන්න තියෙනවා, ඉගෙන ගත්තද කියලා, කැම්පස් ගියාද කියලා,
1: අපේ පඩිය කීයද
0: නේද කියන්නේ, මොනවද අපේ තියෙන වෙන වෙන සම්බන්ධතා කියලා බලන්න තියෙනවා. අයියෝ හයි,
1: ඒවන නෑ නෙමෙයි, අපිටත් ටිකක් බලන්න ආසයි මොනවද කියලා.
0: ඒ නිසා අපි පුළුවන් තරම් නෑදෑයින්ට කරදරයක් නොවි
1: නොවන ඈතකින් තමයි ගන්න ඕනේ. කිසිම නෑයෙකුට දැනගන්න තියන්න එපා.
0: හරි.
1: මේ අර කඩවත ප්‍රයිම් අලුත් ප්‍රොජෙක්ට් එකෙන් අපාර්ට්මන්ට් එකක් ගන්නවා කියන කතාව.
0: හරි, ඕකේ.
1: කටින් කෙල පොදක් හලන්න එපා.
0: ඒක රහසිගතව තියාගන්න.
1: කෙල එහෙම වැටුනොත් කැතයිත් එක්කනේ. හරි නෑ.
0: හරි.
1: හරි. පොතක් කලන්න එපා, මම විස්තරේ කියන්න.
0: හරි හරි.
1: මේ තමයි ඔබට අර අපිට තියෙනවානේ කාලෙට සර රට බේර ගන්න හම්බෙන අවසාන අවස්ථාව තියෙනවානේ. ඒ වගේ. මේ තමයි කඩවත.
0: හරි.
1: එලක් දොලක්
0: වෙලක්.
1: එලක් දොලක් නෑ.
0: ඔව්.
1: එලක් වෙලක් සහ
0: වැවක්.
1: විලක්.
0: විලක්.
1: විලක් හරි.
0: වැවක් හරි.
1: මොකද අතර මේ ගැටුම්
0: දෙන්නේ?
1: වෙලක් සහ වැවක් සහිත.
0: හරි.
1: කුරුළු ශබ්ද රෙකෝඩ් කරලා දාපුවා නෙමේ. ඇක්චුවල් ශබ්ද.
0: ලස්සන කුරුල්ලන්ගේ ශබ්ද. කිචි බිචි කියලා කියන්නේ අපි.
1: ඇත්ත ගස්. ඇත්ත ගස්. හැම ප්‍රොජෙක්ට් එකකම හරි අමාරුනේ ඇත්ත ගස් වෑන්.
0: ආ, ඒක ඇත්ත.
1: හරි. ලස්සන ගාඩනින්. ලස්සනට කරනවා. හොඳ සිකියුරිටි 24/7.
0: උඩත් ගාඩන් එක, ඒ වගේම පල්ලහත් ගාඩන් එක උඩත් ස්කයි ගාඩන් එකකුත් තියෙනවා.
1: පහළත් ගාඩන් සැදෙනවා.
0: ඕකේ.
1: ස්කයි ගාඩන් සැදෙනවා.
0: යස්.
1: pool තියෙනවා.
0: හරි.
1: kids pool තියෙනවා.
0: gym තියෙනවා.
1: gym තියෙනවා. community center
0: තියෙනවා. යස්. අර මොකද ඒකට කියන්නේ? වෙන එක වෙන නමකින් තිබුණේ.
1: multi function.
0: Yes.
1: Multi-function hall.
0: Sky Garden 24, CCTV. Yeah. All, hurry.
1: Multi-function 24/7.
0: ඇත්තටම ඒ වගේ තැනක නේද ඉන්න ආස නැද්ද? හැබැයි කාටවත් කියන්න එපා.
1: හැබැයි කාට කිව්වත්.
0: හරි.
1: නෑ දෑයන්ට දැනගන්න තියන්න
0: එපා.
1: හරි. හොඳ මිනිස්සු ටිකක් හම්බෙයි. නැත්තම් ඒකක් විනාශ වෙනවා නෑ දෑ උනාලා.
0: එහෙනම් හරිනේ, අපි වැඩේ කියලා තියෙන මේකට ලස්සන නමක් තියෙනවා, lifestyle residencies. ඔයා කොහෙද ඉන්නේ? මං ඉන්නේ lifestyle residencies කඩවත. කොහමද ඒක නේද? ඒක නිකන් ගැම්ම. 13:22 කෝල් කරන්න. වැදගත්ම ආරංචිය මං හිතන්නේ අරවින්ද කියන්න බලාගෙන ඉන්නේ නේ.
1: Lifetime.
0: නෑ, lifestyle.
1: Lifestyle. මොකද?
0: Lifestyle residencies.
1: Lifestyle residencies. පින් තියෙන්න ඕන ඉතින් මේ වැයින්ද
0: පටන් ගන්න
1: විනාඩි 3යි නේද? පටන් ගන්න විනාඩි 3යි. විනාඩි 3යි. විනාඩි 3යි යන්නේ.
0: හරි.
1: කඩවත ඉන්ටර්චේන්ජ් එකට එන්න.
0: ආ, සුපිරි සුපිරි.
1: දන්නවනේ. එතනින් පටන් ගත්තා කටුනායර යන්න පුළුවන්. නිතරට යන. නිතරට යන ලේසි. එතනින් පටන් ගත්තා
0: එයාපෝට්
1: යන්න පුළුවන්.
0: එයාපෝට්.
1: කටුනායක කියලා එයාපෝට් යන්න දෙකක්.
0: කටුනායක
1: නෙමෙයි යන්නේ. කටුනායක. මිස් මේ ෂෝ එකේ ඉන්නවනම් පොළොවේ පය ගහලා සිහියෙන් ඉන්නවා.
0: හරි. මේ පුටු උසයි කකුල් උඩ තියෙන්නේ ඒකනේ.
1: තේනවද? හැලිය වාගේ කට ඇර වහ වහ හිටියට වැඩක් නැහැ.
0: අපි ඔය රට යනවා.
1: සිහිය තියෙන කෙනෙක් වෙන්න ඕනේ මට.
0: රයිට්.
1: හරි. තේනවද? නිකන් මුදුන වෙන්න යන්න එපා.
0: සිහිය ගත්තා.
1: වහලෙන් බස්සනවා එහෙම. මම කියන ඕනේ.
0: කටුනායක.
1: ගහෙන් බස්සනවා.
0: ආ.
1: ගහෙන් බස්සන්නද ගහෙන් බහගන්නවද?
0: ඔතනින්
1: තමයි කුරුණෑගලට යන්නේ. කවදාහරි.
0: හරි, ඔකේ යන්න පුළුවන් තැන් කිව්වා. එතනින් තමයි මත්තලට යන්නේ.
1: මත්තලට යන්නේ.
0: හරි.
1: මත්තලට යන්න පුළුවන් කියන්නේ ඉතින් මොළු ඩවුන් සවුත් පලාතම කව වෙනවා.
0: යා.
1: ඔබ ගාල්ලට පැයක් එහෙන් ඉන්නේ කියලා හිතන්නකෝ. කොහොමද එකපාරටම? එකපාරටම කඩවත මැද්දෙන් ගාල්ලට පැයයි හමාරයි. නේද? පැයෙන් යන්න පොඩක් අමාරුයි, පැයට පොඩක් වැඩයන්. හැබැයි ඔබ කොහොමද මොකක් කරි කරලා පැයටක් යනවා නේද? කොහොමද යන්නේ?
0: කොහොමද අනේ මටත් ඒක හිතා ගන්න බෑ. කොහොමද අනේ අපි එහෙම යන්නේ?
1: කඩවලට ඉඳලා දැන් මේ කොට්ටාවේ ඉන්න ඉඳලා යනටලා දුරයිනේ.
0: ඕ
1: කොට්ටාවේ ඉඳලා නම් 100යි. කඩවත ඉඳලා ඊට පොඩ්ඩක් එත් පෙයින් යනවා. කොහොමද යන්නේ ඔයගොල්ලෝ?
0: සමහරක් ඇඟිලි ස්ලෝ කරලා ඉවසලා යනවා. කොහොමද?
1: අර අතන මැද්දෑවේ නවත්තලා කාලත්
0: හරි
1: පෙයින් යනවනේ.
0: ඒ තර හරි ෂොක් නේ. සර්විස් ඒරියා එක ඔක්කොමලම නවත්තනවා.
1: ඒක නෝ හරි නෑ වාගේ නේද?
0: හරි ඔකේ.
1: ඉතින් ඔබට මේ ඔතන ඉන්නවා කියලා කියන්නේ වීකෙන්ඩ් එකට ට්‍රිප් ගහනවා කියන එක නිකන්
0: නතින් බ්‍රෝ නතින්.
1: නිකන් මොහොතක තීරණයක්
0: ඒක. හරි ඔකේ.
1: සුකුරාදා හවසට නිකන් ඒ වෙලේ නිකන් හිතලා ගන්න තීරණයක්. විනාඩි 3න් හයිවේ එකට දාගත්තාම ඉතින් අපි දන්නේ නැහැ ඔබ දැන් කොයි ලෝකෙ යන්න හදනවද කියලා. අපි දන්නේ නැහැ ඔබ මොන ලෝකෙකද ඉන්නේ කියලා කාටවත් කියනවා.
0: එහෙනම් ආසෙ හිතනා නම් කෝල් කරන්න 13:22 නම්බර එකට. ප්‍රයිම් ගෲප් එකේ ලස්සන ප්‍රොජෙක්ට් එකක් තමයි මේ කඩවත තියෙන්නේ. ඕකේ, ඊළඟට මේ කඩවත තියනවානේ. ඔව්, කාගිල්ස් ෆුඩ් සිටි එකක් තියෙනවා කඩවත හන්දියම තියෙනවා. ඒක හරි ප්‍රසිද්ධයි එතන. ගොඩක් කට්ටිය හම්බ වෙන්නෙත් එතන ඒ කියන අපි අතන මේවෙමුද? අතන කාගිල්ස් ෆුඩ් සිටි එක ළඟට එනවාද කියලා. ඒ තැන ඒ තරම් ප්‍රසිද්ධයි. ඔබත් දන්නවා ඇති. ඉතින් කඩවත ස්පෙෂල් කරේ නිකන් දැන් මේ කතාවත් එක්ක. ඕනම කාගිල්ස් එකකට ඔබ ගියොත් මේ දවස්වල ඔබට දන්නවද රුපියල් මිලියන 5ක් වටින කා එකක් දිනන්න අවස්ථාව තියෙනවා කියලා ඔබ දන්නවද? ඔබ දන්නවනම් නියමයි. එහෙනම් අපිට සතුටුයි. හරිද? කරන්න තියෙන පොඩි වැඩ ටිකක්. යන්න සාමාන්‍ය විදිහට ෂොප් කරන්න. ඒ අතරතුරේ ඒගොල්ලෝ නම් කළා තියෙනවා නිෂ්පාදන 22ක්. ඉලෙක්ට්‍රික් එකක්. යස්.
1: නිකන් කාර් එකක් නෙමෙයි. ඉලෙක්ට්‍රික් කාර් එකක්. එක හොඳ දොරක් දුවනවා. හොඳ දොරක් දුවන කාර් එකක්.
0: මිලියන 5ක් වටිනවනේ. ඉතින් හොඳ
1: මිලියන 5යි. ගාන මිලියන 5යි.
0: යස්.
1: සෑහෙන වැඩක් ගන්න පුළුවන්. ඔබට ඉතින් ඩීසල් පෙට්‍රෝල් ගණන් මේ ගානටම තිබුණා කියලා ඉතින් ඔබට වගක් නැහැ ඕක හම්බුන.
0: අනිදක නිකන්ම හම්බ වෙන්නේ
1: අපිට නම් ඉතින් අමාරුයි.
0: හරි.
1: අපිට අමාරුයි කියලා ඔබ දුක් වෙන්න එපා. අපි කොහොම හරි අමාරුවෙන් මේ ඉතුරු ටිකක් කොහොම හරි අල්ලන් ඉන්නවා.
0: හැබැයි ඔබට තියෙනවා ඉලෙක්ට්‍රික් කා එකක්.
1: වැඩි කාලෙ ඉතින් මියාන දිර මම නම් ජීවත් වෙන්නේ කොහොත්.
0: මේ මොනවාද මේ කියන කතා?
1: ආස ඇති
0: මේ වහන්. මොනවාද මේ කියන කතා?
1: ආස ඇති එහෙම කියනකොට නේද?
0: ආ.
1: වැඩි කාලයක් අල්ලන්න ගන්න නැහැ කොහොම? හිනාවුකුත් එක්ක එන්නේ.
0: මොනවාද අනේ?
1: ඔබට නම් ගානක්වත් නැහැ මේ ඉලෙක්ට්‍රික් කාර් එක හම්බෙන්න ඕනේ. ඉතින් ඇත්තටම අනේ හම්බෙන්න ඕනේ. අපේ ආයුෂත් ගන්න ඕනේ. මොකද අපිට ආයුෂ තිබ්බට වැඩක් නැහැ. සල්ලි නැහැ.
0: දැන් අර
1: ආයුෂ තියෙනවා. සල්ලි නැහැ.
0: දැන් අපි බාහන්න 22ක් එතන තියෙනවා කියවනේ. ඒකේ බිස්කට් තියෙනවා, කේක් ජාති තියෙනවා, පිරිසිදු කාර් එක තියෙනවා, අයිස්ක්‍රීම් වර්ග තියෙනවා, ඒ ස්ප්‍රෙඩින් ඒවට පාවිච්චි කරන ඒවා, චිප්ස් වර්ග තියෙනවා, එක එක චොක්ලට් ජාති, ඔය වගේ බ්‍රෑන්ඩ්ස් ගොඩක් තියෙනවා. අපි අර හැමතිස්සෙම ගන්න එහෙම හිතන
1: බ්‍රෑන්ඩ් 22ක්.
0: Yes.
1: බ්‍රෑන්ඩ්ස් 22ක් තියෙනවා. ඒ 22කින් තුනක් තමයි ඔබේ බඩු මල් ඇතුලේ තියෙන්නේ.
0: තියෙන්නේ.
1: ඔබේ බඩු මල්ලේ අවම වටිනාකම 2500ක් වෙන්න ඕනේ. ඒ 2500 ඇතුලේ ඔය ටික කොහොම හරි කරකෙව්වා නම් ඔබේ බිලේ තියෙන කෝඩ් එක SMS කරන ප්‍රමාවට
0: හරි
1: ඔබව තරඟයට ඇතුළත් වෙනවා. මේක තරඟයක්.
0: අනිවාර්යයෙන්ම.
1: මේක තරඟයක්. මේක 2500ක බඩු ගන්න හැම එක්කෙනාටම මිලියන 5 ගානේ කාර්. එහෙම මං හිතන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ටවත් දෙන්න පුළුවන්. එහෙම දෙන්න බෑ. දිනු මැදීමෙන් තමයි මේ වටින කාර් එක ඔබට හම්බෙන්නේ කාගෙන්ද? හොඳේ.
0: හරි ඔකේ.
1: ලොකු වැඩක් කළා නෙමෙයි. හැමදාම යන විදිහට ෂොප් කළා.
0: ඔව්.
1: හැමදාම ගන්න බඩු ටික ගත්තා. මදිපාඩුවක් වුණොත් අර බහන්ඩ තුනේ පොඩ්ඩක් බලන්න කරකවල දාගන්න ඔබේ බඩු මල්ලට. ඔච්චරයි ඔබ කරන්නේ. වැඩිපුර වැඩක් නම් මේකේ ඇත්තෙම නැහැ. සාමාන්‍යයෙන් කර කර ඉන්න වැඩේ කර කර ඉඳලා මෙන්න එකපාරටම ඉලෙක්ට්‍රික් කාර් එකක් හම්බෙනවා. ඒක මාර සර්ප්‍රයිස් එකක්. එහෙම නිකන් රුපියල් 100ක් මිනිහෙක් දුන්නත් සර්ප්‍රයිස්.
0: ඒක
1: මිලියන 5ක කාර් එකක් ගෙදර ගෙනහලා දැම්මොත් එහෙම
0: සර්ප්‍රයිස්.
1: බලාන පපුුව පැලෙන් ඉඩ තියෙනවා සන්තෝසය වැඩිකම්.
0: අනි දෙක ජූනි මාසේ තිස් වලදා තමයි අවසන් දවස එහිද හරි පොඩි කාලයයි තියෙන්නේ මේ දවස්ටික දඩ බඩගාල ශප් කල වැඩේට එන්ටර් වෙන්න.
1: මිනිස්සුන් ඕනේ සැපට සනීපට ජීවත්වෙන්
0: හරි
1: ඉතිං රටක් පෝසත් කරන එක ඒ ඒ බගකීම ඒ පුළුවන් කියලා බාරගන්න අයට තියෙනවා. මිනිස්සු ඒ බලාපොරොත්තුව ළඟපාත පේෙන් නැති වුණාම මම හිතන්නෑ කවුරුවත් බෝට්ටුවක්ක නැගගෙන මේ ඔස්ට්‍රේලියාවට සංචාරිට යනවා. මම හිතන්න බෝට්ටුවේ නැගෙන යන මිනිිය මේ ටෝරිසම් වලට ඔස්ට්‍රේලියාව යනවන්න
0: නෙවේ.
1: බෝට්ටුවේ නැගලා ගෙවල් දොරල් උගස් කරලා සල්ලි වෙලා පොඩි ගානක් නෙමේ මන් දන්න තරමින් ඔය බෝට්ටු ගමනට ගන්න සෑන් ලොකු ගානක් ගන්න. ඒ ගන්න ගාන හැටියට සැප දෙනවා කියලා හිතාගෙන යන්න එපා.
0: හරි
1: මොන සල්ලිය ගත්තත් ඒ බෝට්ටු ගමන දුකයි භයංකරයි ගුප්තයි අඳුරුයි ලෙනක් වගේ ගමන මහමෝදේ ගිහල තිනවද ඔබ ඉඳලා තියෙනවද මහමුහුද මැද ගොඩබිමක් පේෙන් නැති මහමුහුදක මැද භාගවිට කුණාටු
0: හරි
1: භාගවිට බෝට්ට උස්සල පොළොය ගහන්ඩ පුළුවන් කුඩු පට්ටන් කරලා දාන්න පුළුවන් තරන් රල පැද්දෙන පැද්දිල්ලට
0: පඩදාගල නානේ
1: බ්ලබ්ලාගාල ඉවරයක් නෑ දෙන කෑමක් කණ්ඩ බැවුන් කොහොමත් කණ්ඩ පුළුවන් කෑම දෙන්නෙත් නෑ.
0: මොන දුකක්ද දෙයන්නේ
1: ෆයිස්ටා ෆැසිලිටි එක කරුසේක කියලදානවා කියල නෙමේනේ කෝමාරි තමුසලාව අපි ගිල්ල බෝඩරයට දාලායනවා ඕමන කියන්න ඇත්තේ තැන්ට ඔහොම කියල ඇති මේ ප්‍රෝගොම් එක යන වෙලා විදිත් මේ රිස්කික හෙම් පිටිම් අරගෙන සමට අද රෑ යන්න ලෑස්තුච්ච කණ්ඩායමකුත් ඇති. ඒගොල්ල ඉරණම දන්න ඇති වුණට අපි දන්න ඒගොල්ලන් ඉරණම්
0: ඒකනං ඇත්ත
1: එවන අපි රෙස්පෙක් කරනවා මේ වන්තකාරයන්ට මේ ජාවාරංකාරයන්ට උන්දලගේ කපටිකමේ තියෙන දක්ෂකම ඒ තරම් ඉහළ මට්ටමක තියෙන අපිට ඇද්දාල නවත්තගන්න බැරුණාට මේ යන මිනිස්සුන් මේ මහු වෙලා
0: හරි
1: වචන දෙකට අල්ලනවනේ ඔය මිනිස්සුන්ගේ දුරුවල තැනි සන්ද සිහිනයක් පෙන්න්නනවානේ ඔස්ට්‍රේලියාව ගිහිල්ලා ලක්ෂෙට කොඩිය දාලා ඉන්න ඇටි පෙන්න්නනවානේ මවල පෙන්න්න දක්ෂෝන මවල පෙන්න්න දක්ෂෝ චිත්‍ර පටිවල රඟපාණ්ඩෝන බඩුවය
0: හරි
1: ආය ඉතින් සම්මාන පිට සම්මාන අම්මෙන අයි නලුකමට කරා නංගෝක
0: සම්මානවලින් ගහන්න ඕනි නලුවෝ එහෙම බැලුව
1: තිෙනවා ඒ තරන් තාත්තික රංගණයක එදෙන්ට ඔය ජාවාරංකාරයන්ට පුළුව
0: මන්දන්නෑ
1: මේ පුරුදු කරන ස්කෝල තියෙනවාද කියලා මෙහෙම මිනිස්සුන් අල්ලන්න නාඩියෙන් අල්ලනෝ හිතෙන්නෙම අනේ මේ අපිෝ බේරගණ්ඩාපු දෙවි කෙනෙක් වගේ මේ අයිය මේ අයිය මේ අපේ වාසනාවට හම්බුණේ එහෙම කිය කියා බෝට්ටුවේ නගෙනෝ අය මං ඔයා අමතක් කරන්න නෑ කවදාවත් එහෙම කිය කියා බෝට්ටුවේ නැගල යන යනවා විතරයි ටික දවසින් ආයනෝ ඒ එනකොට එන්නේ මාන්තුදාගෙන ගෙදර එන්නේ ඇයි එහෙ පොලිසියෙන් මෙහෙ පොලිසියට තමයි එහෙ හිර ගෙදරින් මෙහෙ හිර ගෙදර මොකද මේ ජාත්‍යන්තරයේ නීති සම්මත කරගෙන තියෙනවා ඔස්ට්‍රේලියාවට නීත්‍යානුකූල මාර්ගයකින් ආවේ නැතුව පිට පාරේ ආවොත්
0: හරි
1: ඒක අපරාධමය වරදක් විදිහට ඒගොල්ලෝ සලකනවා කියලා.
0: ආ ඔකේ.
1: අපරාධකාරයන්ට සලකන විදිය ඉන්ටර්නෙට් එකෙන් බලාගන්නත් පුළුවන්. බලාගන්නෝ. ඒක ගන්න ආසම නම් ඉතින් කරන්න දෙයක් නැහැ. එහෙනම් ඉතින් ගිහිල්ලාම තමයි බලන්නේ.
0: හරි පැහැදිලි.
1: මොලේ කලණක් කර තියෙනවා නම් මේ ගමන යන්නේ නැහැ මිනිස්සු.
0: අහනකොටත් අමාරු වගේ. ඒතකොට යනකොට කොච්චර අමාරුද කියලා හිතන්නකනේ.
1: ඔව්.
0: ඉතින් මෙහෙමයි. ඔය දැන් ඔය ළඟ ඕකට සෑහෙන ගණක් වියදම් කරන්න ඇතිනේ ඔය වගේ බෝට්ටුවෙන් ඔහොම යන්න. එහෙම නෙමෙයි. රුපියල් 40ක් දවසකට වියදම් කරන්න පුළන්ද? ලොතරැයියක් පොඩ්ඩක් අරගෙන බලන්නකො. කවුද දන්නේ කැරකිලා කැරකිලා කොහෙන් හරි ඔබව ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙයිද කියලා කවුද දන්නේ? Taman ගැන පොඩිවත් විශ්වාසයක් නැහැ. නිකන් මට පොඩි වාසනාවක් තියෙනවා වගේ.
1: Taman ගැන විශ්වාසය තියන්න ඕනේ නැහැ. ජාතික ලොතරැයි මණ්ඩලය ගැන විශ්වාසය.
0: විශ්වාසය තියාගන්න. Yes, definitely.
1: අපි කියන ලොතරැයි පහක් ගත්තොත්
0: හරි.
1: එකකට දිනුමක් තියෙනවා කියලා. පොඩි හරි දිනුමක් තියෙනවා. එහෙම එහෙම පොඩි දිනුමෙන් තමයි මේක
0: ලොකු දිනුමට
1: යන්නේ. මන් දන්නේ ඒක කොහොමද වෙන්නේ කියලා.
0: හරි.
1: හැබැයි ඒක වෙන බව මන් දැනගත්තා.
0: මෙන්න සාක්ෂි. අපි ඔයගලන්ට කියන්නම්. දැන් අද දවසෙත් දෙකෝටියක සල්ලි තෑගි දෙන්න ලෑස්ති කරලා තියෙනවා. දෙකෝටියක්. රුපියල් දෙකෝටියක්. ඒක දෙන්නේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ජයග්‍රහකින්ට. ඉතින් අද දවසේ ඒගොල්ලන් ඉතින් සතුටු වෙනවා.
1: දැන් මිනිස්සුන්ට පේන තැන් වලට ගිහිල්ලා
0: හරි.
1: මේ කෝටි ගණන් සල්ලි NLB එක දෙනවා. මොකද මිනිස්සු නිකන් මලාට ලොතරෙයක් ගත්තේ නැති මිනිස්සු කතා කියනවනේ.
0: ඕ අන්න ඒක.
1: අනේ ඕවා ඇදෙනවද කියලා. ඕනේ මිනිස්සුන්ට කියන්නේ ගිහින් බලාගන්නේ තෑගි දෙන තැන් වලට ඒවා ඇදිලා තියෙන්නේ. ඒවා හැමදාම ඇදෙනවා. හැමදාම කෝටි ගාණක් සල්ලි NLB එක මිනිස්සුන්ට බෙදනවා. ඉතුරු වෙන සල්ලි ටික ජාතික කාර්යභාරයන්ට යොදවනවා. يعني ජාතිය අවශ්‍යතාවයක් තියෙනවනේ මේ රට
0: සම්පර්ධනය
1: කරන්න තියෙනවනේ.
0: ඕ ඒකනේ.
1: නේද? ඔය දැන් ඔය පාරක් කඩලා හරි මේ වුණාම පාලමක් කැඩිලා ලයිට් කණුවක් කැඩිලා කිව්වම ඌවා නිකන් ඉබේ රිපෙයාර් වෙනව නෙමේ. ඌවා ඉබේ හැදෙන්නේ.
0: ආ ඒවට මේ සල්ලි යනවා.
1: ඔය සල්ලි තමයි ඔයට යට කරන්නේ.
0: ඊට පස්සේ ඒකේ කාර මුදලවල තියෙන රණ විරු තියෙනවා වකුගඩු අර මුදල තියෙනවා ඒවට
1: බැරි වෙනවා.
0: යස්.
1: ඉතින් මේවා එක සංවර්ධනයේට නැත්තම් සුභ සාධනයේට ඔය සල්ලි ඉතුරු වෙන සල්ලි ටික ඒ දෙනවා. හැබැයි ඉස්සෙල්ලාම කරන්නේ ලොතරැයි ගන්න මිනිසුන්ට කෝටි ගණන් වලින් තෑගි බෙදෙන එක තමයි.
0: හරි. කමර්ෂල් බැංක් අද මම එනවා. ලක්ෂ පහක් හොයාගත්තා. අට කියන්න තන දන චුට්ට චුට්ට තිබ්බා අරවින්ද චුට්ට චුට්ට එකතු කරගත්තා.
1: එහෙම
0: එකතු කරගෙන ලක්ෂ පහක් හදාගත්තා. දැන් ඒක මම හිතුවා දවස් 500කට දානවානේ. ඒතකොට 111ක පොලිය මට ගන්න පුළුවන්නේ.
1: මැක්සිමම් යන්න මේ වෙලාවේ.
0: ඕ
1: මේ වෙලාවේ මැක්සිමම් ප්ලේ කරන්න ඕන තැනක් ආ.
0: දැන් හිතනවා හදිසි හරි පොලිය නිකන් ගණන් ඔය නිකන් රටේ ලෝකෙ චුටක් අඩු වුණොත් මම 111ක පොලියට නම් දාලා තියෙන කමර්ෂල් බැංක් එකේ මේ ෆික්ස් ඩිපොසිට් එක මට මුකුත් ගැටලුවක් නැහැනේ නේ. ඒ ගානේ හැමම යනවා 111.
1: නෑ.
0: No problem.
1: මේකේ නම පුතා ෆික්ස් ඩිපොසිට්.
0: Right.
1: ෆික්ස් කියන්නේ මොකද්ද?
0: ස්ථාවර.
1: ෆික්ස් කරලා තියෙන.
0: යා.
1: ආය. බඩ කොහමද ඕනේ මොකරි? මම.
0: ආය හන් මැනර මට විශ්වාසයි මට විශ්වාසයි. වඩ වඩා මට කමර්ෂල් බැංක් විශ්වාසයිනේ.
1: ඕනේ.
0: ඔව් ඒකනේ.
1: ඒක මම මතක තියාගන්නම්.
0: කමර්ෂල් බැංක් නේ.
1: හැමදේම කමර්ෂල් බැංකෝට කියලා තමයි. කමර්ෂල් බැංකෝට නිවාඩු ඕනුනා මෙහෙම. කමර්ෂල් බැංකෝට කියලා ගන්න ඈ.
0: ඒනි
1: බැංක් හොලිඩේ දිනවනේ බැංක්
0: හොලිඩේ ගන්නකෝ ඔව් හරි හරි
1: හරි
0: යාව කොයි වෙලාවෙ සෙටල් කරගන්න බැරිද අරවින්ද
1: මතක තියාගන්න
0: හා
1: මේ වෙලාවේ තමයි මේ වාසි ඇවිල්ලා තියෙන්නේ අපි දන්නේ යුද්ධය කියන්නේ කිවර වෙනකොට ලෝකේ තත්ත්ව සාමාන්‍ය පැත්තට හැරෙනකොට ආර්ථිකේ පොඩ්ඩක් කර නිකන් යහපත් පැත්තට නිකන් කැරකුණොත් සමහරවිට ආයිත් පාරක් මේව වෙනස් වෙන්න ඉඩ තියෙනවා.
0: හරි.
1: පොලි අනුපාතික අඩු වෙන්න ඉඩ තියෙනවා.
0: හරි.
1: හැබැයි ෆික්ස් ඩිපොසිට් එකක් දාලා ඔබ සීල් කරගත්තොත් මේ වෙලාවේ ඔබ මතක තියාගන්න. මොනව වෙනස් වුණත් ඔබේ පොලියේ වෙනසක් වෙන්නේ නැහැ. ඔබට ගෙවනවා කියපු පොලිය අදාළ දවසට ටක්කෙටම ගෙවනවා. අන්න ඒක වචනේ නම් වචනේ පුතා.
0: ඕකේ.
1: වචනේ නම් වචනේ. කමර්ෂල් බැංකුවනේ.
0: 13:16ට කෝල් එකක් දෙන්නකෝ විස්තර දැනගන්න.
1: ඒකල ඒගොල්ලන් අහන්නේ ඒගොල්ලන්ගේ ඇප් එක හරහා දාපහම තව කීයක්දෝ වැඩියෙන් දෙනවා.
0: හරි.
1: කීයක් දාන්න දෙන්නේ?
0: හ්ම්.
1: නිකන් අහන්නේ මේ ඇයි ඇප් එකෙන් දාපහම වැඩියෙන් දෙන්නේ කියලා අහන්නකෝ.
0: ඔව් ඔබටත් කැලක් තියෙන්න බෑ නේද?
1: මොකක් කර දැනගන්න එපා. ඔබ එහෙම කොහොමද වෙන්නේ? තාමිනිය කැවුවොත් එහෙම ඇප් එක හරහා දාපහම මොකද මේ
0: හ්ම්
1: ඇප් එක ත්‍රූ මොකද වැඩියෙන් පොලිය ගෙවන්නේ? ඒකත් නිකන් අහගන්න. ඒවත් නිකන් ඒව දැනගන්න ඕනේ අපි.
0: අනිවාර්යෙන්. යා.
1: ආ ඒක නෝ.
0: නවයයි විනාඩි 39යි.

0: මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්න ඕනි.
1: මොකක් හරි නෙවෙයි, ත්‍රීවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
2: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය David Pierce Motor Company Private Limited වෙතින්
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව Majestic Lanka Tiles
4: 2026 FIFA Unusuma June 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pure TV නිලවි
6: Platina 100 Stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකෙන්. DRL headlight, anti-skid braking system සහ electronic fuel injection තාක්ෂණය සමගින් Platina 100 හැඩ වැඩ කාර්යා. David Pierce Motor Company Private Limited
7: මාසෙම කරන වියදම් Combank Debit Card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank Debit Card Challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් උනොත් මාස්පතා TV, fridge, washing machine, මුල්තැන් ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank Debit Cards. ගෙවන්න
8: ජාතික ලොතරැයි මණ්ඩලය
9: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරුපෙදිය සෙල්ෆ් ස්ටාර්ට් සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර් ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින්
10: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.112 200 Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.

0: හෝ ඊට වැඩි මුදලකින් අදම ඔබේ ආයෝජනය ආරඹන්න.
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
2: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්.
3: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
2: මිලියන 2,000,000ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට වට්ස්ඇප් කරන්න.
4: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩි. දිනුමැදිමෙන් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone නැතුළු තවත් තැගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න ගෙවන්න දිනන්න.
5: දිමෝ වෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766-844-9797 කොන්දේසි සහිතයි.
6: අතේ මිටේ තියන ගාලට එකකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩෙක් නෙති.
7: 98.2 98.4
8: පට්ට චුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකි.

0: මට හරිර තරායන සමයිලාට
1: එහෙමද?
0: ඔව්. මට ඇත්තක තරායන ඔක්කොම වැඩි හොඳට. මං හිතුවා මං ගන්න ඕන ෆෝන් එකක්. දැන් වැඩි කාලයක් වාට
1: මොකක්ද බෙන්ට?
0: පට්ටික
1: මෙහෙම තියාගෙන ඉන්න වෙන්නේ
0: නැහැ. පට්ටික, බට්ටික.
1: හරි අපි කතා කරමු.
0: මට පුළුවන් නේ තරහා යවා ගන්න මට පුළුවන් නේ.
1: ඔයා කියන්නේ ඔන ෆෝන් එක විසික් කරලා ඔඩර්
0: ඉසි කරනවා.
1: හරි හරි.
0: ඉසි කරනවා මේ අර පුටු උඩට වගේ දානවා.
1: අරින්ද ඔයා මට
0: පුටු උඩට වැටිලා
1: හා
0: හා බිමට වැටුනට කමක් නැහැ. මොකද මීටර් දෙකක් උඩ ඉඳලා බිමට වැටුණා.
1: මට කමක් නැහැ. හැබැයි මට අර ඔන ෆෝන් එක විසික එහෙම මට දරා ගන්න ඔමට ගහන්න කමක් නැහැ. ඔමට ඔන
0: ෆෝන් එක මට බෑ.
1: ඔන ෆෝන් එක විසික නේ.
0: ඔන ෆෝන් එකෙන් ඔයාට දමලා ගහුවොත් මොකද?
1: වැටුණාට මේක මේ දමල ගහන ෆෝන් එක
0: ගොඩාක් වෙලාවට ඉතින් ඔය ෆෝන් එක පොළවේ ගහන්නේ පොළවේ නොගා බැරිම තැන්වල.
1: මේම ගහනවා ඉතින් දැගලා
2: තියෙනවා. කවුද මේ කෝල් කරන්නේ? කවුද මේ චිත්‍රා කියන්නේ කවුද?
0: ගත්තා ගැව්වට. පටා දීනෝම් පටා.
1: ඇයි ගහන්න කොට මේම
2: කවුද මේ කඩුවෙල ඉලෙක්ට්‍රිෂන් කියලා ගෑණියෙක්ගේ පිටුපරයක් දින. සාපාන්තර පටා.
1: ආයි මැසේජ් එකක්වත් බලන්න බැරි.
0: නෑ නෑ නෑ නෑ.
1: හැබැයි එක
0: පැත්ත. දිවි පරදුරු තියලා ගන්න. එහෙම පොළවේ ගහනවා නම් ගන්න එපා. ඔන X9D.
1: මොකද ඒකට මුකුත් වෙන්නේ නෑනේ.
0: ගහලා බලනවා කිසි දෙයක් නැහැ. ආයි අහුලා බලලේ. කවුද මේ චිත්‍ර කියන්නේ? මේ බාසුන් නැහැයි දෙන්නම එක නම්බරේනේ තියෙන්නේ. චිත්‍ර නැයි බාසුන් නැහැයි එක නම්බරේ බාවේ කොහොමද වීඩියෝ?
1: ඒ මේ බාසුන් නැට හාට් එකක් දාලා තියෙන්නේ. මනුස්සයෝ.
0: බාසුන් නැට I love you always කියලා තියන්නේ මේ මනුස්සයෝ.
1: ඒ නිසා ඔය වගේ ප්‍රශ්න තියෙනවා නම් ඇත්තටම ඔබට ගැලපෙන්නේ නැහැ. ඔන X9D ෆෝන් එක
0: කීප වතාවේ ගහන්න වෙනවා මේක පොර නේද අහුල අහුල ගහන්න වෙනවා මොන කරදරයක්ද
1: දැන් හිතන්නේ එහෙම තරහ ගිහලා පූල් එකට දාන ඒත් වැඩක් වෙන්නේ
0: නැහනේ ඔව්
1: ෆෝන් එක වතුරට වැටුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ come on එහෙම ප්‍රශ්න නැති අයට අපි මතක් කරනවා
0: ඇත්තටම මේ ෆෝන් එක නිකන් වතුරකට වැටුණා කියන්නකෝ
1: හරි
0: සෑහෙන ගැඹුරකට වැටුණා කියලාත් මේක මුකුත් වෙන්නේ
1: නැහැ ඔව්
0: සාමාන්‍යයෙන් කියනවා මේ මීටරයක් ගැඹුර වතුරක මන් දන්නේ නැහැ. එහෙම වෙන්නේ කොහොමද කියලා ඒක මාර කතාවක් නෙමෙයි කියන්නේ.
1: ඒක නම් මැජික් එකක් වගේ.
0: මීටරයක් ගැඹුර වතුරක මාසයක් තිබ්බත් ෆෝන් එකට මුකුත් වෙන්නේ නැහැ. මට ඉස්සෙල්ලම කියපල්ලා බලන්න මීටරයක් ගැඹුර හරියටම මීටරයක් ගැඹුර වතුර තියෙන තැන කොහෙලා.
1: ඔව්.
0: මාසයකට ෆෝන් එක ඒකතුවේ දාලා තියන්නේ කවුද?
1: එහෙම කරලා ඔබ කොච්චර දේවල් කරලා ඇතිද? ඔය ෆෝන්
0: එහෙම වතුර යට ෆෝන් හංගන්න තරම් කරන රස්තාව මොකද්ද කියලා අපිට දැනගන්න පුළුවන්. මොකද්ද ව්‍යාපාරය? tamun නැහැ.
1: අම්මා හොඳ හොඳ ව්‍යාපාර ටිකක් කරනවා ඇති.
0: එහෙනම් ඔන X9D ෆෝන් එක
1: හරි
0: මේ පූසෙක් වාගේ 50 57ක්ද මොකියද්ද 15ක් හරි මොනවාද තියෙන්නේ?
1: පූසට එහෙමද?
0: නමයක් තියෙනවා නේ.
1: හා 75 කියන්නේ පූසටද?
0: හත්පණ කියන්නේ නාට්‍යයනේ.
1: හරි. පූසට ඔකේ.
0: අර ඉබරේදී බැටරි ඇතුලේ හිටියේ මතකද? නමේ ඇතුලෙන් පූසෙත් පයින්නවා කලු.
1: ආ ඔකේ. ආ.
0: මතකයි?
1: මතකයි.
0: ආ නේ වගේ.
1: ආ ඒකදී මේව කළා තියෙන්නේ නවය.
0: දේසියෙන් මැරෙන්නේ නැහැ කියලා කියන්නේ.
1: ආ thank you ඒක දැනගත්ත.
0: 59යි. ඒ වගේ ෆෝන් නැහැ. 59ක් තියෙනවා මේ ෆෝන් එකට.
1: X9D ගන්න යන්න සිංගයකට ගෙවන්න ගන්න පුළුවන්.
0: මේ කැටගරි එකේ නෙමෙයි අනිත් කැටගරිස් වලින් බැලුවත් 8000 mAh ද කොහෙද බැටරියක් ඇවිල්ලා තියෙනවා මේක කාර් බැටරියක් විතර වඩුවන්නේ
1: ඒක නෑ
0: තවස් ගානක් ස්ටෑන්ඩ් බයි පවර් තියෙනවනේ
1: යා
0: වැඩි සෙල්ලම් නොදැම්මත් හදිසියවත් චාර්ජර් එක අමතක වුණොත් දවස් 3-4ක ට්‍රිප් එකක් කරදරයක් නැතුව ගිහිල්ලා ආව හැකි
1: ඔව්
0: එක ගවණක්වත් චාර්ජ් කරන්න නැතු එහෙම වෙන්න වෙලාවල් තියෙනවා දැන් ඉස්සර වගේ ටග් ගාල ගමාලි වුණ චාර්ජර් එකක් දැන් ඔය මලි ඔය චාර්ජර් එක වයර් එකද එහෙම චාර්ජර් එහෙම වයර් ගන්න පුළුවන් තත්ත්වයක් පුතා දැන් නැහැ
1: ආර්ථිකේ ශක්තිමත්ද එච්චර
0: එහෙම නිකන් මේ බග් ගාල ඉල්ලපු ගමන් ගන්න පුළුවන් නම් ඔය අනිත් මිනිස්සු ඔක්කොම චාර්ජර් වයර් අරෝ මේවා 3-4 මේ පෙට්ටියේ දාලා එවන්නේ
1: ඔව් ඒකනේ
0: හැම මිනිහම බලන්නේ චාර්ජර් වයර් එක නොදී ඉන්නේ කොහොමද චාර්ජ් හෙඩ් එක නොදී ඉන්න ක්‍රමයක් තියෙනවද
1: වෙනම ගන්න විදිහක් හදලා දෙන්න ඕනි
0: මම හිතන ඔන ෆෝන්ස් වල නම් මේ ගොඩක් අවශ්‍ය කරන
1: ඔක්කොම කලමනාකරණ
0: ඇක්සසරි එනවා
1: yes yes
0: තාම ඉතින් මොන වුණත් ඒ කැලල නම් තියෙනවා නේද මිනිස්සුන්ගේ නේ
1: ඒකනේ කියන්නේ
0: සිගරකට කියලා ඔක්කොම ටික චෙක් කරගන්න ඔක්කොම අහගන්න තව තියෙනවා ගොඩාක් ඒවා
1: දැන් මම
0: කැමරා ක්වොලිටි එක කයිය ගහලා වැඩක් නැහැ නේ ෆොටෝ එකක් අරම් බලන්න. අක්කල මෙම් බැලුවා ඩග්ගල කවුද ලස්සන කවුද ඉන්නවා ගත්ත ෆොටෝ එකක් මිනිහා විල්ලක් දඩඩ බඩ ගල ගැහුවා අම්මෝ අම්මෝ මිස්ටර් සර් සමාව.
1: ඒකතර වෙනවයි
0: කක්. ටේපි තේ ඉන්න මිනිස්සුන්ගේ ෆොටෝ ගන්න යන්න එපා එකපාරටම කැමරා අරගෙන තියෙනවා. තමන්ගේ නිකන් සෙල්ෆියක් ගහලා බලන්න. ඕනනම් සිංගරගේ මැනේජර්ගේ ෆොටෝ එකක් ගහලා බලන්න. නේ? තන බඩු ගන්න ආපු මිනිස්සු ලස්සන ගෑන් ළමයි ඉන්නවද කියලා ෆොටෝ ගහලා නිකන්
1: නිකන් ඉල්ලන් කන්න යන්න එපා.
0: ෆෝන් එක කැඩෙන්නේ නැහැ නේද? හක් එහෙම කැඩෙනවා නේද? හක් දත් එහෙම කැඩෙනවා නේද?
1: ඒක ඇත්ත.
0: ෆෝන් එක නම් කැඩෙන්නේ නැති වෙයි.
1: හරි.
0: මේ හක් දත් ඒව මේ අපරාධින් නේද? නහය
1: මේ කැලේ.
0: නහය නාස් පොල්. ඔල්ල
1: ඒවම හොඳට කැඩෙනවා.
0: සුටුස් ගාලා යන්නේ. කල්පනා ඉදින් අර හැමදේම කරනකොට චුට්ටක් ආ
1: කල්පනා.
0: අපි කියනවා තමයි නමුත් අපිට කියන එක ලේසි ඒව කරන්න ගියාම අමාරුයි.
1: අර පොලිසිය කියන්නේ පරිස්සම්.
0: අනේ පරිස්සම
1: පරිස්සම මම දැන් සිංගේ කිමි මැවිදගෙන යනවා මට යනවා මම බැලුවා බලනකොට කවුද දන්නවද ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේටර් එක
0: අනේ හුලං යනවා ඒක
1: දිස්නා මම බැලුවා ආ මටද කතා දිස්නා පොඩක් එන්නකො
0: සිංගර් ෆ්‍රිජ් එකක්
1: කතා කරයි මම ගියා ළඟට ඔව් ඔව් මොකද මොකද
0: අක්කේ
1: මම ගන්නකො
0: හොන්ටා සිංගර් ෆ්‍රිජ්
1: එක හරි
0: අක්කේ
1: ඈ
0: අක්කේ
1: මේ ඉන්වර්ටර් රෙෆ්‍රිජරේටර් ඒ නේද ඩිජිටල් ඉන්වර්ටර්
0: ඩිජිටල් ඉන්වර්ටර්
1: ඩිජිටල් ඉන්වර්ටර්
0: හරි වැඩ කියා නම
1: ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේටර් අමක
0: ඔයා කැතයි
1: ඒවා කියන්නේ නැයි
0: ඔව්
1: එහෙම මොකද්ද
0: එහෙම තමයි ඉතින් ෆ්‍රිජ් එකට කතා කරන්න පුළුවන් නම් ඉතින් ඇහ කන පේනවා ඇතිනේ අක්කි අපෝ අපෝ අක්කි අක්කි වැට වැට වැට අම්මෝ අම්මෝ මේ මොකද කවුද මේ වෙලා තියෙන්නේ මොල් මල ඇස්සෙලියක් වහනෝ අරින්නේ
1: ලොක් කරනවා මේ ඉස්සර ෆ්‍රිජ් එක ලොක් කරන්න තියනනේ දැනුත් තියනවද දැන්න
0: ඔව් ඉතින් ඉස්සර අර හැම වෙලාවෙම ඔක ඇර ඇර බලනවනේ කෑම අපි ෆ්‍රිජ් ගත්ත මුල් කාලේ හිතන් හිටියන කෑම පහල වෙනවා කියලා
1: ඇතුළේ
0: අස්සේ දැනගත්තේ පහල වෙන්නේ නැහැ ගෙනල්ලා දැම්මොත් තමයි කියන්නේ
1: yes yes
0: දවසකට පස් පාරක් විතර ඇරලා බලනවා මොකක් හරි පහල
1: අලුත් ඉන්දියක් ඇවිල්ලා
0: ඔව් ස්ට්‍රෝබෙරි වගේ දේවල් පහල වෙලා
1: මේ ඇත්තට මේ ෆ්‍රිජ් එකක් ගන්නකොට අපි හිතන්න ඕනි කාරණාවක් තමයි විදුලිය ගැන. ඉතින් විදුලිය 50%ක් ඉතුරු කරලා දෙන්න මේ සිංග අලුත් ෆ්‍රිජ් එකට පුළුවන් ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේටර් එකට.
0: අනිත් එකට හොඳ වොරන්ටියක් හම්බ වෙනවා නේද කම්ප්‍රෙසර් එකට?
1: Yes.
0: අවුරුදු 20ක වොරන්ටි එකක් හම්බ වෙනවා. ඒ ෆ්‍රිජ් එකේ කම්ප්‍රෙසර් එකට. කම්ප්‍රෙසර් එක කියන්නේ හાર્ට් එක වගේ කෑල්ල.
1: හරි, okay. සුපිරි.
0: 142900 අයියෝ අපි ගණන් ගන්න. අපි එකපාර ගෙවන්නේ.
1: ඔව් ඔව්.
0: සත්ත පහකට ප්‍රයිස් එක අපි නිකන් හිතන්නේවත් නැහැ. අපි හිතන්නේ වාරිකේ කීයද? 5950යි. අඩුම වාරිකේ 5950න් ගත්තේ. අපි එච්චරයි
1: හිතන්නේ.
0: මම බලන්න ෆ්‍රිජ් එක ගන්නම් 5950ක් ගෙවන්න
1: පුළුවන්. පුළුවන්.
0: මම ඔන්න මං ලයිෆ් එක ලේසි කරා.
1: හරි. Thank you so much. Thank you
0: සිංහ. මං ඩිජිටල් මේ ෆ්‍රිජ් එක. අක්කි කැතයි. ආයි කියනවා.
1: ඒතර ගන්නේ නැණි මම.
0: අක්කි ඔයා අඩුවයි
1: මේ සමහර මිනිස්සු ඉන්නවා මොන හරි දෙයක් අරගෙන ගියාම අයියෝ ඊට වඩා අඩුවට ගන්න තිබ්බා ඔව් ඊට වඩා එහෙම කියන මිනිස්සු දැකලා තියෙනවා
0: දැන් මොනවා ගත්තත් එහෙම
1: ඔය ගෙදර අපි දාලා තියෙනවනේ මේ ඇලුමෙක්ස් වලින් මේවා ඔක්කොම දාලානේ හදලා තියෙන්නේ දවසක් අපි මේ නෑද අංකල් කෙනෙක් ඇවිල්ලා යා මේ තාත්තා කිව්වා මේ ඇලුමෙක්ස් දාලා හොඳ ක්වොලිටි තින් මේවා ඉතින් මෙහෙම කාලාන්තරයක් තියාගන්න පුළුවන්
0: එන්න මේ වගේ ගානක් ගියා කියලා කියන්නේ
1: ඇති ඔව් ගානක් කියලා තාත්තා මෙහෙම ගියා අයියෝ මුනේ ඔයිට වඩා අඩුවට ගොක කරගන්න තිබ්බන් තාතික අඩුවට ක්වොලිටි එක ගන්න පුළුවන්ද ක්වොලිටි එක තාත්තා ඇහුවා කම්
0: කොහොමද ප්‍රශ්නයක් නේ
1: සිංගාලා
0: ක්වොලිටි අඩුවට ගන්න බෑ ක්වොලිටි අඩුවට ගන්න ඉතන මිනිස්සුන්ට නෙමෙයි අපි මේ ඇඩ්වර්ටයිස් කරන්නේ
1: රයිට් ඕකේ
0: අපි ක්වොලිටි වෙනුවෙන් ක්වොලිටි නම් ඕන දෙයක් පුතා එහෙම හිතන මිනිස්සුන්ට අප මේ කියන්නේ අපි දන්නවා දීර්ඝකාලීන සැනසීම අයිති කරගත්ත මිනිස්සු තමයි තමන් ගන්න දේ කොච්චර ක්වොලිටිද කියලා බලපු මිනිස්සු.
1: හරියට හරි.
0: උසස් තත්ත්වයේ උසස් නිමාව උසස් තත්ත්වයේ විතරක් නෙමෙයි. උසස් නිමාව තියෙන්න
1: ඕනේ.
0: ඔයාට දෙයක් බැලුවාම ඒකේ බිල්ඩ් ක්වොලිටි කියන්න පුළුවන්.
1: කියන්න පුළුවන් දැනෙනවනේ ඒකනේ.
0: මෙහෙම බලලා හොඳට හදලා තියෙනවා නේද? ප්‍රොෆයිල් එක එක විදිහට නමන ෆැක්ටරි තියෙනවා.
1: හරි.
0: ගිහින් බලන්නකෝ ඇලුමෙක්ස් එකේ අර ප්‍රොෆයිල් එක හදලා ලස්සනට හදලා තියෙන ජනෙල් ෆ්‍රේම් එක, දොර ෆ්‍රේම් එක,
1: හරි,
0: දොර, ජනේලි, එල එල කිරි, පට
1: එල
0: පට පට ලස්සන, මාන ලස්සනයි.
1: අනිත් ඒ කලර්ස් නේ, පවුඩර් කෝට්
0: කරනවා, පවුඩර් කෝට් කරනවා මිහි පිට තියෙන ඕන පාටකින්. පාට පෙන්වන්න පුළුවන් නම් පවුඩර් කෝට් කරනවා ඒ පාටේ. සුදු තමයි මිනිස්සු වැඩිපුරම ගන්න.
1: හරි, ඔකේ.
0: සුදු දාපුවම ලස්සනයි. ඕන අපිට වීදුර ලොකුවට තියෙන ෆ්‍රේම් එක හීනියට තියෙන ඒවා ගන්න පුළුවන්. එමෙව තියෙනවා.
1: ස්ලිම් ලයින් එක නේ.
0: ඒ ස්ලිම් වර්ෂන්ස් තියෙනවා.
1: හරි.
0: නිකන් පෙනෙන නොපෙනෙන කාට හැබැයි ප්‍රොෆයිල් එක හයියයි කියන්නේ. next level හරිද?
1: okay.
0: ඔර බලන්න නැත්තම් ලොකු වීදුරන එක කොට්ටු කොට්ටු වගේ නිකන් නුවර එළිය වගේ ජනෙල්. හරි වලත්.

0: ദീർഘകാലീന സെനസീമ് അപ്പൊ പുറന്തു വേണം.
1: රයිට් අපි හච් ගැන කතා කරමු. මම අද මතක් කරනවා හච් වලින් මට කියන්න මිස් වෙච්ච මොකක්ද තියෙනවා නම් මට කියන්න. WhatsApp, Viber, Imo, Telegram, Messenger, Discord. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් chat කරන apps ටික. ඔයාට තව මොන හරි නිකන් අරක තිබ්බනම් මොන හරි තියෙනවද කියන්න? වව්, ඔයා ඕන තැනක අඩුපාඩුවක් දකින්නෝනේ අරවින්ද. මට කියන්න ඒ set එකේ අරක තිබ්බනම් මේක තිබ්බනම් chat කරන set එකේ complete ද? හා, ඉක්මනට කියන්න නැත්නම් එලි වෙනවනේ.
0: මම ගොඩක් වෙලා
1: හිටියා. ආ, ඒකේ.
0: එලි වෙලා
1: කියන්නේ right, ඒක හරියවා. AI use කරනවානේ. simple AI වැඩ ටික කරගෙන යනවනම් ChatGPT Gemini. okay okay okay.
0: ඔය තියෙ තියෙ.
1: alright. ඊට පස්සේ ඔයාට X LinkedIn, ඔයාගේ ඔය professional life එකේ වැඩ ටික කරන්න.
0: ගොඩක්.
1: okay okay. ඊට පස්සේ ඔයා social life එකේ ඔයාට TikTok, Snapchat, YouTube, Instagram, Facebook. all good.
0: Facebook උත් තියෙනවා.
1: Facebook උත් තියෙනවා. Instagram උත් තියෙනවා. YouTube උත් තියෙනවා.
0: YouTube තියෙනවා නම් Facebook තියෙනවා නම් ඇති.
1: Snapchat උත් තියෙනවා. TikTok උත් තියෙනවා.
0: TikTok.
1: okay, all good. ඒකනේ කියන්නේ. මේ හැම දෙයකම පොඩි හරි දුර්වලතාවයක් දකින්න කෙනෙක්ගෙන් මම
0: හැම දෙයක්ම අඩුපාඩුවක් වෙන මිනිස්සුන්ගෙන් අහන්න. අපිට කියන්න
1: මොනවද තියෙන්නේ?
0: මොනවද ඕගොල්ලෝ පාවිච්චි කරන්න හිතාගෙන හිටපු හරි පාවිච්චි කරන හරි මේකේ නැති ඇප් මොනවද?
1: මොනවද කියන්න?
0: පොළවේ ගහන්න. බඩු පොළවේ ගහන්න. ඔය කොළ ආයෙ හිටක් ඕනේ.
1: නෑ නේද? ඒකයි අපි මෙච්චර කියන්නේ හච් 15 දාගන්න මාසිකටම යන්නේ රුපියල් 1199යි මේ ඇප්ස් ටික දීලා තව.
0: වැද්ද වෙන්න ඕනේ. තාමත් දේටා බිල් වලට 3-4000 ගෙවනවා නා.
1: Definitely.
0: මන්නම් කියන්නේ ලැජ්ජ වෙන්න දැන් කාලේ ඇවිල්ලා තියෙන්නේ. එන්න ගෝල් ෆේස් පිටරේට අපි ලැජ්ජ වෙමු.
1: එතෙන්ටනේ අපි ඕන දෙයකට යන්නේ.
0: ඕන දෙයකට යන්නේ. වැඩක් ඇති ඒවටයි නැති ඒවටයි නේද?
1: හැම එකටම
0: ගිහිල්ලා කරේ.
1: ඉතින් මේකේ වැඩිපුර තව 35GB දෙනවා. ඒකත් ස්පෙෂල්. ඒ කියන්නේ හිතනෝ Google Map වගේ පොඩි පොඩි වැඩ ටිකක් අපි කරනවානේ දාගන්න. ඒ ටික අපිට කරගන්න පුළා. ඒ වැඩිපුර හම්බ වෙන GB 35. මේක ඇක්ටිවේට් කරගන්න හච් 15 හච් නියෝජිතය හම්බ වෙන නැත්නම් ඔන්ලයින් උත් කරන්න පුළුවන්. So
0: එන්න බලන්න ඔය ගැම්මටම එන්න බලන්න කතා කරන්න. අපි ක්වොලිටි දේවල් ගැන කතා කරනවා.
1: හරි.
0: අපි ක්වොලිටි දේවල් ගැන හැම වෙලාවෙම කතා කරන නිසා අපිට ප්‍රෝග්‍රෑම් එකට හම්බ වෙන්නේ ක්වොලිටි මිනිස්සු, ක්වොලිටි බඩු,
1: අනිවා
0: ක්වොලිටි සර්විස්,
1: yes,
0: ක්වොලිටි ප්‍රොඩක්ට්ස්. අපිට සතුටුයි තින් ගැන.
1: එහෙම තමයි. හොඳ දෙයට හොඳ දේ එකතු වෙනවා. එහෙමනේ තියෙන්නේ ලෝක ධර්මය නේද?
0: දැන් අපි දැන් මැග්නට් වෙලා තියෙන්නේ මේ වැඩේට. දැන් බලන්න අපිට ආයෙ එනවා ලංකා ටයිල්ස්.
1: හරි.
0: අපි හැමදාම හරි ආඩම්බරෙන් අපි කතා කරා. ලංකා ටයිල්ස් අවුරුදු 50ක් ලංකාවේ ඇතුළෙම. අවුරුදු 50ක් මොන කාලෙක ඉඳලා අපි දන්නවද? මොන තරම් දේවල් අපිට අඳුනලා දුන්නද? වෙන එකක් තියා මේ රට ටයිල් කියලා එකක් තියනවා කියලා දැනගන්නේ ලංකා ටයිල් නිසා.
1: හරි.
0: ඉස්සෙල්ලාම මට මතකයි ඒගොල්ලන්ගේ මේ අඟල් 4-4 විතර චූටි ටයිල් එකක් ආවා. අඟල් 4-4 පොඩි ඕන තැනකට අල්ලන්නේ ඒ ටයිල් එක තමයි.
1: අර කිචන් එකේ එහෙම අල්ලා
0: බිත්ති වලට අල්ලන්නේත් ඒක. බිමට අල්ලන්නේත් ඒක. හැබැයි අද මේ අවුරුදු 50 ගෙවිලා ඉවරනකොට අද ලෝකේ මොඩර්න්ම සම්ප්‍රදායන් වලට ටයිල් ඇල්ලීමේ මොඩර්න් මාර්ට්ස් වලට අපි ඇවිල්ලා තියෙනවා. අපිට මොසයික් අඳුන්වලා දීලා තියෙනවා.
1: හරි.
0: අපිට මීටරේ අති දෙවන්ත ටයිල් අඳුන්වලා දීලා තියෙනවා. අලුත් ෆ්ලෝ ටයිල්ස් අඳුන්වලා දීලා තියෙනවා. හිතුවත් නැති ඩිසයින්ස් තියෙන වෝල් ටයිල්ස් අඳුන්වලා දීලා තියෙනවා. ලස්සන ෆීචර් වෝල්ස් කරන්න පුළුවන් මොසයික් ටයිල්ස්, ෆීල් ටයිල්ස්, පූල් ටයිල්ස් අපිට අඳුනලා දීලා තියෙනවා.
1: එහෙමයි නේද? ඒ ගමන බලන්නකෝනේ.
0: අද ඉතින් ටයිල් කිව්වොත් ඔබට ලංකා ටයිල්ස් වලින් ගන්න බැරි ටයිල් జాතියක් නැහැ. ඒගොල්ලන්ගේ තරම් ස්ප්‍රෙඩ් කරපු කලෙක්ෂන් එකක් වෙන නැහැ. ඒගොල්ලෝ දැන් පාවිච්චි කරනවා මේ ඩබල් ෆයර්ඩ් කියලා ටෙක්නොලොජි එකක්. ඩබල් ෆයර්ඩ්. මොකද්ද මේකෙදි කරන්නේ?
1: හරි.
0: මේක තමයි ලෝකෙ තියෙන ලේටස්ට් ටෙක්නොලොජි එක. ටයිල් එක බේක් කරනවා. එතකොට තමයි පින්තූර අර ලස්සන දාන පින්තූරේ අර ග්ලේස් එක අරගෙන මේක අල්ලලා හිටින්.
1: හා.
0: පින්තූර ප්‍රින්ට් කරන්න කලිනුත් බේක් කරනවා. පින්තූරේ දාලා ග්ලේස් එක දාලා දෙවෙනි පාරටත් බේක් කරනවා.
1: ඩබල්.
0: දැන් වෙනදට වඩා ටයිල් එක හදන්න කාලය යනවා. ඒකෙන් අපිට හම්බෙන වාසිය මොකද්ද? අපිට කමක් නැහැ ඒගොල්ලන් කොච්චරලා ගියත්. අපිට හම්බෙන වාසිය මොකද්ද? ටයිල් එකේ ෂයින් එක, ටයිල් එකේ ලස්සන, ටයිල් එකේ ඩිසයින් එක. වෙනද අවුරුදු 25ක් තිබුණා නම් දැන් අවුරුදු පාතලයක් පන.

0: ලක්කතර තියෙන
1: මරුණේ
0: හිතන්න
1: එච්චර කාලෙ අනිතක මේකලගේ ඩිසයින්ස් වුණත් පරණ වෙන්නේ
0: මේ මාරු කරන්න ඕන ටයිල් මේ
1: ලංකා ටයිල්ස් කියලා කියන්නේ
0: අනිතක දැන් ඩිසයින්ස් වුණත් දැන් අපි මේ හරි හමන්තනකින් ගත්තාම තියෙන chance එක තමයි අපි ඔය මොකක් හරි මොකක් හරි ගල්ලා ගෙදරක ටයිල් එකක් හරි කඩනවාමයි අපි
1: මොකක් හරි
0: ඒකට අල්ලලා හරි මේ තියලා
1: අපි නැත්තම් එන
0: මොකක් හරි මහපීය හරි කුළු ගෙඩිය හරි අතාරිනවා ඔය මොකක් හරි ටයිල් එකක් උඩට ඉතින් සරස් ගාලේ රෑනෝ අහුවෙන අහුවෙන ටයිල් ගෙනහැල්ලා විකුණන කම්පැනි වලින් ගත්තොත් මතක තියාගන්න සුදා හරියටම සාලි මැද්ද ටයිල් එක උඩට කුළු ගෙඩිය අතාරලා එක දෙකට කඩාගත්ත දාට
1: ඕකේ
0: දැන් ඔබ යනවා ටයිල් වෙලඳාම යනවා ටයිල් හොයන්න යනවා එහෙම මෙහෙන් අහුලලා ටයිල් විකුණපු තැනකින් තමයි ටයිල් අරන් දෙන්නේ සර් ඒ ඩිසයින් එක අපි දැන් කරන්නේ හරිනේ හරිනේ පුතා අමාරුව දැන්
1: ගේ ඇතුලේ
0: දොරානේ දසනී
1: වට රවුමක් තමයි රවුන්ඩ් බවුට් එකක් තමයි ගේ ඇතුලේ දාගන්න
0: ලංකා ටයිල් ගියාම
1: හරි ඕකේ
0: ඒගොල්ලන්ගේ ස්ටොක්ස් වල කොහේ හරි තියෙනවා මේක අන්න ඔබට ඒ ටයිල් එක රිප්ලේස් කරා ගන්න පුළුවන්
1: නියමයි නියමයි නියමයි
0: අන්තිකෙතින් ටයිල් එක අල්ලන්න ඕන කරන හැම දෙයක්ම ඔතන තියෙනවා අපි කතා කරන්නේ ටයිල් ගැන විතරයි අනිත් එක දැන් මේ ඩබල් ෆයර් ටයිල් එකේ තියෙන හොඳ දෙයක්
1: හරි
0: මේකට ලේසින් බාත්รูම් වලට මෙහෙම දාව ගත්තාම අපිට දැන් බය වෙන වතුර උරලා සවුත්තු
1: වෙනවා
0: මොනවත් වෙන්නේ මොනවත් වෙන්නේ එහෙනම් ඉතින් ඒ වගේ වාසි
1: අනිත් එක විශ්වාසය ලංකා ටයිල්ස් ගැන තියෙන ෂුවර්නි මොනවාද නේද ඒක හරි වටිනවා
0: නේද ලෝකෙ මොන මොන රටවල්ලට යවනවා සිංගප්පූරුවටද ජපානටද කැනඩාවටද එංගලන්තෙටද ඕමාන් වලටද මාලදිවයිනටද ඇමරිකාවටද කොහෙද නොයවන්නේ ඒ හැම රටකම තිබිච්ච අපි පවා දැකලා තියෙන ප්‍රොජෙක්ට්ස් ඒවට අපේ ටයිල් එක අරන් තියෙන ලංකා ටයිල්ස් වලින්
1: අනිතක නමත් එක්ක කොහොමදනේ ලංකා ටයිල්ස් කිව්වම අපේ නමත් අපේ රටේ නමත් බබලෙනවනේ නේ
0: ඒ ටයිල් නැතුවද ටයිල් වල මහගෙදර කියලා සලකන්නේ ඉතාලිය තීද්දි ලංකා ටයිල් වලින් ගන්නවා ඉතින් ඉතාලියෙන් ගන්න තිබ්බනේ සිංගප්පූරුවේ චංගි එයාපෝට් එක හදද්දි මොකද මේ ලංකා ටයිල්
1: පස්සේ ඒකනේ
0: ඉතාලියෙන් ගන්න ගන්න සල්ලි නැද්ද සිංගප්පූරුවට සිංගප්පූරුවට සල්ලි නෙමේ ප්‍රශ්නේ සිංගප්පූරුව බලන්නේ ක්වොලිටිය ගිහින් බලන්නේ රටවල ක්වොලිටි කියන එකට තැනක් දහ ජරාව රට ඇතුළට ගේන්න බෑ ඒගොල්ලන්. මේකේ පො එක රටක් ඇතුළටවත් නිකා මොනහරි සිල්ලරට මොනහරි නිකන් පෝර ටිකක් ගෙනහැලා කුණු ජරාව ගේන්න බෑ. දානවා නම් ක්වොලිටි භාණ්ඩයක් විතරයි ඒ රටක් ඇතුළට යවන්න පුළුවන් ලංකා ටයිල්. ඒ නාඩි අල්ලලා ඉවරයි. සතුටු වෙන්න ගෙදර තියෙන ලංකා ටයිල් නම් සන්තෝෂ වෙන්න. අපේ රටේ ප්‍රොඩක්ට් එක ටයිල් නොගත්තත් කමන්නේ.
1: අභිමානයක්
0: ගහලා තියෙන ගේම ගැන අපිට පොඩි පොඩි සතුටක් තියෙන්න ඕනේ. අපිට පොඩි ගානක් ආවෙනේ නෑ තමයි මේ අපේ පිට කක්කක් එන්නේ නැතුව ඇති ඒ වෙලෙන්
1: පොඩි ගානක් එනවනම්
0: මේකේම ගානක් එනවනම් නෙමෙයි සතුටු
1: වෙන්නේ පොඩි තියනවානේ හැත්තරම තියන එක සතුටක්
0: තියෙනවා
1: yes
0: ඔබට දැන් සිංගප්පූරුව කියලා බහිනන මේ එයාපෝට් එකේ මේ තියෙන ටයිල් ඉතින් නේ ඉතින් අපේ ටයිල් නේ ඉතින් නේ
1: කොහොමද නේ
0: හරිද එතන ඉන්නේ සිකියුරිටි මේ අපේ ටයිල් හොඳේ හරිද මේ අපේ ටයිල් හරිද වැඩි රත් දාන්න එන්න එපා එළියට නම් මෙන්න
1: පොළොවට උම්ම එකක් දෙනවා
0: පොළවේ නම් මිස් කාපට් දාලා තියෙන්නේ. එන්නේ. පොළවේ කාපට් දාලා.
1: හරි හරි මං කියන්නේ. සතුටට සතුට ආ.
0: පොට් එකට ගියේ කුඩේ බෑ මම කතා
1: කරන්නේ. ඇයි මං ගියේ හොතර
0: බාල? හොතර බාල.
1: මේ මම ඔය මගේ යාළුවෙක් ඉන්නවා ටිකක් දුර පැත්තක. එහෙ අනකට මම කියනවා දැන් මම මෙහෙම එන්නම්. ඊට පස්සේ මට යාළුවා කියනවා ආ මෂම් මෙහෙමයි මේ වාහනේ පාරේ දාලා එතනින් ත්‍රිවිලයක් කරගෙන එන්න. මොකද අපේ පාරේ පොඩ්ඩක් ත්‍රිවිල. කොයි පාරකට යන්න පුළුවන් වාහනේනේ නේ. බජාජ් ත්‍රිවිලක කියලා කියන්නේ. කොච්චර එහෙම තැන්වලට ඔබ ගිහිල්ලා ඇද්ද සමහරකට වාහනේ කොහෙන් හරි යාළුවෙක්ගේ ගෙදරින් දාලා ඉතුරු ටික ඔක්කොම යන්න තියෙන්නේ
0: ඉතින් මොලේ ඉඳලා මෙයාට ත්‍රිවිල් එක
1: ගන්න හරිද ඒක ඇත්ත
0: ඉතින් මොකෝ යන්න බැරි ගෙවල් වලට මේ වාහනේ ගිහිල්ලා මග නටලා ඉතින් මොලේ ඉඳලාම ත්‍රිවිල් එක යනවනේ
1: ඉතින් වාහනේත් යන්න ඕනේ නේද
0: සෝ එක පොඩක් නේද
1: පොඩි ඉතින් මේකක් දාලා
0: අලුතෙන් ගත්ත වාහනේ කියලා බස්තලා ගමයට පෙන්නලා නේද ගමේ පොඩ්ඩක් කරකෝල සිල්පි පෙන්නලා කැටයම කපලා නෑදෑ ගෙදරක මිදුලේ දාලා එතනින්ද ත්‍රිවිල් එක යනවා මොන ඉඳලා මැනකො ත්‍රිවිල් එක ඉවරනේ කතා
1: හරි හරි ඉතින් බජාජ් ත්‍රිවිල් එක යන්න බැරි කමක්
0: නෑ උතුම්ම ෂෝ එකක් නේ තියෙන්නේ උතුම්ම ෂෝ එකක්
1: ඉතින් මම මොනි ෂෝනි කරන්නේ මගේ පුදුම ෂෝ එකක් තියෙන්නේ.
0: මෝනින් ෂෝ කරාපුවාම ඇති. පාර තොටේ යනේන ගමන් සෝදාන්ට එපා.
1: ඉතින් ඉතින් මගේ ආදරණීය යාළුවනේ, මං ඔයගලට මතක් කරන්නේ බජාජ් ත්‍රීවිල් එක ගැන. හරිද? දැන් නම් මට වැඩි ඇහෙන්නේ නැහැ අරවින්දර, මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්න. ඒ කතාව මට ඇහෙනව අඩුයි. අපිට සතුටුයි.
0: කන ඇහෙන්නේ නැහැ.
1: මොකද දැන් මිනිස්සු පොඩක් තීරණය කළා තියෙනවා නිය මොකක් හරි ත්‍රීවිල් එකක් අරගෙන හරියන්නේ නැහැ. අපි ගන්න ඕනි බජාජ් ත්‍රීවිල් එකක් කියලා. ඒකේ පර්ෆෝමන්ස් පැත්ත, ඒකේ ලුක් එක, ක්වොලිටි එක, ඒ හැම දෙයක්මත් එක්ක තව එකතු වෙච්ච මාර කෑල්ලක් තියෙනවා. ඒ තමයි ආෆ්ටර් සේල් සර්විස් එක. සහ නියෝජිතයෝ ඉන්න ඒ ජාලය 1400ක් ඉන්නවනේ නියෝජිතයෝ. ඉතින් ඊට පස්සේ ස්පෙයාර් පාර්ට්ස් ගන්න ගියත්, සර්විස් කරන්න ගියත්, එතන තියෙන අමුතු විශ්වාසයක්, අමුතු බැඳීමක්, හිතට සහනයක්, අන්න ඒ කෑල්ලට මිනිස්සු ආසයි. මේ දෙකම එකතු
0: වුණොත් මොකක්ද අමුතු බැඳීම, මොකක්ද අමුතු බැඳීම, මට ඒක පොඩක් දැනගන්න.
1: ඩේවිඩ් පීටර්ස් මෝටර් සමාගමත් එක්ක අපි හැමෝගෙම තියෙනවා අපේ පොඩි.
0: නෑ හැමෝගෙම නෙමෙයි, මොකක්ද ඔයාගේ තියෙන මේ බැඳීම, මොකක්ද?
1: ඥාති ඥාති ඉද තුන් දෙනෙක් වැඩ.
0: මේ දෙක එක දෙක එළියට පනිනවා නේද?
1: අනිවාර්ය මේ ලව් එකක් තියනවානේ. සමහරකට ඉස්සර
0: අපි ඔය ඒ ලව් එක ගැන තමයි මම මේ අහන්නේ.
1: තියනවා මට
0: බලන්න. කතා කරමු කන්නේ ඒක ගැන. බජාජ් ත්‍රීවිල් එක ගැන අපිට හෙට උනත් කතා කරන්න පුළුවන්.
1: නෑ ඒ කියන්නේ
0: ඉතින් ඉතින්
1: අර ඉස්සර
0: ඔය කොහේ තියෙන සර්විස් සෙන්ටර් එක ගැනද කියන්නේ? ඒ කියන්නේ කවුරු ගැනද මම මේ? මමත් දන්න කෙනෙක්ද කියලා මොකද්ද මේ? මේ හැටි තියෙන බැඳීම.
1: නෑ එහෙම තියනවා.
0: මේ ඇයි හොඳයි?
1: එක ඒ ආෆ්ටර් සේල් සර්විස් එක.
0: ආෆ්ටර් සේල් සර්විස් එක තමයි මම මේ බලන්නේ.
1: අවශ්‍ය ස්පෙයාර් පාර්ට්ස් ද සර්විස් හැමදේම. Thank you. ඩේවිඩ් පීරිස් මෝට සමගම.
0: ඩේවිඩ් ඔන්න නම කියලා. ඩේවිඩ් පීරිස්.
1: කවුද ඩේවිඩ්
0: කියන්නේ? කවුද ඩේවිඩ් පීරිස් කියන්නේ?
1: මං කියන්නේ ඩේවිඩ් පීරිස් මෝටි සමගම ගන්න.
0: 1400 කට වැඩිය ඒගොල්ලන්ගේ සේවා මධ්‍යස්ථාන, අලුවි මධ්‍යස්ථාන ලංකාව පුරා තියෙන එක. ඒ බජාජ් වාහනයක් ගත්ත මිනිහෙකුට හරීම සැනසීමක්. වාහනනේ. වාහනනේ.
1: ඕ
0: මොන හරි දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. මොන හරි දෙයක් සිද්ධ වෙන එකට නෙමෙයි අපි බය වෙන්නේ.
1: හරි ඔකේ.
0: මොන හරි දෙයක් සිද්ධ වුණොත් ඒක කියන්න කෙනෙක් ළඟපාතක නැත්තම් තමයි අපි බය වෙන්න ඕනේ.
1: හරියට හරි.
0: ඉතින් අපි බයද?
1: නෑ.
0: ඉතින් අපි බයද?
1: අපි කාටද බය? කවුද අපිට බය?
0: ඒ සල්ලි ටික අපි ගන්න ඕනේ නැද්ද? ආ ඒ මොකද්ද? අපි ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමට අපි නායක ඇති.
1: ඉතින් තව දුරටත් මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්නවද?
0: තවත් කල් රැඳී පළක් නෑ මම ඔබේ සෙවන. මම ක්ලෝසින් දාන්නේ
1: නැහැ. ඕකේ. මගේ සෙවනේ. හා හා. වඩිය ආඩම්බරයක් ආවා.
0: ඉතින් තවත් රැඳී පළක් නැහැ. ඒක ලැබුණාද?
1: අනේ ඇයි?
0: ඉතින් තවත් කල් රැඳී පළක් නැහැ. මම ඔබේ සෙවනේ.
1: හරි.
0: මම යනවා.
1: ගහක් යන.
0: එනවා. සන්තෝෂෙන් ඉන්න ඕනේ.
1: අනිවාර්යෙන්ම.
0: වත්කන්න ඕනේ. ලොකු වෙන්න ඕනේ.
1: හරි ඕකේ.
0: ශාමකත් බලන්න ඕනේ. වියදම් කරන්න ඕනේ. සතුටින් ඉන්න ඕනේ, ෆුට්බෝල් මැච් බලන්න ඕනේ, FIFA බලන්න ඕනේ.
1: FIFA බලන්න ඕනේ. අන්තිම වෙනකන් ඉන්නේ
0: මේ අර මිනිස්සු සාමගි උසම රකින්නවද කියලා බලාගෙන ඉන්න ඕනේ.
1: මේ ජීවිතේ මරු මාරයි නියමයි.
0: පට්ට එල එල කිරි.
1: එල ෆෞසි.
0: මම අරවින්ද මේ ඉන්නේ ෆෞසි.
1: නෑ. ඉස්සන්නේ. අනේ. කද අනිද්දම ආශ්චර්ය.
0: ආශ්චර්ය.
1: අම්මෝ සුබ දවසක්.
0: නංගංගම් මතක නෑ.

0: රජා මට ඇපල් මලක් දෙන්න.
1: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
0: අයියා මට මල් ගොඩක් දීලා.
1: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
0: හච් 15 පිස්සුවක්ම තමයි.
2: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරු පෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදියට
3: කමර්ෂල් බැංකුවේ නුඹේ ස්ථාවරතැන්පත් වලට වැඩිපොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවරතැන්පත්ක් ආරම්භ කරන ඔබට 11% දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක්. රුපියල් 105ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරඹන්න.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන, ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නිල විකාශය.

0: क्या था टॉप स्टोरी।
1: ජපානය පොලි අනුපාත ඉහළට. ගෝලීය බලශක්ති විලගරන් ඉහළයා මහමුවේ ජපාන මහබැංකුව සිය පොලි අනුපාත 0.75 සිට 1% දක්වා ඉහළ නංවා තිබෙනවා. එවැනි ඉහළාගයකින් ජපානය පොලි අනුපාත ඉහළ නංවා ඇත්තේ වසර 30කට පසුවයි. වසර 20කට පසු ජපානයේ උද්ධමනය වාර්තාගත ලෙස ඉහළයාව මෙම තත්ත්වයට හේතුවයි. දෙපළ සහ කොටස්වැනි වත්කම්වල මිල පහත වැටීම හේතුවෙන් ජපානය තුළ දැඩි ආර්ථික අර්බුදයක් හටගෙන ඇති බවයි ජපාන ආර්ථික විද්‍යාඥ ජෙස්පර් කෝල් සඳහන් කළේ. ඉරාන ඇමරිකා යුද්ධ තත්ත්වය අවසන් වීමත් සමග ආර්ථිකය යථාතත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බවයි ජපාන අග්‍රමාත්‍ය සනායි ටකයිචි පැවසුවේ. දැන් ක්‍රීඩා පුවතක්. පපන්දු ලෝක කුසලාන තරගාවලියේ ජී කාණ්ඩ යටතේ ඉරානය සහ නවසීලන්තය අතර අද පැවති තරගය ජයපරාජයෙන් තොරව අවසන් වුණා. ඒ කණ්ඩායම් දෙකම ගෝල දෙක බැගින් වාර්තා කිරීමත් සමගයි. ජී කාණ්ඩ යටතේ බෙල්ජියම සහ ඊජිප්තුව අතර තරගයේදීද කණ්ඩායම් දෙකම එක් ගෝලය බැගින් වාර්තා කළා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා 98.2 98.3

0: වලට එහා ගිය ප්‍රවෘත්ති.
1: මානසින්දා ඉඳලා 20 වෙනිදා දක්වා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් දින පහේ විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් අද ආරම්භ කරා. මේක සෑම දිස්ත්‍රික්කයකම සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකම ආරම්භ කරලා තියෙනවා. සෑම ප්‍රාදේශ සභාවකම ඒ අය සෞඛ්‍ය සේවකීන් සහ නිලධාරීන්ද ඒකම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු ඩෙංගු සහායක සේවකීන්ද මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මේට දායක වෙනවා. පළවෙනි දවස් තුනේ සියලුම පොදු ස්ථාන පරීක්ෂාවට ලක් වෙනවා. 18 වෙනිදා ඒ ප්‍රදේශවල තියෙන පාසල් පරීක්ෂාවට ලක් වෙනවා. 19 වෙනිදා රජයේ ආයතන සහ ආගමික සිද්ධාස්ථාන ඒ පරීක්ෂාවට පත් වෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.

0: దిలకు వర్ధన టెక్స్టైల్స్ සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
1: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
2: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකයි කොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
0: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
3: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV
3: ෂිරිබෝඩ් සමාජකයන් සඳහා කගිල් ස්පෘතිවතින් මෙගා වට්ටම් වෛරහා චිකන් මීට් බෝල්ස් ඉතිරිය රුපියල් 115යි මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරිය රුපියල් 310යි වීවා මොල්ට් පවුච් ඉතිරිය රුපියල් 170යි පෙයාස් පියෝ ඇන් ජෙටල් සබන් මල්ටිපැක් ඉතිරිය රුපියල් 250යි කගිල් ස්පෘතිවති
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරව සිස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch rating A-LKA Outlook stable liyapadinchi mulle samagamaki
6: liter rate wedima durak samaga hero deluxe 100 yaturu pediya self start side stand indicator tubeless tire athulu visheshanga rasak wasara 5k ho kilometer 70000 ka warranty ak samaga rupiyal 585400 kata devaina pura hero alabi niyojithayan vidin
7: obage mangala dine ranin sarasanna sonna mahal kala saha maharikama shakawan vidin juni masa 19 20 saha 21 yana dine yanide carat 22 manaskanta mangala abarna aakarshaniya milakata e wage ma nav yuwalata jeevitha rakshana avaranayak namile swarna මහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා
8: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
9: අයියා මට ඇපල් මලක් දෙන්න
10: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක් ආ තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයි
9: අයියා මට මල් ගොඩාක් දීලා
10: ඔව්වා මොනවද නංගි අර හෂ් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට apps 15ක්ම unlimited දෙන්නේ ඒ මතිවට තව රුපියල් 100ක reload එකකුත් දානවා පිස්සුනේ
9: hatch 15 පිස්සුවක්ම තමයි
11: හිතුවද මේක plane එක කියලා සැප ගන්න මෙව තමයි කන්න තියෙන්නේ කනවනම් කපන් නැත්නම් පැනපන් මුහුදට
12: මිනිස් ජාවාරම් කරුවන්ගේ බොරු වලට රැවටි ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල් වීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් අහන්න වෙන්නේ මේ වගේ කතා ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහ මුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න අවසන් ගමනට ඉක්මන් නොවන්න ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ
13: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා
14: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි
15: සමට අතදුන් ගමනට ජවයදුන් රටට පනදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
16: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ බොරු තරන්නේ නෑනේ කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට් සෙල්ෆ් ස්ටාර්ට් නේ අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරින් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවනේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටි එකට නම් ඇනෙනවා. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70ද? රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ 011-2017 කෝල්ලයක් ගහන්න ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා
17: අලුත් විදිහට හිතලා ප්‍රශ්න වෙනස් විදිහට විසඳන්න ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න බ්‍රේන් එක රීසෙට් කරගන්න ලොව හොඳම කල්චර් ගුරු ආත කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනාකින් ඉම්පීරියල් එකේ business mind එක reboot කරගන්න කතා කරන්න tickets 0.7 0.476 0.700 මාධ්‍ය ශක්තිය සියත TV සියත FM kiss FM

0: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
1: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
3: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
4: ඔහු ඒ නැති කර දැමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතය පමණක් නොවේ, ඔබගේ ජීවිතයයි, දරුවන්ගේ අනාගතයයි. ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
5: 2026 ෆීෆා උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
6: SLT මොබිටෙල් පියෝ ටීවී නිල විකාශක.
7: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රය. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසිම. ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තීන්ත ගාලා නවත්තනවා බොහොම. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දෙනවා. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කියන්නේ. අපි LTL ගැල්වනයිසර්. මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47 47 47 47. බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නැහැ.
8: 98.2 98.4
9: දෙන්නම් පට්ට චුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකි.

0: Σύατα, Divine Apura.
1: උදේ 10යි විනාඩි 47යි දැන් වෙලාව. පොඩි කාලේ අපිට මොනහරි දෙයක් ගන්න ඕන වුනහම අපි කරන්නේ මුලින්මේ පණිවිඩය කියලා අම්මට කියනවා. අම්මේ මට මෙන්න මේක ගන්න ඕන කියලා. දෙයිනේ කියලා අම්ම ඊට පස්සේ පණිවිඩය දෙනවා තාත්තට. එවලට නම් පොඩි දෝස් මුරයක් කියනවා. හැබැයි එදා හවස්ට හරි පහුවෙන්ද උදේම හරි අපිට ඕන දේ ගෙදරට ඇවිල්ලා තියෙනවා. ඒ තමයි ඉතින් තාත්තා. එහෙම තාත්තලා කවදාකවත් අපිට ජීවිතේ කියලා නැහැනේ මට මෙන්න මේ දේ ඕන. තාත්තලා හැමදාම කියන්නේ මට මුකුත් එපා. ඔයාලා ගන්න. ඔයාලට ගැළපෙන දෙයක් ගන්න. ඔයාලා සතුරු වෙන එක තමයි මගේ සතුරු කියලා. එහෙම කියන තාත්තලට අවුරුද්ද එක දවසක හරි මොනවාරි සර්ප්‍රයිස් එකක් දුන්නොත් හොඳයි නේද? දවස ගන්න දෙන්න ගියොත් නම් මොකක් හරි ලොකු හොඳ බැනුමක් අහගන්න එනවා. තාත්තලා එහෙමනේ ආ මුකුල දෝවට වේදම් කරේ. කවද කරත් ඕක තමයි අහන්න වෙන්නේ. ඉතින් ජුනි 21 ලොකු පියවරුන්ගේ දිනේ. මොකද කියන්නේ? තාත්තා පොඩ්ඩක් සර්ප්‍රයිස් කරමුද? ಐಡಿಯಾ එකක් ඇත්තෙම නැත්තම් තාත්තා කැමති මොනාටද කියලා ඔබට යන්න පුළුවන් තිලකවර්ධන ලයිෆ් ස්ටෝර් එකකට. එතන ඉන්න කට්ටියට පොඩ්ඩක් විස්තරේ කියව මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා තාත්තට ගැළපෙන විදිය ලොකු gift pack එකක් ඔබට හදාගන්න පුළුවන්කම තියෙනවා. මම නිකන් මතක් කරන්න මොනවද ඔබට විශේෂයෙන් ගන්න තියෙන්නේ කියලා ප්‍රීමියම් වොලට් එකක් එතනින් ගන්න පුළුවන්. ඊට පස්සේ branded watches, ඊට පස්සේ තාත්තා කැමති විදිය perfume එකක්, මේ වගේ දේවල් ඔබට තිලකවර්ධන ලයිෆ් ස්ටෝර් එකෙන් ගන්න පුළුවන්කම තියෙනවා. ශාකා තිනෝ කිරිබත්ගොඩ මහනුවර නිට්ටබෝ ඡායල කුරුණෑගල මේ කියලා තැන් වලට ගිහිල්ලා ඔබට වැඩේ කරගන්න පුළුවන් අද අගහරුවදනේ. ඉර දෙනකන් ඇති වෙන කල් තියෙනවා. හෙට යන්න පුළුවන් නැත්නම් වීකෙන්ඩ් එක අල්ලම සෙන්සුරාදට ගිහිල්ලා වුණත් ඔබට වැඩේ කරගෙන ඉන්න පුළුවන්.

0: किया था टॉप स्टोरी।
1: योजित अभियाचनाधिकरण හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ මේ වන විට අභියාචනාධිකරණයට පැමිණ තිබෙනවා. ඒ ඔහු විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීම සඳහායි. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ කුමන්ත්‍රණය නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා යෝෂිත රාජපක්ෂ විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම ගොනු කරනු ලැබුවා. අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන විනිසුරු වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම විභාගයට ගැනීමට නියමිතයි. දැන් තවත් දේශීය පොතක්. වසරේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 42,232ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සිදු ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 24ක්. රට තුළ පවතින ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව 84ක් බවයි ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. ඊයේ ප්‍රකාශයට පත් කළ ජාතික ඩෙංගු මර්ධන සතියේ දෙවන දිනය අදයි. අදත් දිවයින පුරා මදුරු මර්ධන කටයුතු සිදු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළා. හෙට දිනය දක්වා නගරාශ්‍රිත ප්‍රදේශ, අවහිර වූ කාණු පද්ධති, වෙළඳ සංකීර්ණ, ආගමික ස්ථාන, බස් නැවතුම් පොළ ඇතුළු සියලු පොදු ස්ථාන පිරිසිදු කිරීමට නියමිතයි. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යාහන 12ට.
0: Top story.
2: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: මානසිකින්දා ඉඳලා 20 වෙනිදා දක්වා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් දින පහේ විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් අද ආරම්භ කරා. මේක සෑම දිස්ත්‍රික්කයකම සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකම ආරම්භ කරලා තියෙනවා. සෑම ප්‍රාදේශීය සභාවකම ඒ අය සෞඛ්‍ය සේවකීන් සහාය නිලධාරීන්ද ඒකම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු ඩෙංගු සහායක සේවකීන්ද මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මේට දායක වෙනවා. පළවෙනි දවස් තුනේ සියලුම පොදු ස්ථාන පරීක්ෂාවට ලක් වෙනවා. 18 වෙනිදා ඒ ප්‍රදේශවල තියෙන පාසල් පරීක්ෂාවට ලක් වෙනවා. 19 වෙනිදා රජයේ ආයතන සහ ආගමික සිද්ධාස්ථාන ඒ පරීක්ෂාවට පත් වෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරු පෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක්, වසර පහක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවයින පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින්න.
3: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩෙක් කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19ට දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩෙක් නෙති.

0: Nunna da sudu kotigena e Disney.
1: Danin Anna. Sati dawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kotchi.
1: Goda kadare.
3: Amme මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
6: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: සියත පොකට් මනි අනුග්‍රහය.
8: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල් පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල්
7: අවුට්ලුක් 98.2 98.4
9: දෙන්නම් පට්ට චුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකි.

0: ಶಕ್ತಿಮತ್ ಸಮಾಗಮಕ ಬುದ್ಧಿಮತ್ ಆಯೋಜನೆಯ ದಿನದೇಸಿ ಏಕ ಸ್ಥಾವರ ತನ್ಪತು ಸದಹಾ ಸೀರ್ ನಾಮಿಯ ದಶಮ ಹತಾಯ ನಾಮಿಯಕ ಆಸಮ ಸಮ ಪೊಲಿಯಕ್ ಎಲ್ ಬಿ ಸ್ಥಾವರ ತನ್ಪತು ಅಮದನ್ನ ಬಿಂದು ಐಕೈ ದೇಕೈ ದೇಸಿ ಐ ದೇಸಿ ಫಿಚ್ ರೇಟಿಂಗ್ ಎ ಮೈನಸ್ ಎಲ್ ಕೆ ಎ ಔಟ್ ಲುಕ್ ಸ್ಟೇಬಲ್ ಲಿಯಾಪದಿಂಚಿ ಮೂಲ ಸಮಾಗಮಕಿ
1: ಇನವೆನ್ನ ಮೆನ್ನ ವೆಲಾವ
2: ಆಫರ್ ಸೆಲೆಬ್ರೇಟ್ ಬ್ಲ್ಯಾಕ್
3: ಅನುಗ್ರಹ
4: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි
5: සුබ දවසක්
2: අලුත් වෙලා
5: පහසු වෙලා තැගි වැඩි වෙලා
6: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
7: රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ් ස්ටයිල් රෙසිඩෙන්සිස්
8: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඔස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
9: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
10: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
11: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
12: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීටර්ස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: ඩෙංගු හේතුවෙන් ප්‍රධාන රෝහල් හතරක ධාරිතාව ඉක්මවයි. ඩොලරේ අගය රුපියල් 338ක් දක්වා ඉහළට. CIA නිලධාරීන් මානව හිමිකම් කොමිසමට කැඳවයි. ඇමරිකා ඉරාන සාමකි විසුමට ඊශ්‍රායලයේ විරෝධය.
0: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
2: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

0: දෙක මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට. ඒ වගේම නව යුවලට ජීවිත ආරක්ෂණ ආවරණයක් නොමිලේ. ස්වර්ණ මහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා.
1: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න. SLT Mobitel Pure TV නිල විකාශක.
2: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරුපෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවෙනි පුරා Hero අලෙවි නියෝජිතයන් විදින්.
3: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම single හෝ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ඩෙංගු හේතුවෙන් ප්‍රධාන රෝහල් හතරක ධාරිතාව ඉක්මවයි. ඩොලරේ අගය රුපියල් 238ක් දක්වා ඉහළට. CIT නිලධාරීන්ට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්. යෝෂිත අභ්‍යාචරාධිකරණයට. ඇමරිකා ඉරාන සමග විසුමට ඊශ්‍රායලයේ විරෝධය.
0: දේශීය සියත. Local news on Seattle.
1: ඩෙංගු රෝගීන් හේතුවෙන් මෙවන විට ප්‍රධාන රෝහල් කිහිපයක ධාරිතාව ඉක්මවා ගොස් ඇති බව ජාතික ඩෙංගු වර්ධන ඒකකය පවසනවා. එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ රෝගීන් ආරක්ෂා වීමට ජනතාව පියවර ගත යුතු බවයි.
2: ගොඩාක් වෙලාවට පිරිසිදු කරන්නේ ඩෙංගු බෝවන ස්ථාන නෙවෙයි, වතුර පල්ලුණු කානු විවිධ ගලි ඒ ස්ථාන පිරිසිදු කිරීම කරනවා. නමුත් ඒවත් කළ යුතුයි. නමුත් ඩෙංගු බෝවෙන්න හේතු වෙන්නේ කන්ටේනර්, ඒ වගේම වැහිපීලි, නිවාස ඇතුළේ තියෙන සීතකරණ. බොහෝ නිවාසවල තියෙනවා පැන්ටි කබඩ් එකට තියෙන වොෂ්බේෂන් එකේ යට භාජනයක් තියලා ඒ භාජනයේ වතුර එකතු වෙලා මේ වතුර වල ඩෙංගු මදුරු කීටයන් අපි නිවාසවල දැක්කා තියෙනවා. ඒ වගේම අවට පරිසරය පිරිසිදු කරනකොට මේ මදුරුවා වෙනත් ස්ථාන තෝරගන්නවා ව්‍යාප්ත වීම සඳහා.
1: කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමේ සභාපති නජිත් සුමනසේන සඳහන් කළේ පිරිසිදු කිරීමේ කටයුතුවලදී මදුරුවන් බෝවන ස්ථානවලට ප්‍රමුඛතාව ලබා දිය යුතු බවයි.
2: ගොඩාක් වෙලාවට පිරිසිදු කරන්නේ ඩෙංගු බෝවන ස්ථාන නෙවෙයි, වතුර පල්ලුණු කානු විවිධ ගලි ඒ ස්ථාන පිරිසිදු කිරීම කරනවා. නමුත් ඒවත් කළ යුතුයි. නමුත් ඩෙංගු බෝවෙන්න හේතු වෙන්නේ කන්ටේනර්, ඒ වගේම වැහිපීලි, නිවාස ඇතුළේ තියෙන සීතකරණ. බොහෝ නිවාසවල තියෙනවා පැන්ටි කබඩ් එකට තියෙන වොෂ්බේෂන් එකේ යට භාජනයක් තියලා ඒ භාජනයේ වතුර එකතු වෙලා මේ වතුර වල ඩෙංගු මදුරු කීටයන් අපි නිවාසවල දැක්කා තියෙනවා. ඒ වගේම අවට පරිසරය පිරිසිදු කරනකොට මේ මදුරුවා වෙනත් ස්ථාන තෝරගන්නවා ව්‍යාප්ත වීම සඳහා.
1: මදුරු මර්ධන මෙහෙයුම් කටයුතුවලදී ජනතාවගෙන් ලැබෙන දායකත්වය ප්‍රමාණවත් නොවන බවද කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමේ සභාපතිවරයා සඳහන් කළා.
2: මේ අපේ රජයේ නිලධාරීන්ට මේ කටයුතු පාලනය කර ගැනීමට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මහජනතාවගේ සහයෝගය නැත්තම් බොහෝ නිවාසවල ඉබ්බි අතුරු දාලා ලොක් කරලා තියෙනවා. ඒ නිවාස අපිට ඇතුළට පරිසරයට යන්න විදියක් නැහැ. සමහර නිවාසවලට ඇතුල් වෙනකොට ඒ නිවාසවල ඉන්න අය දොර වසා තියෙනවා. ගෙයේ ඇතුළේ හිටියත් සමහර අය එළියට එන්නේ නැහැ. ඉතින් අපිට කාර්යයක් කරන්න අමාරුයි. ඒ ස්ථානවල ජනතාවගේ සහාය අවශ්‍යයි. ඒ වගේම හිස් ඉඩම් වලට කුණු දැමීම ප්‍රධාන ගැටලුවක් වෙලා තියෙනවා.
1: මේ අතර වසරේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 42,232 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සිදු ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 24ක්. රට තුළ පවතින ඩෙංගු අධ්‍යවතානම් කලප සංඛ්‍යාව 84ක් බවයි ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. ඊයේ ප්‍රකාශයට පත් කළ ජාතික ඩෙංගු මර්ධන සතියේ දෙවන දින අදයි. අදත් දිවයින පුරා මදුරු මර්ධන කටයුතු සිදු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළා. හෙට දිනේ දක්වා නගරාශ්‍රිත ප්‍රදේශ, අවහිර වූ කානු පද්ධති, වෙළඳ සංකීර්ණ, ආගමික ස්ථාන, බස් නැවතුම්පල ඇතුළු සියලු පොදු ස්ථාන පිරිසිදු කිරීමට නියමිතයි. ලබන 18 වනදා පාසල්, පෙරපාසල් සහ පෞද්ගලික උපකාරක පන්ති ඇතුළු සියලු අධ්‍යාපන ආයතන පරිශ්‍ර පිරිසිදු කිරීම සිදු කරන අතර 19 වනදා රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ කර්මාන්තශාලා පරිශ්‍ර පිරිසිදු කිරීම සඳහා වෙන් කර තිබෙනවා. ලබන 20 වනදා පෞද්ගලික නිවාස සහ නිවාස අවට පරිශ්‍ර පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. රැඳවුම් භාරයේ සිටින හිටපු බුද්ධ්‍යංශ ප්‍රධානී සුරේෂ් සලේට අමානුෂික අයුරින් සලකා ඇති බවට ලද පැමිණිල්ල සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා. එහි කොමසාරිස් නිමල් පුංචි හේවා සඳහන් කළේ අද දිනේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සිදු කරන බවයි. සුරේෂ් සලේ රොඳවා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිරමැදිරියට පරීක්ෂාවට ලක් කළ බව කොමසාරිස්වරයා සඳහන් කළා. එහිදී අනාවරණ වී ඇත්තේ එම සිරමැදිරිය පොදු මූලික අඩුපාඩු වලින් යුක්ත බවයි. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කළ බවයි මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් නිමල් පුංචි හේවා සඳහන් කළේ. රැඳවුම් භාරයේ සිටින හිටපු බුද්ධ්‍යංශ ප්‍රධානි සුරේෂ් සලේ විවිධ වද හිංසනයන්ට ලක්වන බවට මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කර තිබුණේ ඔහුගේ පවුලේ ඥාතීන් විසින්. මෙතර මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සඳහන් කළේ හිටපු බුද්ධ්‍යංශ ප්‍රධානි සුරේෂ් සලේට පහර දුන් බවට කිසිදු වෛද්‍ය වාර්තාවකින් තහවුරු වී නොමැති බවයි. ඔහු එම අදහස් පළ කළේ ඒ රාත්‍රියේ සිට ටීවී ඔස්සේ විකාශය වූ ටර්නින් පොයින්ට් වැඩසටහනට එක්වෙමින්.
3: අපි කියන්නේ එහෙම වෛද්‍ය වාර්තාවක ඔහොම අමානුෂික පහර දීමකුත් නැහැ. එහෙම පහර දීමක් තිබුණා නම් ඔහුට ගරු මහේස්සාත්වරයාට ඍජුව කියන්න අවස්ථාව
4: ලැබිලා තිබුණා.
3: ඒ කිසිදු අවස්ථාවක සලේ ජෙනරල් සලේ එහෙම කියලා නැහැ. ඒකට කියලා නැති වුණාට දැන් එළිය දේශපාලනේ පවත්වගෙන යන්න හරි බාධාවන්නේ ගහලා තිබුණොත් තමයි එළිය දේශපාලනේ ඒගොල්ලන්ට පවත්වගෙන යන්න පුළුවන්. කන්න දීලා නැත්තම් තමයි එළිය දේශපාලනේ පවත්වගෙන යන්න පුළුවන්. ඕනම රැඳවියෙකුට කෑම දෙන විලාසයක් තියෙනවා. පිඟන් වල ඇතුළට කන්න දෙන්නේ නැහැ. කොහොමත් පාර්සලයක් ලෙස කොලේ කොතල තමයි කන්න දෙන්නේ. පිඟන් ලෙස උන්ට එහෙම දෙන්නේ නැහැ. ඒ යම් ගැම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙයි කියලා.
1: හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුතු යෝෂිත රාජපක්ෂ අභ්‍යාචරාධිකරණයට පැමිණ තිබෙනවා. එය ඔහු විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීම සඳහායි. මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ කුමන්ත්‍රණය නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබා දෙන ලෙස යෝෂිත රාජපක්ෂ විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම ගොනු කරනු ලැබුවා. අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභ්‍යාචනාධිකරණ විනිසුරු මඩුලක් ඉදිරියේ පෙත්සම විභාගයට ගැනීමට නියමිතයි. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු පාර්ශ්වවලට එරෙහිව නීතිමය පියවර ගත යුතු බව සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටප් පුහාමි පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍යවට අදහස් දක්වමින්.
5: අපිට ඕනේ මේකට ගෑවිච්ච මුකා වුණත් ඒ හැම එකාටම අවශ්‍ය කරන දනුවන් දෙන එකයි. ඒක වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ඒ නිසා අපි කිසිසේත්ම පක්ෂයක් හැටියට ඇවිල්ලා කියලා නැහැ. ඒ පාස්කු දින මහා ප්‍රහාරය කරන පරීක්ෂණවලට බාධා වෙන එක වචනයක්වත් අපි කිසි තැනක ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.
1: සැකකරුවන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමට අවස්ථාව දිය නොහැකි බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපෙරුම පැවසුවේ.
6: මානව හිමිකම් උල්ලංඝනය කරනවා නම් පීඩා දෙනවා නම් සැකකරුවෙකුට ඒකට අපි විරුද්ධයි. ඒ හින්දා අපි නැවතත් කියන්නේ සලේගේ සිද්ධිය වගේ සැකකරුවන් අරගෙන ඒ වද දෙන්නේ ඇයි? ඒවෙන් ජනතාවට සංදර්ශන ඉදිරිපත් කරන්න, ජනතාවගේ කට වහන්න, ජනතාවගේ පීඩණය වහන්න සංදර්ශන ඉදිරිපත් කරන්න ඒ සිද්ධීන් ගන්න එපා කියන්න අපි කියනවා.
1: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ සඳහන් කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ කරුණු දක්වන නිලධාරීන් පරස්පර ප්‍රකාශ සිදු කරන බවයි.
7: දැන් ඔය පාස්කුද ප්‍රහාරය අධිකරණ ඉදිරිපිට ලැබිලා කරුණු දක්වන නිලධාරීන් මීට අවුරුදු දෙක තුනකට කලින් කියපු කාරණා පිළිබඳ අවධානය යොමු කරන්නේ අය. මේ අපි කියනව නෙවෙයි පාර්ලිමේන්තුවේ කොමිසමට ඇවිල්ලා ඒ කොමිසමේදී ඔවුන් සඳහන් කරපු කාරණා පිළිබඳ අවධානය යොමු කරන්නේ. ඉතින් ඔවුන් එදා එකක් කියලා ඔවුන් අද තව එකක් අධිකරණයට දක්වලා කරුණු දක්වනවා. සලේගෙන් පාස්වර්ඩ් එක ඉල්ලුවොත් එයාගේ පාස්වර්ඩ් එක ඇයිද යට හංගන දෙයක් නෑ. හැබැයි මතක තියාගන්න. බොහෝ වෙලාවට ඒ එයාගේ ඔෆිෂියල් ලැප්ටොප් එක නැත්තම් රජයේ විසින් නීතියානුකූලව ලබා දීපු පරිගණක නම් රාජකාරී පරිගණක නම් බොහෝ බුද්ධි තොරතුරු ඒක ඇති. අර මිලේනියම් සිටි එකට කරා වගේ ඒවා පාවල දෙන්නේ නැතුව අවශ්‍ය කාරණේ විතරයි ඉටු කරගන්න.
1: නීති ක්‍රාත්මක වීම සම්බන්ධයෙන් ජනතාව තුළ තිබූ සැකය දුරු කිරීමට ආණ්ඩුවට හැකි වී ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටකල සඳහන් කළා. ඔහු මේ බව සඳහන් කළේ ඒ රාජ්‍ය විකාශය වූ සියත ටීවී ටර්නින් පොයින්ට් වැඩසටහනට එක්වෙමින්.
3: ජනතාවගේ විශ්වාසය ඛණ්ඩණය වෙලා තිබුණේ මේ රටේ පරණ පාලන තන්ත්‍රයන් නීතිය ක්‍රියාත්මක කරේ පංගු බේරුවට. ජනතාවට පංගු බේරුවට. මොකද මේ රටේ අපරාධවල දැන් මෙහෙමනේ. ඒගොල්ල පුරසාරන් දඩනවා අපි තමයි නීතිය ගෙනා. අපේ කාලේ වෙච්ච වැඩක් මේ. අපේ කාලේ
4: පෞරව නඩුව දැම්මේ.
3: අපි තමයි නඩුව දැම්මේ. ඕවා කී කියන්නේ මේ එන්නේ.
1: රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ අගය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මෙවන විට ඇමරිකානු ඩොලරයේ විකුණුම් අගය දැක්වෙන්නේ රුපියල් 238.22 ලෙසයි. ඇමරිකානු ඩොලරයේ ගැනුම් අගය රුපියල් 228.29 ලෙස සටහන් වුණා. මෙතර ඇමරිකාව විසින් යෝජනා කර ඇති පරිදි ශ්‍රී ලංකාවට 12.5% අමතර බදු පැනවුවහොත් ඒ රටේ ආර්ථිකයට තවදුරටත් අහිතකර ලෙස බලපෑමෙල්ල කරන බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සම්පත් අමරතුංග පැවසුවේ නිෂ්පාදන ආර්ථිකය ඉහළ නැංවීමට පියවර ගත යුතු බවයි.
8: නිෂ්පාදන ආර්ථිකය තමයි මෙතන වැදගත් වෙන්නේ. ඉතින් නිෂ්පාදන ආර්ථිකය අපිට යන්න පුළුවන් වෙනත් නිෂ්පාදන අංශවලට, ඒත් එක්කම අපේ වැලියු ඇඩිෂන්ස් ඒවට අපේ ඒ ගැන ප්‍රතිපත්තිමය වෙනස්කම් අනිවාර්යෙන් රටේ සිදුවිය යුතුයි. අනිත් එක වෙනද ප්‍රතිපත්තිය අනිවාර්යෙන් ලංකාවේ විමර්ශනයට භාජනය වෙන්න ඕනි. ඉතින් ඒ දේවල් සිදුවෙලා නැහැ. ඒක ලොකු පාඩුවක්. ඒ තමයි දැනුණත් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන එක අතිශය වැදගත් වෙනවා.
1: මේ අතර ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඉහළ නැංවීම වෙනුවෙන් ජාතික අපනයන සංවර්ධන සැලැස්ම අදලි දැක්වීමට නියමිතව තිබෙනවා. අපනයන සංවර්ධන මණ්ඩලය පැවසුවේ සම්ප්‍රදායික අපනයන ශාස්ත්‍රයෙන් ඔබට ගොස් නව්‍ය ශාස්ත්‍රයන් මගින් වසර පහක් තුළ අපනයනය වැඩි දියුණු කිරීම මෙහි අරමුණ වන බවයි. එල්නිනෝ තත්ත්වයෙන් මෙරට කෘෂි කර්මාන්තයට මෙන්ම සාමාන්‍ය ජන ජීවිතයටද විවිධ බලපෑම් එල්ලවිය හැකි බව විශේෂඥයින් පවසනවා. රෝහණ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය එල් එම් අබේ වික්‍රම පැවසුවේ මෙම තත්ත්වය සඳහා රජය මෙන්ම මහජනතාව දැන් සිටම සෝදානම් විය යුතු බවයි.
9: මේක කෘෂිකර්මාන්තයටත් විශේෂයෙන්ම දෛනික ජීවිතවලට උදාහරණ වශයෙන් ජල හිඟතාවයන්, ලවණ ජලය රට ඇතුළට ඇවිල්ලා ඇති වෙන පානි ජලයත් එක්ක ලවණ මිශ්‍ර වීමේ ගැටලු, විශේෂයෙන් විරලපඩ කලාපවල මාතර ගාල්ල වගේ දිස්ත්‍රික්කවල කොළම් කොළඹත් වෙන්න පුළුවන්. ඒත් මේ වගේ තත්වයන් විශේෂයෙන් කෘෂිකර්මාන්තයට තියෙන බලපෑම අනිත් පැත්තෙන් තීව්‍ර කර්මාන්තයට. මොකද මේ සාගර උෂ්ණත්වය හිල යනවා කියලා කියන්නේ විශේෂයෙන් කලපු ආශ්‍රිතය, කියන්නේ නොකඹුරු මුහුදේ මත්ස්‍ය සම්පත අඩු වෙනවා. මොකද මසුන් සංක්‍රමණය වෙන්න පටන් ගන්නවා උෂ්ණත්වය අඩු කලාපවලට. ඒකට මතුපිට උෂ්ණත්වය වැඩි වෙනවා කියලා කියන්නේ වෙරළ කලාපවල මස්ය ගහන්නේ අඩු වීම නිසා දීවර කර්මාන්තයට ලොකු බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. අනිත් එක පරිසර පද්ධති වල තියෙන ජෛව විවිධත්වය, මේ ඔක්කොටම ඉතින් බලපෑම් එන්න පුළුවන් කියලා දැනට මේ අවුරුද්දේ අනාවික් බල වෙලා තියෙනවා.
1: ආරම්භ වී ඇති එල් නිනෝ තත්ත්වය ලොව පුරා කාලගුණයට වාර්තාගත ලෙස දැඩි ලෙස බලපෑම් එල්ල කරන එල් නිනෝ තත්ත්වයක් බවට පරිවර්තනය වනු ඇතැයි ඇමරිකානු ජාතක සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනය පවසනවා. එම ආයතනය සඳහන් කළේ එල්නිනෝ බලපෑමෙන් ලොව ප්‍රදේශ රසක දේශගුණික විපර්යාස සිදුවිය හැකි බවයි. එල්නිනෝ තත්ත්වය නිවර්තන පැසිෆික් කලාපය ආශ්‍රිතව මේ වන විට නිර්මාණය වී ඇති බවයි ඇමරිකාවේ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනය පසුගියදා නිවේදනය කළේ. එම ආයතනය සඳහන් කළේ ඉදිරි මාස කිහිපය තුළ පැසිෆික් සාගරයේ ඇතැම් ප්‍රදේශවල මුහුදු මතුපිට උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 3.6 ඉක්මවීමේ 63% සම්භාවිතාවයක් පවතින බවයි. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් එය 1877 වසරෙන් පසුව ලොව ඇතිවන ප්‍රබලතම එල්නිනෝ තත්ත්වය වනු ඇතැයිද ඇමරිකාවේ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනය ප්‍රකාශ කළා. අධිවේගී මාර්ගවල ගමන් කරන වාහන සඳහා ආසන පටි පැළඳීමේ නීතිය ලබන 20 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. රථවාහනවල ඉදිරිපස මෙන්ම පසුපස ගමන් ගන්නා මගින්ටද ආසන පටි පැළඳීම අනිවාර්ය කරමින් රජය ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. එම නීතිය ක්‍රියාත්මක කිරීමට සහන කාලයක් ප්‍රකාශයට පත් කළේ නිෂ්පාදනයේදී ආසන පටි සවිකර නොමැති වාහනවල එම පහසුකම් සකස් කර ගැනීම සඳහායි. සහන කාලය ලබන 19 වනදායි නවසන්. අධිවේගී මාර්ගවල ආසන පටි නොපළඳින පුද්ගලයින් සහ රථවාහනවලට එරෙහිව ලබන 20 වනදා සිට නීතිමය පියවර ගන්නා බවයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පැවසුවේ. ඇමරිකාව සහ ඉරානය ගිවිසුමකට එළඹුණද රටවල් කිහිපයක සිටින සිය හමුදා ඉවත් නොකරන බව ඊශ්‍රායලය පවසනවා. ඊශ්‍රායල් අග්‍රමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු සඳහන් කළේ ලෙබනනය සිරියාව සහ ගාසා තීරයේ සිටින සිය හමුදා ඉවත් කර නොගන්නා බවයි. ඊශ්‍රායල් අග්‍රමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඇමරිකාව සහ ඉරානය අතර සාම ගිවිසුමට සහය දක්වන්නේද යන පිළිබඳ මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා තිබෙන. ඉරානය සහ ඇමරිකාව අතර සාම ගිවිසුමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමරිකානු උපජනාධිපති ජේ.ඩී. වැන්ස් සහ ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක මොහමඩ් බාගර් ගලිබාෆ් ඔන්ලයින් ක්‍රමයට අත්සන් තබනු ලැබුවා. නිල ගිවිසුම ලබන සිකුරාදා ස්විට්සර්ලන්තයේදී අත්සන් තැබීමට නියමිතයි. ගිවිසුමට අත්සන් තබන සිකුරාදා සිට හෝමුස් සමුද්‍ර සන්ධිය ව්‍යවෘත වන බවද, ඉරානයට පනවා තිබූ නාවික අවහිරතා එදින සිට ඉවත් වන බවද ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළා. ගිවිසුමට අදාළ සම්පූර්ණ විස්තරයද සිකුරාදා ප්‍රකාශයට පත් කරන බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ. දෙපාර්ශ්වය අතර පවතින ගැටලුවලට අදාළ තාක්ෂණික මට්ටමේ සාකච්ඡා මෙම සතියේ අගභාගයේදී ආරම්භ කිරීමට නියමිතයි. ඉරානයේ අර්ධ රාජමාදයක් වන මෙහෙර් පුවත් සේවයට අනුව ඇමරිකාව සමග ඇති කරගත් ගිවිසුමට කරුණු 14ක් ඇතුළත් ලෙබනනේද ඇතුළුව සියලු කඳුරුවල යුද්ධය අවසන් කිරීම ඉරානය අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන බවට ඇමරිකාව සහතික වීම දින 30ක් තුළ ඇමරිකානු නාවිකාවහිරය ඉවත් කිරීම සහ ඉරානය ආසන්න ඇමරිකානු හමුදා ඉවත් කර ගැනීම ඒ අතරට ඇත්. මෙ අතර හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම මෙහෙම සඳහා තමන් කැපවී සිටින බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් ප්‍රකාශ කළා. ජීහත සමුළුව අතරතුර අදහස් දක්වමින් ප්‍රංශ ජනාධිපතිවරයා සඳහන් කළේ හෝමුස් විවෘත කරගැනීමේ උත්සාහයට රටවල් 20ක් පමණ සම්බන්ධ වී සිටින බවයි. ඊස්රායල් සහ ඇමරිකාව එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ඉරානය විසින් වාණිජ නෞකා සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය වසා තමා දැනට මාස 4කට අසන්න කාලයක් ගත වී තිබෙනවා. ගෝලීය බලශක්ති මිල ගණන් ඉහළ යාම හමුවේ ජපාන මහ බැංකුව සිය පොලි අනුපාත 0.75 සිට 1% දක්වා ඉහළ නංවා තිබෙනවා. එවැනි ඉහළාගයකින් ජපානය පොලි අනුපාත ඉහළ නංවා ඇත්තේ වසර 30කට පසුවයි. වසර 20කට පසු ජපානයේ උද්ධමනය වාර්තාගත ලෙස ඉහළ යාම මෙම තත්ත්වයට හේතුවයි. දෙපළ සහ කොටස් වැනි වත්කම්වල මිල පහත වැටීම හේතුවෙන් ජපානය තුළ දැඩි ආර්ථික අර්බුදයක් හටගෙන ඇති බවයි ජපාන ආර්ථික විද්‍යාඥ ජෙස්පර් කෝල් සඳහන් කළේ. ඉරාන ඇමරිකා යුධ තත්ත්වය අවසන් වීමත් සමග ආර්ථිකය යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බවයි ජපාන අග්‍රමාත්‍ය සනයි ටකයිචි පැවසුවේ. පාපන්දු ලෝක කුසලාන තනගාවලියේ ජී කාණ්ඩය යටතේ ඉරානය සහ නවසීලන්තය අතර අද පැවති තනගේ ජයපරාජයෙන් තොරව අවසන් වුණා. ඒ කණ්ඩායම් දෙකම ගෝල දෙකකින් වාර්තා කිරීමත් සමගයි. ජී කාණ්ඩය යටතේ බෙල්ජියම සහ ඊජිප්තුව අතර තරගයේදීද කණ්ඩායම් දෙකම එක් ගෝලය බැගින් වාර්තා කළා. එච් කාණ්ඩය යටතේ සෞදි අරාබිය සහ උරුකවේ අතර අද පැවති තරගයේද ජයපරාජයෙන් තොරව අවසන් වුණා. යලිසිරස්තල ඩෙංගු හේතුවෙන් ප්‍රධාන රෝහල් 4ක ධාරිතාව ඉක්මවයි. ඩොලරේ අගය රුපියල් 238ක් දක්වා ඉහළට. CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසමට කැඳවයි. ලෙබනනයේ හමුදා ඉවත් කර නොගැනීමට ඊශ්‍රායලෙන් තීරණයක්. සියත දහවල් ප්‍රවෘත්ති ප්‍රකාශය මින්නිබයි. මම සිතාරා අතුකෝරල. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එත ක්‍රන්ති සිටින්න පැන් පැපත් සමක.
0: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: of the town.
1: තාත්තගේ අඩිපාර යන ගමන් අපේ හදවතට දැනෙන නිර්මාණ කරන කෙනෙක් තමයි අසන්ත පීරිස්.
2: පුරුදු ඔබ දුටු පළමු දිනේ සුපුරුදු ලෙස පෙන්නා.
3: මේ තමයි එයාගේ අලුත්ම සින්දුව.
2: පාපුවට තියා හිස ඔවේ විඳිනට හැකි ආදරේ.
4: මේක ඇත්තටම මගේ වෙඩින් එකට මම කරන්න ඉතින් ඒක සින්දුව මට කරගන්න හම්බුනේ ඔඩියෝ එක විතරයි. ඒක පොඩි කැලලක් වයිරල් වෙලා තිබ්බා. ඊට පස්සේ තමයි ඒකට වීඩියෝ එකක් කරලා සින්දුව රිලීස් කරේ මම. ලිරික්ස් මෙලඩි කරේ මම. මියුසික් සා මික්ස් මාස්ටර් කරේ දිල්හාර නන්දසිරි.
2: වසන්තයේ සතුටු වෙමුලාදේ.
3: මියුසික් වීඩියෝ එකත් ස්පෙෂල්.
4: මේක ඇඩ් කරන්නේ මමයි මගේ වයිෆයි තමයි. මේ පිටේ ආඩ ලියපු සින්දු හින්දා යත් එක්ක මම මේ වීඩියෝ එක කරා.
1: ගොඩක් අය අසන්තගේ කවර් සොංග්ස් වලට සෑහෙන්න කැමතියි.
4: මේ වරකට තාත්තගේ සින්දු 3ක් 4ක් විතර මම කවර්ස් කරලා තියෙනවා. හැබැයි මම වැඩිපුරම දැන් ફોකස් කරන්න හිතන් ඉන්නේ ඔරිජිනල්ස් වලට. ඒක ගොඩක් අය මට කියන්නේ තාත්තගේ කවර් එකක් කරන්න කියලා. ඉතින් ඉස්සරහට තාත්තගේ කවර් එකකුත් කරනවා.
2: ඉන්දීනාත ඇකි ආදේ.
0: Talk of the town.
1: කාලයක් ස්ටේජ් එකෙන් ඇත්වෙලා හිටපු අරියාන ග්‍රාන්ඩේ එයාගේ කම්බැක් එක, ඒ කියන්නේ වර්ල්ඩ් ටුවර් එක පහුගිය දා පටන් ගත්තා.
3: Eternal Sunshine කියන මේ ටුවර් එක පටන් ගත්තේ USA වලින්. එතකොට කැනඩා, ඉංග්ලන්ඩ් වලත් වෙනම ස්ටෝරි ලයින් එකකට එයා ෂෝස් 40ක් මේ වෙද්දි ප්ලෑන් කරලා තියෙනවා.
1: Painful memories මකලා දානවද? නැත්තම් ඒවත් එක්කම ඉස්සරහට යනවද කියන concept එකෙන් තමයි එයා මේ පාර concert වල visuals plan කරලා තියෙන්නේ.
3: ගොඩක් fansලා නම් කියන්නේ මේ යාගේ last world tour එක. ඊට පස්සේ එයා full time acting වලට එයි කියලා.
0: Talk of the town.
5: අමුවටයි දශම දෙකෙන් අමුවටයි

0: ජීවිත කාලෙ පුරාම සංකූලතා ඇතිවෙන්න තරම් භයානක මොලේ උන එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දන්නවද?
1: මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: මොලේ උන රෝගී තත්ත්වයන්ට එන්නත් භාවිතේ පවතිනවා රටතොල. එතෙන්දි මෙනින්ජ කොකල් වගේ එන්නත් අපි දකිනවා යම් අවස්ථාවලදී යම් පිරිසට ලබා දෙනවා. මේ මොලේ උන රෝගී තත්ත්වයේ වැළඳීම වැළැක්වීම සඳහා නමුත් දැන් මේ මොහොතේදී කතාබහත් ලක් වෙලා තියෙන මේ එන්ටරෝ වෛරස් කියන මොලේ උන රෝගී තත්ත්වයට එහෙම එන්නතක් භාවිතාවට ලක් වෙන්නේ නැහැ. ඒ නිසා එහෙම එන්නතක් ලබා දීලා මේ එන්ටරෝ වෛරස් කියන මේ මොලේ උන රෝගී තත්ත්වයේ නැත්තම් මෙනින්ජයිටිස් තත්ත්වයේ වළක්වා ගැනීම හැකියාවක් මේ මොහොත වෙන විට තියෙන්නේ නැහැ.
1: මේ දවස්වල සීග්‍රේන් පැතිරෙන මොලේ උන එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරුයි.
3: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා. සිත් බඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් මහලක් නම් කලරම් තමයි.
4: අයියා මට ඇපල් මලක් දෙන්න.
5: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
4: අයියා මට මල් ගොඩක් දීලා.
5: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
4: හච් 15 පිස්සුවක්ම තමයි.
1: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහ හෝ බලේලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
2: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
3: මිලියන 2000ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 වට්ස්ඇප් කරන්න.
4: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තොරන්නේ නැහෙනි. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටියට නම් ඇනේ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-1-2-7000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙයි.
5: මතකද ඒස් දිහා බලාගෙන ආදරේ කියපු දවස?
6: කාටත් හොරෙන්.

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV නිල විකාශක.
4: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරුපෙදිය.

0: ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසිනේ. ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගාන අපි සුද්ධ කර කර තීන්ත ගාන සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තින්ත ගාලා නවත්තනවා බොහොම. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන් දෙනවා. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කියන්නේ අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47 47 47 47 බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නැහැ.
1: මතක් කරලා බලන්න ඔයාලට 97 98 කාලේ එල්දිනෝ එක ගැන රෙකෝඩ්ස් හොයාගන්න නැති වුණාට 97 98 කාලේ ලෝක ආර්ථික අවපාතයක් ඇති වුණා කියලා ඔයාලට රෙකෝඩ්ස් හොයාගන්න පුළුවන්. මේ අතර යම් යම් සම්බන්ධකම් තියෙනවා.
2: ඒ කාලේ නම් මම හරහට වඩින කාලේ මට හින්දි මතකයක් නෑ අපෝ.
1: ඒ කාලේදී ඔයාට මේ පෙරේද වෙච්ච ඒවත් හරියට එහෙම මතකයක් තියෙන මනුස්සෙක් නේ. ඒක සිහි කල්පනාවක් නෑ.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
4: සෙනසුරාද උදේ 8ට
5: අදහුණා හොර. එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පොස්ටර් අලවන්නේ නේද?
6: අනේ සර් බස් හෝල් ටිකේ හැමදෙනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
5: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
6: ආ මේක නම් ඉතින් මේ පොස්ටරේ ගහපු ගමන් වැහිලා යනවනේ සර්.
5: ඈ?

0: Kota Top Story.
1: ගෝඨා බෙහෙගෙන් අභ්‍යාචන අධිකරණයට පෙත්සමක්. තමන්ව අතරංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අභ්‍යාචන අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ නීතිඥ සනත් විජේවර්ධන මාර්ගෙන්. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එහි ස්ථානාධිපති බාධ්‍ය ගුණවර්ධන නම් කර තිබෙනවා. පාස්කෝ ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතයට තියාතරංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම පෙත්සම ඉදිරිපත් කළා. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ විසින් ගොනු කර ඇති පෙත්සම් විභාගය අවසන් කළ අභ්‍යාචනාධිකරණය එහි නියෝගය ජූලි මාස 3 වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළා. ඔහු පෙත්සම ගොනු කර ඇති මුදල් විශෝධීකරණය පැලක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ කුමන්ත්‍රණය නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමින් පෙත්සම අද විභාගයට ගත් අවස්ථාවේදී යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් නීතිඥ හෆිල් ෆාරිස් කරුණු ඉදිරිපත් කළ අතර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර කරුණු ඉදිරිපත් කළා. අනතුරුව විභාගය අවසන් කළ අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන අභ්‍යාචන අධිකරණ විනිසුරු මඩුල මෙම නියෝගය නිකුත් කළා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing

0: ජීවිත කාලෙ පුරාම සංකූලතා ඇතිවෙන්න තරම් භයානක මොලේ උන. එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දන්නවද?
1: මේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අසංක විරසිංහ.
2: ඇතැම් අවස්ථාවලදී මරණය ඇතිවෙන්න පුළුවන්. ඇස් පෙනීමේ දුර්වලකා හෝ ඇස් පෙනීම නැතිවීම, කන් ඇහිම නැතිවීම, අනික ඇතැම් අවස්ථාවල මේ මගේව හැදිලා හොඳ වුණාම හරියට ඇවිද ගන්න බැරි වෙන මගේ තත්ත්ව, කෙලින් ඉන්න බෑ. වලිප්පු මෙනින්ජයිටිස් තත්ත්ව මගින් ඔළුවේ ලේන හරවලට ඩැමේජ් එකක් වුණා. දීර්ඝ කාලනව ඔළුවේ යම් යම් කොටස් වලට ලේ ගමනාගමනේ අඩුවෙලා ඒ කොටස් මැරීම නැත්නම් අක්‍රීය වීම ඇතිවෙන්න පුළුවන්.
3: මේ දවස්වල සීග්‍රයෙන් පැතිරෙන මොලේ උන, එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරුයි.
4: හයි, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
5: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න ග්ලෝබල් යුනිවර්සිටි පාර්ට්නර්ස් 0718 492 492 0711 3277.
6: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112 200 200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
7: යනවා හලෝ යන්න. තමන්ගේ අම්මාවයි තාත්තාවයි පාර්ට් වටලා එනවා මෙතන. තව ලැජ්ජ නැතුව කියවන්න. ඔක්කොටම කලින් මගෙන් ගත්ත ණයකවල ඉන්නෝ.
8: ඕස්ට්‍රේලියාවට බෝට් වෙන්න යාමට උත්සාහ කළොත් ඔබට නැතිවන්නේ ඔබව පමණක් නොවේ. ඔබේ දෙමාපියන්ටත් යන්නේ නම් නැති වේවි. ඔබ සමාජයෙන් කොන් වේවි. ඕස්ට්‍රේලියාව ඔබට සදහටම තහනම් දේශයක් වේවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
9: ඔනර් සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
10: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරු පෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින්.
11: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
12: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ්ඩෙක් නෙති.

0: නැනුන දසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් ආදරේ
3: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්

0: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරු පෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවයින පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින්.
1: ඉනවෙන්න මෙන්න වෙලාව.
2: ඔෆර් සෙලබ්‍රේට් බ්ලැක්
3: ෆ්‍රයිඩේ. මොකද සෙලිබ්‍රේට්?
2: මොකද මට ඒ වචනේ බේහැ. ස්පෙක් චොකෝ චොකලට්.
3: ස්පෙක් චොකෝ චොකලට්.
2: ස්පෙක් චොකෝ චොකලට්.
3: ස්පෙක් චොකෝ චොකලට් නෙමෙයි හලෝ. ස්පෙක්ටකියුලර්.
4: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
5: පොළොවේ රන්ස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම බිල.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් Hutch ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. Hutch හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් Honor within. Honor X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි. සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වකි වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
16: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
17: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටික ලංකා ටයිල්ස්.
2: මේ දෙකක් දාගෙන ඉන්නද?
3: ඇයි කන් දෙක පුරවල කන්නද?
2: සින්දු දෙක දෙක ඇහෙන්නේ එතකොට.
3: අල්ලේ වල්ලේ වේ වේ වේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
4: නෑ සුනා සේවත බලා ගියා සුදු නුඹටම පෙවිලා.
2: නෑනේ අරේ වා
1: සින්දු සිත
4: ගියක් සපයි දවලේ
5: එකම ආටිස්ට්ගේ සින්දුට

0: ගන්නෝනි හොඳම තීරණය.
1: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
2: SLT Mobitel Pure TV නිල විකාශක.
3: Finishing වහලක් ලෙස color upload වැජබෙනා.
4: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
5: Sea Reward සමාජිකයන් සඳහා Cargill's Food City within Megawattam. Enjoy සුදු පොල් තෙල් ඉතිරි රුපියල් 500යි. Saras Jumbo Chicken Sausages ඉතිරි රුපියල් 300යි. Delima Strong Tea ඉතිරි රුපියල් 185යි. Magic Chocolate Ice Cream ඉතිරි රුපියල් 250යි. Cargill's Food City.
6: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරුපෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා Hero අලෙවි නියෝජිතයන් විදින්න.
7: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
8: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
9: දැන්ම තරවගේ 9යි කමයි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
8: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
10: සියත pocket money. 98.2 98.4

0: कथा टॉप स्टोरी।
1: ඉසුරු පායෙන් පාසල් බලධාරීන්ට උපදෙස්. රාජ්‍ය පාසල්, පෙර පාසල් හා පුද්ගලික පාසල් ඇතුළු සියලු අධ්‍යාපන ආයතනවල අනිද්දා ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් දී තිබෙනවා. ඒ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් ඇතුළු අධ්‍යාපන ආයතනවල මදුරුවන් බෝවිය හැකි ලෙස ජලය රැස්වන ස්ථාන විනාශ කිරීම හා කසල විධිමත්ව බැහැර කිරීම සිදු කළ යුතුයි. සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කරන ලෙසද උපදෙස් දුන්නා. පාසල් පරිශ්‍රය නිතිපතා පරීක්ෂා කිරීමට වගකිව යුතු නිලධාරීන් පත් කළ යුතුයි. මදුරුවන් බෝවන ස්ථාන පවතී දයන්න සතිපතා පරීක්ෂා කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. සිසුන් මදුරු දෂ්ටණයෙන් වළක්වා ගැනීම සඳහා දිවා කාලයේ මදුරු විකර්ෂයක් භාවිත කිරීමට උපදෙස් දිය යුතුයි. පාසල් මට්ටමින් ඩෙංගු මර්ධන කමිටු සක්‍රිය කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර වසරේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 42,232 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සිදු ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 24ක්.
0: Top story. අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

good afternoon. හවස දෙකයි විනාඩි 8යි. හා හා හා හා ඕ හෝ හෝ මගේ මොනවද කිව්වේ කියලා දන්නවනේ? අවලමු දන්නවද කියලා? හා හා හා හා හෝ හෝ මොකද්ද කිව්වේ කියලා දන්නවනම් මෙසේජ් එකක් දාන්න බලන්න.

0: ජීවිත කාලෙ පුරාම සංකූලතා ඇතිවෙන්න තරම් භයානක මොලේ උන එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දන්නවද?
1: මේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අසංක විරසිංහ.
2: ට්‍රීට්මන් ගත්තොත් බැක්ටීරියල් ආසාදනම් ඇන්ටිබයොටික් වර්ගත්, දිලිර ආසාදනම් ඇන්ටිෆංගල් වර්ගත්, වෛරස් ආසාදනට ඇන්ටි වෛරල් සහ මේ ඔළුව හා සම්බන්ධ ද ස්ටෙරොයිඩ් වර්ගයේ බෙහෙත් එන්නත් වර්ග සහ ඒ සංකූලතාව සමඟ ඔළුව එකක් කුමක් වෙන්න පුළුවන්, ෆිට් එකක් වෙන්න පුළුවන්, මේ රෝග රහිත සඳහා ලබා දෙන නිශ්චිත බෙහෙතුත් මේ සඳහා යොදා ගන්න පුළුවන්.
3: මේ දවස්වල සීග්‍රේන් පැතිරෙන මොලේ උන එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිස්සම් වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිස්සම් කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හුරුයි.
4: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
5: 15 ඉඳලා 20 වෙනිදා දක්වා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් දින 5 විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන අද ආරම්භ කරා. මේක සෑම දිස්ත්‍රික්කයකම සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකම ආරම්භ කරලා තියෙනවා. සෑම ප්‍රාදේශීය සභාවකම ඒ අය සෞඛ්‍ය සේවකීන් සහාය නිලධාරීන්ද, ඒකම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු ඩෙංගු සහායක සේවකීන්ද, මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මේට දායක වෙනවා. පළවෙනි දවස් තුනේ සියලුම පොදු ස්ථාන පරීක්ෂාවට ලක් වෙනවා. 18 වෙනිදා ඒ ප්‍රදේශවල තියෙන පාසල් පරීක්ෂාවට ලක් වෙනවා. 19 වෙනිදා රජයේ ආයතන සහ ආගමික සිද්ධස්ථාන ඒ පරීක්ෂාවට පත් වෙනවා.
4: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
6: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රැසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න, ගෙවන්න, දිනන්න.
7: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion බැටරිය සමගින් එන Bajaj Vigo electric 3 road රථය David Pieris e-mobility වෙතින්
8: 800 පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: కిలకవర్ధన టెక్స్టైల్స్ లీటర్ రేట్ వెడిమ దురక్ సమగ హీరో డిలక్స్ 100 యాతురుపేదియ సెల్ఫ్ స్టార్ట్ సైడ్ స్టాండ్ ఇండికేటర్ ట్యూబ్లెస్ టైర్ ఎతులు విశేషాంగ రసాక్ వసర పహక హో కిలోమీటర్ 70000క వారంటీయక్ సమగ రూపాయల 585400కట దివైనపుర హీరో అలబి నియోజితయన్ విధియ
1: అమెరికా ఎక్సత్ జనపదే ఎక్సత్ రాజధానియ ఇటాలియ ఆస్ట్రేలియావ నవసీలంతి సింగపూర్వ వగే రటవల్ 17కమ మినిసూత్ విశ్వాసం గన్న హొందమెలు మిక్స్ తీయద్ది అపి మే అనమ్మనం అల్యూమినియం గన్నే మొకటద
2: అల్యూమినియం ఓన తరం అల్యూమిక్స్ నామ్ ඔන්න සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම් දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන්න ශ්‍රී ලංකාවේ 5G නායකයා
3: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කගිල් ස්පෘසිති වෙති මෙගා වට්ටම් වෛරහා චිකන් මීට් බෝල්ස් ඉතිරි රුපියල් 115යි මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 310යි වීවා මොල්ට් පවුච් ඉතිරි රුපියල් 175යි පයාස් පියෝ ඇන්ඩ් ජෙටල් සබන් මල්ටි පැක් ඉතිරි රුපියල් 250යි කගිල් ස්පෘසිති
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.112 200 ෆිච් රේටින් A-LKA Outlook Stable පදිංචි මුල්ල සමාගම
5: රැටිනා 100 ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් DRL හෙඩ්ලයිට් ඇන්ටි ස්කිඩ් බ්‍රේකින් සිස්ටම් සහ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් විසින්

හවස දෙකයි විනාඩි 22යි වෙලාව. මම ඉස්සෙල්ලා ප්‍රෝග්‍රෑම් එක පටන් ගනිද්දි හාහා හාහා හෝ හෝ කියපු ඒවා තේරුම් අරගෙන WhatsApp එකට messages දාලා තියෙනවා එක එක විදිහේවා. හරි ෂොක් ඉතින්. හරි සතුටුයි. මම නිකන් කියලා කිව්වත් නේද? ඒකේ අදහස තේරුම් ගන්න පුළුවන්. ෆෑන් බේස් එකක් ඉන්නවා කියන්නේ මට. ආව්. ඒක මරු. 0711982894 මගේ WhatsApp නම්බර් එක. ඉතින් message එකක් දාලා කැමති සින්දුවක් ඉල්ලගන්න. වෙලාව තියෙනවා. හවස පහට ඔන්න මෙන්න වෙනකම්. මොකද කියන්නේ? දැනට දාලා තියෙන messages ටික කියවන්නම්කො නේද? තව අලුතින් messages දාන්න කියන්න කලින් හා මම මේ වැඩි හරියක් මේ වෙලාවේ කතා කරන්න කියලා හිතුවේ රොමේනියාවේ අනු මට කියලා තියෙනවා පොඩි කතාවක්. හා දැන් කියන්න බලන්න ඊයේ මාව නොදැක්ක හේතුව. වාක්‍ය පහක් ඕනේ. හේතු පහක් ඕනේ කියලා තියෙනවා. ඇත්තටම මම ඊයේ ඔයාව දැක්කේ නෑනේ. මම දැන් හේතු පහ කියන්නන්නේ. පළවෙනි එක ඇත්තටම ඔයාගේ WhatsApp message එක මම ඊයේ දැක්කේ නැහැ. ඊයේ දවසේ WhatsApp messages වෙනදාටත් වඩා වැඩියෙන් ඇවිල්ලා තිබ්බා. ඒක තමයි අංක දෙක. ඇත්තටම මේ program එකේ එන WhatsApp messages ඔක්කොම කියවන්න ඔක්කොටම reply කරන්න මට මේ පැය තුන මදි. හතරවෙනි කාරණාව ඔයා සැරින් සැරේට ඔයාගේ WhatsApp DP එක වෙනස් කරනවා. එතකොට 90 කියලා හිතාගෙන මම මතක තියාගෙන ඉන්න රූපය නෙවෙයි අද බලලා හෙට බලද්දි. ඒක තමයි හතරවෙනි කාරණාව. පස්වෙනි කාරණාව දකින්න නැතුව මට සින්දුවක් දීමට නොහැකි වීම. messages හරියට නොකියවා ඔබට සින්දුවක් දීමට ඔබේ නම සහ ඉන්න රට එකතු කරගන්න කට්ටිය කීමට හැකියාවක් මා සතු නොවීම. තව හේතු ඕනද? තව තියෙනව හේතු මං කියන්න ඕන්න. පහයි නිල්ලු වුණාට නේද? පහක් ඇතිනේ. දැන් මං කියන්න දැන් නීලංකාරණා ඔයා හින්දි සින්දුව එකක්ද දෙකක්ද තුනක්ද මගෙන් ඉල්ලලා තියෙනවා. මම බැලුවා ඒ සින්දුව හොයාගන්න පුළුවන්ද කියලා. ඒක මට හොයාගන්න බෑ. ඒ නිසා මං හිතාගත්තා ඔයා වෙනුවෙන් වෙන සින්දුවක් ප්ලේ කරන්න. හරිද? හොඳ ළමෙක් වගේ ඊළඟට මම ප්ලේ කරන එක සද්ද වහලා අහන්නයි තියෙන්නේ. ඕ මට නෙවෙයි වැදගත් රණ්ඩුවේ ණයට යාලට දැනගන්නයි මම ඉල්ලුවේ කියලා තියෙනවා. ඇත්තටම අනිත් අයටත් කියන්න තියෙන ඔය ටිකම තමයි. ගොඩාක් කලාවට messages තොග පිටින් ආවහම ඉතින් මට මිස් වෙනවා. දැන් අනුට කියපු හේතු කාරණා ටික හරිනේ ඇහුණනේ. ඔන්න අනු නිසා දැන් කාරණා දැනගත්තනේ. හරි එහෙනම් අපි අන් ඊළඟ message එකට කවුරු හරි මට කියලා තිබ්බා අද පළවෙනි කිස් එක ඕනි කියලා. පොඩක් ඉන්න පොඩක් ඉන්න. මං හා කියලාත් කිව්වා. දැන් මට හොයාගන්න බෑනේ. හම්බුණා හම්බුණා හම්බුණා. පළවෙනි කිස් එක කුමාර අයියට ඕනේ. බලාගෙන ඉන්නේ. නුගේගොඩටම ඇහෙන්න දාලා තියෙන්නේ. අඩේ නුගේගොඩ කොහෙද? මං ඔෆිස් එකෙත් නුගේගොඩ පහු කරගෙන. නුගේගොඩ කොයි හරියද කියලා කියන්නකෝ මං බලන්න වෙලාවක. කුමාර අයියව හම්බ වෙලා බලන්න බැරි එතකොට. යසිරි තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. රුවන් අයියා අහනවා තාම නිදිද කියලා. ඇයනේ 2:10 ඉතුරු මම පටන් ගත්තේ. ඊට පස්සේ සින්දු ගියා, ඊට පස්සේ කමර්ෂල් බෙල්ට් එකට ගියා. දැන් තමයි කතා කරන්න වෙලාවක් හම්බුනේ. ඔ නුගේගොඩ සුපර් මාකට් එක ළඟ. ඒ පැත්තෙන් නම් නෙවෙයි මම එන්නේ. මම එන්නේ හයි ලෙවල් එකේ. ඒ වුණාට වෙලාව කෙන්නම් කොහොඳ කුමාරයාව බලල යන්න. ඒක කුමාරට අපරාධ මට දෙන්න තිබ්බේ කුමාර කුමාර කුමාර. ඒකනේ අපරාධ.
කළු කුමාර නෙවෙයි නේද?

0: Mudrare.
1: කුමාර ගැන කිව්වෙන් පස්සේ අනු මගෙන් අහලා චන්ද්‍ර කුමාර කෝ කියලා. එයා ගෙදර හතට එනවා දහයට යනවා.

0: CDBයක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම දෙන.
1: මේක තමා විස්තරේ දන්න ඕන පත්තරේ.

0: ලොතරැයි මණ්ඩලය.
1: ඒවා අපිට වැඩක් නෑ. මගේ නායකයෝ නැත්තම් ළමයි ඉන්නවා කියලා බලන්නේ. අල්ලලා දානවා පවුල් පිටින් තොට්ට. මේවා ඉතින් ගෑනුන්ගේත් වැඩේ.
2: ඔබේ සැමියා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න ඕන කිව්වොත් කවදාවත් යන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔබට වෙන්නේ මේ වගේ කතා අහන්න. ඒ ගමන නැති කරන්නේ ඔහුගේ ජීවිතය, දරුවන් ගැන අගතිය, පවුලින් නම්බුව. ඔහු බේරා ගැනීම ඔබේ වගකීමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: කමර්ෂල් බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පතුක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක්. රුපියල් 105ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබි ආයෝජනය ආරඹන්න.
4: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
5: සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV. නීල විකාශක
8: සුබ දවස අලුත් වෙලා
9: පහසු වෙලා
10: ඇගි වැඩි වෙලා
11: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
12: කැමති එකක් අපේ අතේ සුබ දවස
13: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
14: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ බොරු තරන්නේ නැහෙනි කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට් self start me daha atte kalpana karala karala gahaganna petrol literin hero deluxe 100 ek kilometer 60 tawa dunawane on engine anika leesiyata repair ekak set wenna hondi repair kiyanne salli moko kawurath nikan repair karala denne wadda gatma de gana adatath hero deluxe ek thamai market ek sadharanama ganata ganna thiyena 100 cc bike ek boru hos pos nathi unada meka prayogika ban වොරන්ටියට නම් ඇනේ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70ද? රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0111 217ට කෝල් එකක් ගහන්නකෝ. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.

මදුරුවෙක් වගේනේ. මදුරුව ඇවිල්ලා අර කන් ළඟට වෙලා කොඳුරන්නේ නේ. හැබැයි මේ දවස්වල එහෙම පොඩ පරිස්සමින් එහෙම ළඟට ඇවිල්ලා කොඳුරනවා නම් චට්ටහස් කාලා දීලා දාන්න හොඳ නෑ තමයි. අව සිද්ධ වෙනවා. ඒ වුණාට ඩෙන්ගු හැදුනොත් ඊට වැඩිය හපන්නේ නේද? පරිස්සමින් හරි. මට මෙසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ෆෝන් නම්බර් එකේ අන්තිමට 79.43 තියෙනවා. ඔබ කවුද ප්‍රියේ? මන්ද මෙසේ. නමග මෙවන් නැතුව තියලා තියෙන්නේ.

0: සියද පත්තරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: අපේ ජීවිතේ වීරයා.
3: අපච්චිට ප්‍රින්සිපල්කම හම්බෙලා යනවා දුෂ්කර පාසලකට. ස්කෝලේ ළමයි එන්නේ නැහැ ස්කෝලේ. ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කෑම දෙන්න පටන් ගත්තා.
2: හැබැයි තාත්තා ආදරේ කළේ අපිට විතරක්ම නෙමෙයි.
3: මේක ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ස්කෝල් එන්න ගන්නවා. කෑම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමත් කළ ස්කෝල්වල ස්කෝල් බේරගත්තා.
2: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
3: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් ළමයට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙක හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද.
4: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711982984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
2: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
4: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.
5: මිනිස් ජාවාරම්කරුවන්ගේ බසට රැවටී ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
6: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ල නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසිනේ. ඒකනේ මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තීන්ත ගාලා නවත්තනවා බොන්න. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දෙන්න. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කිය. අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 4747 4747. බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ
7: නෑ. NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන

0: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
1: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
2: මතක් කරලා බලන්න ඔයාලට 97 98 කාලේ එල්දිනෝ එක ගැන රෙකෝඩ්ස් හොයාගන්න නැති වුණාට 97 98 කාලේ ලෝක ආර්ථික අවපාතයක් ඇති වුණා කියලා ඔයාලට රෙකෝඩ්ස් හොයාගන්න පුළුවන්. ඒ වතර යම් යම් සම්බන්ධකම් තියෙනවා.
3: ඒ කාලේ නම් මම හරහට වඩින කාලේ මට හින්දි මතකයක් නෑ.
2: ඔය ඒ කාලේදී ඔයාට මේ පෙරේද වෙච්ච ඒවත් හරියට එහෙම මතකයක් තියෙන මනුස්සයෙක් නේ නේද? ඒක සිහි කල්පනාවක් නෑ.
4: ලා මකලෝ

දවස තුනට විනාඩි දෙකයි තියෙන්නේ. මේ සින්දු ඉල්ලුවේ මොන කොල්ලද? මදු? ඔයා නේද ඒ සුදු කොල්ලා? මේ සින්දු ඉල්ලපු එක්කන? ඔයා නේද චූටි පැට්ටෝ? රුමේෂ් පේසරෝ ඉඳන් මෙසේජ් එකක් දාලා තියෙනවා. පිස්සු වගේ අද නම් දෙනව රිදෙන්නම කියලා තියෙනවා. මං හිතන්නේ මල් සරා සින්දු අය. ඊට පස්සේ මම මොකද ප්ලේ කළේ? ආ, ජෝ පෙරේරාගේ සින්දුවනේ. ඒ දෙක යන වෙලාවෙත් කොහෙ තමයි රුමේෂ් මෙසේජ් එක දාලා තියෙන්නේ. ආසයිනේ ඔයා ඒ ටයිප් එකේ සින්දු වලට. මට හිතුණා ආදරේ කියලා තියෙනවා. මාත් ආදරේ ටිකක් නෙවෙයි හැබැයි ගොඩාක් ආදරේ.

0: Theatre Top Story.
1: පූජනීය ස්ථාන 90ක් ප්‍රතිසංස්කරණයට අනුමැතිය. දිට්වා සොලිකුණාටුවෙන් බලපෑමට ලක් වූ පූජනීය ස්ථාන 90ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 129.69 ප්‍රතිපාදන යොදා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනෙව ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි. දිට්වා ආපදා තත්ත්වයේ හේතුවෙන් බෞද්ධ විහාරස්ථාන 758කට හානි සිදු වුණා. හින්දු ආගමික ස්ථාන 272ක්, ඉස්ලාම් ආගමික ස්ථාන 199කට සහ ක්‍රිස්තියානි ආගමික ස්ථාන 99කට දිට්වා හේතුවෙන් හානි සිදු වුණා. එම පූජනීය ස්ථාන 178ක ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විටත් සිදු කර ඇත්තේ රුපියල් මිලියන 800ක අරමුදල් භාවිත කරමින්. දැන් විදෙස් පුවතක්. ලබන සිකුරාදා ඇමරිකාව සමග ස්විස්තලන්තයේදී අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු දෙපාර්ශ්වය අතර සාකච්ඡා ආරම්භ කරන බව ඉරානය පවසනවා. එරට නියෝජ්‍ය විදේශ මාත්‍යවරයා සඳහන් කළේ ඉරාන කණ්ඩායමට එරට කථානායක මොහමඩ් ගලීබාෆ් නායකත්වය ලබා දෙන බවයි. ඇමරිකා උපචනාධිපති ජේ.ඩී. වෑන්ස් එරට කණ්ඩායම මෙහෙවනු ඇති. ස්විස්තලන්තයේදී ගිවිසුම අත්සන් කරන නිශ්චිත ස්ථානය මෙතෙක් තීරණය කර නොමැති බවද ඉරාන නියෝජ්‍ය විදේශ මාත්‍යවරයා සඳහන් කළා. ගිවිසුම අත්සන් කිරීමෙන් පසු සාකච්ඡාවල ඊළඟ අදියර ආරම්භ කිරීමට නියමිතයි.
0: Theatre Top Story. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. 98.2 98.4 දිව

විසිතුනයි විනාඩි 9යි වෙලාව. චූඩි මණිකේ. ෂේරා බබා කොහමද? ඔයා මට වොයිස් නෝට් එකක් එවලා නේද? ආදරෙයි කියලා. මට ආදරෙයි තේ. ඔයා ඒක දන්නවනේ නේ? අම්මි ඔයයි කොහෙද යන්නේ? අයියව එක්කන් එන්න යනවද? නැත්තං අයියවත් දාගෙන දැන් වාහනේ යන ගමන්ද? කොමාරි කමන්නේ අයියන්ඩිය නෂෝන් ෂේරා බබා අම්මි අම්මිගේ නම ඉන්දි. ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට.

තුනයි විනාඩි 12යි වෙලාව. hina yana කතාවක් තියෙනවානේ. ඔය කලින් සින්දුව රන්පොකුණට මම ආමි ආමි ආමි කියද්දි අයියෝ අයියෝ ප්‍රදීප් නිශාන්ත. ප්‍රදීප් නිශාන්ත එක පාරට මගෙන් ඇහුවා ඔය සින්දුව හමුදාව ගැන කියවෙන සින්දුවක්ද කියලා. මම ඇයි කියලා අන්තිමට ආමි ආමි කියලා කියන්නේලු. පිස්සු කොල්ලා. නයිස් ජෝක. අයියෝ අයියෝ කවුද මේ? ආදරෙන් එකතු කරගන්න ඕනේ කනිෂ්කවත්. මරදානේ කනිෂ්ක බැන්දානේ ඔයා අපිව දැක්කේ කියලා අහලා තියෙනවා. ඕ ඉතින් මං කිව්වේ ගොඩක් අය මෙසේජස් දානවා කියලා. එතකොට ඉතින් සමහර වෙලාවට ඉතින් පොඩක් පහ වෙනවා දකින්න.

0: කල් වේලා ගියොත් ප්‍රතිඵල භයානක. මොලේ උන. එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දැනුවත්ද?
1: මේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අසංක විරසිංහ.
2: මේක මුලින්ම ඇති වෙන්නේ සමහරලාට තද ඔළුවේ කැක්කුමක් හෝ උණක් වෙන්න පුළුවන්. සමහරලාට තද උණක් ඇති වෙලා ඔළුවේ කැක්කුමක් ඇති වෙන්නත් පුළුවන්. ඔළුවේ කැක්කුමත් සමග උණ කියන එක වෙනම ඇති වෙන්නත් පුළුවන්. පෙල්ලේ කැක්කුමක් හෝ බෙල්ල ටිකක් හිල ගතියක් ඇති වෙන්න පුළුවන්. තද ආලෝකයේ සඳහා බලන්න බැරි තත්ත්වයක් එන්න පුළුවන්. ඒ වගේම තව ටිකක් ඉස්සරහට යනකොට වමනට එන ගතියක් හෝ එක දිගට වමන යන ගතියක් ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම අපේ මානසික තත්ත්වයේ පොඩි නිකන් සමතුලිත නැති ගතියක්, සිහි විකල් එක්කෙනෙක් හැටියට වැඩ කරන ගතියක් එන්නත් පුළුවන්.
3: මේ දවස්වල සීග්‍රේන් පැතිරෙන මොලේ උන, එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරුයි.
4: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
5: 15 ඉඳලා 20 දක්වා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් දින 5 විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන අද ආරම්භ කරා. මේක සෑම දිස්ත්‍රික්කයකම සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකම ආරම්භ කරලා තියෙනවා. සෑම ප්‍රාදේශීය සභාවකම ඒ අය සෞඛ්‍ය සේවකීන් සහාය නිලධාරීන්ද, ඒකම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු ඩෙංගු සහායක සේවකීන්ද, මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මේට දායක වෙනවා. පළවෙනි දවස් තුනේ සියලුම පොදු ස්ථාන පරීක්ෂාවට ලක් වෙනවා. 18 වෙනිදා ඒ ප්‍රදේශවල තියෙන පාසල් පරීක්ෂාවට ලක් වෙනවා. 19 වෙනිදා රජයේ ආයතන සහ ආගමික සිද්ධස්ථාන ඒ පරීක්ෂාවට පත් වෙනවා.
4: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
6: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න ගෙවන්න දිනන්න.
7: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
8: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධීන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර 2 සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-492, 0718-327-777. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
9: සැමට අත දුන්, ගමනට ජය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.
10: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
11: සුබ දවස.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා.
12: ඇයි වැඩි වෙලා?
11: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
12: කැමති එකක් අපේ අතේ. සුබ
13: දවස. දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
14: අතේ මිටේ තියන කාලෙට එකෙන් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩෙක් ඔට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්න කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
15: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරුපෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක්, වසර පහක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින්.
16: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
17: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
18: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
19: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා.
20: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
21: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
22: සියත පොකට් මනි අනුග්‍රහය.
23: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
24: 98.4 පනතුරට
25: හලෝ ෂනු ගර්ල්, කොහොමද සුදු මැණිකේ? ක්ලාස් යන්න ඔන්න මෙන්නනේ, අද මියුසික් ක්ලාස්. තව විනාඩි 10කින් ෂනු යන්න ඉන්නේ ක්ලාස් එකට. ඊට කලින් එයා මගෙන් සින්දුවක් කිව්වා. ගෑනු ළමයාගේ බර්ත්ඩේ තිබිලානේ 12 වෙනිදා නේද? ඇයි ඉතින් ඔයා මට ඊයේ කිව්වේ නැත්තේ? නැත්නම් ඊට කලින් සිකුරාදා හරි කියන්න තිබ්බනේ. අර බැරුණාද ඉස්කෝලේ වැඩයි ක්ලාස් වල වැඩයි එක මට ඒ ගැන කියන්න? කමන්නේ කමන්නේ, මම ඔයාට අද විශ් කරනවා සුබම සුබ උපන්දිනයක් වේවා. ජනම්දින් මුබාරක්. ඊළඟට හොඳට ඉස්කෝලේ වැඩ ටික කරගෙන, මියුසික් ක්ලාස් එකේ වැඩ හොඳට කරගෙන ආගේ ටාගට්ස් වලට යන්න පුළුවන් වෙන, එක්සෑම් ඔක්කොම හොඳට පාස් වෙලා දක්ෂ කෙල්ලෙක් විදිහට ආගේ ෆියුචර් එක හදාගන්න පුළුවන් වෙන සුබම සුබ උපන්දිනයක් වේවා. ආගේ බර්ත්ඩේ එකට අලුතින් වෑන් එකකුත් අරගෙන මට ඒක ෆොටෝ එකකුත් එවලා තියෙනවා. Congratulations! එහෙනම් සුබ වෙන්න ඕනේ, ජය වෙන්න ඕනේ. මේ මෙඩ්ලි එක අහලම ක්ලාස් යන්න හොඳේ පරිස්සමින්.

ලස්සනම ලස්සනයිනේ ප්‍රින්ස් උදේප්‍රියන්ත මහත්මයාගේ සින්දු සෙට් එකක් අපේ රදේෂ්ගේ හනින් ඇහුවේ. තව ලස්සන සින්දු තියෙනවා, ඒ නිසා දිගටම මාව අහගෙන ඉන්න. දැන් හැබැයි චූටි බ්‍රේක් එකක් ගන්නවා. බ්‍රේක් එකෙන් පස්සේ ආයෙ සින්දු හමු. හවස 3:00 වෙනාඩි 33

0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
1: හිනා වෙන්න මෙන්න වෙලාව
2: offer celebrate black
3: friday
2: what is celebrate මොකද ඔතේ වචනේ
4: රටපුරා
5: අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම
6: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා
8: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් Honor within Honor X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවිනියෝජිතන් within දැන් ලබාගත හැකි
9: සුබ දවසක්
10: අලුත් වෙලා
9: පහසු වෙලා තැගි වැඩි වෙලා
11: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
12: රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්
13: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයා වන අපේ ඇලුමෙක්ස්
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
16: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
17: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
2: මේ දෙකක් දාගෙන ඉන්නද?
3: ඇයි කන් දෙක පුරවල කන්නද?
4: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
5: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
4: නෑනේ අරේ වා
1: සින්දු සියත.
5: ගියත් සැපයි දවලේ
4: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල්.

0: ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක
1: යුකෙවලින් එන්නවා
2: හොදත් අදරේ සුදු කොච්චේ
1: ඉතාලියෙන් එන්නවා
3: සාෆස් ටයි අපිට හන්න සියත
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි හරංගේයෝ
1: ජපන් රොමේනියා එවැගේම
0: ලෝකෙටම එකයි සනකෙලියක් තමයි සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතිය දවස්සල හවස දෙකට
4: සුදු කොච්චි මරු
1: ජන්තු ඔයා මේ ඇත්තට ඔයාගේ ඔය තීරණමද ජන්තු කියන්නේ කොහොමද නම තියෙන්නේ පෙන්න සහතිකේ නෑ ටිකක් වෙනස් නමක් නිසා මම මේ අහන්නේ මටත් හිටියා යාළුවෙක් හිටියා කියන තාම ඉන්නවා කිසි අවුලක් වෙලා නෑ එයා ජයතු කොමාරි මේ ජන්තු මට කවියකුත් එවලා කවියක් කියන්නේ එක වීඩියෝ එකක් එක්ක එවලා දෙන වීඩියෝ එක නම් පොඩක් වෙලා යයි ලෝඩ් වෙන්න හැබැයි කවිය කියවන්න මට පුළුවන් ජන්තු මං අහ ප්‍රශ්නට උත්තර එවන්න ඕනේ හරිද කොහමද බර්ත් සර්ටිෆිකේට් එකේ නම තියෙන්නේ ජන්තු කියලා ඉතුරු කෑල්ල මොකද්ද මට දැනගන්න ඕනේ මාත් ඉතින් හරි ඕපෙනේ දන්නවනේ ආ පොඩ්ඩක් ඉන්න මම මේ කල්පනා කරන්නේ පළවෙනියට තියෙන වචනේ මොකද්ද කියලා හසිනෙන් ඒ කියන්නේ ඒක මට තේරෙන්නේ හරි කමන්නේ මං කියාගෙන යන්නම්කො හසිනෙන් පෙරු සුසිනි දුමුව සිහි වෙච්චි සිනහවෙන් කියන එක නේද හරි හරි පැහැදිලි පැහැදිලි ඊළඟට තියෙනවා දකුණේ මියවන මත කියඹුන පැටදිච්චි ඕ ඇවිලේ බියෙන් තරමට හදයයි පිච්චි දොඩවයි ඔහේ මගේ හීනක සුදු කොච්චි වාව් ලස්සනයි ඔයාගේ හීනකේ කියන්නේ මම දොඩවනවා කිස්සු ගෑණි වගේ එහෙමද දොඩවනවා කියන්නේ ඒකටනේ ආ උමතුවෙන් කියවනවට තමයි එහෙම කියන්නේ හැබැයි කවිය ලස්සනයි ආදරෙයි ජන්තු වාව් හරිම ලස්සනයි කියලා ඔන්න විජිත් කියලා එවලා තියෙනවා ඒගල අපරලෙක කටි ඔක්කොම අහගෙන ඉන්නේ මාව විජේ එක්ක විජේගේ හස්බන්ඩ් සමන්ත පුතා කණි මේ කටි ඔක්කොම ඉන්නවා කඳාන ඉඳන් අහගෙන කවිය ලස්සනයි කියලා වර්ජිනියාත් කියලා එවලා තියෙනවා ඔන්න හැබැයි ලලිත්‍රන් තරහ ගිහිල්ලා අනේ ඕවද බං කවි කියලා අහලෙවලා තියෙනවා ඒයි ලලිත් ඔහොම බෑ ඉතින් අනිත් අයත් එක්ක රණ්ඩු කරන්න ඉරිසියා වෙන්න එපා සුද්දා හොඳ ළමෙක් වගේ අනිත් අයගේ කවිත් අගය කරන්න ඕනේ හරිද නැත්තම් බෑ ඉතින් අනේ ඕවද බං කවි බලමුකෝ ලලිත්ගේ කවිය මොනවද කියලා තියෙන්නේ කියලා ලලිත් ඇත්තම කිව්වොත් කවි වලට වඩා දිග රචනා එවන්නේ අදත් ඒ වගේ එකක් එවලා තිනවා මං හැබැයි කෙටි කරලා කියන්න සුව නින්ද බිඳ තමා ඔබ ඇන්ද පෙම් සිතුවම් නෙතු පුරා ඇඳි කවියක් වගේ මම නෙතු පියාන ඉන්නම් නෙතු පියන් යට ඉන්න ඔබ නොගිහින් අතින් නොවල්ලා සිතින් නල්ලාගෙන ඇවිද ගිය මග සියත දිගේ මල් පිපුණු තාලේ නුඹේ ඇස්වලින් දිලිසුනේ ආදරේ මම නොඉල්ලා ඔබ ඇවිදින් කාත් කවුරුවත් නොමැති රෑ යාමේ මේ කවි කොච්චර දිගද කියනවනම් මේ පේලි මඩ හුස්ම ඉරවෙන්නත් වගේ මට කොහොමත් පොඩ වීස් එකක් තියෙනවනේ අර දිග පේලි කියවන්න අමාරුයි හුස්ම හිරවෙන්න වගේ යනවා කවද හරි මං හිතන්නේ මම අවසන් හුස්ම හෙලන්නේ නැහැ හුස්ම හෙලන එකකුත් නැහැ හුස්ම උඩට අරගෙන පහළට දාගන්න බැරුව තමයි මං හිතන්නේ මට යන්න වෙන්නේ මේ ලෝකෙන් සමුගන්න වෙන්නේ ඒකත් වෙන්නේ මේ ලලිත්ගේ කවියක් කියවන්න ගිහිල්ලා අමාරුවෙන් හුස්ම අල්ලගෙන අන්තිම පේලිය මගේ තොල් මත ඔය තොල් පෙති තබා හා හා හා හා රතු කරපු තාලේ ඒ තමයි මාදුටුව සුන්දරම සිහිනේ මම බැලුව කොහේ හරි හීනයක් ගාවලා තියෙන්න ඕනේ නැත්නම් ඉතින් ඇත්තට වෙන දේවල් නෙවෙයි ඕවා ලලිත් කවිය ලස්සනයි. තැන්කූ. ඔන්න දුන්න හොඳේ. උම්ම එකක් මෙහෙම දුන්නොත් තමයි ඉතින්. අම්බලංගුඩි ගාවේ ඔයාමට මුවෙක් කෙවලනේ ලස්සනයි. ඇත්තම කිව්වොත් එහෙම බව්වෙක්ව මුවෙක් කරලා ඕනිද කියලා අහලා තියෙනවා. අනේ ඕන්නේ, අපේ ගවල් පැත්තෙත් ඉන්නවා බව් ඕන තරම්. රචනාවක් නෙමං ඔය කියලා ෂේර බබාගේ අම්මා කියලෙවලා දලිත් වාගේ කවියට. මරුවානේ

හවස හතරට තව තියෙන පොඩි වෙලාවයි. හතරෙන් පස්සේ අනිවාර්යෙන් සියත හගෙන ඉන්න. හතරේ ඉඳන් හතර හමාර පහට ගිට්ටු වෙනකම් මහන් ඉන්නක දිගට මීට පස්සෙත් අහන්න. මොකද මම ලස්සන සින්දුවක් ප්ලේ කරන්න බලාගෙන ඉන්නේ, දතකට මැදගෙන බලාගෙන ඉන්නේ. මම දන්නවා ඒකට ඔබත් ආසයි. ඒක අහන්න නම් අනිවාර්යයෙන්ම හතරෙන් පස්සෙත් අහගෙන ඉන්න ඕනේ. හරිද? චුටි බ්‍රේක් එකක් ගමු. තව තියෙන්නේ විනාඩි 9යි හවස 4ට.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: අපේ ජීවිතේ වීරයා.
3: අපච්චිට ප්‍රින්සිපල්කම හම්බලා යනවා දුෂ්කර පාසලකට. බයි ස්කෝලේ ළමයි එන්නේ නැහැ ස්කෝලේ. ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කෑම දෙන්න පටන් ගත්තා.
2: හැබැයි තාත්තා ආදරේ කළේ අපිට විතරක්ම නෙමෙයි.
3: මේක ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ස්කෝලේ එන්න ගන්නවා. කෑම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කළේ ස්කෝලේ ස්කෝලේ බේරගත්තේ.
2: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
3: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් ළමයට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙක හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද කියලා.
4: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711 982 9804ට ඔබේ හඬින් WhatsApp කරන්න.
2: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
4: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.
5: This was a විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
6: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නිල විකාශක.
8: Commercial Bank වෙනු මේ ස්ථාවර තැන්පතු වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පතුක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. Combank Digital හෝ Flash App එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් 105ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරම්භන්න.
9: අලුත් විදිහට හිතලා ප්‍රශ්න වෙනස් විදිහට විසඳන්න. ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න, බ්‍රේන් එක රීසෙට් කරගන්න. ලොව හොඳම කල්චර් ගුරු ආතර් කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනාකින් පිරියලේ. බිස්නස් මයින්ඩ් එක රීබූට් කරගන්න කතා කරන්න. ටිකට්ස් 0.7.476.0700. මාධ්‍ය ශක්තිය, සියත ටීවී, සියත FM, කිස් FM.
10: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලාගන්න.
11: මතක් කරලා බලන්න, ඔයාලට 97-98 කාලේ එල්දිනෝ එක ගැන රෙකෝඩ්ස් හොයාගන්න නැති වුණාට 97-98 කාලේ ලෝක ආර්ථික අවපාතයක් ඇති වුණා කියලා ඔයාලට රෙකෝඩ්ස් හොයාගන්න පුළුවන්. මේ අතර යම් යම් සම්බන්ධකම් තියෙනවා.
12: ඒ කාලේ නම් මම හරහට වඩින කාලේ. මට හින්දි මතකයක් නෑ.
11: ඔය ඒ කාලේදී ඔයාට මේ පෙරේද වෙච්ච ඒවා හරියට එහෙම මතකයක් තියෙන මනුස්සෙක් නේ. ඒක හිත කල්පනාවක් නෑ.
13: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
14: අනුවටයි 0.4න් පැල් මඩුල්ලට.

ගිටාරිස්ට් කෙනෙක් ඉන්නවා මේ වෙලාවේ මාව අහගෙන. ආයිතින් සුපිරි කොල්ලෙක් තමයි, දක්ෂයෙක් තමයි. මම ඔයාට අයියා කියලා නම් කියන්නේ නැහැ ජීවිතේට. ප්‍රදීප් මල්ලි. හලෝ ප්‍රදීප්. ආදරණීය

0: यह था टॉप स्टोरी।
1: පෞරාණික පාෂාණයක් ගලව කිරීමට උත්සාහ කළ පහක් අත්අඩංගුවට පෞරාණික වටිනාකමකින් යුතු බවට සැලකෙන පාෂාණයක් රුපියල් කෝටි දෙකකට අලෙවි කිරීමට සූදානමින් සිටි පස් දිනක අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉපුල් මුඩේ ප්‍රදේශයේදී සකකරුවන් පුලියන් කුලම ඊචලන්පත්තු සහ ත්‍රිකුණමලය ප්‍රදේශවල පදිංචි අවුරුදු 29-57 අතර වයස්වල පසුවන්නන්. දැන් තවත් දේශීය පොතක්. අලිමිනිස් ගැටුම් කළමනාකරණය සඳහා වන නවජාතික ක්‍රියාකාරී සැලැස්ම ගැටුම්පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා. ඒ පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි. 2024 වසරේ සිදු කරන ලද වනාලි සමීක්ෂණයට අනුව මෙරට සිටින බවට ගණනය කර ඇති වනාලිකරණ 1450ක්. වනාලි විසින් වසරකට සිදු කරන දේපළ හානි ගණන දහසකට අධිකයි. අලිමිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් 2020 වසරේදී සකස් කර තිබුණා. එහෙත් වර්තමාන අලිමිනිස් ගැටුම් වල තත්වය එම කාලයට සාපේක්ෂව වෙනස් වී ඇති බැවින් නව ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම සඳහා අවධානය යොමුව තිබෙනවා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛ

දවස්වල හැමෝගේම ඔළුවේ වැඩ කරන සින්දුව මොකද්ද? නොදැනුවත්වම උනත් මිමිනෙන සින්දුව. ආ මොකද්ද? කෙලවන්නකෝ බලන්න. WhatsApp message එකක් දාන්නකෝ බලන්න. 0711982947ට. මට හිතෙනවා ගොඩාක් අය එකම උත්තරයක් දෙයි කියලා. බලමු ප්‍රතිචාර බලලම ඒ ගැන තව ටිකකින් ආයෙ කතා කරමු. එතකම් මේ සින්දුව හමුවෙමු.

ප්‍රතිචාර ගොඩාක් අය කියලා තියෙනවා. හැබැයි සමහරු කන්ෆියුස් වෙලා, අර සින්දුවද මේ සින්දුවද මොන සින්දුවද එක එක ඒවා කියලා තියෙනවා. කොහොම වුණත් ඒ සින්දුව මම මේ පැයේ ප්ලේ කරනවා. අහගෙන ඉන්නයි තියෙන්නේ. හරිද? පෞගේ කාලේ නිකං උන්මාදයක් වුණා. හොයන්න ගත්තා සමහර සින්දු තියෙන්නේ. එම බලාපොරොත්තුවෙන් ඉන්නේ, අහන්න බලාගෙන ආසාවෙන් ඉන්නේ, දින ගැන ගැන ඉන්නේ. එහෙම එකක් ගැන මම කියන්නේ බලමු. WhatsApp messages දාපු අය අතරින් නමල තාදු එකතු කරගන්නවා, මතක් කරනවා. ඊළඟට මැසේජ් එකක් ඇවිල්ලා තිනු ගෝඩ්ෆාදර්ගේ. ඒ ඇත්තනම කියන්නකෝනේ. හින්දි සින්දුවක් කියලා තියෙන්නේ. හැබැයි නේ මන්ද ඉතින් නම කියලා නෑ. එයාටයි එයාගේ බ්‍රෝටයි මාම්ටයි තමයි සින්දු ඉල්ලලා තියෙන්නේ. ඇත්තනම කියනකම් මම දෙන්නේ නෑ සින්දුවක්. ඊළඟට හොමගම ආන්ටි දයානි, ඔයවත් ආදරෙන් මතක් කරනෝ. ඉරේෂ් සර්බියා ඉඳන් මෙසේජ් එකක් දාලා කියලා තියෙනවා, වෙන ඕන දෙයක් වෙච්චාවේ සින්දුව කියලා. ඒක අපි ඉතින් දිගට හරහට අහනවනේ. රනාජිගේ නේද ඒ අයි සොන් එක? රනාජි තහගෙන ඉන්න මේ වෙලාව. අම්මත් තහගෙනද? අම්මගේ නම් මොකද? සුනන්දානේ. දෙන්නම එකතු කරගන්නවා.

0: පැත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: දින සල්ලි නැති ප්‍රශ්නේ නෙමෙයි. රුපියල් 100ක් වෙන් කරාම රුපියල් 60යි වැඩේ. ආම හොරගම් කර.
2: එයා මුට්ටිය දාලා බලනවාද? මුට්ටිය දැම්මට අපි කලබල වෙන්නේ නැහැ. ඒ හින්දා ඔයා පුළුවන් නම් ඔළුවල අරබ
3: මේ පත්කිරීම තවදුරටත් සිද්ධ වෙන්නේ නැත්නම් අපිට සිද්ධ වෙයි විශ්වාසභංග යෝජනාවක් රජයට විරුද්ධව අරගෙන ඉන්න.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: ඒ නිසා තමයි එල්බෝඩ් දෙකක් පෙන්නලා කිව්වේ එල්බෝඩ් කට්ටියට මේක දෙන්න එපා.
5: පුළුවන් නම් මේ බලා සභාව තියලා බලන්න කියන්නේ කොහොමද?
6: ශක්තියක් දිනවා අපිට බලය දෙන්න අපි කරලා පෙන්නන්න.
7: බාධක ඉදිරිපත් කරත් එක එක හතුරු කණ්ඩායම් අපේ ගමන අපි යනවා ජනතාවාදී ලෙස.
0: උදෑසන 6:00 දහ දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
8: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
9: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින්, මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩිය. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න දිනන්න.
10: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරුපෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවෙනි පුරා Hero අලුමි නියෝජිතයන් විදියට.
11: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
12: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
13: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් Alumex. ඇලුමිනියම් ඕන තරම්, Alumex නම් ඉස්තරම්.
14: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක්, හදිස්සියට පරිස්සමට රත්තරන් තැනක්. CDB රන්න එක, ලයිට්, වාටර්, ෆෝන්, විලට සහනය මෙන්න.
15: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7388 388. CDB රන් අය, රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
16: මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්න ඕනි.
17: මොකක් හරි නෙවෙයි,
18: ත්‍රීවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි.
19: අලවියෙන් පසු සේවයත් සුපිරි,
20: නඩත්තුවත් අඩුයි.
21: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය
22: David Pieris Motor Company Private Limited within.
23: කමත් භාෂාවේ යතුර නමින් හඳුන්වන්නේ 1 කුල්ල, 2 ගෝණිය.
24: සේතසන් පොකට් මනි අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ හෝමාගමේ කේත කීරෝපිකා.
25: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
24: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151 දැන්ම WhatsApp කරන්න.
26: යත පොකට් මනි
24: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
26: අනුග්‍රහය
27: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක්, 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහබැංකුවයි බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගමගේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
28: අද සවස 6:30 සියත ප්‍රවෘත්ති තුලින්
29: ඒ දවස්වල කිව්වා අපිට සීනි සමාගමෙන් ලැබෙන ආදායමෙන් විදේශ ණය පවා ගෙවන්න පුළුවන් තත්ත්වයකට අපි ගේනවා.
30: සීනි සමාගමෙන් ලැබෙන ආදායමෙන් ණය ගෙවන්න කොහොමදක් බෑ.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා
1: අර සිින්දු මට ඉදෙන මේ සිින්දුවෙන් පස්සේ අහන්න දෙන්න. සමහරුන්ට හරිය කුතුහලේ මං ආසයි එහෙම කුතුහලේ ඇති කරන්න. එහෙනම් ඉන්නකෝ මේ සිින්දුවෙන් පස්සේ එක අහන්න දෙන්නම්.

ප්‍රේමයේ ඍදු සිහිනයකි. ආදරයයි මට කිව්වේ. මේකද අර කියපු සින්දුව? මං තව චුට්ටක් අවසන්න හිතුවා. රාගම රෝස්, ඔයාව එකතු කරගන්න ආදරෙන් මේ සින්දුවට. පොඩ්ඩි ළඟට නිරෝමි, කටේ වැඩ කරන ගමන් අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඊළඟට නුගේ ගොඩ නිලු, ඔයයි සමාලි දෙන්නම එකතු කරගන්නවා. මේ දවස් ටිකේ පොඩක් බිසි නේද? කමන්නේ, කොච්චර බිසි වුණත් මම දන්නවා මාව අහගෙන ඉන්න කියලා. මෙල්බන් වල අසේල මෙසේජ් එකක් දාලා තියෙනවා. සුපුරුදු විදිහටම වයිෆ් ෂෙහාරා, ලොකු දුව කියාරා, පොඩි දුව මෙලිසා ඔක්කොම අහගෙන ඉන්නවා කියලායි තියෙන්නේ. මේ සින්දුවෙන් පස්සේ හොඳේ.

අම්මෝ අම්මෝ, පාතක රණ්ඩු කරනවා සමහරෝ. කෝනේ අර සින්දුව ප්ලේ කරන්නකෝ, ප්ලේ කරන්නකෝ. දැන් කීසරයක් ප්ලේ කරනවා කියලා කිව්වද තාම ඔයා අපිව සෙල්ලමට අරගෙන ප්ලේ කරන්නේ. ඊට පස්සේ නොදන්න කට්ටිය ඒගොල්ලන්ට කුතුහලෙ මොන සින්දුව ගැනද කියන්නේ කියලා. මේ වචන ටික ඇහුවම සමහර විට ඒ කුතුහලයේ තියෙන අයටත් ඔළුවට යයි, මතක් වෙයි. මදු රස ලව නැත තවරලා, මද හසකින් මුව සරසවලා. මතක් වුණාද? ඕ යස්, ඒ සින්දුව තමයි රිලීස් කරන්න යන්නේ. අපි කාලයක් බලාගෙන හිටපු ගොඩාක් අය පිස්සුවෙන් වගේ හොයපු ඒ සින්දුව තමයි රිලීස් කරන්න යන්නේ. මම මෙහෙම කියන්නම්, ගිය මාසේ 28 වෙනිදා ආදිත්‍ය නාරායන් ලංකාවට ආවා. අපිත් ගියා යාව බලන්න. සංක අපිට ඉන්වයිට් කරලා තිබ්බා, අපි ගියා. ඊට පස්සේ වැඩේ පටන් ගත්තේ සින්දුවකින්. ඒ කියන්නේ ඔඩියන්ස් එකට සංකයි ආදිත්‍යයි ආවේ සින්දුවක් කියාගෙන. ඒ සින්දුව කලින් අහලා නැති වුණොත් මාර හුරු ගතියක් දැනුණා. අපි එකිනෙකාගේ මූණ බලමින් ඇහුවා, මොකක්ද සින්දුව? මේ මොකක්ද අලුත් එකක්ද කියලා. අපි විශ්මිත් මගෙන් ඇහුවා, මොකක්ද සින්දුව කියලා. ඒ සින්දුව පහුගේ සති ගණනාවෙම ගොඩාක් කට්ටිය මුමුණන්න ගත්තා, ගොඩාක් කට්ටිය හොයන්න ගත්තා. සින්දුවේ පොඩි පොඩි කෑලි එහෙම මෙහෙන් ඇහුණට ෆුල් සොන්ග් එක කාටවත් අහන්න බැරි වුණා. හැබැයි දැන් මේ වෙනකොට ෆුල් සොන්ග් එක අහන්න ඔන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඊයේ තමයි සංකගේ YouTube channel එකෙන් මේ සින්දුව රිලීස් කළේ, ලස්සන වීඩියෝ එකකුත් එක්ක. අද ඉඳන් සියතෙන් ඔබට මේ සින්දුව දිගටම අහන්න පුළුවන්. සින්දුව ලියලා තියෙන්නේ සංකගේ හිතින් යන අය. සින්දුව ලියපු දිල්ෂාන් පතිරත්න මියුසික් කළේ සුපුරුදු විදිහටම සංක දිනෙත්. සින්දුව කියන්නේ සංක දිනෙත් එක්ක උදිත් නාරායන්ගේ පුතා ආදි ආදිත්‍ය නාරායන්. අපි ආයේ හමු නොවෙන මෙතනින්ද ඔබට බාරයි. විදුලියසේ අලි ඇවිදි

ලස්සන කියලා ඉවරයක් කරන්න බෑ. මගේ හදවත නතර වෙන්න වගේ. මේ සින්දුව දිගටම සියතෙන් අහන්න පුළුවන් ඉස්සරහට. දැන් අපි ගන්නවා චූටි බ්‍රේක් එකක්. වෙලාව 7:04 වෙනාඩි 37යි.

0: ඔබගේ මංගල දිනේ රණින් සරසන්න. ස්වර්ණමහල් කාලසා මහරගම ශාඛාවන් වෙතින් ජූනි මාස 19 20 සහ 21 යන දිනවලදී කැරට් 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට, ඒ වගේම නව යුවලට ජීවිත ආරක්ෂණ ආවරණයක් නොමිලේ. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා.
1: Platina 100 stylish penumai mileage ekai dekama ekama ride eken DRL headlight anti skid braking system saha electronic fuel injection taakshane samagin Platina 100 head of weda karya David Peters Motor Company Private Limited
2: Import samajikayan sadaha Cargill's Food City within Megawattam Enjoy sudu pol tel itiri rupiyal 500i Saras Jumbo Chicken Sausages itiri rupiyal 300i Dilma Strong Tea itiri rupiyal 185i Magic Chocolate Ice Cream itiri rupiyal 250i Cargill's Food City
3: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
4: සිත් වැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි
5: ඩිමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක් දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766844797 කුන්දේසි සහිතයි
6: ලොතරැයි ඉතිහාසයේ රුපියල් 62 කෝටි එක්ම වූ සුවිශාලතම තෑගි මුදල තිළිණ කළ කපුරු කලොතරැයියේ දිනෙන් දින වර්ධනය වන කෝටිපති ජයමල්ල දිනා ගන්නා මීළඟ ජයග්‍රාහකයා ඔබයි ඔබේ සිහිනවලටත් වඩා ඉහළින් පොරොන්දු ඉටු කළ කප්ලුක වැඩි වැඩියෙන් මිලදී ගන්න ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය
7: අයියා මට ඇපල් මලක් දෙන්න
8: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක් ආ තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයිත්
7: අයියා මට මල් ගොඩාක් දීලා
8: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා පිස්සුනේ
7: හච් 15 පිස්සුවක්ම තමයි
9: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79 ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.112 200 Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
10: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ බොරු තරන්නේ නැහෙනි කලින්ම ඩිරෙක් ගහපු ගමන් ස්ටාර්ට් සෙල්ෆ් ස්ටාර්ට් නේ 10 කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60,000ක් දුවනවානේ ඕන් එන්ජින් අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ රිපෙයාර් කියන්නේ සල්ලි මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ වැද්දගත්ම දේ ගන්න අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ වොරන්ටියට නම් ඇනේ අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000 රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ 0.11 207,000 කෝල් එකක් ගහන්න ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙයි
11: මතකද ඒස්තිහා බලාගෙන ආදරේ කියපු දවස
12: කාටත් හොරෙන්

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

ඉස්සෙල්ලා හින්දි සින්දුවක් කිල්ලුවා එක්කනේ. මම හව මොකද්ද හරියට මොණි කියලා. එයා කියලා තිනවා චහුමයානා කියලා. ඔ ආශිකී 2 එකේ නම් ඉතින් ඕනි සින්දුවක් නේද? හැබැයි ඒක මම දැම්ම දෙන්නේ නැහැ. මම ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න තියාගන්න ඔයා ඒ ඉල්ලපු සින්දුව. දැනට මේකට තමයි ආව එකතු කරගන්නේ. ඊළඟට දමිත්. ඔයාගේ කවිය කියවන්න අද වෙලාව මදි වෙයිද මන්දා?

0: සියත පත්තරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2026 FIFA උණුසුම ජූනි 12 දාසිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV නිලවිකාශක
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111738388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.

0: business වැඩවලට හොඳම ආයෝජනය Bajaj Vigo electric 3 road රථය David Pierce e-mobility වෙති 0114 700 550
1: commercial bank නුඹේ ස්ථාවර තැන්පතු වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක් කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පතුක් ආරම්භ කරන ඔබට 111ක් දක්වා ඉහළ පොලියක් Combank digital හෝ flash app එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබි ආයෝජනය ආරම්භන්න
2: අපේ ජීවිතේ වීරයා
3: තාත්තගේ වීරත්වය කියන එක මම හිතන්නේ කාට හරි හරියටම දැනෙන්නේ තමනුත් තාත්ත කෙනෙක් වුණාන් පස්සේ.
2: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
3: අම්මලා දුක් වෙනවා, අඬනවා දැකලා තියෙනවා. නමුත් අපි තාත්තලා මේ මහන්සියට මේ දුක හිතනම අඬනවා දැකලා නැහැ. තාත්ත කියන පරිච්ඡේදෙම වීරත්වෙන් පිරි කතාවක්.
4: මේ සංගීතවේදී ලතීක ජයවර්ධන.
5: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711982984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
2: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
5: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.
6: මතක් කරලා බලන්න ඔයාලට 97 98 කාලේ එල්දිනෝ එක ගැන රෙකෝඩ්ස් හොයාගන්න නැති වුණාට 97 98 කාලේ ලෝක ආර්ථික අවපාතයක් ඇති වුණා කියලා ඔයාලට රෙකෝඩ්ස් හොයාගන්න පුළුවන්. මේ අතර යම් යම් සම්බන්ධකම් තියෙනවා.
7: ඒ කාලේ නම් මම හරහට වඩින කාලේ මට හින්දි මතකයක් නෑ අපෝ.
6: ඒ කාලේදී ඔයාට මේ පෙරේද වෙච්ච ඒවා හරියට එහෙම මතකයක් තියෙන මනුස්සෙක් නේ නේ. ඒක සිහි කල්පනාවක් නෑ.
8: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
9: සෙනසුරාද උදේ 8ට
10: අදහුණා හොර. එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පෝස්ටර් අලවන්නේ නේද?
11: අනේ සර් බස්සෝල් ටිකේ හැමදෙනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
10: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
11: ආ මේක නම් ඉතින් මේ පෝස්ටර් එක ගහපු ගමන් වැහිල යනවනේ සර්.
10: ඈ?
12: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
13: 98.2 98.4

හවස පහට විනාඩි 4යි තියන්නේ. මේ සින්දුව දෙනවා කිව්වහම කට්ටියගේ මූණු නිකන් මල් වගේ, හඳ පෑවුවා වගේ. එහෙනම් සද්ද වැඩි කරගෙන අහන්න. ඊශ්‍රායල් වල ප්‍රසංගත් අහගෙන ඉන්න මේ වෙලාවේ මාව.

0: यह था टॉप स्टोरी।
1: ඉන්දියාවෙන් වෛද්‍ය උපකරණ තොගයක්. ඉන්දිය රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 5ක වටිනාකමකින් යුත් ආරක්ෂක සහ වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකා යුද හමුදා වෙත පරිත්‍යාග කර තිබෙනවා. අකුරේගොඩ පිහිටි යුද හමුදා මොලස්ථානයේදී උපකරණ තොගය බහර දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් සන්තෝෂ් ජා විසින්. ඉන්දිය මහකොමසාරිස්වරයා සඳහන් කළේ මෙම පරිත්‍යාගය දෙරටේ සන්නත් හමුදා අතර පවතින ශක්තිමත් සහ දිගුකාලීන සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් බවයි. ආරක්ෂක හැකියාවන් වර්ධනය කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ හමුදා උපකරණ සැපයීම දක්වා දෙරටේ ආරක්ෂක සහයෝගීතාවය ව්‍යාප්ත වී ඇති බවද ඔහු පෙන්වා දුන්නා. දැන් විදෙස් පොතක්. ඉරානය සමග ඇතිකරගත් කිවිසුම සාධාරණ සහ යහපත් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු පැවසුවේ දෙවන අදියරේ සාකච්ඡා පහසු වන ඇති බවයි. ඉරානයට මේ වන විට තාර්කික නායකත්වයක් සිටින බව ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළා. ඔහු පැවසුවේ ඇමරිකාව ඉරානයේ කිසිදු මුදලක් ආයෝජනය නොකරන බවයි. සියතමිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30.
0: Top story.
2: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්ව

0: Howdy Makalo.
1: Howdy Sandy.
0: Howdy Charlie. Me? Ukadame Charlie paadu paadu t-shirt ekak andagena.
2: Paadu paadu t-shirt anne football jersey andenne. Mage size ekak hambunna double XL ekak hambune eka ædduwa Charlie.
0: Ethekota oya tikak na.
2: Madara madara. Idasala football world cup.
0: Eka ne.
2: ඔයා මොනවද දන්නේ ෆුට්බෝල් ගැන දන්නවද? මෙලෝදයක් දන්නවද?
0: ෆුට්බෝල් ගහන්නේ කකුලේ. හරිනේ.
2: හරියටම හරිනේ.
0: ඒකට බෝලයක් ඕනේ. රවුම් බෝලයක් තමයි තියෙන්නේ.
2: ආ ෆුට්බෝල් කිව්වම ඔය දෙක තේරෙන්නේ නැති උන් ලෝකෙ ඉන්න බෑනේ. ෆුට් කියන්නේ කකුල, බෝල් කියන්නේ බෝලේ. කකුලයි බෝලේ නතුයිදී ෆුට්බෝල් හැදෙන්න විදියක් නැහැනේ.
0: ලකුණක් ගන්න අර කොටුවක් වගේ තියෙනවා දැලක්. ඒකට දාන්න ඕනේ බෝලේ. එතකොට තමයි එක ලකුණක් එන්නේ.
2: ලකුණක් නේද?
0: හරි.
2: එක ලකුණක්
0: ඒ. ගෝලයක්. ගෝල්. හරිද? තව මොනවද මම දන්නේ? මම දන්නවා මෙස්සි ගැන.
2: මෙස්සි ගැන
0: දන්නවා.
2: හරි හරි. ලෝකේ හැම ටීම් එකකින් මෙස්සි තමයි ගහන්නේ තිබ්බෙත්. මෙස්සි ගැන තමයි දන්නේ.
0: එතකොට ෆුට්බෝල් වල උපත සිද්ධ උනේ බ්‍රිතාන්‍යේ.
2: අද තමයි විපත සිද්ධ වෙන්නේ ෆුට්බෝල් වල. ඔයා තව ටිකක් ෆුට්බෝල් ගැන කතා කරගෙන ගියා නම් අද මෙතන ෆුට්බෝල් වල විපත සිද්ධ කරන්න තිබුණා අපිට.
0: එහෙම නෑ. මම දන්න ටික හරියටි.
2: දන්න ටික හරි නරක නෑ නේද?
0: හරිනේ මං කිව්ව උපත බ්‍රිතාන්‍යනේ.
2: ඔව්. බෝලේ වෙනුවට ගත්ත හැකි ෆුට්බෝල් වල. බිම තියලා පයින් ගහන්න අයියේ. ඈතට විසිකලා යන්න. ඉතින් මේ දවස්වල හරි උණුසුම ලෝකේ පුරා පාපන්දු රසිකයෝ. පිටනිවල පිරিলা ටීවී සරහ පිරিলা
0: පොප්කෝන් කකා
2: පොප්කෝන් කනවැදී පොප්කෝන් කනවැදී මොනවාරි කන්නේ නැයිද
0: කකා ටීවී එක දිහා බලාගෙන
2: පොප්කෝන් රසිකයෝ කියලා තිබුණ නොකා හිටියා බැච් එක බැලුවට බඩ පිරෙන්නේ නැහැ නේද මොනවාරි
0: කනවා
2: ගැතියි කන්නේ නැහැ එහෙම කාලා කරලා මේ දවස්වල ඉතින් ෆුට්බෝල් බලනවා පාපන්දු
0: ක්‍රීඩාව
2: තුට්ටක් කතා කරන්න කියලා තමයි අද බැලුවේ ඔයා කිව්වා හරි පාපන්දු ක්‍රීඩාව පටන් ගන්න එංගලන්තේ. හැබැයි එංගලන්තේ පාපන්දු ක්‍රීඩාව පටන් ගන්න කලින් අවුරුදු 2000කට විතර කලින් තමයි අපි ඔය ඉස්සෙල්ලම වාර්තා වෙන්නේ බෝල් ගේම් එකක්. يعني බෝලයක් එක සෙල්ලම් කරන ක්‍රීඩාවක් ඉස්සෙල්ලම නිකන් රෙකෝඩ්ස් තියෙන අවුරුදු 2000කට විතර කලින් චීනේ ඒගොල්ලන්ට තිබුණා සෙල්ලම කූජු කියලා. කූජුද සූජුද දන්නේ මේක කියන්නේ සී අකුරෙක ලියලා තියෙන. ඉතින් චීන ජනතාව මේක කියන්නේ කූජුද කියුජුද කුජු
0: කජුද
2: දන්නේ කොහොමද කියන්නේ කියලා. සී යු ජේ යු කියලා සෙල්ලමක් තියලා තිනවා. නිකන් ක්‍රිස්තු පූර්ව දෙවනි සතවර්ෂයේ වගේ කාලෙක මේකෙදී නිකන් හමකින් හදපු බෝලයකට පයින්ග ගහ යන සෙල්ලමක් තිබිලා තියෙනවා. ඊට පස්සේ පුරාණ ග්‍රීසියේ සහ ඉතාලියේ තිබිලා තියෙනවා බෝල් ගේම් එකක්. පයින්ග ගහ සෙල්ලම් කරන වෙයි දැන් තියෙන ක්‍රීඩාව වගේ නෙවෙයි. දැන් තියෙන සෙල්ලමට වඩාත්ම කිට්ටු සෙල්ලම ඇත්තටම මධ්‍යතන යුගයේ එංගලන්තෙදි තමයි පටන් ගන්න. ගංග 1100 ක්‍රිස්තු වර්ෂ 1100 1600 වගේ කාලයක තමයි මේ සෙල්ලම පටන් අරගෙන
0: තියෙන්නේ. ඔව්.
2: පටන් ගන්නකොට මේ සෙල්ලම මෙහෙම නෙවෙයි. දැන් නිකන් කෝට් එකක ටීම් එකකට ඉන්නේ 11යි ගෝල් දෙකක් තියෙනවා.
0: නීති රීති තියෙනවා.
2: පිළිවෙලයි. පටන් ගත්ත කාලේ ප්‍රධානම දේ තමයි කණ්ඩායමට ඉන්න සමාජික සංඛ්‍යාවට සීමාවක් නැහැ.
0: ආහා හා.
2: ඒ කියන්නේ ඇති තරම් සෙනගින්න
0: ඕන තරම්
2: එනේ නිකා ඔබ වගේ පැත්තට වරි. ඔබ මේ එහා පැත්තට ගහපන් ඔබ කියලා අපි අර වෙලේ ක්‍රිකට් ගහනකොට
0: මේ
2: බෙදා ගන්නවා වගේ දෙපැත්ත බෙදා ගන්නවා ඇති තරම් සෙනග. නීති රීති බොහොම අඩුයි. අනිත් එක තමයි දැන් ගෝල් දෙක අතර දුර ඒකටත් එහෙම සීමාවක් නැහැ. ඒ කියන්නේ එක ගෝල් කඩුවක් අපේ ගමේ අනිත් ගෝල් කඩුව හෙට්ටි පොළ.
0: එහෙම
2: වෙන්න පුළුවන්. එතකොට මෙහෙ ඉඳන් එහෙටම පයින් ගහ යන්න ඕනේ බෝලේ.
0: දිනන්න
2: හෙට්ටි පොළ ගිහින් ගෝල් එකක් ගහන්න ඕනේ. එහෙදි දිනන්න. ඒ මදිවට මේ තරඟය ඇතුලේ තල්ලු කරන්ඩ බිම පෙරලන්ඩ හොම්බට දෙකක් අඩින්ඩ අරෝ මේවා ඔක්කෝම
0: පුළුවන්.
2: ඔක්කොම පුළුවන්. ඒ කියන්නේ හෙනම වන විනාශයක්.
0: එපා වෙනවනේ. මන් නිකන් මැවිලා පේන ඔයා කියනකොට නිකන් යුද්ධයක්
2: වගේ. කිසිම පිළිවෙලක් නැහැ. ඔතින්ම සමහර රජවරු මේ මගුල තහනම් කරන්න පවා ට්‍රයි කරලා තියෙනවා. මොකද මිනිස්සු මේ කියන්නේ දුනුවායෝ දුනු විදින්න ප්‍රැක්ටිස් කරන්නේ නැහැ. කඩුවායෝ කඩුවලින් සටන් කරන්න ප්‍රැක්ටිස් කරන්නේ
0: නැහැ. අර බෝලෙට ගගායින
2: පයිස් ගගා දවසම ඒක පස්සේ රණ්ඩු වෙවි ඉන්න කාලයක් ඇවිල්ලා තියෙනවා. සමහරු ඒක තහනම් කරන්න හදලා තියෙනවා. එහෙම එහෙම ආපු ක්‍රීඩාව තමයි. අද මේතනට ඇවිල්ලා තියෙන තව ටිකක් ෆුට්බෝල් කරමු. බී වෙලා ගිහින් හරියට.
0: ඒකනේ අද පටන් ගත්ත ගමන් කියෝගෙන කියෝගෙන
2: යනවානේ.
0: සත්‍යයක් නිකන් මේ කතා කරලා නැහැ.
2: කතා කරන්නේ තුහාමතේ ඉඳලා වගේ. මොකද මොකද කතා කරන්නේ තු කලන්තේ වගේ නේද?
0: පොඩ්ඩක් ඉන්න. පැයක හමාරක්ම තියෙනවා.
2: ඒකනේ. හොඳ හොඳ ලාඩක් හැන්දෑ ජාමිට කරමු. කවුද ඉන්නේ අද අපිත් එක්ක?
0: FC අපිත් එක්ක ඉන්නවා. ඒ ගැනත් අපි විස්තර කතා කරනවාද?
3: ලන්ඩන්

0: හවස 5 විනාඩි 18යි. මුලේ උනා. එහෙම නැත්නම් මෙනින්ජයිටිස් රෝග ලක්ෂණ මතුවනොත් හැකි ඉක්මනින් දරුවා රෝහල්ගත කරන්න ඕනේ. මොකද ප්‍රමාදය පසුතැවීමට හේතුවක් වෙන්න පුළුවන්.
1: මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ.
2: මෙනින්ජයිටිස් එහෙම නැත්නම් මොලේ උන කියන්නේ මොලය සහ සුසුම්නාව ආවරණය කරන පටල ආසාදන තත්ත්වයක්. බරපතල තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් සහ ජීවිත හානියක් පව ඇති වෙන්න පුළුවන් රෝග තත්ත්වයක් විදිහට තමයි අපි දකින්නේ. විශේෂයෙන් කුඩා දරුවන් අතර තමයි අපි මේ රෝග තත්ත්වය දකින්නේ. තද උන, තද හිස රදය, ආලෝකයේ දිහා බලනකොට ඇති වෙන අපහසුතාවය, කෑම අරුචිය, වමනය, පුංචි දරුවෝදන් කිරිබීම අඩු වෙන්න පුළුවන්, ක්‍රියාකාරීත්වය අඩු වෙන්න පුළුවන්. ඒතර මේ රෝග ලක්ෂණ ඔබේ දරුවාට තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න නැත්තන් ළඟම තියෙන රෝහලට යන්න අවශ්‍ය වෛද්‍ය උපදෙස් සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.
1: මේ දවස්වල සීග්‍රයෙන් පැතිරෙන මොලේ උන එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කර ගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරුයි.
3: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, අයිෆෝන් ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ ෂොපින්, බිල් පේමන්ට්ස්, ඕනම දෙයකට කැෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න, ගෙවන්න, දිනන්න.

0: తిలకవర్ధన టెక్స్టైల్స్ සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා. අද සවස 6:30 සියත ප්‍රවෘත්ති තුලින්
1: ඒ දවස්වල කිව්වා අපිට සීනි සමාගමෙන් ලැබෙන ආදායමෙන් විදේශ ණය පවා ගෙවන්න පුළුවන් තත්වයකට අපි ගේනවා.
2: සීනි සමාගමෙන් ලැබෙන ආදායමෙන් ණය ගෙවන්න කොහොමදත් බැහැ.
0: සියත ප්‍රවෘත්ති අහන්න. සියත ප්‍රවෘත්ති අහන්න. ලීටරේට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරු පෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා Hero අලෙවි නියෝජිතයන් විදින් ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරව සිස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකේ 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න SLT Mobitel Pure TV නිල විකාශක
3: Full Charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114700550
4: අතේ මිටේ තියන ගාලට එකකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට. 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස්. වැඩක් නැති.
0: අනුවටයි 0.2 අනුවටයි 0.4

0: ladang.
1: ඉතින් සැන්ඩි,
2: ඔව් මා කළා.
1: දැන් මේ එංගලන්තෙ පටන් ගත්ත මේ ෆුට්බෝල් ක්‍රීඩාව දැන්නේ ඒ කාලේ කාලේ පටන් ගත්ත එක. දැන් කරගෙන කරගෙන යන කිසි පිළිවෙලක් නැතුව අල්ලපු ගමේ ඉඳන් මෙහා ගමට ගෝල් ගහනවා. අරේ මේ ඉන්න තරම් ගමේ සෙනඟ සේරම ටීම් එකට සෙල්ලම් කරනවා. ඔහොමම තිබිලා මේක ටිකක් විතර මේ රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන්ස් හඳුන්වා දෙන්න පටන් ගත්තේ 1800 ගණන්වල එංගලන්ත ඉස්කෝලවලින්.
2: ආ, ඉස්කෝලවල.
1: ඔව්, ඒ කියන්නේ මේ ක්‍රීඩාව ජනප්‍රිය හින්දා ඒගොල්ලන්ට ඕන වෙනවා මේක පාසල් ක්‍රීඩාවක් බවට පත් කරගන්න. හැබැයි පොඩි කේස් එකක් තියුණා.
2: නීති රීති
1: තියෙනවා. ඔයගොල්ලෝ ඉස්කෝලේ ගහන්න එක විදිහකට අපේ ඉස්කෝලේ ගහන්න වෙනවා. ඉඳලා හිටලා ඉස්කෝල දෙකේ මැච් එකක් දාගත්තොත් එම ගහ ගන්න වෙනවා. ඒ කියන්නේ මගේ රූල්ස් වලට ඔයා සෙට් වෙන්නේ නැහැ, ඔයාගේ රූල්ස් මට සෙට් වෙන්නේ නැහැ. එහෙම තිබිච්ච ක්‍රීඩාව 1848 දී කේම්බ්‍රිජ් යුනිවර්සිටි එකේ ශිෂ්‍යෝ කණ්ඩායමක් එකතු වෙලා කේම්බ්‍රිජ් රූල්ස් කියලා වෙනම මේ ක්‍රීඩාවට නීති පද්ධතියක් සකස් කළා. ඒක තමයි ටික ටික ඉවෝල් වෙලා ඇවිල්ලා අද තියෙන ෆුට්බෝල් නීති රීති බවට පත් වෙලා තියෙන්නේ. 1863 දී වෙනවා සැන්ඩි නියම වැඩක්.
2: මොකද්ද මගල?
1: ඒ කියන්නේ ඒ වෙනකොට හැදිලා තිබිච්ච ෆුට්බෝල් සමාජ ඒගොල්ලෝ ඔක්කොම එකතු වෙලා 1863 පිහිටුවා ගන්නවා ෆුට්බෝල් ඇසෝසියේෂන් එක. ඒකත් ලේසි නෑ. ඒක පිහිටුවා ගන්න යනකොට ආව ප්‍රධාන ප්‍රශ්නයක්.
2: මොකද්ද?
1: ඒ තමයි එක, ඒ කියන්නේ සමහර ෆුට්බෝල් සංගම් කියනවා බෝලෙට පයින් විතරයි ගහන්න ඔට්ටු ඈ.
2: අතින් අල්ලන්න බෑ
1: කියලා. සමහර ෆුට්බෝල් සංගම් කියනවා නෑ ඕන වෙච්ච වෙලාවට අතින් අර පොඩ්ඩක් දිවුවට කමන්නේ නෑ කියලා. අන්න එතනින් මේ ෆුට්බෝල් ක්‍රීඩාව දෙකට බෙදුනා.
2: හරි.
1: මේ ෆුට්බෝල් ඇසෝසියේෂන් එක හැදුනහම පයින් ගහන්න විතරක් එකග වෙච්ච කණ්ඩායම් ටික තමයි ෆුට්බෝල් කියන ක්‍රීඩාව ඉස්සරහට අරගෙන ගියේ. ඉඳලා හිටලා බෝලේ අතිනුත් අරන් දිව්වට කමක් නෑ කියලා කියපු කණ්ඩායම අතින් තමයි රග්බි ෆුට්බෝල් කියන ක්‍රීඩාව දියුණුනේ.
2: ඔය මාර කතාවක් නේ කියන්නේ.
1: ලස්සනයි.
2: හොඳ කැලක් කිව්වා.
1: ඉතින් මේ ඔහොම තමයි ෆුට්බෝල් ක්‍රීඩාව හැදිලා තියෙන්නේ. තව ෆුට්බෝල් ගැන රස කතා කීපයක් තියෙනවා. ඒ කතා කීපයට යන්න ඉඩ තියාගෙන අපි බලමු
2: AFC එක ගැන.
1: AFC මොකද අපිට කරන්න යන්නේ කියලා.
2: ඒගොල්ලෝ කරන්න යන්නේ මාර වැඩක්.
1: ඒගොල්ලෝ කරන්න යන්නේ නෙවෙයි, ඒගොල්ලෝ
2: කරලා තියෙන්නේ.
1: ඒගොල්ලෝ කරලා ඉවරයි. දැන් තියෙන්නේ ඒගොල්ලෝ ගාවට ගිහිල්ලා ඕගොල්ලන්ට මේ වැඩේ කරගන්න. ඒගොල්ලෝ 3 wheel ගන්න කට්ටියට, මෝටර් සයිකල් ගන්න කට්ටියට ලීස් එක හදලා දෙනවා. එක පැයෙන්. ඒක මරුනේ අපි අහලා දෙනවා අර. දැන් මේ ලීස් එක ගන්න යන කට්ටිය. එක පයින් ලීසිං එක ගන්න යනවා. AFC එක පැයෙන් ලීසිං එක හදලා දෙනවා නේද?
2: ඒක ගැලපෙනවා.
1: ඒක හරියටම ගැලපෙනවා. ඕගොල්ලෝ ගන්න යන්නේ මෝටර් සයිකලයක් නම් AFC එක ඕගොල්ලන්ට ජැකට් එකයි හෙල්මට් එකයි නොමිල දෙනවා. ඒක ලියකියවිලිත් බොහොම අඩුයි. හරිම සුහදශීලී සේවය. හරි ලේසි මේ වැඩේ කරගන්න. ඉතින් මේ වැඩේ හිතින් එපා. 13:21 කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගෙන ළඟම තියෙන AFC ශාඛාවට යන්න.
2: ඕකේ.
0: රන්ඩන්.

0: brand new 3 wheeler සඳහා රුපියල් 883ක දිනක වාරිකයට ලීසින් පාසුකම් දැන් LB finance වෙතින්. අමතන්න 0112 202.
1: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.

0: ආතිකල ත්‍රයිමණ්ඩලය
1: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදී යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77.
4: ඔබගේ මංගල දිනේ රණින් සරසන්න සොන්නමහල් කැලසා මහරගම ශාඛාවන් වෙතින් ජූනි මාස 19 20 සහ 21 යන දිනවලදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට, ඒ වගේම නව යුවලට ජීවිත ආරක්ෂණ ආවරණයක් නොමිලේ. සොන්නමහල්, ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා.
5: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
6: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
7: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 වට්ස්ඇප් කරන්න.
8: යහනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
9: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
10: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-378-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාරුකී.
11: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
12: ඉමොවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0767-844-9797 කොන්දේසි සහිතයි.
13: මේ දෙකක් දාගෙන ඉන්නද?
14: ඇයි, කන් දෙක පුරවල කන්නද?
15: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
14: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට
16: නෑසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පෙවිලා
15: නෑනේ. අරේ වා,
17: සින්දු සියත
16: ගියත් සපයි දවලේ
15: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.
17: අනුග්‍රහය
16: දැනෙන්න අඳින්න රිසිසේ
17: දිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් 98.2 98.4

0: ladang.
1: Sandy.
2: Oh, makala.
1: ලස්සන කතාවක් කියන්නේ.
2: හරි.
1: මේක ෆුට්බෝල් කතාවක්. ෆුට්බෝල් කතාවක් වුණාට මේක යුදමය කතාවක්.
2: ෆුට්බෝල් ඇස්සේ යුද්ධත් වෙලාද?
1: නෑ, යුද්ධය ඇස්සේ ෆුට්බෝල් වෙලා.
2: අනිත්
1: පැත්තටදී. මේ ෆුට්බෝල් කතාව දෙවනි ලෝක යුද්ධයට තමයි සම්බන්ධ. දෙවනි ලෝක යුද්ධ කාලේ එක වෙලාවක ක්‍රිස්මස් ට්‍රූස් එකක් ක්‍රියාත්මක වුණා. ඒ කියන්නේ නත්තල් දවස වෙනුවෙන් සටන් නවත්තලට දවසයි. ඈ වැඩි දවසක් නෙවෙයි, නත්තල් දවසේ. කියන්නේ හරියට බැලුවොත් අපි කියන්නේ දෙසැම්බර් 24 ක්‍රිස්මස් ඊවිනිං එන දවසේ යුද්ධ නවත්තලා. හරි. දැන් මේ සතුරු පෙරමුණු දෙක, කවුද මේ සතුරු පෙරමුණු දෙක? ජර්මන් හමුදාව සහ බ්‍රිතාන්‍ය හමුදාව. මේගොල්ලෝ මෙහෙම සතුරු පෙම් මෙහෙම මෙහෙම මෙහෙම අර පැත්තේ අර අගල කපල අගලෙන් එහා පැත්තේ එක හමුදාවක් ඉන්නවා. මෙහෙම පිට්ටනිය තියෙනවා, මේ පැත්තේ අගල කපල අගලෙන් මෙහා පැත්තේ අනිත් හමුදාව ඉන්නවා. මේ දෙගොල්ලෝ එදා දවසෙම මේ මොකුත් නැහැ. මොකුත් නැහැ කියන්නේ මේ යුද්ධ නැහැ.
2: ඔව්.
1: හරි. ඔහොම ඉන්න අතරේ හවස් වේගෙන එනකොට ජර්මන් ආමියකේ මේ ට්‍රූප් එකේ කට්ටිය ක්‍රිස්මස් කැරොල් සිං කරන්න පටන් ගත්තා. හරි. දැන් මේ යුද්ධ පෙරමුණේ සතුරු සේනාව ඔහොම මෙහෙම. ඒගොල්ලෝ මේ පැත්තේ නම් ක්‍රිස්මස් කැරොල් කියනවා. බ්‍රිටිෂ් සෝල්ජස්ලා, බ්‍රිතාන්‍ය හමුදාවේ කට්ටිය, ඒගොල්ලෝ හදපු ඒගොල්ලෝ දන්න ක්‍රිස්මස් කැරොල් කියනවා. අනිත් පැත්තට මේ ජර්මන් හමුදාවට උත්තරයක් හිටියද, මේගොල්ලෝ කැරොල් එකක් කියනවා, ඒගොල්ලෝ කැරොල් එකක් කියනවා. ඔහොම රාත්‍රිය ගත වෙනවා මේ දෙගොල්ලෝ ක්‍රිස්මස් කැරොල් කියකේ. පාන්දර වෙනකොට, දැන් ක්‍රිස්මස් දවසේ නත්තල් දවස උදේ පාන්දර වෙනකොට මේගොල්ලෝ හෙමීට අර අගලෙන් පහල යනේ ඉන්නේ. අගලෙන් උඩට එන්නේ නෑ, උඩටව පේනෝ පේනෝ ටාගට් වෙන්න පුළුවන්. පල්ලෙහා ඉන්න හෙමීට ටික ටික අගල දිගේ නැගලා උඩට අර ඉඩකඩ තියෙන පිට්ටනියට ඇදෙන්න පටන් ගත්තා මේ සෝල්ජර්ස්ලා.
2: මේ දෙගල්ලම දැන් එකට ඇදෙන්නේ.
1: ඔව්. ඒගොල්ලෝ වෙනවා ඒ පැත්තේ සින්දු කීකී ඉඳලා එළි වෙනකන්. හා. ඊට පස්සේ ඒගොල්ලන්ට හිතෙනවා නෑ ඊට වැඩිය පොඩි ගනුදෙනුවක් කරන්න පුළුවන් ඇති.
2: හරි හරි.
1: දෙගොල්ලොම දෙපැත්තෙන් ඇවිල්ලා සෝල්ජර්ස්ලව ආදරෙන් බාර ගන්නවා.
2: අනේ.
1: ඒගොල්ලෝ යුද්ධ පිටිය මැද බ්‍රිතාන්‍ය සොල්දාදුයි ජර්මන් සොල්දාදුයි අතට අත දෙනවා. හෙමීට හංගගෙන ඉඳලා හිටලා චුට්ට චුට්ට බොන සිගරට් පැකට් එකෙන් සිගරට් එකක් අනික් හමුදාවේ සමාජිකයෙකුට පිරිනමන්න සමහරු ත්‍යාගශීලී වෙනවා.
2: අනේ මකලෝ.
1: සමහරු තමන්ගේ මල්ලි තියෙන චූටි චොක්ලට් පෙත්තක් සතුරු හමුදාවේ සෝල්ජ කෙනෙකුට දෙන්න තරම් මිත්‍රශීලී වෙනවා. ඒගොල්ලෝ යුද්ධේ අතරේ මැරිලා වැටිලා බොඩි එක අහුල ගන්න එන්න විදියක් නැහැ අනිත් පැත්තෙන් වෙඩි තියයි කියලා බයට, අන්න එහෙම තිබිච්ච මිතුරන්ගේ මලසිරුරු කීපයක් දෙගොල්ලොම එකතු වෙලා වළල්ලා දානවා එදා දවසේ. ඒගොල්ලෝ එකට එකතු වෙලා ඡායාරූපවලට පෙනී හිටිනවා. ඒ ඔක්කොම කරලා හවස් වෙනකොට මේ සතුරු හමුදා දෙක අතර මිත්‍ර සමාගම කොච්චර දුරට දළු දැම්මද කියනවනම් හවසේ ගොල්ලෝ බෝලයක් හොයාගෙන ෆුට්බෝල් ගහන්න පටන් ගන්නවා. සැන්ඩි
2: මාරයි මකලෝ.
1: දෙවනි ලෝක යුද්ධෙ මැද ප්‍රධාන සතුරු හමුදාවන් දෙක ජර්මනිය සහ බ්‍රිතාන්‍ය. එක පැත්තක ප්‍රධාන කණ්ඩායම වුණේ ජර්මනිය. මිත්‍ර හමුදාව රන් කළේ බ්‍රිතාන්‍ය හමුදාවේ. බ්‍රිතාන්‍ය හමුදාවයි ජර්මන් හමුදාවේ ට්‍රූප් දෙකක් ක්‍රිස්මස් දවසේ යුද්ධ පිටිය මැද ෆුට්බෝල් ගහලා තියෙනවා. සැන්ඩි ෆුට්බෝල් වල තියෙනවා එහෙම, අපි හැමදාම ටීවී එකේ පෙන්වන ෆුට්බෝල් මැච් එක බලනව ඇරුණාම ඊට වඩා තදින් මිනිස්සුන්ගේ ජීවිතේට, එහෙම නැත්නම් මිනිස්සු අතර සම්බන්ධකම් වලට මේ බෝලේ මොනතරම් වැඩක් කරලා තියෙනවද කියලා බලන්න.

0: Padang.
1: දහස් නවසිය හැට හය වසර ෆුට්බෝල් වර්ල් කප් ඉතිහාසයේ ඉතාම වැදගත් වසරක් සෑන්දි. 1966 දැන් ඔන්න ෆිෆා වර්ල් කප් එකට ලෝකෙම ලෑස්ති වෙන අතරෙමේ ඈ ඒ කාලේ මේ දුන්න කප් එක කියන්නේ ෆිෆා වර්ල් කප් එක දිනන කණ්ඩායමට දුන්න කප් එකට නමක් තිබුණා ජූල්ස් රිමේ ට්‍රෝෆි කියලා. ජූල්ස් රිමේ කියලා කියන්නේ මං හිතන්නේ ඒ කප් එක මේ ඩිසයින් කරපු හාදයාගේ නමද කොහෙද හරි
2: ජූල්ස් රිමේ
1: ඒක තමයි කප් එක. ඔය ෆුට්බෝල් වල නීතියක් තියෙනවනේ මේ එකම කණ්ඩායම පිටපිට තුන් වතාවක් ෆුට්බෝල් ලෝක කුසලානේ දිනාගත්තොත් ඒ ලෝක කුසලානේ දෙනවා එයාලට තියාගන්න.
2: ආ
1: තියාගන්නව දෙනවා. ඒ ආයි ගෙනල්ලා දෙන්න ඕනේ නැහැ.
2: ආ අනිත් වෙලාවට ගෙනල්ලා දෙනවද?
1: ඔව් ඒක අවුරුදු 4කට දෙන්නේ. ඉතින් ඒ කප් එකටම තමයි ආයි ගහගෙන ආයි දිනන එක ආරයි යනවා. අවුරුදු 4ක ආයි මේ ගෙදර ගෙනියන්න ලෑස්ති.
2: මං හිතුවේ හැම අවුරුදු 4කට සැරයක් අලුත් කප් එකක්
1: කියලා. නෑ. මං හිතන්නේ මේ ඒගොල්ලන්ට අනුරුවක් මොකක් හරි දෙනවා.
2: ඔරිජිනල් මේක.
1: ඔරිජිනල් එක නැවත ෆෙඩරේෂන් එකට ගන්නවා අරගෙන ඊළඟ කප් එකේදී ආපහු දෙනවා. හැබැයි තුන් පාරක් පිට දින්නොත් ඒක දෙනවා ගෙදර ගෙනියන්න.
2: හරි.
1: ඒක තියාගන්න දෙනවා. ඒ හින්දා තමයි දැන් ওই ජූල්ස් රිමේක නැත්තේ. ඇත්තටම මේ මට මතක විදිහට බ්‍රසීලයේ තුන් වතාවක් මේ වර්ල්ඩ් කප් එක දිනලා ඒගොල්ලෝ ඒ කප් එක ජූල්ස් රිමේක ගෙදර
2: ගෙනියනවා. හරි.
1: මේ ඊට කලින් 1966 වර්ල්ඩ් කප් එකට කට්ටිය ලෑස්ති වෙන අතරේ සති කිහිපයක් තියෙද්දි වර්ල්ඩ් කප් එක පටන් ගන්න ජූල්ස් රිමේ කුසලානේ නැති වුණා.
2: මොනව?
1: ඒක හොරකම් කළා. කවුරු හරි හොරකම් කරලා. කුසලානේ නැහැ. දැන් මල කෙලියයි කුසලානේ නැතුව ඉතින්
2: කුසලානේක් දෙන්නේ කොහොමද?
1: ලෝක කුසලානේ තියන්න කොහොමද කුසලානේ නැතුව?
2: ඒකනේ.
1: ඒකද මනමාලියද වෙඩිඩික් ගන්නවා වගේ වැඩක් නේද?
2: මේක පේන්න තියන්නත් පෑනික.
1: පැත්තකින් හොඳයි වෙඩිඩික් මනමාලියෙක් නැතුව ගන්න තියෙනවා. මේකේ බෑනේ.
2: ඉන්නේ පැ කොහමාරි?
1: මේකේ තියෙන්න ඕනේ අනිවාර්යයෙන්. ඉතින් ඒ හින්දා දැන් එන කලබලය මුළු පොලිසියම එහෙම හෙදුවදුව දැන් මේ හොයනවා මොකද්ද කුසලානේට උනේ කියලා. මේ ලන්ඩන් වල තමයි වර්ල්ඩ් කප් එක තියෙන්න තිබුණේ 66. දැන් මේ කලබලේ ඇස්සේ හම්බෙන්නේ නැහැ. පොලිසියට මේක හොයාගන්න බෑ. පොලිසිය හැමතැනම සර්ච් පාටි දාගෙන හොයනවා හම්බෙන්නේ නැහැ. ඔය අතරේ ඩේවිඩ් කෝල්බර්ට් කියලා නිකන් සාමාන්‍ය මිනිස්සේ.
2: හරි.
1: ඒ මිනිස්සයා තමන්ගේ ගෙදර බල්ලව හැන්දෑවේ ඇවිද්දවන්න අරගෙන යනවා. බල්ලගෙනම පිකල්ස්. කිසිම විශේෂ පුහුණුවක් තියෙන බල්ලෙක් නෙවෙයි.
2: හරි.
1: නිකන් මෙලෝ දෙයක් බෑ. කනවා බොනවා.
2: බුරනවා.
1: එලියට එක්කන් ගියාම මේ වැසිකිලි කැසිකිලි කටයුතු ටික කරනවා.
2: ආයෙ ගෙදර
1: ඔහේ ඉනෝ යාවාගේ. කිසිම තේරුමක් නැහැ. අමුතුවෙන් මොකුත් කරන්නේ නැහැ. ඔය එකම විදියට උදේ නැගිට්ටම හැන්ද වෙනකන් එකම විදියට පුඩි බවාගේ දවස ගෙවනවා.
2: නෑ.
1: දැන් මේ පිකල් දකුණු ලන්ඩනයේ කිසියම් ප්‍රදේශයක කියන්නේ යාගේ නිකාසල් වැසි ප්‍රදේශයේ නේබහුඩ් එකේ ඇවිදගෙන යන අතරේ හදිස්සියෙම අස්සක මුල්ලක පත්තර කොළවල ඔතලා දාලා ගිහිල්ලා තියෙන මොකක් හරි දිහාවට පිකල්ගේ අවධානය යොමු වෙනවා.
2: කළා.
1: පොද හෙම්බිරි සාවද.
2: නෑ ඉව කරනවනේ.
1: ආ ඉව කරන්න හේම දෙබල්. කන්දේ කරන්න. හෙම ඉව කරනවද සත්.
2: වැස දැන් ගියා ඒ.
1: දැන් ගියා.
2: ඔතල තියෙන එක දිහාට.
1: අයිතිකාරයත් ගිහිල්ලා බලව ඩේවිඩ් කෝල්බර්ට් ගිහිල්ලා බලව මේ මොකද්ද පාර්සලයක් මෙන්න මෙහෙ එනවා මේ අනුන්ගේ කුණු අවස්සන්න මෙහෙ එනවා. අදිනව අදිර එන්නෙම නැහැ. මේකෙම පැටලෙනවා ගිහිල්ලා පිකල්. බැරි තැන ඩේවිඩ් කෝල්බර්ට් ගිහිල්ලා මොකද්ද මේ කියලා එහා මෙහා කරලා බලනකොට මල කෙලියකි මහරජා. ජූල්ස් රිමේ කප් එක.
2: අයියෝ!
1: ඇත්තටම වෙලා තියෙන්නේ මේක හොරකම් කරපු කට්ටිය පොලිසිය මේක හැමතැනම හොයන හින්දා බය වෙලා පත්‍ර කොළවල ඔතල ඒක විසික් කරලා ගිහිල්ලා මේක අහුරුත් ලෝකල් ලෙඩක් කියලා. අවසානයේදී පිකල් ෆුට්බෝල් ලෝකේ වීරයෙක් බවට පත් වුණා.
2: අනේ!
1: ඒ වර්ල්ඩ් කප් එක යනකම් පිකල් වයි ඩේවිඩ් කෝල්බර්ට් ප්‍රයගනලා සියලු ටෙලිවිෂන් නාලිකාවල යාලව ඉන්ටර්වියු කළා. කොහොමද අපිට කරලා පෙන්නන්නේ? එක හොයාගත්තට කරලා පෙන්නන්න කියලා. එහෙම නේද? ඊට පස්සේ යාට අවුරුදු ගාණක් යනකම් එක දිගට එක එක ෆුට්බෝල් රසිකයන්ගේ ඩොග් ෆුඩ් හම්බුණා පිකල්ට්. ඊට පස්සේ සමහර යාට මල් වඩම් නෑ මල් වඩම් එවන්නේ
2: නෑ
1: මල් කලබ මල් කලබ මල් පොකුරු එවලා තිබුණා. කොටින්ම චිත්‍රපටිවල රඟපාන්න බවා නෙවෙයි පවා
2: චිත්‍රපටිවල
1: රඟපාන්න පවා ඉතින් එක්සයිට් වෙලා දින් හම්බුණානේ කප් එක
2: හරි
1: චිත්‍රපටිවල රඟපාන්න පවා පිකල්ට අවස්ථාව හම්බුණා.
2: මාරු බව්වෙක් මාරු ලකි බව්වෙක්
1: මාරු පවුරේද පොලිසිය ඒකනේ මුළු ලන්ඩන් පොලිසියම ට්‍රයි කරලා හොයන්න බැරි වෙච්ච එක.
2: මේ කොහෙවත්
1: අරගෙන ගියා ටොයිලට් එකට ගම බල්ලෙක් හොයාගත්තා. විලි ලැජ්ජාවේ සන්තෝෂේ
0: ලන්ඩන්.

0: සියද පත්තරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
2: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ල නැත්තම් යකඩින් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසි. ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තීන්ත ගාලා නවත්තනවා බොන්න. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැල්වනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දෙනවා. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කිය. අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47

0: යම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තාර
1: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට දැන් මාම තන්න 0112200
2: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනී දෙන්න
3: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
2: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
4: යපෝ පොකට් මනී. 98.2 98.4

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු.
2: අත්තරංගුවට නොගන්නයි ගෝඨාභය රාජපක්ෂගෙන් පෙත්සමක්. සීනි සමාගම මෙම වසරේ පාඩු ලබන ලකුණු. ප්‍රධාන රෝහල්වල ඩෙංගු රෝගී තදබදී ඉහළට. ආශානයක් කෝටි දෙකකට අලෙවි කිරීමට ගිය 5 දෙනෙකු අත්තරංගුවට. ඉරාන අමරිකා ඉදිරි සාකච්ඡා සිකුරාදායින් පසු.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing.

0: Ladang.
1: Sandy, wap. Football balala thiyenod?
2: Oh, balala thiyenu.
1: TV එකේ යනකොට football match එකක් හැම බලලා පිටනියර ගිහලා බලලා
2: නැහැ. නෑනේ.
1: TV එකේ බලලා
2: තියෙනවා. ඔව්.
1: සාමාන්‍ය වාට මොනවද තියෙන විශේෂයක් මතක ෆුට්බෝල් තරග වල වෙන දේවල් වලද හරි බෝලේ පස්සේ දුවනවා බෝලේට පයින් ගහනවා
2: ගෝල් ගහනවා
1: ඕකනේ සෙල්ලම ඒ අතර වෙන දේවල් වලින් වාට මොකුත් මතක හිටලා නැද්ද නැහැ
2: නැහැ
1: රෙෆ්‍රි කියලා එක්කෙනෙක් ඉන්නවා ෆුට්බෝල් ක්‍රීඩාවේ දැකලා තියෙනවා
2: අර මෙහෙම පිඹිනේ කෙනාද
1: මෙහෙම පිඹිනව කියන්න බෑ සබම් බෝලෙක
2: විසිල් එක පිඹින කෙනා
1: ආ විසිල් එක එහෙම කියන්න බෑ වචනේ කියන්න ඕනේ නැත කාට හරි හිතරොත් ෆුට්බෝල් බලලා නැති කාට හරි හිතරොත් රෙෆ්‍රි සබම් බෝල පිවිදෝ කියලා පැත්තකට බලලා මරුවේ
2: විසිල්
1: පිබිනේ කෙනා මරුවේ බලාකුතල් ෆුට්බෝල් රෙෆ්‍රි කියන්නේ කවුද විසිල් පිබිනේ කෙනානේ මරුවා චා දැබේ
2: දැබේ හරි දෙපහදි කරන්නේ
1: ඒක තමයි මේ ෆුට්බෝල් ක්‍රීඩාව ගැන කතා කරද්දි ඉඳලා
2: තියෙන්නේ අනේ ඔය ක්‍රිකට් ගැන අහන්න
1: එතකොට දන්නව
2: හරි
1: හරි මරු ක්‍රිකට් ගැන දන්නව අනේ හරි දවස කතා කරු ක්‍රිකට්
2: අදපා
1: අද නෑ අද බලාගෙන ඉන්න අද කතා කරන්න අදපාලු බලාගෙන ඉන්න ලෑස්ති ඔය රෙෆ්‍රි ඔයා දැකලා තියෙනවද මේ කොලයක් පෙන්නන
2: ඕ
1: ඈ කහ පාට කොලයක් පෙන්නනෝ රතු පාට කොලයක් පෙන්නනෝ
2: ඒක මතකයි
1: මතකයිනේ රතු පාට කොලේ පෙන්නුවා මොකද වෙන්නේ කොලේ පෙන්නන එක මොකද
2: කරන්නේ ඒක මම හිතන්නේ තරඟ නීති රීති උල්ලංඝනය කිරීමක්
1: ආ රතු පාට පෙන්නනෝ යන්න ඕනේ තරඟෙන් ඉවත් වෙනවා
2: ආ
1: එහෙනම් තරඟෙන් එවලම අයින් වෙලා යන්න ඕනේ එහෙම yellow පෙන්නුවාම ඒක warning එකක් කොහොමම තියෙනවා
2: හා
1: හා හා දැන් ඔයා මේක ආපු හැටි
2: කොහොමද
1: ඒක මරු කතාවක් සැන්ඩි 1967 ගණන් වල හිටියා මේ කෙන් කියලා රෙෆ්‍රි කෙනෙක් කෙන් ඇස්ටන්
2: කෙන් ඇස්ටන්
1: කෙන් ඇස්ටන් එයාට පොඩි මේ ෆුට්බෝල් ක්‍රීඩාවේ තියෙන ප්‍රශ්නයක් ඩෙන්ටිෆයි වෙලා තිබුණා ඒ තමයි දැන් ෆුට්බෝල් වලට එනවනේ මේ යුරෝපේ විවිධ රටවල් වල විවිධ භාෂා කතා කරන ක්‍රීඩකයෝ
2: ඔව්
1: ඉතින් සමහරුන්ට ඉංග්‍රීසි බෑ සමහර රෙෆ්‍රිලා දන්නේ වෙන භාෂාවක් ඒගොල්ලන්ට ඉංග්‍රීසි බෑ තව සමහරු ඉංග්‍රීසි විතරයි දන්නේ වෙන භාෂාවක් දන්නේ එතකොට ක්‍රීඩකෙක් තරඟේ මැද්දේ මොකක් හරි තරඟ නීති රීති උල්ලංඝනයක් කළාම
2: හරි
1: එයාට වෝනින් කරනවා ඉස්සෙල්ලා ඔයා මේ වැරද්ද කළා ආයි කරන්න එපා ඔයා මේ වැරද්ද ආයි කළොත් ඔයාව තරඟෙන් එළියට දාන ඔයා මේ වැරද්ද තුම්පාරක් කළා ඔයා යන්න එළියට එහෙම කියලා ඒ කියන එක සමහර වෙලාවට සමහර ප්ලේයර්ස්ලට තේරෙන්නේ
2: ඇයි දන්නේ
1: භාෂාව දන්නේ ඒගොල්ලෝ භාෂාවෙන් කියන්නේ රෙෆ්‍රි දන්නේ දැන් ඔය ප්‍රශ්නේ කොහොමද විසඳන්නේ කියලා කෙන් ඇස්ටන් කල්පනා කර කර හිටියේ එහෙම කල්පනා කර කර යන ගමන් එයා දවසක් වාහනේ ලෝගෙන එහෙම කල්පනා කර කර යන ගමන් මෙන්න කලර් ලයිට් එක කොළ පාට තිබිලා තැඹිලි පාට වුණා පස්සේ රතු වුණා
2: හා
1: එතකොට එක පාටම කෙන් ඇස්ටන්ට ආවා අයිඩියා එකක් තැඹිලි පාට උනේ ඔයා දැන් නවත්තන්න ඕනේ කියන වෝනින් එක රතු පාට උනේ නවත්තන්න කියලා කියන එක මේක ඕනෙකට තේරෙනවනේ ඒක තේරෙන්න භාෂාවක් ඕනේ නැහනේ මේක ගෙනල්ලා දාන්න පුළුවන් ෆුට්බෝල් වලට කියලා කෙන් ඇස්ටන් තමයි yellow card red card සිස්ටම් එක ක්‍රීඩාවට අරන් යන්නේ 1970 ෆුට්බෝල් ලෝක කුසලාන තරගාවලියේදී තමයි ඉස්සෙල්ලාම yellow card සහ red card තරගාවලියට හඳුන්වා දෙන්නේ අදටත් yellow card red card තියෙනවා තව ලස්සන ඔය red card වලින් වෙච්ච තව ලස්සන කතාවක් තියෙනවා පස්සේ කියන්න

0: 라당.
1: සාමාන්‍යයෙන් මකල ෆුට්බෝල් මැච් එකක් ඉවර කරන්න කොච්චර වෙලාවක් යනවද?
2: මැච්
1: එක ප්ලේ කරන්න
2: එකමාරයි.
1: එකමාරයි.
2: ඔව් විනාඩි 45 ව දෙකක්නේ ෆුට්බෝල් මැච් එකක් කියලා
1: කියන්නේ. ටයිම් එකක් දෙනානේ නේ.
2: ඔව්. ටයිම් එකක් දෙනවා. විනාඩි 90යි. ඊට පස්සේ විනාඩි 90ට මැච් එක ඉවරුනේ නැත්නම් එක්ස්ට්‍රා ටයිම් එකක් තියෙනවා. එක්ස්ට්‍රා ටයිම් එකෙත් ඉවර කරගන්න බැරි වුණොත් පෙනල්ටි වලට යනවා. පෙනල්ටි කියන්නේ මේ ෂූට්ස් වලට යනවා. එහෙම ගිහිල්ලා ගිහිල්ලා තමයි ඒක ඉවරදී. මොකද්ද ප්‍රශ්නේ? ඇයි
1: මම කියන්නේ ඉතින් පැය එකමාරක් යනවානේ. ඒකටත් පැය එකමාරක් යනවා.
2: ෆුට්බෝල් මැච් එකකට.
1: ඔව්.
2: අන්න ඒකට කියන්නේ නේද?
1: දැන් පැයෙන් ලීසින් දෙනවා.
2: ෆුට්බෝල් මැච් එකකටත් පැය එකමාරක් යනවා. AFC එක පැයෙන්
1: ලීසින්
2: එකද?
1: ෆුට්බෝල් ගහන එකද ලේසි, ලීසින් එකක් ගන්න එකද ලේසි?
2: ලීසින් එකක් ගන්න එකද මේ විදියට බැලුවම ලේසි නේද?
1: ඒවයි.
2: ලේසිය පහසුව කෙසේ වෙතත් ෆුට්බෝල් මැච් එකක් ඉක්මනට ඉවර වෙන්නේ ඔයාගේ ලීසින් වැඩේ ඉක්මනට ඉවර වෙන්නේ.
1: සම්පූර්ණ විස්තරය ඔයගොල්ලන්ට කියයි. එහෙම කරලා ළඟම තියෙන ඇලයන්ස් ෆිනෑන්ස් ශාඛාවකට යන්න.
0: Mm-hmm.

0: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනාගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනාගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න, ගෙවන්න, දිනන්න.
1: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍යයේ හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492, 0718312477. Global University Partners, නොම්බර 221, ධර්මපාලමාවත කොළඹ 7.
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව Majestica Lanka Tiles.
3: අද සවස 6:30 සියත ප්‍රවෘත්ති තුලින්
4: ඒ දවස්වල කිව්වා අපිට සීනි සමාගමෙන් ලැබෙන ආදායමෙන් විදේශ ණය පාවා ගෙවන්න පුළුවන් තත්වයකට අපි ගේනවා.
5: සීනි සමාගමෙන් ලැබෙන ආදායම ණය ගෙවන්න කොහොමදත් බෑ.
3: සියත ප්‍රවෘත්ති අහන්න. සියත ප්‍රවෘත්ති අහන්න.
6: සුබ දවසක්.
7: අලුත් වෙලා.
6: පහසු වෙලා.
7: තෑගි වැඩි වෙලා.
6: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
7: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
8: දවස සුබයි සීන දිනයි. සුබ දවසක්.
9: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79% ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.112 ජිමුලි සමාගමකී
10: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට

ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා. හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බුරු තොරන්නේ නෑනේ. කලින්ම ඩිරෙක්. ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට්නේ. දහ අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 67ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැද්දගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටි එක නම් ගන්නේ නෑ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70ද? රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011 2017 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා. 98.2 98.4

0: ding ding යන්න තමයි තියෙන්නේ.
1: ෆුට්බෝල් ගහන්න.
0: නෑ නෑ ඔය ෆුට්බෝල් ගැන ඔය කියවුවට මාත් එහෙමකට ෆුට්බෝල් ෆෑන් කෙනෙක් නෙවෙයි.
1: නමුත් මේ දවස්වල ඉතින් ෆුට්බෝල් ගැන කතා කරන නිසා අපි හිතුවා කතා කරන්න.
0: ඔව් අපේ දේ අහන කට්ටියට ඉතින් මොනවා හරි ෆුට්බෝල් ගැන නේද පොඩි දෙයක් කියන්න හිතුණා. දැන් බොරු කියන්න ඕනේ නැහැ කොටින්ම කියනවනම් ඔය ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක ගියාට මේ මම නම් එක මැච් එකක්වත් බල්ලේ නෑ. ලිලජ්ජාවේ සන්තෝෂේ බෑ තමයි. හැබැයි එකක්වත් බැලුවේ නෑ.
1: හැබැයි බලන්න මකලෝ ඔයා බැලුවේ නැති වුණාට ඔයා ඔක්කොම දන්නවනේ.
0: නෑ නෑ දන්නවා වගේ කියන්න දන්නවනේ. වාර් තේරෙන්නේ නැහැ. ඔක්කොම දැනගන්න එක වෙනයි.
1: දන්නවා
0: වගේ කියන්න පුරුදු වෙන එක වෙනයි.
1: දක්ෂයි දෙන්නේ කට නැත්තම් ඉවරයි.
0: ඔතන හරි තරක තියෙන්න ඕනේ පොඩි දක්ෂකමක්.
1: නේද? කට නැත්තම්
0: ඉවරයි. මම ෆුට්බෝල් ගහන්න ගියත් පයින් නෙවෙයි ගහන්නේ කටින්.
1: කටින්.
0: ඔයාට කියන්න සැන්ඩි එකපාරක් මේ එක මේ හුඟක් ඈත කරේ 2011. ආජන්ටිනාවේ ආධුනික කණ්ඩායම් දෙකක් අතර තිබිච්ච ෆුට්බෝල් තරගයක්. දැන් මේකේ ෆයිනල් විසිල් එක ගහනවා රෙෆ්‍රි. ෆයිනල් විසිල් එක කියන්නේ මේ මැච් එකේ ටයිමින් ඉවරලා මැච් එක ඉවරයි කියලා ගහන්න කියන්න ගහන විසිල් එක.
1: හරි.
0: ෆයිනල් විසිල් එක ගහුවා විතර එන්න වලියක් පටන් ගන්නවා මේ ෆුට්බෝල් ටීම් දෙක අතර. ෆුට්බෝල් ටේ ඇග්‍රසිව් ගේම් යන්නේ. ඇඟේ හැප්පෙනවා මේ මූණට මූණ කණ්ඩායම් දෙකම එකතරේ පිට්ටනිය ඉන්නවා සම්පූර්ණ ඉතින් ගේම්. ඉතින් වලියක් පටන් ගන්නවා ගහ ගන්න පටන් ගන්නවා. මේක නවත්ත ගන්න බෑ. ඊට පස්සේ දැන් බෙන්ච් වල ඉන්න ක්‍රීඩකයෝ ඉන්නේ දැන් ප්ලේ කරන 11 හඩුවේ තව ඉන්නවනේ මේ අතිරේක ක්‍රීඩකයෝ සබ්ස්ටිටියුට්ස්ලා. උණුත් සේරම පිට්ටනියට දුවන් ඇවිල්ලා දැන් සේරම පිට්ටනිය එක පොදියට ගහගන්න. මොකද කලේ අන්තිමට රෙෆ්‍රීට සිද්ධ වුණා ටීම් දෙකේ. එතකොට ඔක්කොම ක්‍රීඩකයෝ 36 දෙනයි.
1: හරි.
0: මේකේ 18 දෙනයි අරකේ 18 දෙනයි. 36 දෙනාටම රෙඩ් කාඩ් පෙන්නලා 36 දෙනාවම
1: තරඟෙන් ඉවත් කරා.
0: තරඟෙන් විතරක් මේ රෙඩ් කාඩ් පෙන්නුවාම ඊට පස්සේ තියෙන තරඟ කීපෙකනුත් තරඟ කරන්නේ නැතුව අයින් වෙන්න සිද්ධ වෙනවා. ඒ කණ්ඩායම් දෙකේ සියලුම ක්‍රීඩකයන්ව රෙඩ් කාඩ් පෙන්නලා ඉවත් කරලා තමයි වලිය බේරලා තියෙන්නේ. රෙෆ්‍රි ඒක ටිකක් කියන්නේ ෆුට්බෝල් වල රෙකෝඩ් එකක් හැටියට තියෙනවා. එක තරඟකදී පෙන්නපු වැඩිම රෙඩ් කාඩ් සංඛ්‍යාව වැඩි තව නැහැනේ. ටීම් දෙකේ ඉන්නේ 36 දෙනයි. 36 දෙනාටම රෙඩ් කාඩ් පෙන්නලා තියෙනවා මේ ඒ රෙකෝඩ් එක. ඉතින් කඩන්න බැරි වෙයි නේද ඒක.
1: කොහොමද තෝනික හෙන ඇග්‍රසිව් නේද ෆුට්බෝල් ගහන අය රග්බි ගහන කට්ටිය.
0: ඒ ගේම් එකේම තියෙනවා. ඉතින් බඩ ගේමනේ ඉන්නේ. මං කියන්නේ රෙකෝඩ් එක කඩන්න බැරි වෙයි නේද. රෙකෝඩ් එක කඩන්න ෆුට්බෝල් ටීම් එකට ඊට වැඩිය සෙනග දාන්න එපා.
1: එහෙම දාපු දවසකට
0: තමයි කඩන්න වෙන්නේ. එතකක් ලොවෙත් කැඩෙන්නේ නැති රෙකෝඩ් එකක් තමයි 2011 ආජන්ටිනාවේදී ඒ තියලා තියෙන රෙකෝඩ් එක. එහෙනම් මේ ෆුට්බෝල් බලන්න
1: අපි පුළුවන් වුණොත් බලමු.
0: මඩ බෑ.
1: එහෙනම් අපි හෙට හම්බෙමු.
0: මේ චාලි
1: මම සෑන්නි
0: මං මකල.
2: Rang dang.

0: ලොව පුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: අත්තරංගුවට නොගන්නේ ගෝඨාභයගෙන් පෙත්සමක්. සීනි සමාගම පාඩුවේ සභාපති හෙළි කරයි. ප්‍රධාන රෝහල්වල ඩෙංගු රෝගී තදබදී ඉහළට. ආණ්ඩුව ගොවීන් සහ ධීවරයන් රැවටූ බවට විපක්ෂ නායකගෙන් චෝදනා. ඉරාන අමරිකා ඉදිරි සාකච්ඡා සිකුරාදායින් පසු.
0: දේශීය සියත. Local news on Seatha.
1: තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන රීට් ආක්ෂාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, එහි ස්ථානාධිපති මාධව ගුණවර්ධන සහ නීතිපතිවරයායි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තමන්ට එරෙහිව විදේශ ගමන් තහනමක් පනවා ඇති බවට මාධ්‍ය වාර්තා මගින් කරුණු දැනගත් බවයි පෙත්සම් කරු පැවසුවේ. ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ මෙහි ප්‍රතිඵලයක් ලෙස තම පුද්ගලික නිදහස අහිමිවීමේ හෝ තමන් අත්අඩංගුවට පත්වීමේ අවදානමක් මතුවී ඇති බවට විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බවයි. පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ගෝඨාභය රාජපක්ෂ පෙන්වා දුන්නා. ඔහු සඳහන් කළේ එම විමර්ශනවලට අදාළව මේ දක්වා කිසිදු විමර්ශන ආයතනයකින් තමන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන නොමැති බවයි. විමර්ශනයට අදාළව ඕනෑම අවස්ථාවක ප්‍රකාශයක් ලබා දීමට තමන් කැමැත්තෙන් පසුවන බවත් ඔහු පැවසුවා. සිද්ධියට සම්බන්ධ විමර්ශනයට අදාළ සාක්ෂිකරුවන් කිසිවෙකු තමන් නොහඳුනන බවත් එම සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කිරීමට තමන්ට කිසිදු හැකියාවක් නොමැති බවයි පෙත්සම් කරු කියා සිටියේ. පෙත්සමේ දැක්වෙන්නේ දේශපාලන රැකවරණය පතා ස්විස්තලන්තයට පලාකුස් සිටින අසාත් මෞලානා නැමැති පුද්ගලයෙකු බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාවට කළ ප්‍රකාශයක් පදනම් කරගෙන විමර්ශන සිදුවන බවයි. අසාත් මෞලානා නැමැති පුද්ගලයා තමා කිසිදු අවස්ථාවක හමු වී නොමැති අතර ඔහු සමග කිසිදු සම්බන්ධයක් පවත්වා නොමැති බවත් පෙත්සම් කරු කියා සිටියා. ඔහු පැවසුවේ තමා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමේ පරීක්ෂණ කොමිසමක් පත් කළ බවයි. ඉන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරට එරෙහිව නිර්දේශ කිහිපයක් නිකුත් කර තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ශානි අබේසේකර තමන් කෙරෙහි කිසියම් වෛරයකින් හෝ ද්වේෂ සහගත අදහසකින් කටයුතු කිරීමට අවස්ථාව පවතින බවයි ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ. ඔහු පෙන්වා දී ඇත්තේ ශානි අබේසේකරට මෙම විමර්ශනය ස්වාධීනව මෙහෙයවීමට හැකියාවක් නොමැති බවයි. තමන් ඕනෑම මොහොතක අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිලධාරීන්ට බලපෑම් කිරීමට ඔහුට හැකියාව පවතින බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ කොමිෂන් සභාව හෝ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දු තුළින් තමන්ට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල කර නොමැති බව ගෝඨාභය රාජපක්ෂ කියා සිටියා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මගින් පැවැත්වූ විමර්ශනයේ වාර්තාව අධිකරණයට කැදවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි ඔහු ඉල්ලීමක් කළේ. අසාත් මෞලානා චැනල් 4 නාලිකාවට සිදු කළ ප්‍රකාශයෙන් අනතුරුව ඒ පිළිබඳ සොයා බැලීමට පත්කළ කොමිසමේ වාර්තාවද අධිකරණය හමුවට කැදවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස කළ ඉල්ලීමක්ද පෙත්සමේ සඳහන්. පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තෙක් තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ගෝඨාභය රාජපක්ෂ ඉල්ලීමක් කළා. මේ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් විමසීමක් කළා.
2: පාස්කු ඉරුදින ප්‍රහාරයට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්බන්ධය පිළිබඳව මගේ අතේ කරුණු තවම නැහැ. විමර්ශනවලදී එළිදරව් වෙන ආකාරයට තමයි ඔහු අත්අඩංගුවට ගැනීම හෝ නොගැනීම තීන්දුව වෙන්නේ. ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යභාරයක්. පරීක්ෂණ විමර්ශන සිදුවන ආකාරය දිහා බැලුවට පස්සේදී කරුණු එළිදරව් වීම අනුව බැලුවහම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ විමර්ශනය නිවැරදිව යනකොට ඒක තමන් දිහාට හේවි කියලා. ඒතර ඒක දන්නේ ඇත්තටම මම නෙවෙයි. මේ විමර්ශනය නිවැරදිව යනකොට කරුණු එළිදරව් වීම පිළිබඳ බීතිකින් පසු වෙන අය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමයි ඉදිරිපත් වෙන සාක්ෂි අනුව විමර්ශන අනුව කටයුතු කරන්නේ. සමහර විට හොරාට කලින් කේහෙල් කෙනවට පෙන්නත් දන්නේ.
1: රැඳවුම් භාරයේ සිටින හිටපු බුද්ධිංශ ප්‍රධානී සුරේ සලේට අමානුෂික අයුරින් සලකා ඇති බවට ලද පැමිණිල්ල සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා. එහි කොමසාරිස් නිමල්පුංචි හේවා සඳහන් කළේ සුරේ සලේ රඳවා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිරමැදිරිය පරීක්ෂා කළ බවයි. එහිදී අනාවරණ වී ඇත්තේ එම සිරමැදිරිය පොදු මූලික අඩුපාඩු වලින් යුක්ත බවයි. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කළ බවයි මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් නිමල්පුංචි හේවා සඳහන් කළේ. මේ අතර මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සඳහන් කළේ හිටපු බුද්ධිංශ ප්‍රධානී සුරේ සලේට පහර දුන් බවට කිසිදු වෛද්‍ය වාර්තාවකින් තහවුරු වී නොමැති බවයි. ඔහු එම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ විකාශය වූ සියත ටීවී ටර්නින් පොයින්ට් වැඩසටහනට එක් වෙමින්.
3: අපි කියන්නේ එහෙම වෛද්‍ය වාර්තාවක ඔහොම අමානුෂික පහරදීමකුත් නැහැ. එහෙම පහරදීමක් තිබුණා නම් ඔහුට ගරු මහේස්ත්‍රාත්වරයාට ඍජුව කියන්න අවස්ථාව ලැබිලා තිබුණා. ඒ කිසිදු අවස්ථාවක සලේ ජෙනරල් සලේ එහෙම කියලා නැහැ. ඕනම රැඳවියෙකුට කෑම දෙන විලාසයක් තියෙනවා. පිඟන් වල ඇතුළට කන්න දෙන්නේ නැහැ. කොහොමත් පාර්සලයක් ලෙස කොලේ කොතල තමයි කන්න දෙන්නේ.
1: ඩෙංගු වසංගතය අවම කිරීම වෙනුවෙන් දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් සකස් කිරීමට අවශ්‍ය බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. අග්‍රමාත්‍යවරිය මේ බව සඳහන් කළේ කොට්ටාව ප්‍රදේශයේ පැවති විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනට එක් වෙමින්.
4: අපේ ඉලක්කය වෙලා තියෙන්නේ මේ අවදානමෙන් හානියට පත්වන සංඛ්‍යාව, අපේ පුරවැසියන් සංඛ්‍යාව කොහොම හරි අපි අඩු කරගන්න ඕනේ. මේකට දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් අපි කරන අතර මේ මොහොතේ වැසී සමයත් එක්ක මේ අවදානම වැඩි වෙන නිසා අපි මේක සියලු දෙනාම එකතු වෙලා අදිෂ්ඨානශීලීව අපි මේ අභියෝගයෙන් උත් ජය ගන්නවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි මැදිහත් විය යුතුයි.
1: ඩෙංගු රෝගීන් හේතුවෙන් ප්‍රධාන රෝහල් කිහිපයක දහර්තාව ඉක්මවා යාමට විසඳුම ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ප්‍රවණතාව අවම කිරීමට පියවර ගත යුතු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවා.
2: රෝගීන් ප්‍රමාණය අඩු කරගන්නට අවශ්‍යයි. මොකද රෝහල් ගතවීම් වැඩි වෙන එකෙන් ඒක පාලනය කරන්න බෑ. ඒ වගේම අපි පුළුවන් තරම් අපේ ප්‍රාදේශීය රෝහල් සහ මූලික රෝහල් අපේ ද්විතීක මට්ටමේ රෝහල් වලට සමහර රෝගීන් ට්‍රාන්ස්ෆර් කරනවා, වෙනත් රෝගීන් යවනවා. දැනට මේ සම්බන්ධයෙන් වැඩ කටයුතු කරන සියලුම සෞඛ්‍ය බලධාරීන් සහ අපේ වෛද්‍යවරුතුළු කණ්ඩායම්ට අවශ්‍ය කරන මූලික දැනුවත් කිරීම කරලා තිබෙන්නේ. ඒ වගේම අපේ ඩෙංගු මර්ධන ඒකකය මේ අධීක්ෂණ කටයුතු වලට ඒ දිස්ත්‍රික්ක වලට මේ තත්ත්වය වැඩිපුරම තිබෙන MOH 89 ගිහිල්ලා ඒ සම්බන්ධීකරණ කටයුතු වෙනත් ආයතන සහ මහජනතාව සමග සිදු කරමින් පවතිනවා. ඒ නිසා අපි යලිලෙත් ඉල්ලන්නේ මේ දවස් 6 ඇතුළතදී ඔබේ දායකත්වයේ ඉහළ මට්ටමකට ලබා දුන්නොත් අපිට මේ තත්ත්වය පාලනය කරන්න පුළුවන්.
1: ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර පැවසුවේ මෙම සතියෙන් පසුවද අඛණ්ඩව ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන බවයි.
5: මේ දිනපහේ වැඩසටහන අවසානයේදී මේක මෙතනින් නතර වෙන්නේ නැහැ. මේක දිගටම මේ කණ්ඩායම් සෞඛ්‍ය වැඩිධාරී කාර්යාලවල කණ්ඩායම්, පළාත් පාලන ආයතනවල ඒ සෞඛ්‍ය සේවකයන් ඇතුළු ඒ කණ්ඩායම් දිගටම මේ දේ කරගෙන යාමට අමාත්‍යංශ අමාත්‍යවරුන්ගෙන් සහ අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් උපදෙස් ලැබිලා දෙනවා. ඒක නිසා මේක දිගටම කරගෙන යනවා. උඩ මේ කාලය තුළදී සමහර ආයතනවලට පරිශ්‍රවලට මුද්‍රවස්තවලට රතු නිවේදන දෙනවා. ඒ කියන්නේ ඒ අයගේ මේ විශාල ප්‍රමාණයක් ඩෙංගු මතුරුවන් බොවන ස්ථාන ඒ පරිශ්‍රය තියෙන නිසා. උඩ ඒවා ඊගාවට එනකොට මේ අය අනිවාර්යෙන්ම එනවා. ඒ රතු නිවේදන දුන්න තැන්වලට අනිවාර්යෙන්ම ඒ නැවත සැරයක් එනවා. ඒ වෙන විට ඒක නොතිබුණොත් එහෙම එතකොට මේ නීතිමය ක්‍රියාමාර්ග ගන්න සිදුවේ.
1: පසුගිය වසරට සාපේක්ෂව 30%කින් ඩෙංගු වර්ධනය ඉහළ ගොස් ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ.
6: ඉතාම අවදානම් තත්ත්වයක මේ ඩෙංගු රෝගය මේ වෙනකොට රට තුල පවතින්නේ. නැවත අධිවසංගත තත්ත්වයක් දක්වා මේ ඩෙංගු රෝගය වර්ධනය වීමේ අවදානමක් අපි නිරීක්ෂණය කරමින් ඉන්නවා. සාමාන්‍යයෙන් අපි අවුරුදු 5කට හෝ 4කට ආසන්න කාල ප්‍රාන්තරයක් ඇතුලේ කාල සීමාවක් ඇතුලේ මේ අධිවසංගත තත්ත්වයන් අපි නිරීක්ෂණය කරන්නේ. 2017 වර්ෂයේදී ඩෙංගු අධිවසංගත තත්ත්වයක් ආවා. 22 වර්ෂයේදීත් මේ වගේ තත්ත්වයක් නිර්මාණය වෙමින් පැවතුණා. නමුත් ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග හරහා යම් පමණකට පාලනය කරගන්න අපිට හැකියාව ලැබුණා. සියලු පාර්ශ්වවල එකතු වෙන අන්තර්පාර්ශ්වීය සම්බන්ධීකරණයෙන් යුක්තව හදපු තාක්ෂණික සැලසුම් ක්‍රියාකාරී සැලසුම් හරහා තමයි මේක අපිට පාලනය කරගන්න හැකියාව ලැබුණේ. දැන් නැවතත් මේ මොහොතේදී අපි දකින දත්ත සහ ප්‍රවණතාවයන් එක්ක බැලුවහම ඒවා විශ්ලේෂණය කරාම නැවත මේ ඩෙංගු අධිවසංගත තත්ත්වයක් දක්වා මේ තත්ත්වය වර්ධනය වීමේ අවදානමක් තියෙනවා. එතකොට වැදගත්ම කාරණේ තමයි ඩෙංගු රෝගය සම්බන්ධයෙන් මේ ඉලක්ක යක්කම් දිහා බලලා මේ ප්‍රවණතාවයන් දිහා බලලා වසංගත විද්‍යානුකූල තියෙන දත්තතරතුරු විශ්ලේෂණය කළා. මේක මෙතනින් එහාට වර්ධනය වෙන්න දෙන්නේ නැතුව ඒ හානිය අවම කරගනිමින් ඩෙංගු රෝගය මර්ධනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.
1: මේ අතර වසරේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 42,232 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. සිදු ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 24ක්. රට තුළ පවතින ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව 84ක් බවයි ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. ඊයේ ප්‍රකාශයට පත් කළ ජාතික ඩෙංගු මර්ධන සතියේ දෙවන දිනය අදයි. අදත් දිවයින පුරා මදුරු මර්ධන කටයුතු සිදු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළා. හෙට දිනය දක්වා නගරාශ්‍රිත ප්‍රදේශ අවහිර වූ කානු පද්ධති, වෙළඳ සංකීර්ණ, ආගමික ස්ථාන, බස් නැවතුම්පල ඇතුළු සියලු පොදු ස්ථාන පිරිසිදු කිරීමට නියමිතයි. ලබන 18 වනදා පාසල්, පෙරපාසල් සහ පුද්ගලික උපකාරක පන්ති ඇතුළු සියලු අධ්‍යාපන ආයතන පරිශ්‍ර පිරිසිදු කිරීම සිදුවනවා. 19 වනදා වෙන් කර ඇත්තේ රාජ්‍ය හා පුද්ගලික ආයතන හා කර්මාන්ත ශාලා පරිශ්‍ර පිරිසිදු කිරීම සඳහායි. ලබන 20 වනදා පුද්ගලික නිවාස සහ නිවාස අවට පරිශ්‍ර පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබනවා. ගොවීන් සහ දිහිවරයන් අසරණ භාවයට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සාකච්ඡාවකට එක්වෙමින්.
7: හැම ගොවියෙක්ම අද අන්තාසරණ භාවයට පත් වෙලා තියෙනවා. මොකක් හින්දද? බොරුව, රැවටිලි, ඇන්දවිලි ජනතාව මං මුලා කිරීමේ ක්‍රියාවලිය තුළ. දීවර ජනතාවට ලබා දෙනවා කියපු සහනාධාර ටිකක් නැහැ. සහන ක්‍රමයට ලබා දෙනවා කියපු ඒ ආම්පන්න, දැල්ලම්පන්න, බෝට්ටු, බහුදින යාත්‍රා, එක් දින යාත්‍රා මේ අනාදී සම්පත් ටික ලබා දෙනවා කිව්වා. ඒක කරෙත් නැහැ. එතනත් කරලා තියෙන ඇන්දවිල්ල බලන්න අද වෙන විට බඩු මිල ඉතාමත්ම ශීඝ්‍ර ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා.
1: විපක්ෂය ගොවීන් බියටපත් කිරීමට උත්සාහ දරන බවයි ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න සඳහන් කළේ.
8: පොහොර නැහැ කියලා මේ රටේ සමස්ත ගොවි ජනතාව බියවත් ගන්න උත්සාහ කරන මේ අඳබාල විපක්ෂෙන් අපි අහන්න කැමතියි. ඔයාලා පොහොර නැහැ කියලා කියනවා නම් කියන්න කෘෂිකර්ම අමාත්‍යාංශය යන ඇමතිතුමා ඉන්නවා, නියෝජ්‍ය අමාත්‍යතුමා ඉන්නවා, ලේකම්තුමා ඉන්නවා, ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව හරහා මේ පොහොර ටික බෙදමින් තියෙනවා. ඒ නිසා පොහොර නැතිනම් කියන්න අපට. මේ මයික් ඉස්සරහට ගිහිල්ලා අපි දන්නවා කුඹුරක් හේනක් පිටියක් නැති සමහරු මයික් එක ඉස්සරහට ගිහිල්ලා දොඩවනවා.
1: ආණ්ඩුවේ වංචා සහ දූෂණවල පීඩනය ජනතාව වෙත එල්ල කරමින් සිටින බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේ.
9: අපි දකිනවා මේ වැද පෙරදිග යුද්ධය සම්බන්ධයෙන් තමන්ගේ ප්‍රධාන සාධකය බවට පත් කරගෙන අසීමිත විදියට ජනතාවට බදුත් දානවා. තෙලුත් තෙල්මිලත් වැඩි කරනවා. වැල්ලෝ කලාපි අනිටටවල තෙල්මිල අඩු වෙනවා. ඒ වගේම ලෝක වෙළඳ පොලේ තෙල්මිලත් අඩු වෙනවා. අපේ රටේ වැඩි වෙනවා. ඇයි ඒ? එකක් බාල ගල්ලංගුරු නිසා වෙච්ච පාඩුව මකා ගන්න ආණ්ඩුව තෙල්මිල වැඩි කරනවා. තවත් පැත්තකින් ලෝකේ වැඩිම මිල දීලා තෙල්මිල දීගෙන රට බවට අපි පත් වෙලා තියෙනවා. මේ කාරණා එක්ක ඒ ආණ්ඩුවේ වංචාවන් දූෂණයන් සහ නොහැකියාව ජනතාව පිට පටවනවා.
1: මන්ත්‍රීවරුන් සඳහා කැබ්‍රත ආනයනෙන් වැළකී එම මුදලින් ඉන්ධන සහනාධාරයක් ලබා දිය හැකි බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක කියා සිටියේ.
10: මැතිඑමතුරුන්ට පහසුවෙන් යන්න කැබ් ගේන වෙනුවට ඒකෙන් පුළුවන් මාස 3ක් දීවර කර්මාන්තයට රුපියල් 150 ගානේ තෙල් ලීටරයට ඒ අවශ්‍ය පහසුකම් සපයා දෙන්න. ඒකින්ද දැන් 1 trillion තියන් හිටියට දැන් බිලියන 100ක්ම අවප්‍රමාණය වෙච්ච එකෙන් නාස්ති වෙලා ඉවරයි. කෝටි 10000ක් මාස 3ට විනාශ වෙලා ඉවරයි. ඒ කියන්නේ රුපියලක්වත් වියදම් කරන්නේ නැතුව කෝටි 10000ක් විනාශ වෙලා ඉවරයි. එහෙම නාස්ති කරනවද? එහෙම නැත්නම් රටේ ජනතාවට සහන දෙනවද කියලා තමයි ආණ්ඩුව තීරණය කරන්නේ.
1: වැඩබද්ද ඉවත් කිරීමට ආණ්ඩුවට නොහැකිව ඇති බවයි සමගී ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රාණි කිරියල්ල සඳහන් කළේ.
11: වැට්බද්ද අයින් කරනවාකවත් පාසල් උපකරණ ඒ වගේම අත්‍යවශ්‍ය ඖෂධ දැන් මේ ඔක්කොම ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුණ කරුණුනේ. දැන් අවුරුදු එකහමාරක් ගිහිලා තාමත් ඒ කිසිව දෙයක් අඩු කරලා නැහැ. ඉතින් ඇත්තටම ජනතාව ඉතාමත්ම අමාරු තත්වයක තමයි ඉන්නේ. දැන් ඒතට විදුලි බිල ඇත්තටම දරා ගන්න බැරි තත්වයක තියෙන්නේ. ඉතින් කවුරු මොනා කිව්වත් බිම් මට්ටමේ තත්ත්වය නම් ඇත්තටම සුබදායක නැහැ කියලා තමයි කියන්න පුළුවන්.
1: අමරිකාව සහ ඉරානය ගිවිසුම් ගතවීම මෙන්ම ලෝක තත්වයද සැලකිල්ලට ගනිමින් හැකි පළමු අවස්ථාවේදීම ඉන්ධන මිල සඳහා සහනයක් ලබාදීමට අපේක්ෂා කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
2: දැනට අපි මේ මාසය සඳහා ඇනුම් කරන ලද තෙල් නැව් සියල්ල වගේ පැමිණලා තිබෙනවා. තව එක බොර තෙල් නැවක් එන්න තියෙනවා. එතකොට අපි මේ කලින් ඇනුම් කරන ලද නැවතැමේ එමින් පවතින්නේ. අපි බලමු. ඉතින් ලෝක වෙළඳ පොලේ බොර තෙල් මිල සහ විරපාත තෙල් මිල අඩු වෙලා සාහනයක් දෙන්න පුළුවන් පළවෙනි මොහොතේදීම සාහන ලබා දෙනවා.
12: කාලෙ විතර ඒ සාහනය හම්බෙයිද කියන එක තමයි අපි අහන්නේ.
2: කියන්න බෑ. මේ තියෙන අවිනිශ්චිතතාවය මත දැම්මට මේ වෙලාවේදී පැහැදිලි උත්තරයක් එකට ලබා දෙන්න බෑ. අපි සාමාන්‍යයෙන් තෙල් ගොඩබාන අවස්ථාවේදී මිලක් සැලකිලිට ගන්නවනේ. අපි කලින් කිව්වේ දවස් දෙකක් එහා පැත්තට දවස් දෙකක් මෙහා පැත්තට සහ එදා දවසේ ඒ දවස් පහේ ඇවරේජ් එකක් සැලකිලිට ගන්නවා. ප්‍රීමියම් එක වැඩි වෙලා තිබෙන්නේ ඒවත් ඒ සියල්ල කලින් ඇනෝම් කරපු එකේ ප්‍රතිඵල තිබෙන්නේ ප්‍රීමියම් එක වැඩි වෙලා තිබෙනවා. නමුත් මිල සකස් කිරීමේදී දැන් වෙළඳපොලේ පවතින මිලක් සැලකිලිට ගන්නවා. ඒ සියල්ල සැලකිලිට අරගෙන දිය යකි සාහනේ ලබා දීලා භාණ්ඩාගාරයෙන් ලබා දෙන්න පුළුවන් මුදලත් ලබා දීලා අවම මට්ටමක මිල පවත්වා ගැනීම තමයි රජයේ අපේක්ෂාව.
1: ඉන්ධන සහනාධාරය තවදුරටත් ලබා දෙන්නේද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ.
13: සහනාධාරය ලබා දුන්නේ ජූනි මාසයේ අවසන්
2: දිනට අපි ඒ කියන්නේ මුල් පැකේජ් එක වෙන් කරේ බිලියන 100ක් අප්‍රේල් මැයි ජූනි මාස දක්වා. එතනින් එහාට මොකද කරන්න කියන එක සම්බන්ධයෙන් දැනට තාම නැහැ. අපි බලමු මේ නිවුසුම ගහලා තත්ත්වය හොඳ වුණොත් අපිට තව තීන්දුව ගන්න පුළුවන්.
14: සහනය ලබා දීම ගැන මේ මාසේ අන්තිම මොනහරි ගැන සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙනවද?
2: කොහොමද තව සම්මාසයේ මැදනේ ලෝක තත්ත්ව වෙනස් වෙයි. සුබවාදී බලාගෙන නෙමු. අද තීන්දුව අරගෙන 30 වෙනිදාට කරන්නේ මොකද්ද කියන එක කරන්න බෑ. කියන්න බෑක සාධාරණ නෑ මම හිතන්නේ. අපිට තිල් මිල වැඩිකාංශය දුන්නේ ජනවාරි මාසයේ තෙල් ගැන හිතලා නොවේ. ඒ නිසා දිය හැකි සහනේ මේ මොහොතේ ලබා දෙනවා. මොකද මේ සහනේ ලබා දීම තමයි රජයේ බලාපොරොත්තුව.
1: ලංකා සීනි සමාගමට මෙම වසරේද ලාභ ඉපය නොහැකි බව එහි සභාපති වසන්ත අතුල කුමාර පවසනවා. පසුගිය වසරේද සමාගම අලාභ ලබා ඇති බවයි ඔහු සියත ප්‍රවෘත්ති වෙත පැවසුවේ. එම වසරේ ලංකා සීනි සමාගම ලබා ඇති අලාභය රුපියල් මිලියන 2900කට ආසන්නයි. පසුගිය 2024 වසරේද සමාගම අලාභ ලැබූ බවයි සභාපතිවරයා සඳහන් කළේ. 2021, 2022 සහ 2023 වසරවල ලංකා සීනි සමාගම ලාභ උපයා තිබුණා. මේ වන විට සමාගමේ සේවකයන් 1300ක අතිරික්තයක් සිටින බවයි ලංකා සීනි සමාගමේ සභාපති වසන්ත අතුල කුමාර සඳහන් කළේ.
15: 2024 ජනවාරි මාසේ IMS එකේ නියෝගයන් මත වැට් එක පනවන්න සිද්ධ වෙනවානේ. එතකොට වැට් එක පනවීමත් එක්කත් මේ ආයතනයේ සීනිවල විකුණන්න පුළුවන් මිල අඩු වෙනවා. ඒකත් එක්ක මේ අලාභයන් සිද්ධ වෙලා තියෙනවා. 1-22 කාලය තුළ සේවකයන් 3000ක් විතර ස්ථිර සේවයේ තමයි නම් තියෙනවා. ඇත්තටම මේ අවශ්‍ය ප්‍රමාණය නෙවෙයි අනවශ්‍ය ප්‍රමාණයකුත් මේ අතර ඉඳලා තියෙනවා. 5,750ක් විතර තිබ්බ ටොන් එකක මිල අද වෙනකොට 11,500 දක්වා දෙගුණයක් වගේ මිලක් වැඩි වෙලා තියෙනවා. මට සත්‍ය වශයෙන් කියන්න පුළුවන් 2026 අවුරුද්දේ මේ ලාභය අපිට ලබන්න බෑ. අපිට 27-28 අවුරුද්ද වෙනකොට හොඳ ලාභ ලබන ආයතනයක් බවට පත් කරන්න පුළුවන් දී කියලා විශ්වාසයක් අපිට තියෙනවා.
1: මේ පිළිබඳ මාධ්‍යවේදීන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් විමසීමක් කළා.
16: ඒ දවස්වල කිව්වා අපිට සීනි සමාගමෙන් ලැබෙන ආදායමෙන් විදේශ ණය පවා ගෙවන්න පුළුවන් තත්ත්වයකට අපි ගේනවා කියලා. දැන්
2: මම හිතන්නේ සීනි සමාගමෙන් ලැබෙන ආදායමෙන් විදේශ ණය ගෙවන්න පුළුවන් කියලා කිව්වයි කියලා. කොහොමවත් එතන ලැබෙන ආදායමෙන් ණය ගෙවන්න කොහොමවත් බෑ. ඔය ආයතනයේ පාඩුවක් කියලා තිබෙනවද කියන එක මම බලන්න ඉලක්කම් සහිතව.
1: ලබන සිකුරාදා අමරිකාව සමග ස්විස්තලන්තයේදී අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු දෙපාර්ශ්වය අතර සාකච්ඡා ආරම්භ කරන බව ඉරානය පවසනවා. එරට නියෝජ්‍ය විදේශ මාත්‍යවරයා සඳහන් කළේ ඉරාන කණ්ඩායමට එරට කතානායක මොහොමඩ් ගලීබාෆ් මෙහෙවන බවයි. අමරිකා උපජනාධිපති ජේඩී වෑන්ස් එරට කණ්ඩායම මෙහෙවනු ඇති. ස්විස්තලන්තයේදී ගිවිසුම අත්සන් කරන නිශ්චිත ස්ථානය මෙතෙක් තීරණය කර නොමැති බවද ඉරාන නියෝජ්‍ය විදේශ මාත්‍යවරයා සඳහන් කළා. ගිවිසුම අත්සන් කිරීමෙන් පසු සාකච්ඡාවල ඊළඟ අදීර ආරම්භ කිරීමට නියමිතයි. මේ අතර ඉරානය සමග ඇති කරගත් ගිවිසුම සාධාරණ සහ යහපත් බව අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු පැවසුවේ දෙවන අදීරේ සාකච්ඡා පහසු වනු ඇති බවයි. ඉරානයට මේ වන විට තාර්කික නායකත්වයක් සිටින බව ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළා. ඔහු කියා සිටියේ අමරිකාව ඉරානයේ කිසිදු මුදලක් ආයෝජනය නොකරන බවයි. ඒ සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාර හාස්‍යජනක බවද ට්‍රම්ප් පැවසුවා. ඉරානය සහ අමරිකාව අතර සාමගි විසුමට අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උපජනාධිපති ජේඩී වෑන් සහ ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් බග ගලීබාෆ් ඔන්ලයින් ක්‍රමයට අත්සන් තබනු ලැබුවා. නිල ගිවිසුම ලබන සිකුරාදා ස්විස්තලන්තයේදී අත්සන් තැබීමට නියමිතයි. ගිවිසුමට අත්සන් තබන සිකුරාදා සිට හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත වන බවද ඉරානයට පනවා තිබූ නාවික අවහිරතා එදින සිට ඉවත්වන බවද ඇමරිකා ජනාධිපතිවරයා සඳහන් කළා. යලි සිරස්තල අත්තරංගුවට නොගන්නේයි ගෝඨාභයගෙන් පෙත්සම. සීනි සමාගම පාඩුවේ සභාපති හෙළි කරයි. ප්‍රධාන රෝහල්වල ඩෙංගු රෝගී තදබදය ඉහළට. ආණ්ඩුව ගොවීන් සහ ධීවරයන් රැවටූ බවට විපක්ෂනායකගෙන් චෝදනා. ඉරාන ඇමරිකා ඉදිරි සාකච්ඡා සිකුරාදායින් පසු. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුබරාත්‍රියක්.
0: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Town.
1: තාත්තගේ අඩිපාර යන ගමන් අපේ හදවතට දැනෙන නිර්මාණ කරන කෙනෙක් තමයි අසන්ත පීරිස්.
2: පුරුදු ඔබ දුටු පළමු දිනේ සුපුරුදු ලෙස පෙන්නා.
3: මේ තමයි එයාගේ අලුත්ම සින්දුව.
2: වාපුවට තියා හිස ඔබේ විඳිනට හැකි ආදරේ.
4: මේක ඇත්තටම මගේ වෙඩින් එකද මම කරන්න ඉතින් ඒකම සින්දුව මට කරගන්න හම්බුනේ ඔඩියෝ එක විතරයි. මේක පොඩි කැලලක් වයිරල් වෙලා තිබ්බා. ඊට පස්සේ තමයි ඒකට වීඩියෝ එකක් කරලා සින්දුව රිලීස් කරේ. ලිරික්ස් මෙලඩි කරේ මම. මියුසික් සහ මික්ස් මාස්ටර් කරේ දිල්හාර නන්දසිරි.
2: වසන්තේ සතුටු මුලදේ
3: music video එකත් special.
4: මේක ඇඩ් කරන්නේ මමයි මගේ wifi තමයි මේ පිට යාට ලියපු සින්දු හින්දා යත් එක්ක මම මේ video එක කරා.
1: ගොඩක් අය අසන්තගේ cover songs වලට සෑහෙන්න කැමතියි.
4: මේ වරකට තාත්තගේ සින්දු 3ක් 4ක් විතර මම covers කරලා තියෙනවා. හැබැයි මම වැඩිපුරම දැන් focus කරන්න ඉතින් ඉන්න originals වලට. ඒක ගොඩක් අය මට කියන්නේ තාත්තගේ cover එකක් කරන්න කියලා. ඉතින් ඉස්සරහට තාත්තගේ cover එකක් කරනවා.
2: ඉඳිනට හැකි
0: talk of the town.
1: කාලයක් ස්ටේජ් එකෙන් ඇත්වලා හිටපු අරියාන ග්‍රාන්ඩේ එයාගේ කම්බැක් එක, ඒ කියන්නේ වර්ල්ඩ් ටුවර් එක පහුගිය දා පටන් ගත්තා.
3: Eternal Sunshine කියන මේ ටුවර් එක පටන් ගත්තේ USA වලින්. එතකොට කැනඩා, ඉංග්‍රීන්ඩ් වලත් වෙනම ස්ටෝරි ලයින් එකකට එයා ෂෝස් 40ක් මේ වෙද්දි ප්ලෑන් කරලා තියෙනවා.
1: Painful memories මකලා දානවද? නැත්නම් ඒවත් එක්කම ඉස්සරහට යනවද කියන concept එකෙන් තමයි එයා මේ පාර concert වල visuals plan කරලා තියෙන්නේ.
3: ගොඩක් fans ලා නම් කියන්නේ මේ යාගේ last world tour එක. ඊට පස්සේ එයා full time acting වලට එයි කියලා.
0: Talk of the town.

0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: හුස්ම ගන්නකොට බබාලගේ පොපුලින් ශබ්දයක් ඇහෙනවද?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
2: කුඩා දරුවන් ඉන්න දෙමව්පියන් විශේෂයෙන්ම අවුරුද්දට වඩා වයසෙන් අඩු දරුවන් ඉන්න දෙමව්පියන් නිතරම වෛද්‍යවරු ගාවට යන හේතුවක් තමයි කුඩා දරුවන් හුස්ම ගන්නකොට සමහර විට පපුවෙන් යම්කිසි ශබ්දයක් මතුවීම කියන කාරණාව. විශේෂයෙන්ම අලුත උපන් දරුවන් ඉන්න දෙමව්පියන් මේ ගැන වැඩිපුර බය වෙනවා. බොහෝ විට වයස මාස 3ට වඩා අඩු දරුවන්ගේ මේක සාමාන්‍ය තත්ත්වයක්. මේ වයසේ ඉන්න දරුවන්ගේ ශ්වසන මාර්ගය බාහිර පරිසරයට දක්වන සංවේදීතාවය වැඩි. ඒ නිසාම බාහිර පරිසරයේ වායුගෝලීය උෂ්ණත්වයට වායුගෝලයේ පවතින ජල වාෂ්පවට වගේම දූවිලි සහ දුම්වලටත් උන් සංවේදීතාවයක් දක්වනවා. මේ දේවල් වලට තියෙන සංවේදීතාවයට දක්වන ප්‍රතික්‍රියාවක් විදිහට සමහර විට උන්ගේ ශ්වසන මාර්ගය සාමාන්‍ය ප්‍රමාණයට වඩා පටු වෙන්න පුළුවන්. එවිට උන් හුස්ම ගැනීමේදී සහ හුස්ම පිට කිරීමේදී යම්කිසි ශබ්දයක් පිට වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ තත්ත්වයම යම්කිසි ආසාදනයක් වූ විට, එහෙම නැත්නම් ආසාත්මිතාවයක් වූ විට වගේම සමහර විට ළමා ඇදුම තත්ත්වයේදීත් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ අවස්ථාවකදී නම් මේ ශබ්දය ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. ඔබේ දරුවත් හුස්ම ගන්නකොට මේ වගේ ශබ්දයක් පිට වෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම ඔබේ දරුවා සුදුසුකම් තියෙන අධ්‍යක්ෂක තියෙන වෛද්‍යරයෙක් කරා අරගෙන ගිහිල්ලා උපදෙස් ලබා ගත යුතුයි. අපි හෙටත් උදෑසන හමු වෙමු මේ වගේ වැදගත් වෛද්‍ය කරුණු සමගින්.
0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
0: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: අලුත් විදිහට හිතලා ප්‍රශ්න වෙනස් විදිහට විසඳන්න. ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න, බ්‍රේන් එක රීසෙට් කරගන්න. ලොව හොඳම කල්චර් ගුරු ආතර් කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනාක් ඉම්පීරියල්ලේ. බිස්නස් මයින්ඩ් එක රීබූට් කරගන්න කතා කරන්න. ටිකට්ස් 0.7.476.0700. මාධ්‍ය ශක්තිය, සියත ටීවී, සියත FM, කිස් FM.
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස්ටෙක් ස්ලිම් ලයින්.
5: දිමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0.76 844 97 97. කොන්දේසි සහිතයි.
6: කොමර්ෂල් බැංක වල ඔබේ ස්ථාවර තැන්පතු වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පතුක් ආරම්භ කරන ඔබට 11% දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් ₹5,00,000 හෝ ඊට වැඩි මුදලකින් අද මොබි ආයෝජනය ආරම්භ කරන්න.

0: ආදරණීය රාත්‍රියක්. රෑ 7:30 වෙලා විනාඩි 5යි දැන් වෙලාව.
1: ඔයාට ලැබෙන්න ඕන දේවල් ඔයා තමයි හොඳටම දන්නේ. ඔයා කල්පනා කරන දේවල්, ඔයා විශ්වාස කරන දේවල්, ඒ හැම දෙම ඔයා හිතන විදිහට තමයි ඔයාගේ ජීවිතයට ලැබෙන්න පටන් ගන්න.
0: අපි බලාපොරොත්තු වෙන හැම දෙම මේ විදිහට ලැබෙනවා. හැබැයි ඒකට ඔයා ලොකු දේවල් ගොඩක් කරන්න ඕනේ. ඔයා වෙනුවෙන් හීන මවන්න ඕනේ. ඒ හීනට වැඩ කරන්න ඕනේ. මහන්සි වෙන්න ඕනේ. දවසින් දවස එතකොට තමයි ඔයාගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටු වෙන්න පටන් ගන්නෙ.
1: ඒකත් එක්තරා විදිහක මැජික් එකක් කිව්වොත් හරි. මොකද ඔයා හොඳ දේවල් හිතුවොත් තමයි ඔයාට හොඳ දේවල් කරන්න පුළුවන් වෙන්නේ. ආදරේදිත් ඒ විදිහටම ඔයාගේ ක්වොලිටීස් තියාගෙන ආදරේ කළොත් තමයි ඔයාටත් ඒ විදිහම ඊටත් වඩා ලස්සන හොඳ ආදරයක් ලැබෙන්නේ.
0: ආදරේ ගැන කතා කරන්න අදත් අපි දෙන්න ඉන්නවා ඔබේ ළඟින් රෑ 9 වෙනකම්.
1: අහන් ඉන්න ගමන් මැසේජ් එකක් එවන්නත් ඕනේ. 0711 982 984 අපේ WhatsApp නම්බර් එකට හරි.
0: ආදර රේඛා ඔන්සෙත් FM අපේ Facebook fan page එකට ඇවිත් ඔයාට බලවන් අපේ wall post එක යටින් අද පුරුදු විදිහට ඔයාගේ හිතේ තියෙන දේ ලියන්න. මම නිශාන්.
1: මං විශ්මී.

0: ජීවිත කාලෙ පුරාම සංකූලතා ඇතිවෙන්න තරම් භයානක මොලේ උන එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දන්නවද?
1: මේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අසංක විරසිංහ.
2: ඇතැම් අවස්ථාවලදී මරණය ඇතිවෙන්න පුළුවන්. ඇස් පෙනීමේ දුර්වලකා හෝ ඇස් පෙනීම නැතිවීම, කන් ඇහිම නැතිවීම, අනික ඇතැම් අවස්ථාවල මේ මගේව හැදිලා හොඳ වුණාම හරියට ඇවිද ගන්න බැරි වෙන මගේ තත්ත්ව. කෙලින් ඉන්න බෑ. පලිප්පු මෙනින්ජයිටිස් තත්ත්ව මගින් ඔළුවේ ලේනහරවලට ඩැමේජ් එකක් වුණා. දීර්ඝ කාලනම ඔළුවේ යම් යම් කොටස් වලට ලේ ගමනාගමනය අඩුවෙලා ඒ කොටස් මැරීම නැත්නම් අක්‍රීය වීම ඇතිවෙන්න පුළුවන්.
3: මේ දවස්වල සීග්‍රයෙන් පැතිරෙන මොලේ උන එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිස්සම් වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිස්සම් කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරුයි.
4: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
5: දෙන්නේ සල්ලි නැති ප්‍රශ්නේ නෙමෙයි. රුපියල් 100ක් වෙන් කරාම රුපියල් 60යි වැඩේ. ආම හොරගම් කරා.
6: එයා මුට්ටිය දාලා බලනවාද? මුට්ටිය දැම්මට අපි කලබල වෙන්නේ නැහැ. ඒ හින්දා ඔයා පුළුවන් නම් ඔළුව දාලා බලන්නකෝ.
7: මේ පත්කිරීම තවදුරටත් සිද්ධ වෙන්නේ නැත්නම් අපිට සිද්ධ වෙයි විශ්වාසභංග යෝජනාවක් රජයට විරුද්ධව අරගෙන ඉන්න.
4: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
8: ඒ නිසා තමයි එල්බෝඩ් දෙකක් පෙන්නලා කිව්වේ එල්බෝඩ් කට්ටියට මේක දෙන්න එපා.
9: පුළුවන් නම් මේ බලාසභාව තියලා බලන්න කියන්නේ කොහොමද?
10: ශක්තියක් තියෙනවා අපිට බලය දෙන්න අපි කළ පෙන්නන්න.
11: බාධක ඉදිරිපත් කරත් එක එක හතුරු කණ්ඩායම් අපේ ගමන අපි යනවා ජනතාවාදී ලෙස.
4: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
12: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
13: ෆිනිෂින් වහලක් ලෙස කලර් ෆ්ලෝ වැජබෙනා.
14: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
15: අයියා මට ඇපල් මලක් දෙන්න.
16: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
15: අයියා මට මල් ගොඩාක් දීලා.
16: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
15: හච් 15 පිස්සුවක්ම තමයි.
17: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
18: Hi, මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa, documents ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand පැවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
19: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0712 492 2727
5: මාසෙම කරන වියදම් Combank debit card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank debit card challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් වුණොත් මාස්පතා TV, fridge, washing machine මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්න ජයග්‍රාහකින් 1000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න දිනන්න.

0: na da su du kontigena e disne
1: danen anna sadie dawasla hawas dekata
2: sieta hot and spicy with sudu kochi
1: godak kadare
3: amme මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
1: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියත පොකට් මනි. අනුග්‍රහය.
7: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25%ක පොලියක් 11%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19ට කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook

0: එක දවසක් මට SMS එකක් එනවා.
1: මොකක් කියලාද?
0: ඒ කාලේ තිබ්බ මේ තාමත් ඇති. දැන් වැඩි දින SMS හුවමාරු වෙන්නේ නැහැ නේ. SMS ආදරය කරන අයට නැත්තම් යාළුවන්ට අපි උදේ නැගිට්ටාම මේ ලස්සන ලස්සන අදහස් තියෙන SMS ෆෝවර්ඩ් කරගන්නවා.
1: නිකන් good morning කියලා විතරක් නෙවෙයි.
0: නෙමෙයි.
1: මොන හරි කෝට් එකක් එක්ක.
0: අන්න හරි. සමහර ඒවා නිකන් පොඩි රූප එහෙම හදලා. ඒ කාලේ ස්මාර්ට් ෆෝන්ස් තිබුණේ නැහැ. පොඩි ඔබන ෆෝන්ස් තිබ්බේ. ඒවා එඩිට් කරන්න පුළුවන්. පිච්චර් එඩිටර් කියලා ගත්තා බා මට මතකයි. හරිද? මට මෙසේජ් එක හිව ගෑනු ළමෙක්. ඒක මම සේව් කරගත්තා. යමගේ යාළුවෙක්.
1: හරි.
0: කවදා හරි දවසක කෙනෙක්ට ආදරය කියන්නේ ආදරය කියලා හඟවන්න ඒක යවන්න පුළුවන්. ඒකේ වෙලා තිබ්බේ අදහස මට සම්පූර්ණ මෙසේජ් එක වාක්‍යම් වාක්‍යෙට මතක නැහැ. සරල අදහස ඔයා මට ආදරේ නම් ඔයා මම මගේ හදවතේ ඇතුළට දාගෙන ඒක ලොක් කරලා යතුරු විසි කරනවා. ඔයා මට ආදරේ කියලා දැනුනොත් මම ඔයාව අරගෙන මගේ හදවතේ ඇතුළට දාලා ලොක් කරලා
1: යතුරු
0: විසි කරනවා. කාටවත්ම හොයාගන්න බැරි වෙන. ඉතින් කාලෙත් එක්ක මම ඕක සේව් කරන් ඉඳලා යවුවා ඇති.
1: reply
0: යන්නේ
1: යතර හම්බුනෙත්
0: යතර
1: ඇති නේද?
0: දන්නේ මියෝක
1: ලොක් කරගෙන තාම තියෙනද?
0: තාම තියෙනවා. ඉතින් හද ලොක්නේ.
1: ඒ වෙලෙට එන්නේ නැහැ ලොක්ින්ද.
0: ඉතින් දැන් කරන්න දෙයක් නැහැ.
1: යතර නැහැනේ.
0: යතර නැහැනේ. ආදරේ ඇතුලේ තියෙන ලස්සනම දේ මොකක්ද කියලා කෙනෙක්ගෙන් අහුවොත් අපිට කියන්න පුළුවන්. මොකද්ද? විශ්වාසය. ඔබ වැඩිපුරම විශ්වාස කරන කෙනා ඔබට බොරු කරනවා කියලා දැනගත්තාම ඔයා මොකද කරන්නේ?
1: ඔයාට හිතාගන්න බැරි වෙයි. ඔයා රැවටේ. ඔය ගොඩාක් කල්පනා කරන්න පටන් ගනි. මොකද්ද ඒ උනේ? මොකද්ද මට ඒ ඇහුනේ? මොකද්ද මං ඒ දැක්කේ? ඔයා ඔයාටම ප්‍රශ්න කරන්න පටන් ගන්න ඉඩ තියෙනවා.
0: අපි එකෙන් කතා කරමු. ප්‍රාණම වෙනකම් වෙලාව තියෙනවා. 0711982947 WhatsApp message එකක් කියවනම් හරි.
1: එහෙවත් නැත්නම් ආදරේ කාන්සියට FM අපේ Facebook page එකට ඇවිත් අද post එක යටින් comment එකක් තියන්න.
0: දන්නවද ශ්මී?
1: කියන්නකෝ.
0: සමහරු කොච්චර විශ්වාසද කියනවනම් ඔට්ටු දාන්නේ කෝටි ගණන් වලින්.
1: හොඳයි, එහෙම තමයි. ඒ තරම් එයාගේ විශ්වාසය වැඩි ඇති. නේ
0: බලමුකෝ ඉස්සරහට.
1: බලමු
0: අපි
1: හෙටත් එපිසෝඩ් එකක් බලන්න පුළුවන්.

0: ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
1: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
4: තෑගි වැඩි වෙලා.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ් ස්ටයිල් රෙසිඩන්සිස්.
7: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
8: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
9: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
10: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
11: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණය පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
2: මේ දෙකක් දාගෙන එන්නද?
3: ඇයි කන් දෙක පුරවල කන්නද?
2: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක බෑය දෙකක් එක දිගට.
4: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
2: නෑනේ අරේ වා
1: සින්දු සියත.
4: ගියත් සැපයි දවලේ
5: එකම ආටිස්ට්ගේ සින්දු

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBක රොන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV නීලවිකාශ
4: රිවෝඩ් සමාජිකයන් සඳහා කගිල්ස් වෘත්තිපතින් මෙගා වට්ටම් වෛරහා චිකන් මීට් බෝල්ස් ඉතිරි රුපියල් 115යි මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 310යි වීවා මොල්ට් පවුච් ඉතිරි රුපියල් 170යි පෙයාස් පියෝ ඇන්ඩ් ජෙටල් සබන් මල්ටි පැක් ඉතිරි රුපියල් 250යි කගිල්ස් වෘත්තිපතින්
5: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිත.
6: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ. දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම්
8: ඉස් කමර්ෂල් බැංකුවේ නුඹේ ස්ථාවර තැන්පත් වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පත්ක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් 105ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරඹන්න.
9: තාත්ත තමයි අපේ ජීවිතේ වීරයා.
10: පචිර ප්‍රින්සිපල් කම හම්බලා යනවා දුෂ්කර පාසලකට. ස්කෝලේ ළමයි එන්නේ නැහැ. ස්කෝලේ ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කෑම දෙන්න පටන් ගන්නවා.
9: හැබැයි තාත්තා ආදරේ කලේ අපිට විතරක්ම නෙමෙයි.
10: මේක ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ස්කෝලේ එන්න ගන්නවා. කෑම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කලේ ස්කෝලේ ස්කෝලේ බේරගන්නේ.
9: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
10: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් අම්මයට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙගේ හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද.
11: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711 982 984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
9: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
11: මගේ ජීවිතේ වීරයා උපයි තාත්තේ.
12: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
11: දැන්ම තරවගේ 9යි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට 100FM අහන්න.
12: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
13: සියත පොකට් මනී.

0: මීට පහුවෙල විනාඩි හතයේ දැන් වෙලාව.
1: අපි හිතන දේවල්, අපි හීන දකින දේවල් අපිට ඕන වෙලාවට හැබෑ වෙන්නේ නැහැ. හැබැයි අපිට ඕන පාර හදාගන්න පුළුවන් අපිට විතරමයි.
0: ජීවිතේ ගමන් ගොඩක් තියෙනවා. සමහර ගමන් යන්න ඕනේ තනියම. සමහර ගමන් යන්න ඕනේ අත්අල්ලගෙන. සමහර ගමන් යන්න ඕනේ කාටත් රහසින්. සමහර ගමන් යන්න ඕනේ හැමෝටම කියලා Facebook එකේ දාලා. ජීවිතේ විශ්වාසය කියන දේ හරිම වැදගත්.
1: අනිවාර්යෙන්ම.
0: තමන් ගැන තියෙන විශ්වාසය අපි හඳුන්වනවා කොහොමද?
1: ආත්ම විශ්වාසය.
0: කියලා ටිකක් දේවල් දන්නවනේ.
1: මල්ලඟ ආත්ම විශ්වාසය තියෙනවනේ. තින් මම ඒක දන්නවලු.
0: හරි.
1: හොඳයි නේද?
0: හොඳයි හොඳයි.
1: මම ඔයාගෙන් ඉගෙන ගන්න.
0: අම්මේ වෙන නැත්තම්.
1: මං උඩ.
0: උඩ උඩ. හවසත් මතකයි නේද?
1: මතකයි මතකයි.
0: වැඩි දේවල් කියන්නේ නැද්ද? හොඳ නෑ.
1: හොඳ නෑ. ආත්ම විශ්වාසය.
0: විශ්වාසය. එතකොට අනිත් අය ගැනත් අපි එහෙම විශ්වාස කරනවා. සමහර වෙලාවට මේ විශ්වාසය කියන එක සීමාවෙන් එහාට යනවා. අපි විශ්වාසය වැඩි කරගන්නවා. අධි විශ්වාසයක් තියාගන්නවා. එයා මෙහෙම කරයිනේ. මම මෙහෙම කරනවා නම් එයත් මෙහෙම කරයි. අනාගතයේ සිද්ධ වෙන්න નિયમિત දේවල් ගැන බලාපොරොත්තු තියන් ඉඳලා අපි ඕන තරම් බිම වැටිච්ච වෙලාවල් තියෙනවා. සරල උදාහරණයක් කියන්නකෝ, කාටත් මේක වෙනම ඇතිනේ. ඔබට අනාගතයේ යම් මුදලක් ලැබෙන්න තියෙනවා. අපි හිතමුකෝ යාළුවෙක්ට රුපියල් 5000ක් ණයට දුන්නා. එයා කියනවා එයාට 14 වෙනිදාට ඒක දෙනවා කියලා. ඉතින් එයා 14 වෙනිදාට 5000ක් හම්බෙනවනේ. ඉතින් කමක් නැහැ කියලා දැන් තියා ඔයා රුපියල් 5000ක වියදම් ටිකක් කරගෙන බලාගෙන ඉන්නවා. ආර 5000 හම්බුනාම අවුලක් නැහැ, එතනින් එහාට ජීවිත කැලල ගැට ගහගෙන යන්න පුළුවන් කියලා. අන්තිමට යාළුවා කියනවා, "මාර වැඩේනේ. ඒක 14 දෙන්න වෙන්නේ නැහැ. ඒක කියන්නේ 14. සමහරවිට එයා ඒක කවදාවත් ආයේ දෙන්න එකකුත්
1: නැහැ.
0: එහෙම වෙච්ච මිනිස්සු ඕන තරම් ඉන්නවා." පන්දහක් විතරක් නෙමෙයි, සමහර ලාවට විශ්වාසය වැඩි කමට අපි මොකක් හරි ආසම දෙයක් අපි පාවිච්චි කරන දෙයක් දෙනවා. දෙමංග දෙයක්ලා තියෙනවා, ගෑනු ළමයි එහෙමම ෂෙයා කරගන්නවා. ලස්සන නිකන් පාටි ඩ්‍රෙසස් වගේ දේවල්. අනේ මේක හරිම ලස්සනයි, මේ වගේ බ්ලැක් කලර් එකක් මට නෑනේ, දෙන්න බැරි දෝක පොඩ්ඩක් කියලා එහෙම ඉල්ලන් ගිහිල්ලා පුච්චලා ගෙනාපු අවස්ථා ඕන තරම් තියෙනවා. ලෝකේ හැටි ඉතින් නේ.
1: අනිවාර්යෙන්ම හිතන දේ වෙන්නේ නැත්නම් වෙන දේ අපිට හිතා ගන්නත් බැරි වෙනවා.
0: විශ්වාසය වැඩිපුරම තිබිලා ඔබ විශ්වාස ගන්න කෙනා ඔබට බොරු කරනවා කියලා දැනගත්තාම ඔයා මොනවද කළේ? බ්ලොක් කළා? ආ බ්ලොක් කළා. ආ හරි. මෙයා බ්ලොක් කළා.
1: ස්කිප් කරමු අපි ඒ දේවල්.
0: මෙයා බ්ලොක් කළා. ඒුණාට දැක්කම ඉනාවලු. විද්‍යා හතයි කයක 98 2 98 4ට WhatsApp message එකක් එවන්න.
1: එහෙමත් නැත්නම් other accounts yet FM අපේ Facebook page එකට આવીත් අද post එක යටින් comment එකක් තියන්න. ඔයා මොනවාද ඒ වෙලාවට කරන්න කියලා.

0: ජීවිත කාලෙ පුරාම සංකූලතා ඇතිවෙන්න තරම් භයානක මොලේ උන එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දන්නවද?
1: මේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අසංක විරසිංහ.
2: ට්‍රීට්මන් ගත්තොත් බැක්ටීරියල් ආසාදනං ඇන්ටිබයොටික් වර්ගත්, දිලිර ආසාදනං ඇන්ටි ෆංගල් වර්ගත්, වෛරස් ආසාදනට ඇන්ටි වෛරල් සහ මේ ඔළුව හා සම්බන්ධ වෙන ස්ටෙරොයිඩ් වර්ගයේ බෙහෙත් එන්නත් වර්ග සහ ඒ සංකූලතා සමඟ ඔළුව කැක්කමක් වෙන්න පුළුවන්, ෆිට් එකක් වෙන්න පුළුවන්. මේ රෝග තත්ත්ව සඳහා ලබා දෙන නිශ්චිත බෙහෙතුත් මේ සඳහා යොදා ගන්න පුළුවන්.
3: මේ දවස්වල සීග්‍රීන් පැතිරෙන මොලේ උන එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරුයි.
4: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
5: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
6: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඔස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492. 0718132777.
7: හිතුවද මේක ප්ලේන් එක කියලා සැපගන්න? මේව තමයි කන්න තියෙන්නේ. කනවනම් කපන්, නැත්නම් පැනපන් මුහුදට.
8: මිනිස් ජාවාරම් කරුවන්ගේ බොරුවල් රැවටි ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල් වීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් අහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහමුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
9: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
10: මානසිකින්දා ඉඳලා 20 වෙනිදා දක්වා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් දින 5 විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන අද ආරම්භ කරා. මේක සෑම දිස්ත්‍රික්කයකම, සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකම ආරම්භ කරලා තියෙනවා. සෑම ප්‍රාදේශීය සභාවකම ඒ අය සෞඛ්‍ය සේවකයන් සහාය නිලධාරීන්ද, ඒකම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු ඩෙංගු සහායක සේවකයන්ද, මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මේට දායක වෙනවා. පළවෙනි දවස් තුනේ සියලුම පොදු ස්ථාන පරීක්ෂාවට ලක් වෙනවා. 18 වෙනිදා ඒ ප්‍රදේශවල තියෙන පාසල් පරීක්ෂාවට ලක් වෙනවා. 19 වෙනිදා රජයේ ආයතන සහ ආගමික සිද්ධස්ථාන ඒ පරීක්ෂාවට පත් වෙනවා.
9: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12:00ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
11: කමත් භාෂාවේ යතුරු නමින් හඳුන්වන්නේ 1 කුල්ල, 2 ගෝණිය.
12: ස්ටේටස්ෙන් පොකට් මනි අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ හෝමාගමේ කේතකී රූපිකා.
13: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
12: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151ට දැන්ම WhatsApp කරන්න.
14: යතෝ පොකට් මනි.
12: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
15: අනුග්‍රහය.
16: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක්, 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13:19ට කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: වැල්ල වැල්ලටාවත් කවදාවත් වැල්ලෙ නතර වුණේ නෑ. හැමදාම වැල්ල අලුත් කරලා රැල්ලා පහෝ ඈත මොහොතට ගියා. ප්‍රමුදිතගේ ෆස් ජොබ් එකේදි තමයි එයාට පාරව හම්බ වෙන්නේ. ජීවිතේ පුරාම පාර එයාට ලස්සන මතක ගොඩක් හිතේ තියාගන්න ඉඩක් වෙන් කළා.
1: ප්‍රමු, මේ වෙලාව තමයි ජීවිතය ගැන හොඳටම කල්පනා කරන්න පුළුවන් වෙලාව.
0: එක හවසක එයාලා ගල්කිස්ස බීච් එක අද්දර නතර වුණු වෙලාවක පාර කියපු ඒ දෙබස ඊට පස්සේ හැම හවසකම මූදත්තර ප්‍රමුදිත තනි වෙන වෙලාවට එයාගේ හිත ඇස්සේ දෝම් කර දුන්නා.
2: ඇයි පාරෝ එහෙම කියන්?
1: මම ජීවිතේ ගොඩාක් දේවල් අතාරින්න මෙතරට මේ විදියට ඇවිත් තියෙනවා. හිතට පුදුම සහල්ලුවක් දැනෙනවා. හිතේ තියෙන බරගතිය මගෙන් ඈතට යනවා. එතකොට
0: ජීවිතේ කීප සැරයක්ම වැරදුනත් ආය ආයම ජීවිතේට බලාපොරොත්තු අලුත් කරගන්න පාරගේ ඒ අත්දැරීම ප්‍රැක්ටිස් එකක් වුණා.
2: දැන් මටත් ඔයත් එක්ක මෙතෙන්ට එන හැම සැරයකම එහෙම හිතනවා.
0: ඒ දෙන්න අතර තිබ්බේ ලස්සන බැඳීම කාලෙත් එක්ක ටික ටික වෙනස් වෙනවා. හේතුව ඒ දෙන්නගේ වයස් පරතරය. ප්‍රමුදිතට කවදාවත් ගෙදරට පිටින් තීරණයක් ගන්න බැරි වුණා.
1: කමක් නෑ ප්‍රමු, මට ජීවිතේ හම්බුණු හොඳම ආදරණීය මතක හම්බුනේ ඔයාගෙන්.
0: පාර අන්තිම සැරේට මූදත්තර මුණ ගැහුණු ඒ අඳුරු හවස කියව කතාව තාමත් ප්‍රමුදිතට අද ඒ වගේ මතකයි.

රෑට පහුවෙලා විනාඩි 42යි දැන් වෙලාව. සමහර වෙලාවට අපේ විශ්වාසය පළුදු කරලා අපෙන් ඈතට යන අය ඉන්නවා, අපි වැඩිපුරම ආදරය කරන. අන්න එහෙම වෙලාවට හොයා මොකද කරන්න කියලා අපි ඇහුවොත් දෙන්න උත්තරයක් තියෙනවද? සමහරු කියාවි මුකුත් කරන්නේ නැහැ, මත් පාඩු ඉන්නවා. ඒත් හැමෝටම එහෙම ඉන්න බෑ. එම හිත හදාගන්න අමාරුයි. චමිල තරංග මధుරක් පෙරම මෙන්න මෙහෙම කියනවා. මනසේ දැනගත්තා, මනසේ දැනගත්තා, ගුණාශේ අහගෙන උන්නා, බ්ලොක් කරලා ඩිලීට් කරා කියලා. එතකොට ඉසුරු මංචනා කියලා මෙහෙම මහමෙරක් වුණත්, උණු වෙන ආදරයකට, බොරු කාරයකට වුණත් බොරුවෙන්ම ඉන්න පුළුවන්ද? ඒත් මම වැරදි. මහමෙරටත් හිතාගන්න බැරි තරම්. ඇයිද මන් දනුඹ? සුරු එහෙම ලියලා කසුන්නා ගහවත් අපි වහගෙන ඉන්න තව ටික වෙලාවක් තියෙනවා. විනාඩි 15ක් විතර වගේ. ඇයිටත් චුට්ටක් වැඩිනේ. 0711 982 2 4ට WhatsApp message එකක් කියවන්න. එහෙම නැත්නම් ආදර රේඛාවන් CTFM අපේ Facebook fan page එකට ඇවිල්ලා ඔයාට පුළුවන් ඔයාගේ හිතේ තියෙන අදහස අපිට කියන්න. Right, now it's a colleague.

0: සියද පත්තරේ විදහසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: අපේ ජීවිතේ වීරයා.
3: අපච්චිට ප්‍රින්සිපල්කම හම්බලා යනවා දුෂ්කර පාසලකට. ස්කෝලේ ළමයි එන්නේ නැහැ ස්කෝලේ. ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කෑම දෙන්න පටන් ගත්තා.
2: හැබැයි තාත්තා ආදරේ කළේ අපිට විතරක්ම නෙමෙයි.
3: මේ ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ස්කෝලේ එන්න ගන්නවා. කෑම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කළේ ස්කෝලේ ස්කෝලේ බේරගත්තේ.
2: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
3: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් ළමයට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙගේ හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද.
4: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711982984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
2: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
4: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.
5: මතක් කරලා බලන්න ඔයාලට 97-98 කාලේ එල්දිනෝ එක ගැන රෙකෝඩ්ස් හොයාගන්න නැති වුණාට 97-98 කාලේ ලෝක ආර්ථික අවපාතයක් ඇති වුණා කියලා ඔයාලට රෙකෝඩ්ස් හොයාගන්න පුළුවන්. මේ අතර යම් යම් සම්බන්ධකම් තියෙනවා.
3: ඒ කාලේ නම් මම හරහට වඩින කාලේ මට හින්දි මතකයක් නෑ.
5: ඔව් ඒ කාලේදී ඔයාට මේ පෙරේද වෙච්ච ඒවා හරියට එහෙම මතකයක් තියෙන මනුස්සෙක් නේ. ඒක හිම සිහි කල්පනාවක් නෑ.
6: ලා මකලෝ සහ ලාවට

0: බැරි වෙලාවක හරි ඔගේ අර ළමයි ගොඩක් කැමති සතෙක්නි කැරපොත්ත. කැරපොත්ත කවුත් එමුට අග්ගල් කියන්න ඕනේ අර නිරෝෂගේ සින්දුව. කැරපොත්තගේ ජීවන ගීතය මොකද්ද?
1: ඉකිලෙන්න
0: තහනම් නම් දුරක් ඇයි මට අත්තටු දෙකක්
1: මට මතක් උනේ වෙන කෙනෙක්ව.
0: වෙන කෙනෙක්ව. ඊට පස්සේ අර සතුටින් ආයෙත් තව සින්දු කියන්න පුළුවන්. ඉගිලිලා යන්න නම්
1: තව සින්දුත් මතක් වෙනවා.
0: මතක් කරනවානේ. රයිට් සින්දු කියන වෙලාවක්
1: නෙවෙයි
0: මේක. ගෙදර යන්න ලෑස්ති වෙන වෙලාව. හෙටත් රෑ හතට පුරුදු විදිහට ආදරය කරන්න අපි එනවා. ඊට කලින් අපිට මෙසේජ් එකක් තියෙනවානේ.
1: ඔව්. එතකොට ජගත් ලියනවාද මෙන්න මේ විදිහට. ආදරය කියන්නේ විශ්වාසයත් අවංකකමත් මත ගොඩනැගුණු දෙයක්. විශ්වාසයක් නැති තැන ආදරේ නැහැ. මං තේරුම් ගත්තේ ඒකයි. මං වැඩිපුරම ආදරය කරපු කෙනා වැඩිපුරම විශ්වාස කළා. ඒත් එක්කම අපේ ආදරේ ගොඩක් දුර අරගෙන ගියා. ඒත් පස්සේ මං දැනගත්තා එයා මට බොරු කරනවා කියලා. මං කෙලින්ම කිව්වා මට ඔයාව එපා, කවදාවත්ම එපා. ඔයා මගේ විශ්වාසය කඩගලා. මං තරහ නොවි ඒ ආදරයට සමුදුන්නා. මං මගේ හිත හදාගත්තා. ඒ මං අවංක නිසා කියලා තමයි ජගත් අද අපිට ලියන්නේ.
0: රයිට්. එහෙමනම් ඉතින් අපි ආයේ මුණ ගැහෙන්නේ හෙට.
1: එනවා 7:00.
0: මම නිෂාන්.
1: මං විශ්මි. ඔබට සුබ රාත්‍රියක්.

0: කල් වේලා ගියොත් ප්‍රතිඵල භයානක. මොලේ උන. එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දැනුවත්ද?
1: මේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අසංක විරසිංහ.
2: මේක මුලින්ම ඇති වෙන්නේ සමහරලාට තද ඔළුවේ කැක්කුමක් හෝ උණක් වෙන්න පුළුවන්. සමහරලාට තද උණක් ඇති වෙලා ඔළුවේ කැක්කුමක් ඇති වෙන්නත් පුළුවන්. ඔළුවේ කැක්කුමත් සමග උණ කියන එක වෙනම ඇති වෙන්නත් පුළුවන්. පෙල්ලේ කැක්කුමක් හෝ බෙල්ල ටිකක් හිල ගතියක් ඇති වෙන්න පුළුවන්. තද ආලෝකයේ සඳහා බලන්න බැරි තත්ත්වයක් එන්න පුළුවන්. ඒ වගේම තව ටිකක් ඉස්සරහට යනකොට වමනට එන ගතියක් හෝ එක දිගට වමන යන ගතියක් ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම අපේ මානසික තත්ත්වයේ පොඩි නිකන් සමතුලිත නැති ගතියක්, සිහි විකල් එක්කෙනෙක් හැටියට වැඩ කරන ගතියක් එන්නත් පුළුවන්.
3: මේ දවස්වල සීග්‍රයෙන් පැතිරෙන මොලේ උන, එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරුයි.
4: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718312477. Global University Partners, නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.

0: නුන්න දසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් කදරේ
3: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති
4: මානසින්දා ඉඳලා 20 වෙනිදා දක්වා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් දින පහේ විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන අද ආරම්භ කරා. මේක සෑම දිස්ත්‍රික්කයකම සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකම ආරම්භ කරලා තියෙනවා. සෑම ප්‍රාදේශීය සභාවකම ඒ අය සෞඛ්‍ය සේවකීන් සහාය නිලධාරීන්ද ඒකම මාජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු ඩෙංගු සහායක සේවකීන්ද මාජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මේට දායක වෙනවා. පළවෙනි දවස් තුනේ සියලුම පොදු ස්ථාන පරීක්ෂාවට ලක් වෙනවා. 18 වෙනිදා ඒ ප්‍රදේශවල තියෙන පාසල් පරීක්ෂාවට ලක් වෙනවා. 19 වෙනිදා රජයේ ආයතන සහ ආගමික සිද්ධාස්ථාන ඒ පරීක්ෂාවට පත් වෙනවා.
3: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
5: අමේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
6: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
7: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
8: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
10: දහඩිය මහන්සින් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13:19ට කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: අලුත් විදිහට හිතලා ප්‍රශ්න වෙනස් විදිහට විසඳන්න. ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න, බ්‍රේන් එක රීසෙට් කරගන්න ලොව හොඳම කල්චගුරු ආත කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනාකින් පිරියල්ලේ. බිස්නස් මයින්ඩ් එක රීබූට් කරගන්න කතා කරන්න. ටිකට්ස් 0.7.476.700. මාධ්‍ය ශක්තිය, සියත ටීවී, සියත FM, කිස් FM.
1: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM breakfast drive අනුග්‍රහය
2: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් Honor within Honor X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
3: සුබ දවසක්,
4: අලුත් වෙලා,
3: පහසු වෙලා, තෑගි වැඩි වෙලා,
5: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
6: රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්,
7: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
8: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
9: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
10: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
11: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නෑ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය. අපේ ජීවිතේ වීරයා
2: තාත්තගේ වීරත්වය කියන එක මම හිතන්නේ කාට හරි හරියටම දැනෙන්නේ තමනුත් තාත්ත කෙනෙක් වුණාන් පස්සේ.
1: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
2: අම්මල දුක් වෙනවා, අඬනවා දැකලා තියෙනවා. නමුත් අපි තාත්තලා මේ මහන්සියට ඒ දුක හිතනම අඬනවා දැකලා නැහැ. තාත්තා කියන පරිච්ඡේදෙම වීරත්වයෙන් පිරි කතාවක්.
1: මේ සංගීතවේදී නදීක ජයවර්ධන.
3: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711982984 ඔබේ හඬින් WhatsApp කරන්න.
1: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
3: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.
4: මතක් කරලා බලන්න, ඔයාලට 97-98 කාලේ එල්දිනෝ එක ගැන රෙකෝඩ්ස් හොයාගන්න නැති වුණාට 97-98 කාලේ ලෝක ආර්ථික අවපාතයක් ඇති වුණා කියලා ඔයාලට රෙකෝඩ්ස් හොයාගන්න පුළුවන්. මේවා අතර යම් යම් සම්බන්ධකම් තියෙනවා.
5: ඒ කාලේ නම් මම හරහට වඩන කාලේ මට හින්දි මතකයක් නෑ.
4: ඔව්, ඒ කාලේදී ඔයාට මේ පෙරේද වෙච්ච ඒවා හරියට එහෙම මතකයක් තියෙන මනුස්සයෙක් නේ. ඒක හිත කල්පනාවක් නෑ.
6: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
7: සෙනසුරාද උදේ 8ට
8: අදහුණා හොර. එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පෝස්ටර් අලවන්නේ නේද?
9: අනේ සර්, පස්සෝල්ටිගේ හැමදැනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
8: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
9: මේක නම් ඉතින් මේ පෝස්ටරේ ගහපු ගමන් වැහිලා යනවනේ සර්.
8: ඈ? ඔව්.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: කොන්චිම් පයි මාර්ග

අයිබෝවන් සුබ සැන්දෑවක් සියතෙෆෙම් රෑ දහයයි ගී දහයට එකතු වෙන මම බොහෝදුරට ඔගොල්ලෝ සමහරට මාව දැකලා ඇති, සමහරට මගේ කටහඬින් පුරුදු අය ඇති. මම ඉපදෙන්නේ පිටිගල ඇල්පිටියේ. එතකොට ඒක තමයි මගේ මතකයේ තියෙන සුන්දර ගම. තවමත් ඒ ගමේ කොච්චර නාගරික පරිසරයක් තිබුණත් ගමේ නෂ්ටාවශේෂ තවමත් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් අර ගම විඳින්න ඕන වුණාම මම බොහෝදුරට කරන්නේ ගමට ගිහිල්ලා දවසක් දෙකක් ඒ අතීත කාමය නැත්තම් ඒ නොස්ටැලජියානු මානසිකත්වයේ විඳලා ආපහු කොළඹට එන එක. ඉතින් මම රංගන ශිල්පියෙක්, ගුරුවරයෙක්, නාට්‍ය හා රංග කලා ගුරුවරයෙක්. මම සුදර්ශන බණ්ඩාර. මම අද දවසේ 10 වැනි ගීතයට තෝරගත්තේ සුනිල් ආරියරත්නයන් රචනා කරපු, සුනිල් දයානන්ද කෝනාර විසින් සංගීතවත් කරපු වහින්නට හැකිනම් ගිගුම් දී කියන ආචාර්ය නන්දාමාලනියන් ගායනා කරන ගීතය. මේ ගීතය විශේෂයෙන්ම මං තෝරා ගන්නට හේතුවන්නේ අපි කොයිතරම් දුරට අන් අය ගැන හිතනවද, එහෙම නැත්නම් අපි කොයිතරම් දුරට අපේ ආත්මාර්ථකාමීත්වයෙන් මිදිලා ඉන්නවද කියන හැඟීමත් එක්ක. ඉතින් බොහෝ විට මම දන්නා දේ තමයි අපි තව කෙනෙකුට කිසියම් හෝ

0: ගීතයයි.
1: අද සුදුරු මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පී සුදර්ශන පණ්ඩාරා.
2: නම වෙන ගීතයේ විදිහට මම තෝරගත්තේ තාත්තා උනත් මා බත සරි කරන කියන ගීතය. මේ ගීතය ඇත්තටම මගේ මතක කිහිපයක් එක්ක මම බොහොම කැමති ගීතයක්. පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන, සුනිල් සර් රචනා කරපු, සුනිල් ආරියරත්නයන් රචනා කරපු, රෝහණ වීරසිංහයන් සංගීතවත් කරපු මේ ගීතය. විශේෂයෙන්ම මට මේ ගීතය අහනකොට මට මගේ තාත්තාව මතක් වෙනවා. මගේ තාත්තා ජීවතුන් අතර නැහැ. මේ ගීතය ලියවිච්ච සහ නිර්මාණය වෙන කාලවකවානුව වෙනකොට ලංකාවේ වැඩි වශයෙන් රැකියාවට ගිය තාත්තා, දූදරුවන් බලාගෙන ගෙදරින්නේ අම්මා. ඉතින් 70න් පස්සේ නැත්නම් 77න් පස්සේ මේ විවෘත ආර්ථිකයත් එක්ක ඩොලර් අගය ටික ටික වැඩි වෙලා රුපියලේ අගය අඩු වෙනකොට අපේ කාන්තාවනුත් රැකියාවල් වලට ිරත වෙන්න වුණා. මොකද අපිට පුංචි කාලේ බොහෝ දුරට තිබුණේ ගෘහමූලික යා උනේ තාත්තා. ඒ කියන්නේ පුරුෂාධිපත්‍ය පැත්තෙන් ගත්තොත් තවමත් තාත්තට තමයි ගෙදර මුල් තැනක් දෙන්නේ. අම්මා මුල්ම බත්කට බෙදන්නේ, නැත්තම් බත් පිඟානට බත් හැන්දක් බෙදන්නේ තාත්තට. ඉතින් ඒ සංකල්පය අදටත් බොහෝ නිවාසවල ඒ දේවල් සිද්ධ කරනවා. ඉතින් මං හිතන්නේ ඒ කාලේ අපි ගොඩාක් සන්තෝෂ වුණා මේ කාන්තාවටත් නැත්තම් අම්මටත් තාත්තාටත් ඒ දෙන්නාටම සමතන ලැබෙන එක කොච්චර හොඳයිද කියන එක. නමුත් අද වෙනකොට ඒක නිකම් පාරාවලල්ලක් වගේ ජංගම දුරකථනයත් එක්ක දරුවන් ඒකට සීමා වෙලා අම්මයි තාත්තයි වැඩට යනවා. දරුවන් දුරකථනයත් එක්ක හුදකලා වෙනවා. ඉතින් ඒකෙදි ඔවුන් අවශ්‍ය දේවල් වලට වඩා බොහෝ දුරට යොමු වෙන්නේ අනවශ්‍ය දේවල් වලට. ඉතින් මට මතකයි අපේ අම්මත් අපි උපදින්න කලින් රැකියාවක් කරලා තියෙනවා. අපි උපදුනාට පස්සේ ළමයි බලා ගන්න ඕන කියලා ඉදර නැවතිලා තියෙනවා. ඉතින් එහෙම දෙමව්පියෝ ගොඩාක් ඉන්නවා අපේ රටේ. දරුවන් වෙනුවෙන් කැපවෙච්ච, දරුවන් වෙනුවෙන්ම ජීවිතය කැප කරපු අම්මලා තාත්තලට මං හිතන්නේ මේ ගීතය උපහාරයක් වෙනවා. ඒ වගේම විශේෂයෙන් තාත්තා විසින් අම්මා වෙනුවෙන් ගායනා කරන ගීත හරි අඩුයි. විශේෂයෙන්ම තියෙන්නේ පෙම්වතිය වෙනුවෙන් ගායනා කරන ගීත, නැත්තම් තමන්ගේ දාලා ගියපු පෙම්වතිය වෙනුවෙන්, දාලා ගියපු පෙම්වතා වෙනුවෙන්. ඒ විදිහට බලනකොට මේ වගේ ගීත හරිම සුවිශේෂී. අපි ගීතේ රසවිඳින්න.

0: ශක්තිදායයි.
1: අද සුදුරු මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පී සුදර්ශන පණ්ඩාරා.
2: අටවැනි ගීතයේ විදිහට මම තෝරගත්තේ මගේ කාලයේ ගායිකාවකගේ ගීතයක්. මේ ගීතය රචනා කරන්නේ ලලිත් වසන්ත අයියා, සංගීතවත් කරන්නේ ජයසිරි අමරසේකර. ගීතය ශෂිකා නිසංසලා ගායනා කරන සඳ එළිය මමයි නම් කියන ගීතය. මේ ගීතය ඇත්තටම මම අහපු විරහ වේදනාව තියෙන, ඒ කියන්නේ විරහ වේදනාව වැඩිපුරම දැනෙන ගීතයක්. ඒ කියන්නේ ලංකාවේ ගීත නිර්මාණ ගන්නකොට වැඩි වශයෙන්ම තියෙන්නේ ප්‍රේමය සහ විරහව වෙනුවෙන් නිර්මාණය වෙච්ච ගීත. එතකොට සමහර විරහ ගීත තියෙනවා, ඒකේ ගීත රසය දන්නෙත් නැතුව මියුසිකල් ෂෝ එකකදී නැත්නම් සංගීත සම්දර්ශනයකදී හති වැටෙනකන් නටන්න පුළුවන් ගීතක් තියෙනවා. හැබැයි මේ ගීතය ඔබ ඉතාම සංවේදීව අහන් හිටියොත් මේ ගීතයෙන් කියවෙන දේවල් සහ මේ ගීතයේ සංගීතයත් එක්ක ඒක විරහව විඳලා තියෙන කෙනෙකුට වගේම විරහව විඳලා නැති කෙනෙකුට උනත් ඉතාමත්ම තදින් දැනෙන ගීතයක්. මේ ගායනා කරන ස්වරූපය, ඒ ලයාන්විත බවත් එක්ක මේක ඇත්තටම දැහැනකට සමවැදිලා අහන් ඉන්න පුළුවන් විදිහේ ගීතයක්. මගේ එහෙම අත්දැකීමක් තියෙනවා. මම ජාත්‍යන්තර පාසලක සේවය කරන්නේ, ඒ පාසලට එක්තරා අවස්ථාවක සාමාන්‍යයෙන් අලුතෙන් ගුරුවරු ගන්නේ සැප්තැම්බර් මාසයේදී. එතකොට අපේ වාරය පටන් ගන්න සැප්තැම්බර් වල. එක අවස්ථාවක මම ඔෆිස් එකට යනවා අපේ අධ්‍යක්ෂතුමියව හම්බ වෙන්න. ඒ අධ්‍යක්ෂතුමිය තමයි ෆස්ට් සෙකන්ඩ් ඉන්ටර්විව් වලින් පස්සේ තෝරා ගැනීමේ පරීක්ෂණ අවසාන පරීක්ෂණය කරන්නේ. ඉතින් බොහෝ විට ඔය සැප්තැම්බර් අගෝස්තු සැප්තැම්බර් මාසවල ලොබි එකේ දකිනවා පේලියට වාඩි වෙලා එන්නවා අලුතෙන් එන ගුරුවරුන්. ඉතින් ඒ ගැන අපි එච්චර කියා කරන්නේ නැහැ. ඉතින් ඒ ඇවිල්ලා ඉන්නේ කවුද කිඳ මන්ද කියලා අපි බලන්නේ නැහැ. මම ඔෆිස් එකට ගිහිල්ලා ආයේ එනකොට මගේ මට පිටුපසෙන් උරහිසට අත තියෙනවා වගේ දැනුණා. මං හැරිලා බලනකොට ඊට අවුරුදු 5කට 6කට කලින් මම ඉතාමත්ම ආදරය කරපු මගේ පෙම්වතිය තමයි එතන හිටියේ. කියන්නේ මම කලින් ආදරය කරපු මගේ පෙම්වතියක් ඒ වෙනකොට මම විවාහ වෙලා හිටියේ. එතකොට මං දැක්ක හැරිලා බලනකොට මෙයාගේ ඇස්වල කඳුළු පිරීලා තියෙනවා. එතකොට මම එකපාරටම මට නිකන් උගුරේ යමක් හිර වුණා වගේ දැනුණා. ඊට පස්සේ මම මගේ ඔෆිස් රූම් එකට ගිහිල්ලා මම ටිකක් කල්පනා කර කර හිටියා. ඊට පස්සේ මේ සියලු සම්මුඛ පරීක්ෂණ ඉවරුණාට පස්සේ මම ආපහු අධ්‍යක්ෂතුමියව හම්බුණා. එතකොට අපේ ඩිරෙක්ටර් මට කිව්වා, අද ගොඩක් අය මෙහෙම අපි සාමාන්‍යයෙන් ඉස්කෝලේ වෙන දේවල් පිළිබඳව කතා කරනවා, මෙහෙම අද ඇවිල්ලා හිටියා හොඳ කීප දෙනෙක්. ඒ අතර ඒ ලෙවල් සයන්ස් වලට හොඳ ගුරුවරියක් ඇවිල්ලා තියෙනවා. එයා UK ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. කිව්වහම මට ටක් ගාලා මතක් වුණේ මේ මගේ පෙම්වතියව. එතකොට දැන් එයාත් පාසලට වැඩ කරන්න ආවොත් මම දන්නවා අපි දෙන්නට මෙහෙම හිත හදාගෙන එක තැනක රැකියාව කරන්න බෑ කියලා. ඉතින් මම ඒ වෙලාවෙම මම එතුමියට කිව්වා මගේ ප්‍රශ්නය. ඒ කියන්නේ මට මෙහෙම අත්දැකීමක් තියෙනවා සහයි මගේ පරණ පෙම්වතියක් ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් ඇයව මම පාසලේදී දැක්කේ නැහැ. ඒ කියන්නේ අධ්‍යක්ෂතුමිය ඒ වෙලාවේ තීරණය කරන්න ඇති මට නිදහසේ මගේ ගුරු භූමිකාව කරන්න ඉඩ දෙන්න ඕන කියන එක. මේ ගීතය මට බොහොම සමීපයි ඒ නිසා.

0: ගීතායයි.
1: අද සුදුරු මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පී සුදර්ශන පණ්ඩාරා.
2: හත්වෙනි ගීතයට මම තෝරගන්නේ ලූචන් බුලත් සිංහලයන් රචනා කරපු ගුණදාස කපුගේ සංගීතවත් කොට ගායනා කරන විදුලිමිනි පහන් දැවී කියන ගීතය. මේ ගීතය පිළිබඳව මගේ මතකයන් කීපයක් තියෙනවා. ඒ වගේම මේ ගීතයට හොඳ ඉතිහාසයක් තියෙනවා කියලා මට හිතෙනවා. මොකද මේ ගීතය ලියවිලා තියෙන්නේ අපේ ලංකාවේ ඉන්න අපේ ජනතාව විවිධාකාර පීඩාවලට මුහුණ දීපු උදවිය. ඒ කියන්නේ ස්වාභාවික පීඩන වෙන්න පුළුවන්, නැත්නම් දේශපාලන වශයෙන් ලැබෙන පීඩන වෙන්න පුළුවන්. මේ කෙසේ වෙතත් අවසානයේදී සියලු පීඩනයන් එන්නේ අපේ අහිංසක ජනතාවට. ඉතින් මේ ගීතයත් එක්ක මට වෙන මතකයක් තියෙනවා. මහගමසේකරයන්ගේ ප්‍රබුද්ධ කියන කාව්‍ය සංග්‍රහයේදී ප්‍රබුද්ධ යනවා යශෝදව හම්බ වෙන්න ආකාශ ගොඩනැගිල්ලට. ඒ ආකාශ ගොඩනැගිල්ලට නැග්ගට පස්සේ එයා දකිනවා පහත. ඒ කියන්නේ ආකාශ ගොඩනැගිල්ල කියන්නේ අතරම මේ ඔය ගංගාරාමය, මේ හුණු පිටිය, මේ අවට තිබ්බ මං අහලා තියෙන විදිහට ඒ කාලේ තිබ්බ උසම ගොඩනැගිල්ලක තිබ්බ හෝටලයක්. එහෙම උඩට නැග්ගහම එයා දකින්නේ මුඩුක්කු ජීවිත පල්ලෙහා තියෙන. ඉතින් අපි නිකමට කියමු, දැන් දැනටත් මෙතන අරලියගහ මැදුරේ විශාල තාප්පෙන් එහා පැත්තේ තියෙන්නේ කොල්ලු පිටියේ වත්ත. එතකොට ඒ දුක්ඛිත ජීවිත උඩට නැග්ගහම ඇත්තටම කුරා කුහුඹින් වගේ අට ඉන්න පිරිස පේනවා. සේකරයන් ලියලා තියෙන්නේ මෙහෙම. දිස්වීය මුළු නුවර ඔහුනෙතට උස්මිටි ගොඩ නැගිලි උයන් පටුමන් වේදි මගදිකට තරඟයට දිව යනෙන මහසෙනග දිස්වීය ඔහුනෙතට කුරා කුහුඹුන් ලෙසට පඩංගු පකිස් ලෑලි ටිම්බිලෙක්කත හඩු ගෝනි අස්සෙන් එපී බලන මුඩුක්කු දහජරාව පැටව ගසන දුගඳ පිරුණු කානු දිගට. මේ ලියවිලා තියෙන්නේ 70 දශකයේදී. නැත්තම් සේකරයන් මේ ඇදුනෙත් මං හිතන්නේ දනම්සේ 76 වගේ කාලේ. එතකොට 76 හෝ 79. එතකොට මේ අතර කාලය තුළ ඊට පෙර ලියවුණු කාව්‍ය සංග්‍රහයක්. එතකොටත් කොළඹ කානු ගඳයි. දැන් මෙච්චර දියුණු වෙලා තියෙන අදටත් ඒ කොළඹ ඒ කානු ටික හැමම ගඳයි. ඉතින් මේ විදුලි මිනි පහන් දැවී කියන ගීතය සමහරු කියනවා මේක ඔබ අහලා ඇති, නැත්නම් ඔබ කියවලා ඇති මනුතාපය කියන පොත. මිසරාබ්ලේ කියලා චිත්‍රපටයකුත් නිර්මාණය වෙලා තියෙනවා, ප්‍රංශයේ නිර්මාණයක්. ඒ නිර්මාණය අලලා ලියවුණු කතාවක් නැත්නම් ගීතයක් කියලා. නමුත් මට වඩාත්ම සමීප වුණේ මේ සංසන්දනය සේකර ලියලා තියෙන මේ ප්‍රබුද්ධගේ අත්දැකීම. ඔහු උඩ ආකාශ ගොඩනැගිල්ලට නැග්ගට පස්සේ ඔහු දකින මුඩුකු ජීවිත පිළිබඳව, ඒ හා සමානව ඒ නොස්ටැලජියාව පේන්න, නැත්නම් ඒක දැනෙන්න ලූෂන් අංකල් ඉතාම ලස්සනට මේක රචනා කරලා තියෙනවා, සහ ගුණදාස කපුගේ හදවතට දැනෙන්න මෙය ගායනා කරලා තියෙනවා.

0: ගීතයයි.
1: අද සුදුරු මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පී සුදර්ශන පණ්ඩාරා.
2: ඊගාව ගීතේ මන් තෝරගත්තේ ප්‍රේමසිරි කේමදාසයන්ගේ නිර්මාණයක්. එක්තරා කාලයක එතුමා මගෙත් ගුරුවරයෙක්. මොකද මම කේමදාස පදනමේ විශ්වවිද්‍යාලය යන කලින් කේමදාස පදනමේ නිත්‍ය සමාජිකයෙක්ව සිටියා. ඉතින් ඒ අවස්ථාවලදී අපිට ලැබිච්ච අත්දැකීම් මේ වගේ ගීත ඇහෙනකොට දැනෙනවා. සහ මාස්ටර් එක්ක එකතු වෙලා ඒ ගත කරපු අවුරුදු දෙක තුන මට යලි යලි මැවි පේනවා. එතුමාගේ ගීතයක්, එතුමා නිර්මාණය කරපු සංගීතයක් ඔස්සේ කොහේ හරි ඉඳන් අහනකොට ඔබටත් එහෙම දැනෙනවා ඇති. කිසියම් හෝ මතකයක් එක්ක රැඳුණු ගීතයක් ඇහෙනකොට ඒ ගීතය ඇහෙන්නේ වෙනම රසයකින්. ඉතින් මම තෝරගත්තේ වෙදහාමිනේ ටෙලිනාට්‍යයේ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ වෙදහාමිනේ ටෙලිනාට්‍යයේ මේ ගීතය ගායනා කරන්නේ මාලනී බුලත්සිංහල, අපිට හිටපු අග්‍රගණ්‍ය ගායිකාවක්. ඒ වගේම මේ ගීතය ලියලා තියෙන්නේ කිත්සිරි නිමල් ශාන්ත, සංගීතවත් කළේ ප්‍රේමසිරි කේමදාස. මම ඇත්තටම මේ මතකය දැන් විශේෂයෙන්ම කලාකරුවෙක් විදිහට අපි ගොඩනැගෙනකොට අපි විවිධ ආයතනවලට ගිහිල්ලා කලාව පිළිබඳව හදාරනවා. ඒ එක සංදිස්ථානයක් තමයි කේමදාස පදනම කියන එක මට. ඉතින් එහිදී මාස්ටර් නිරන්තරයෙන්ම ඒ සිසුන් එක්ක ගනුදෙනු කරනවා බොහොම යාවජීවව පෞද්ගලිකව. ඉතින් ඒ කාලේ ඒ ලෙවල් ඉවර වෙච්ච ගමන් අපි කොළඹ ආපු ගමන් එතකොට අපි නවාතැන් අරන් තිබ්බේ අපේ යාළු මිත්‍රයන්ගේ නවාතැන්පලවල් වල, හොස්ටල් වල. ඔය වගේ බොහොම දුක්ඛිත ජීවිත තමයි ගත කළේ. එතකොට මේ සියලු දේවල් මාස්ටර් අපිත් එක්ක පෞද්ගලිකව කතා බහ කරනවා විවේකයක් ලැබුණාම. එතකොට අපි යාළු මිත්‍රෝ එකතු වෙලා තමයි දිවා ආහාරය ගන්නෙ බොහෝ විට. එතකොට මම කවදාවත් කෑම ගිනියන්නේ නැහැ. මොකද මට එහෙම ගිනියන්න පුළුවන් වාතාවරණයක් එතකොට තිබුණේ නැහැ. එතකොට මාස්ටර් මේක දවස් කීපයක් බලන් ඉඳලා මට දවසක් කතා කරලා කිව්වා, ඒ අනුන්ගේ කෑම කන්න එපා, චී, ඒක කැතයි කිව්වා. ඉතින් මම හිනාවෙලා සද්ද නැතුව හිටියා. ඊට පහුවදා ඉඳලා මම පදනමේ ඉගෙන ගන්නකම්

0: ආස හැමදාම ඔහුගේ කෑම එකත් එක්ක මටත් කෑම එකක් ගෙනල්ලා දෙනවා ගෙදරින්. ඒක මට අද වගේ මතකයි. ඉතින් ඒ වගේ බොහෝම මානුෂ්‍ය ගුණාංග පිරුණු ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න අපි පින් කරලා තිබුණා කියලා මට හිතෙනවා. ඉතින් මේ ගීතය මාලනී ආන්ටිගේ ගීතය, ඉතාමත්ම දැනෙන ගීතයක් විදිහට මම හඳුන්වනවා. ඔබත් ඒක රස විඳින්න.
1: අංක 6.

0: ගීතයයි.
1: අද සුදුරු මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පී සුදර්ශන පණ්ඩාරා.
2: ඒකත් කේමදාස මාස්ටර්ගේම ගීතයක්. මේ ගීතෙත් මට පොඩි සම්බන්ධයක් තියෙනවා. මේ ගීතය ගායනා කරන්නේ හරුන් ලන්ත්‍රා සහ ඇන්ජලින් ගුණතිලක. ධර්මසිරි ගමගේ කියන ප්‍රවීණ ගේය පද රචකයා තමයි රචනා කරලා තියෙන්නේ සුලං කුරුල්ලෝ කියන ගීතය. මේ ගීතය මට සමීප වෙන්නේ එක්තරා අවස්ථාවක මාස්ටර්ගේ පැරණි ගීත නව සංගීත සංයෝජන වලින් ඉදිරිපත් කළා. ඒ එක අවස්ථාවක මට ලැබුණා සුලං කුරුල්ලෝ කියන ගීතය පටිගත කරන්නට මාස්ටර්ගේ මඟ පෙන්වීම යටතේ. ඉතින් ඒ මතකයත් එක තමයි මේ ගීතය මට වඩාත් සමීප වන්නේ. ඒ වගේම තමයි ඇන්ජලීන් ගුණතිලක මතක් කරනකොට ඇය අපාතර නැහැ. දැන් ලංකාවේ චිත්‍රපට පසුබිම් ගායිකාවක් විදිහට ඉතාමත්ම හොඳ නමක් දිනාගත්තු ගායිකාවක්. හැබැයි අවාසනාවකට මම දන්න තරමින් ඇය කිසි දිනක හොඳම ගායිකාවට සම්මානය ලබා නැහැ. හැබැයි අද ඇයගේ ගීත අහනකොට ඇය කෙතරම් දක්ෂ ගායිකාවක්ද කියලා ඔබටත් ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ වගේම තමයි හරුන් ලන්ත්‍රා කියන්නේත් එක්තරා විදිහක සුවිශේෂී ගායකයෙක්. මම අහලා තියෙන කතාවක් එච්.ආර්. ජෝතිපාල කියන මහා ගායකයා උත්සාහ කරලා තියෙන්නේ හරුන් ලන්ත්‍රා වගේ ගායනා කරන්න. ඒ කියන්නේ ඔහුගේ කටින්ම කියලා තියෙනවා මම උත්සාහ කරන්නේ හරුන් ලන්ත්‍රා වගේ ගායකෙක් වෙන්න කියලා. ඉතින් මේ ගීතය ඉතාමත්ම මටත් සමීප නිසා මම මේ ගීතය තෝරගත්තා.

0: ගීතයයි.
1: අද සුදුරු මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පී සුදර්ශන පණ්ඩාරා.
2: මම තෝරගත්තු පස්වෙනි ගීතයත් තවත් සුවිශේෂී. මම මතක් කරා හයවෙනි ගීතයේදී එච්.ආර්. ජෝතිපාල සම්බන්ධයෙන්. දැන් මම තෝරගන්න යන්නේ පස්වෙනි ගීතය, එච්.ආර්. ජෝතිපාලයන් ගායනා කරපු ගීතයක්. මේ ගීතය මම අද රෑ 10යි ගී 10යි වැඩසටහනට තෝරගත්තෙත් විශේෂ හේතුවක් නිසා. දැන් ඔබ මෙච්චර වෙලා මගෙත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා, ඒ වගේම මම කවුද කියලා සමහර විට දන්නේ නැති අයට මම යලිත් මතක් කරනවා, මම සුදර්ශන බණ්ඩාර. ඉතින් මම පස්වෙනි ගීතයට මේ තෝරගෙන තියෙන්නේ ආචාර්ය අජන්ත ආරණසිංහ සහ සරත් අල්විස් මේ දෙදෙනාගේ එකතුවක්. ඒ කියන්නේ අජන්ත ආරණසිංහ ගීය පද රචනා කරපු, සරත් අල්විස් මියුසික් කරපු නැත්නම් සංගීතවත් කරපු ඔබට දිවුරා කියන්නම් කියන චිත්‍රපටයේ ගීතයක්, පාළු සුසානේ කියන ගීතය. මේ ගීතය විශේෂයෙන්ම මට සම්බන්ධ වෙන්නේ, මට පෞද්ගලික අත්දැකීමක් වෙන්නේ, මම මගේ ජීවිතයේ චිත්‍රපට හෝල් එකකට ගිහිල්ලා බලපු, සිනමා ශාලාවක ගිහිල්ලා බලපු පළවෙනි චිත්‍රපටය. මට මතක හැටියට කළු සුදු වගේ මතකයක් තියෙන්නේ. ශෂි විජේන්ද්‍ර, අනෝජා වීරසිංහ වගේ තමයි රඟපෑවේ. මට අවුරුදු 4 or 5 වගේ සීමාවේදී මට මතකයි අම්මා තාත්තා සහ අයියා එක්ක ගිහිල්ලා මම මේ චිත්‍රපටය නරඹනවා. එතකොට විශාල මිනිසුන් තිරේ පේනකොට මම ගොඩාක් පුදුම වුණා. මොකද එච්චර පුංචි කාලෙක මම එහෙම දැකලා නැති නිසා. ඉතින් ඒ චිත්‍රපටය මට තවමත් මතකයේ තියෙනවා. ඒ නිසා මේ ගීතේ තවත් විශේෂයි. එච්.ආර්. ජෝතිපාල ජීවතුන් අතර ඉන්නකන් ඔහුට හොඳම චිත්‍රපට පසුබිම් ගායකයාට සම්මානය ලැබිලා නැහැ. මොකද බොහෝ දෙනා ඔහුව විදග්ධ පඬිවරයන් ඔහුව හැඳින්නුවේ ඊචං ගායකයෙක් විදිහට. ඔහු මිය ගියාට පසු තමයි ඔහුට ඔහුගේ තැන ලැබුණේ. ඉතින් මේ පාළු සුසානේ ප්‍රේම පුරාණ කියන ගීතයට ඔහු හොඳම චිත්‍රපටි පසුබිම් ගායකයා විදිහට සම්මාන ලබනවා. ඒ ඔහු මිය ගියාට පසු.
1: අංක 7.

0: සියත දෙවයින පුරා රැදායයි ගීතායයි
1: අද සුදුරුමුණ කැසේම ජනප්‍රිය රංගන ශිල්පී සුදර්ශන පණ්ඩාරා
2: මගේ මිත්‍රයේ ගීතයක් කසුන් කල්හර ගීතයක් මේ ගීතය රචනා කරන්නේ චාමින්ද්‍ර රත්නසූරිය මීදුම් දුමාරය කියන ගීතය මේ ගීතේ මං හිතන්නේ මුලින්ම අහපු රසිකයෙක් මම නැත්තම් මුලින්ම අහපු ශ්‍රාවකයෙක් මම මොකද මේ ගීතයට සමගාමීව කසුන් කල්හර තවත් ගීතයක් නිර්මාණය කරනවා ඒ ගීතය මට නිර්මාණය කළේ එය පද රචනා කළේ මම මේ ගීතය මගේ ගීතය වොයිස් කරපු දවසේ තමයි මේ ගීතය මට අහන්න දෙන්නේ මික්සින් කරන අතරේ ඒ කියන්නේ සංගීත සංයෝජනය කරලා එහි ශබ්ද පරිපාලනය කරන අතරතුර තමයි කසුන් මට මේ ගීතය අහන්න දෙන්නේ මම මේ ගීතය අහපු වෙලාවේ මට දැනුනේ මම වෙනමම ලෝකයකට ගියා කියලා ඒ තරම්ම ඒ ගීතය ඒ කියන්නේ කසුන්ගේ ස්ටයිල් එකේ ගීතයකුත් නෙවෙයි කියලා මට ඒ වෙලාවේ හිතුණා ඔහු ඒ වෙලාවේ ගායනා කරපු නැත්නම් ඒ කාලවකවානුවේ ගායනා කර හිටපු ගීතත් එක්ක සංසන්දනය කරලා බලනකොට මට මතක හැටියට මේ ගීතේ සහ මගේ ගීතේ සංගීතය කියන්නේ ශබ්ද පරිපාලන කටයුතු කළේ අපේ මිත්‍රෙක් විශ්වපරණයාපා ඔහු මට මේ වෙලාවේ මතක් වෙනවා කවුළුපියන්පත් හරින්න කියන ගීතෙත් ඔහුගේ තමයි සංගීතය ඒ කාලේ ඔහු ගිහියෙක් හැබැයි අද වන විට ඔහු ස්වාමින් වහන්සේ නමක් ඉතින් අපි මේ ගීතයේ රස විඳිමු රාත්‍රියට ඉතාමත්ම ගැළපෙන ගීතයක් මේ දුම්දුමාරය
1: අංක

0: ගීතයයි.
1: අද සුදුරු මුණ කැසීම ජනප්‍රිය රංගන ශිල්පී සුදර්ශන පණ්ඩාරා.
2: කසුන් කල්හාර මතක් කරපු නිසා සහ ඔහු මට මා වෙනුවෙන් සංගීතය නිර්මාණය කරපු ගීතයක් තියෙනවා. මේ දැනට අවුරුදු 15කට 20කට කිට්ටුයි දැන් මේ ගීතය නිර්මාණය වෙලා. මේ ගීතය ඉඳලා හිටලා තමයි දැන් ගුවන් විදුලියෙන් අහන්න ලැබෙන්නේ. නමුත් නිර්මාණය කරපු කාලේ නිරන්තරයෙන් අපිට රේඩියෝ වලින් අහන්න ලැබුණා. මෙහෙම ගීතයක් කරමු කියලා මට මේ ගුවන් විදුලි නාලිකාවකින් ආරාධනාවක් ලැබුණා. ඒ ආරාධනාව අරගෙන මම කසුන් ගාවට ගිහම කසුන් මුලින් මෙලඩිය තමයි දැම්මේ. එතකොට මෙලඩිය එක දාලා ඉවර වෙලා ඊට පස්සේ අපි වොයිස් කරන්න මට කිව්වා කැලුම් අයියා. ඔහොමම කීප දෙනෙක් ගාවට මාව යොමු කළා ගීත අරන් එන්න කියලා. ඒ සීළු ගීත තුනක් විතර මං අරගෙන ආවා කියලා මතකයි. කැලුම් අයියා ලියපු ගීතේ තවම මං ගාව තියෙනවා. නමුත් සංගීතයත් එක්ක එකට හරියට ඒකපාත උනේ නැහැ. එතකොට කසුන් තව දවස් තුනක් තියා කිව්වා ඔයාගේ වොයිස් එක කරන්න තියෙනවා. අපි දැන් රෙකෝඩින් දාගෙනත් තියෙනවා. කොහෙන් හරි සින්දුවක් අරන් වරෙන් කියලා. ඉතින් ඊට පස්සේ දැන් කරන්නම දෙයක් නැති තැන මම මේ ගීතය ලිව්වා. එතකොට මම කැම්පස් එකේ ෆයිනල් ඉය වගේ හිටියේ මට මතක හැටියට. එතකොට මම මේ ගීතය රචනා කළා ලිව්වේ කවුද කියලා කියන්නේ නැතුව මම කස්සට දුන්නා වොයිස් කරමු නේද කියලා. ඊට පස්සේ මේක හරිය මේක මරු කියලා වොයිස් කරා. වොයිස් කරාට පස්සේ තමයි කස්ස ඇහුවේ කවුද මේක ලිව්වේ කියලා. ඊට පස්සේ මම කිව්වා මම ලිව්වේ කියලා. ඉතින් අපි අහලා ඉමු. හංගන්න බෑ.

0: ගීතායයි.
1: අද සුදුරු මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පී සුදර්ශන පණ්ඩාරා.
2: සියතේ FM රෑ 10යි ගී 10යි මේ වැඩසටහනේ මා තෝරාගන්න අවසාන ගීතය, එහෙම නැත්නම් පළවෙනි ගීතය. මේ ගීතය මම තෝරාගන්න හේතුව අපි මනුෂ්‍යෝ විදිහට නැත්නම් ජීවීන් විදිහට ජීවත් වෙන්නේ හරි පොඩි කාලයයි. මේ පොඩි කාලයේ අතරතුර අපි ගත කරන සියලු දේවල් එක ගීතයක් තුළ කැටි කරගන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක හරිම විශ්මකර්ම වැඩක්. ඉතින් එහෙම ගීතයක් මේ දවස්වල නිතර දිවේලේ අපිට අහන්න ලැබෙනවා. දුමාරේ කියන ගීතය මං හිතන්නේ ඒකට හොඳම උදාහරණයක්. මොකද අපි කාලයක් තිස්සේ කරන දේවල් ටික මේ විනාඩි 3 තුළත අත්තිඩියේ පුණ්‍යරතන හාමුදුරුව මේක රචනා කරලා තියෙනවා. රොබීජේ ගායනා කරන මේ ගීතය මං හිතන්නේ අපි හැමෝටම පොදු ධර්මතාවයක්. ඉතින් අපි මේ ගීතයත් සමගින් සමුගමු සියත FM රෑ 10යි ගී 10 තුලින්. ඔබට සුබ රාත්‍රියක්.

0: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
1: හයි මම ෂේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 1 4 9 4 9 0.7 1 1 3 27 7 7

0: මේ දෙකක් දාගෙන එන්නද?
1: ඇයි කන් දෙක පුරවල කන්නද?
0: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
1: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
2: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
0: නෑනේ අරේ වා සින්දු සියත.
2: ගියත් සැපයි දවලේ.
3: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
4: අනුග්‍රහය.
2: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ අංචාතරේ
4: තිලකවර්ධන ටෙක්ස්ටයිල්.

0: නියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: සෙනසුරාදා උදේ 8ට
3: ජින්තු පිටියේ මේකෙද
4: අදහුණා හොරා. එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පොස්ටර් අලවන්නේ නේද?
5: අනේ සර්, පස්සෝල් ටිකේ හැමදෙනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
4: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
5: ආ, මේක නම් ඉතින් මේ පොස්ටර් එක ගහපු ගමන් වැහිල යනවනේ සර්.
4: ඈ?
3: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු
1: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනී දෙන්න.
6: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට CTFM අහන්න.
1: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
7: සියත පොකට් මනී. 98.4 මෙගාවාට්ෂියට
8: සියත FM.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයි නපුරා.
1: This is the tribute to Talaiwa.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

சதகம் சீர்த்த භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි.

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

ඉතාවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුරු වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීමක් ලොමු දැහැ ගැන්වීමක්

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයට ගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය.

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ ආනුභාවයෙන්

අසුරු සැලක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිතාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම උදා

භාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලි අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යාපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

සදහම් සියත. සියලු අකුසල් වලින් දුරු වී නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: Siapa Pocket Money? දෙපහයි විනාඩි 22යි වෙලාව. Good morning Mashi.
1: Good morning Ravishka.
0: ඔන්න අද ඇවිල්ලා බදාදා දවස වුණ සතිය මතකට එනවා කියන්නේ නිකන් දැනෙන්නේ නැහනේ. බදාදා දවස කියන්නේ දැන් ආයතේ තියෙනින් තව දවස් දෙකක් විතරනේ තියෙන වීකෙන්ඩ් එකේ නිවාඩු එහෙමයට හම්බෙනවා. ඉතින් දැම්ම ඉඳලම වීකෙන්ඩ් එක ප්ලෑන් කරන්න හදන්න එපා. එතකොට සතිය මැදදිම වැඩ ටික පොඩ්ඩක් එහෙට මෙහෙට අවුල් වෙනවා නේ.
1: අනිවාර්යයෙන්ම මේ නිසා මේ දවස් ටිකේ හොඳට වැඩ ටික කරගන්න. ඊට පස්සේ වීකෙන්ඩ් එකේ නිදහස ඉන්න පුළුවන් නේද? හරි. ඉතින් ඒ නිදහස ගැන කතා කරන අතරතුරේ අපි පොකට් මනී ගැනත් මතක් කරන්න බෑ නේද? අපි පොකට් මනී අරගෙන ඇවිල්ලා තියෙන්නේ ඉතින් රවිෂ්කගේ මගේ අතේ තියෙන පොකට් මනී. ඉතින් පොඩ්ඩෝ හතර දෙනෙක්ට අපි පොකට් මනී දෙන, ඒ වගේම අම්මා කෙනෙකුටත් අපි පොකට් මනී දෙනවා.
0: යා නම්බර් එක මතක් කරන්න අපි 0714 151 151 තමයි අපේ WhatsApp නම්බර් එක දාන්න තියෙන මෙසේජ් එකක්. අපි ලෑස්ති මේ පැත්තෙන් ඔයා සම්බන්ධ කරගෙන පොකට් මනී දෙන්න. පොඩ්ඩෙක් වෙන්න පුළුවන්, අම්මා කෙනෙක් වෙන්න පුළුවන්. අපි ලෑස්ති ඕනම කෙනෙකුට chance එකක් දෙන්න 0714 151 151 151 තමයි අපේ WhatsApp නම්බර් එක. එහෙනම් සින්දුවක් දෙකක් අහලා අපි අද දවසේ අපි පළවෙනි තරඟකරුවත් එක්ක කතා කරමු. මම රවිෂ්ක.
1: මම ආශි.